0: Good Money.
1: හයි විනාඩි 37යි මාෂි දැන් වෙලාව. මේ ලෑස්ති වෙන්නේ අද දවසේ මුලින්ම පොකට් මනි දිනන්නේ කවුද කියලා බලන්න.
2: මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දෙනුක දෙහාන් ගම්පහ ඉඳලා. Good morning දෙනුක.
3: Good morning.
1: ගම්පහින් දෙනුක දැන් ලෑස්තිද පොකට් මනි දිනන්න? මොකද්ද පුතාගේ ස්කෝලේ?
3: මිනුවන්ගොඩ පටිලන් කොලේද?
1: හරි. එහෙනම් ඔන්න ගම්පහින් දෙනුක ලෑස්ති අද දවසේ පොකට් මනි දිනන පළවෙනි ජයග්‍රාහකයා වෙන්න.
2: ප්‍රශ්න හතරක් අපි අහනවා. හරියට උත්තර දුන්නොත් අපි රුපියල් 5000ක් ඔයාට දෙනවා. ඒ වගේම එක ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරන්න අපි දෙන්නේ ඔයාට තප්පර 5යි. මේ තප්පර 5 ඇතුලේ තමයි ඔයා උත්තර තෝරන්න ඕන. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: දෙනුකගේ පළවෙනි ප්‍රශ්නය හැදෙන්නේ භූගෝල විද්‍යාව පාඩමෙන්. දෙනුක, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අපේ රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබා දෙනවා. ලංකාවේ වෙරළ තීර, කඳුකර ප්‍රදේශ, සංස්කෘතික උරුමයන් කාගෙත් සිත් ගන්නවා. ඉන්දියාවේ ඉඳලා හැම අවුරුද්දකටම සැරයක් ලංකාවට විශාල සංචාරකයන් පිරිසක් එනවා. ඉන්දියාව තමයි ලංකාවට සංචාරකයන් එවන ප්‍රධානතම රට වෙන්නේ. මෙන්න ප්‍රශ්නය දෙනුක. සංචාරක කර්මාන්තයේදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් ලෙස හඳුනාගත හැකි සාධකය කුමක්ද? 1. දියැලි 2. ආගන්තුක සත්කාරය.
2: දෙනුක පළවෙනි ප්‍රශ්නයට උත්තරේ තෝරලා රුපියල් 250ක් අතට අරගෙන තියෙනවා. අපි යමු දෙනුක දෙවෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි ඔන්න දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. මිනිස් සිරුරේ වගේම සතුන්ගෙත් දක්නට ලැබෙන පේශ්මය අවයවයක් ලෙස හෘදය වස්තුව හඳුන්වන්න පුළුවන්. හෘදය කුටීර හතරකින් සමන්විතයි. සිරුරේ කොටස් වලට රුධිරය පොප්ප කිරීමේ කාර්යය කරන්නේ හෘදයයි. අපි අහන්නේ හෘදය දෙසට රුධිරය ගෙන යන නාල හඳුන්වන නම මොකක්ද? 1. ශිරා 2. ධමනී. මොකක්ද උත්තරේ? 1. ශිරා 2. ධමනී.
2: මට ඇහුනේ ධමනී කියලා තමයි උත්තරේ දුන්නේ. හරි උත්තරේ වෙන්න ඕනි ශිරා. හරි, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ පාඩමින් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නය හදෙන්නේ දෙනුක. මෙන්න ප්‍රශ්නය. මාතර දිස්ත්‍රික්කයේ පනාකඩුව ගමින් සන්නසක් හමුවනවා. ඒ පනාකඩුව තඹ සන්නසයි. මෙරට රජ කෙනෙක් තමන්ට උදව් උපකාර කරපු බුදල්ලා නම් නිලධාරියාට මේ සන්නස පිරිනමා තිබෙනවා. අපි අහන්නේ පනාකඩුව තඹ සන්නස ලියවන ලද රජතුමා වන්නේ 1. දෙවන විජේබා රජු 2. පළමුවන විජේබා රජු.
2: දෙනුක ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා රුපියල් 500ක් පොකට් මනි මේ වෙද්දි දිනාගෙන තියෙනවා. දෙනුක දැන් ඔයාට හොඳ අවස්ථාවක් තියෙනවා අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට උත්තර දුන්නොත් ඔයා අතේ තියෙන රුපියල් 500 රුපියල් 2500ක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: මෙන්න දෙනුක බෝනස් ප්‍රශ්නය. නැව් වගේම ගුවන් යාන අතුරුදහන් වන අද්භූත මුහුද කලාපයක් ගැන දෙනුක අහලා තියෙනවද? මොකක් මේ කලාපය මතකද? ඒ තමයි බර්මියුඩා ත්‍රිකෝණය. වර්ග සැතපුම් ලක්ෂ ගණනක් පුරා පැතිරුණු මුහුදු ප්‍රදේශයක්. නැව් සහ ගුවන් යාන අතුරුදහන් වීම ගැන මේ කලාපය ප්‍රසිද්ධ වුණත් මේ සිදුවීම් ගැන විවිධ මත පවතිනවා. මෙන්න ප්‍රශ්නය. බර්මියුඩා ත්‍රිකෝණය පිහිටා ඇත්තේ කුමන සාගරයේද? 1. අට්ලාන්ටික් සාගරයේ 2. පැසිෆික් සාගරයේ.
3: අට්ලාන්ටික් සාගරයේ.
2: බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරලා අතේ තිබු රුපියල් 500 රුපියල් 2500ක් වෙනකන් දෙනුක වැඩි කරගත්තා.
1: දෙනුක ස්කෝල නිවාඩු කාලෙ මොකද කරන්න ඉතින්? කොහෙද ගියේ? ට්‍රිප් එකක් එහෙම ගියාද? කොහෙද යන්න ඉන්නේ? හරි, ඉතින් ට්‍රිප් යනවා වගේම යාළුවොත් එක්ක කතා බහ කරනවා වගේම පොකට් මනි ගැනත් කියන්න ඕනේ, හරිද?
2: දෙනුක මේ විදිහට පොකට් මනි දිනා ගන්න උත්සාහ කරද්දී ඔන්න ආයමත් සැරයක් මම නම්බර් එක මේ විදිහට මතක් කරන්න 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. එවන්න අපිට මැසේජ් එකක්. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මේ තමයි හොඳම අවස්ථාව.
0: දනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
4: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ. Banker Rating Agency BBB- Stable Outlook.

0: අද ගැස්මට සියත වමත්කාරයෝ සාමාන්‍යයෙන් හෙන බුද්ධිමත් විශිෂ්ටයෝ කියලා කතාවක් වමත්කාරයෝම කියනවා. බොරුවට ගැන බෑනක ඒක පචයක්. ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න තව වෙන සාධක කරුණු ඕනේ දන්නේ. සැන්ඩි වමත්
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
2: අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාධක පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
5: සෙනසුරාදා උදේ 8ට
6: ඔබට තියෙන ලොකුම දුක මොකද්ද?
7: මම තාත්තා කියපු දේ ඇහුවේ නෑ.
6: මොකද්ද තාත්තා කිව්වේ?
7: මම දන්නේ නෑ ඉතින්, මම ඇහුවේ නෑනේ.
8: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
3: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0775 455 11.
9: නල්

0: Money.
1: වෙලාව දැසන 5:53 අපි ලෑස්ති වෙන්න හදන්නේ තවත් තරඟකාරිණියකට පොකට් මනි දිනා ගන්න අවස්ථාව දෙන්න. අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා සඳලු. Good morning සඳලු.
2: Good morning. ස්කෝලේ නැති වුණත් ඔන්නු දෙම හැරලා ලෑස්ති වෙන්නේ පොකට් මනි දිනන්න. සඳලු, කොහෙද පුතාගේ ස්කෝලේ? හරි, ස්කෝලේ ළමයි පන්ති ඉගෙන ගන්න. ඔන්න අද දවසේ පොකට් මනි දිනන දෙවන ජයග්‍රාහකාව වෙන්න තමයි සඳලුගේ බලාපොරොත්තුව. පහත් ගමින් සඳලු පුතා ලෑස්ති ඔන්න පොකට් මනි දිනන්න අභියෝගේ බාර ගන්නවද?
1: සඳලු, ප්‍රශ්න හතරයි තියෙන්නේ, තප්පර පහක් ඇතුළත උත්තර දෙන එක තමයි වාට තියෙන ලොකුම අභියෝගය. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
2: සඳලු, ස්කෝලේ සබ්ජෙක්ට් වලින් වැඩිපුරම කැමති සබ්ජෙක්ට් එක මොකක්ද?
3: විද්‍යාව.
2: හරි. අපි ඉතිහාසයේ පාඩමින් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නය අද හදලා තියෙන්නේ. ලංකාව පාලනය කරපු රජවරු ලෝකයේ වාරි කර්මාන්තය අතින් ඉතා ඉදිරියෙන් හිටියා. අනුරාධපුරය, පොළොන්නරුව වගේ පළාත්වලට ගියාම වැව් ගොඩක් දක්නට පුළුවන් වෙන්නේ අන්න ඒ නිසයි. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ඉදි කර ඇති ප්‍රථම වැව මොකක්ද? 1. තිසා වැව, 2. බසවක්කුළම වැව.
1: හරි උත්තරේ තොරලා රුපියල් 250ක් සඳලු දිනා ගන්නකොට යන්න පුළුවන් දෙවැනි ප්‍රශ්නෙට. යමු දෙවැනි ප්‍රශ්නෙට.
2: සිංහල භාෂාවෙන් තමයි ඔන්න දෙවැනි ප්‍රශ්නය සැකසීලා තියෙන්නේ. සිංහල භාෂාව හරිම රසවත් භාෂාවක්. අපට එන ඕනම අදහසක් රසවත් විදිහට කියන්න අපේ භාෂාව හරි පොහොසත්. ප්‍රස්තාව පිරුළු කියන්නෙත් භාෂාව තවත් රසවත් කරන්න තියෙන හොඳම අවස්ථාවක්. මෙන්න ප්‍රශ්නය. එක කරදරයකින් තවත් කරදරයකට පත්වීම. මේ අදහසට ගැළපෙන ප්‍රස්තාව පිරුළ මොකක්ද? 1. ගහෙන් වැටුණු මිනිහාට ගොන ඇන්නා වගේ. 2. කටුස්සාගේ කරේ රත්තරම් බැඳා වාගේ. ඔන්න සඳලු, ප්‍රශ්න දෙකකට හරි උත්තර දීලා තියෙනවා නේද මාෂී?
1: ඔව්, මේ වෙද්දි පොකට් මනි රුපියල් 500ක් සඳලු අතේ තියෙනවා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපනයෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. සඳලු, ආහාර වලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. 1. මහා පෝෂක, අනෙක් 2. ශුද්ධ පෝෂක. මෙන්න ප්‍රශ්නේ. ශරීරය රෝග වලින් ආරක්ෂා කරන්න උපකාරී වන්නේ කුමන පෝෂ්‍ය පදාර්ථයද? 1. ඛනිජ ලවණ, 2. ප්‍රෝටීන්.
1: හරි උත්තරේ, පළවෙනි උත්තරේ ඛනිජ ලවණ. හරි, දැන් මේ වෙද්දි ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා තියෙන නිසා බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නට යමුද?
3: හරි යමු.
2: මෙන්න සඳලුගේ බෝනස් ප්‍රශ්නය. ලුණු ලේවායක් කියන්නේ මුහුදු වතුර පොකුණු වලට අරගෙන හිරුවෙලියෙන් වතුර වාෂ්ප කරලා ලුණු ස්පටික ටික ලබා ගන්නා ස්ථානයයි. අපි අහන්නේ ලංකාවේ විශාලතම ලුණු ලේවාය පිහිටා ඇත්තේ කොහේද? 1. පුත්තලම, 2. හම්බන්තොට. අන්තිම තප්පරේ ඔන්න හරි උත්තරේ දුන්නා. දැන් සඳලු අතේ කොච්චර පොකට් මනි තියනවද මාෂ්?
1: රුපියල් 2500ක් පොකට් මනි තියන සඳලු.
2: නියමයි සඳලු. ඉතින් මොකද ඔයාට හිතෙන්නේ? හරි, ස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් පොකට් මනි ගැන කියන්න ඕනේ. හොඳද? හරි සඳලු, ඒ විදිහට අපිත් එක්ක කතා කරනකොට තව දෙයක් තියෙනවා මතක් කරන්න. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තමයි හැමදාම වගේ පොකට් මනි ඔබ වෙත ගෙන එන්න අපිත් එක්ක අත්වැල් බැතගෙන ඉන්නේ. දැන් ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15% පොලියක් ලබා ගන්න පුළුවන් 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා අවුරුදු 5ක කාලයක් තමන්ගේ මුදල් ගිහිලා තැන්පත් කරොත් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ඔන්න ඒ ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන්. ඇයි අපි මේ තරම් ස්ථාවර තැන්පතු ගැන ඔබට කියන්නේ? ස්ථාවර තැන්පතු තමයි ලෝකේ තියෙන රිස්ක් එක හටුම ආයෝජන ක්‍රමය. අද කතා කරගත්ත පොලියම තව අවුරුදු 5ක් යනකොට පොලියයි මුදලයි ඔබේ අතට ලැබෙනවා. එතකොට අතේ තිබ්බ මුදල් සමහර වෙලාවට දෙතුන් ගුණයකින් වැඩි වෙලා. ඉතින් දෙතුන් පාර හිතන්න දෙයක් නැහැ. 13:19 කතා කරන්න අදම විස්තර ගන්න සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ලෑස්ති ඔබට උදව් කරන්න. මොකද ස්ථාවර තැන්පතුවක් අතේ තියෙනවා කියන්නේ හරිම වටිනවනේ. හේතුව තමයි හදිස්සියක් හරදරයක් වුණාම ඔබට ණයක් ගන්න උනත් පුළුවන් ස්ථාවර තැන්පතුවක් තියෙනවා නම්. ඊට අමතරව නියමිත කාලේ කල් පිරුණාට පස්සේ ඔබේ අරමුණ වෙනුවෙන් අවශ්‍ය කරන මුදල් ටික යොදවන්න පුළුවන්. දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍යයි මුදල්. එතකොට ගෙවල් වල වැඩ කටයුතු තියෙනවා නේද? ගෙවල් ලස්සන කරගන්න ඕනේ. අලුතෙන් එක දේවල් කරන්න ඕනේ. එතකොට වාහනයක් එහෙම ගන්න ඕනේ. තව ටික කාලයක් ගියාම ඉතින් වාහන බිලත් අඩු වෙනවානේ. එතකොට වාහනයක් එහෙම ගන්නත් හීනයක් තියාගෙන ඉන්නවා නම් අදම සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරන්න 13:19 ඒ අය කියනවා කොහොමද ඔබේ අතේ තියෙන මුදල් ඔබේ අරමුණ වෙනුවෙන් හදාගන්නේ කියලා. අපි වෙලාව මතක් කරන්නේ මේ ලෑස්ති වෙන්නේ.
1: වෙලාව 06:00.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට. බැංකු තැන්පතු ගැන අවධානයෙන් පසුවන්නයි දැනුම් දීමක්. පොලිස්පති හා බන්ධනාගාර ප්‍රධානීන් මානව හිමිකම් කොමිස්සමට. ප්‍රදේශ කිහිපයකට අදත් උණුසුම් කාලගුණයක්. ට්‍රම්ප් ගෙන් ඕමානයට තර්ජන.
1: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ.

0: 지아파 Pocket Money.
1: ඇයි විනාඩි 9යි මාෂියොන් අපි ලෑස්ති වෙනවා අද දවසේ පොකට් මනී දිනන්න අපිත් එක්ක සම්බන්ධ වෙන තුන්වෙන ජයග්‍රාහකයා කවුද කියලා බලන්න.
2: අපි යන්න හදන්නේ උඩවලව පැත්තට. එතකොට අපිට මුණ ගැහෙනවා මංජරි භාවනා. ගුඩ් මෝර්නින් මංජරි.
3: ගුඩ් මෝර්නින්.
1: මංජරි භාවනා හරිම ලස්සන නමක් නේ ඔයාට තියෙන්නේ. මොකද්ද පුතාගේ ඉස්කෝලේ? උඩවලව මහාවිද්‍යාලයේ මංජරි භාවනා අටවසර ඉගෙන ගන්න ඔන්න ලෑස්ති. අද දවසේ පොකට් මනී දිනන්න මෙන්න මංජරිගේ පළවෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නට හරි උත්තරේ දුන්නොත් රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්න පුළුවන්. මංජරි, ක්‍රිස්තු වර්ෂ 1592 ඉඳලා 1604 වෙනකන් උඩරට පාලනය කළේ පළවෙනි විමල ධර්මසූරිය රජතුමා. එතුමා බුදු සසුන ගොඩනැගුවා වගේම පෘතුගීසින්ට එරෙහිව සටන් කරලා මහනුවර රාජධානිය ආරක්ෂා කරගත්තා. මෙන්න අපේ ප්‍රශ්නය. පළවෙනි විමල ධර්මසූරිය නමින් උඩරට රජ වුණේ කවුද? 1. යමසිංහ බණ්ඩාර. 2. කොනප්පු බණ්ඩාර.
2: හරි උත්තරේ වෙන්න ඕනි මංජරි, කොනප්පු බණ්ඩාර.
1: එතකොට යමසිංහ බණ්ඩාර කියලා කියන්නේ දෝන කතිරේනාගේ, එහෙම නැත්නම් කුසුමාසන දේවියගේ සහෝදරයා විදිහටයි සැලකන්නේ.
2: හරි, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යා විෂයෙන් තමයි මංජරි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. වියලි අයිස්, එහෙම නැත්නම් ඩ්‍රයි අයිස් කියලා කියනවා. සාමාන්‍යයෙන් අයිස් වගේ වතුරෙන් හැදුණු එකක් නෙවෙයි. ඒක දිය වෙලා වතුර වෙනුවට වායුවක් තමයි නිකුත් වෙන්නේ. ආහාර, ඖෂධ සිසිල්ව තියාගන්න මේ ඩ්‍රයි අයිස්, එහෙම නැත්නම් වියලි අයිස් පාවිච්චි කරනවා. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් වියලි අයිස් ලෙස භාවිතා කරන්නේ 1. ඔක්සිජන්. 2. කාබන් ඩයොක්සයිඩ්.
2: මංජරි, හරි උත්තරේ කාබන් ඩයොක්සයිඩ්. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා. මේ ප්‍රශ්නෙට ඔයා උත්තරේ තේරුවොත් ඔයාට බෝනස් ප්‍රශ්නෙටත් අවස්ථාව තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මංජරි, පුරවැසි අධ්‍යාපනයේ විෂයෙන් තමයි ඔන්න මේ ප්‍රශ්නය හැදිලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් කියන්නේ කණ්ඩායමේ අයගේ අදහස් අහලා හැමෝගෙම සහභාගීත්වයෙන් තීරණ ගන්න නායකත්වයකට. මෙතන නායකයා හැමෝටම සමාන අවස්ථාවක් ලබා දෙනවා. වෙන ප්‍රශ්නය. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු සතු ගුණාංගයක් වන්නේ 1. පක්ෂග්‍රාහී නොවීම. 2. ඒකමතික තීරණ ගැනීම.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් අතට ගත්ත නිසා දැන් බෝනස් ප්‍රශ්නට අවස්ථාව තියෙනවා මංජරි. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය අපි සිංහ කොඩිය කියලා කියනවා. කඩුවක් අල්ලගෙන සිංහෙක් ඉන්න නිසා තමයි අපි සිංහ කොඩිය කියලා කියන්නේ. ඒ වගේම බෝකොළ හතරක්, හොළ තැඹිලි පාට තීරු දෙකක් මේ කොඩියේ දකින්න පුළුවන්. සිංහ කොඩියේ ශ්‍රී ලංකාවේ උරුමය, එකමුතුකම හා ජාතීන් අතර සහජීවනය පෙන්වන කරනවා. වෙන ප්‍රශ්නය. ජාතික කොඩියේ කොළ පාටේ නිරූපණය වෙන්නේ කිනම් ජාතිකයන්ද? 1. මුස්ලිම් ජාතිකයන්. 2. දමිළ ජාතිකයන්.
2: මංජරි, බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ ඔයා තේරුවා. අතේ රුපියල් 250ක් තිබ්බා. ඒ 250 පස් ගුණයක් කළා රුපියල් 1250ක් දිනා ගන්නවා.
1: ඉතින් එහෙනම් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා මංජරි යාළුවන්ටත් කියන්න ඕනේ පොකට් මනී ගැන. ජය වේවා.
4: දැනුමෙන් පොකට් මනී දිනා ගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි 0711.

ජයග්‍රහණය වෙනුවෙන් අපි මේ හැම කැපකිරීමක්ම කරන්නේ. දිනන්න ලේසි නෑ. හැබැයි දිනන්න ඒකට අවශ්‍ය කරන සැලසුම හදාගත්තාම දිනන එක හරිම ලේසි. ජීවිතේ දිනන්න මූල්‍ය විනය කියන එක හරිම වැදගත් වෙනවා. සල්ලි තිබුණට වැඩක් නෑ, සල්ලි හම්බ කරාට වැඩක් නෑ. ඒවා අර පරිස්සමෙන් වියදම් කරන විදිහ, ඒවා අනාගතේ වෙනුවෙන් ආයෝජනය කරන විදිහත් අපි ඉගෙන ගන්න ඕනේ. ස්ථාවර තැන්පතු කියන්නේ ලෝකේ තියෙන අවදානම අඩුම ආයෝජන ක්‍රමයක්. යුරෝපේ බැංකු 17 වෙනි ශතවර්ෂයේදී තමයි මේක හොයාගත්තේ. ඉතින් එදා ඉඳන් අද වෙනකන් හරියට අර ආය කට්ට වගේ හැඩේ වෙනස් වෙන්නේ නැතුව වැඩේ හරියට කරන්න පුළුවන් හොඳම තෝරා ගැනීමක් තමයි ස්ථාවර තැන්පතු. ඔන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලෙකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් එහෙම 15%ක පොලියක් දෙනවා. 10,000 11.84%ක වාර්ෂික සබල පොලි අනුපාතයකට යටත් වෙලා අවුරුදු 5ක කාලයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තමන්ගේ මුදල් ටික ස්ථාවර තැන්පතුවක ආයෝජනය කළොත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ 15%ක පොලියක් හම්බ වෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. විස්තර දැනගන්න අදම කතා කරන්න 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට.

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 18යි.
1: හද ගැස්මට සියත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ඕන කෙනෙකුට අධිකරණේ දාන්න පුළුවන්. බලමු අධිකරණේ මොකද තීන්දුව කියලා.
3: මේ මුට්ටිය දාලා බැලිලක් තමයි කරන්න හදන්නේ.
4: මන් දන්නේ නැහැ මොලේ කතල් වෙලාද කියලා.
5: නීති ක්ෂේත්‍රය 100%ම මේ වැඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
6: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා.
7: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු?
8: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ලෙඩෙක් තමයි අපිට හම්බ වුනේ. අපේ ලෙඩාව කොහොම හරි ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරමට ගෙනාවා.
1: සෑම දිනකම උදෑසන 6:30 දහවල්

0: සවසහය සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
1: මම ශේනිය ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0712 492 2 3 7
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අමාරුවෙන් තව හරියට විනාඩි 5යි තියෙන්නේ. ඔන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න, සම්බන්ධ වෙලා ඉන්න අපේ අවසාන වාසනාවන්ත පොඩ්ඩ. Good morning.
1: Good morning.
2: බිනුගේ නිම්සරා නේද මේ?
1: ඔව්.
2: බිනුගේ නිම්සරා, ඔන්න පොකට් මනි අපි අරන් ආවා. ප්‍රශ්න හතරකුත් තියෙනවා, උත්තර දෙන්න ලෑස්ති නේද?
1: ඔව්.
2: හරි, එහෙනම් අපි ප්‍රශ්න හතරටම උත්තර දෙමු. තප්පර 5යි අපි ඔයාලට දෙන්න එක ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරන්න. මේ තමයි බිනුගිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි බිනුගිට ඔන්න පළවෙනි ප්‍රශ්නය නිර්මාණය කරලා තියෙන්නේ. 1913 දී ලෙනාඩ් වුල්ෆ් ලියපු The Village in the Jungle නවකතාව තමයි පස්සේ සිංහලට බැද්දේ ගමින් නමින් පරිවර්තනය වුනේ. මේ කතාවේ ප්‍රධාන චරිතය සිලිඳු, ඔහුත් එක්ක පුංචි මැණිකා, ඒ වගේම බබුන්නප්පු කියන චරිතත් මේ කතාවට වැදගත් භූමිකාවක් ඉටු කරනවා. මෙන්න ප්‍රශ්නේ, බැද්දේ ගම නවකතාවේ කතුවරයා කවුද? 1. මාටින් වික්‍රමසිංහ, 2. AP ගුණරත්න.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් කොන බිනුගේ දිනා ගන්නවා. අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසයෙන් තමයි දෙවෙනි ප්‍රශ්නේ. 1505 දී පෘතුගීසීන් ලංකාවට ආවා. ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලනය අතට ගත්ත පළමු යුරෝපා ජාතීන් වුණෙත් ඔවුන්. පෘතුගීසීන්ගේ මව් රට පෘතුගාලය. මෙන්න ප්‍රශ්නය. පෘතුගීසීන් අතීතයේදී ශ්‍රී ලංකාව හැඳින්වීමට භාවිතා කළ නම කුමක්ද? 1. සිලෑන්, 2. සේලම්.
2: බිනුගිට තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: පෘථුවිය වටා පැතිර තියෙන වායුපටලය වායුගෝලය. ඔන්න විද්‍යාවෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නය බිනුගිට නිර්මාණය වෙන්නේ. අපේ ජීවිත පවත්වාගෙන යන්නත්, කාලගුණය සහ දේශගුණය පාලනය වෙන්නත් වායුගෝලය වැදගත් උදව්වක් කරනවා. මෙන්න ප්‍රශ්නය. පෘථුවි වායුගෝලයේ වැඩිපුරම ඇති වායුව වන්නේ 1. නයිට්‍රජන්, 2. කාබන් ඩයොක්සයිඩ්.
2: බිනුගේ ප්‍රශ්න තුනට උත්තර තෝරලා මේ වෙද්දී රුපියල් 1000ක් පොකට් මනි අතේ තියෙනවා. ඔයාලට දැන් බෝනස් ප්‍රශ්නට යන අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: තෝරගමු.
0: ඉන්දියාව දකුණු ආසියාවේ වැදගත්ම රටක්. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතරින් වැඩිම ජනගහනය ඉන්නෙත් ඉන්දියාවේ. එවැගේම ඉන්දියාව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙසත් හඳුන්වනවා. අපි අහන්නේ ඉන්දියාවේ අගනුවර වන්නේ 1. චෙන්නයි, 2. නවදිල්ලිය. හරිම දක්ෂ විදිහට ප්‍රශ්න හතරටම උත්තර දුන්නා බිනුගේ. හරිම සන්තෝසයි අපිට.
2: රුපියල් 5000ක් ඔන්න ඔය අද දවසේ පොකට් මනි දිනා ගන්නවා. බිනුගී, එන ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕන.
1: හරි.
2: ජය වේවා.
1: ජය වේවා.
0: ඔන්න එහෙනම් අද දවසේ අපි පොඩ්ඩු හතර දෙනෙක්ට පොකට් මනි දුන්න මාෂි.
2: අපි හෙටත් එනවා මේ විදිහටම පොකට් මනි අරගෙන. ඒ වගේම
0: පොඩක් තව තියෙනවා.
2: ඔව්, තව තියෙනවා. මමීස් පොකට් මනි සෙග්මන්ට් එක තියෙනවා නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ. ඉතින් අපිට මැසේජ් එකක් එවන්න කියලාත් මතක් කරන්න. 0714 151 151 අපේ WhatsApp නම්බර එක.
0: දැන් වෙලාව උදෑසන 6:30.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: විසි දෙවන ආණ්ඩුක්‍රම විවස්සා සංශෝධනය අද පාර්ලිමේන්තුවට. අතුරුගිරියේදී හෝටල් හිමිකරුවෙකුට වෙඩි. පොලිස් ප්‍රතිහා බන්ධනාගාර ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට. ප්‍රදේශ කිහිපයකට අදත් උණුසුම් කාලගුණයක්. ට්‍රම්ප්ගෙන් ඕමානයට තර්ජන.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: දිස්ත්‍රික් කිහිපයක උණුසුම් කාලගුණය අදත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල එම දිස්ත්‍රික් අතරට අයත්. එම දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ පවතින එල්නිනෝ තත්ත්වය හමුවේ ලබන වසරේ මාර්තු අප්‍රේල් මාසවල විදුලි සැපයුමට යම් බලපෑමක් එල්ලවනු ඇති බවයි.
4: ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සාමාන්‍ය වැසි කාලයට වඩා වැඩි වැස්සක් බලාපොරොත්තු වෙන නිසා අපිට ජනවාරි මාසයේ සහ පෙබ්‍රවාරි මාසයේ බරපතල ගැටලුවක් ඇති වෙන එකක් නැහැ කියලා විශ්වාස කරනවා. මාර්තු මාසයේ තුල සහ අප්‍රේල් මාසයේ මුල් සති දෙක විතර කාලය තුල යම් කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. අපි උත්සාහ කරනවා පුළුවන් තරම් බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක බෙස් සිස්ටම් එක හරහා වැඩි බැටරි ප්‍රමාණයක් අද්දතියට එකතු කරගන්න.
1: වසර 75ක් තුළ ඇති වූ ප්‍රබලම එල්නිනෝ තත්ත්වය මෙම වසර අවසානයේදී ශ්‍රී ලංකාවට අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත විජේමාන පැවසුවේ ඔක්තෝබර් මාසය වන විට එල්නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලවනු ඇති බවයි. අතුරුගිරිය හබරකඩ සීලලංකාර මාවතේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදු වූ මෙම වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ හෝටල් හිමිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. ඔහු ප්‍රබල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ඥාතියෙකු බවද අනාවරණ වී තිබෙනවා. බන්ධනාගාර ප්‍රධානීන් හා පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. කොමිසමේ කොමසාරිස් නිමල් පුංචි හේවා සඳහන් කළේ අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධානීන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීන්ද අද කොමිසම හමුවට කැඳවා ඇති බවයි. පසුගිය සමයේ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ නොසන්සුන්කාරී තත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම එහි ප්‍රධාන අරමුණයි. බන්ධනාගාර ආශ්‍රිත ගැටුම් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහ යම් එකඟතාවලට එළඹීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන බවද කොමසාරිස්වරයා සඳහන් කළා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න පැවසුවේ බන්ධනාගාර ප්‍රධානීන් අද මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින බවයි. මේ අතර පසුගියද ඇති වූ නොසන්සුන්තා හේතුවෙන් හානි වූ බන්ධනාගාරවල හානි තක්සේරු කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. එම බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ ප්‍රසම්පාදන කටයුතුද මේ වන විට ක්‍රියාත්මකයි. කිසිදු පාර්ශ්වයකගේ බලපෑම් මත සිය බැංකු තැන්පතු මුදල් බාහිර පාර්ශ්වයක් වෙත බැර නොකරන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනු ලබනවා. එම සංසදය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ පොලිසිය ලෙස පෙනී සිටමින් බැංකු මුදල් තැන්පතු පැහැරගැනීමේ වංචාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවයි. වංචනිකයන් ව්‍යාජ ලෙස සැකසූ මහ බැංකු ලිපි ශීර්ෂ සහ නිලධාරීන්ගේ අත්සන් හා රබර් මුද්‍රා යෙදූ ලිපි යොමු කර වෙනත් පුද්ගලික බැංකුවකට මුදල් බැර කරන ලෙසට තැන්පත්කරුවන්ට දැනුම් දී ඇත්තේ ඔවුන් නොමග යවමින්. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමනුපොල සඳහන් කළේ ජනතාව තමන් සතු තැන්පතු සම්බන්ධයෙන් නිසි අවධානයකින් පසුවිය යුතු බවයි.
5: ගොඩක් කලාවට තමන්ගේ බැංකු තැන්පතුව ඒත් එක්ම තමන් ගනුදෙනු කරන බැංකුව වැනි දේවල් පිටවද යම්කිසි අවබෝධයක් මොහොන් සතුව තිබෙනවා. ඉතින් මේ කාරණා හේතු වෙනම ගොඩක් කලාවට ඔබව ඇත්තම පොත් හඳා ගැනීමට ඒත් එක්කම ඔබ යම්කිසි විශ්වාසයක් ගොඩනගා ගැනීමට ඇත්තම් ව්‍යාජ සකස් කරන ලද බැංකුවල ශීර්ෂ පාටත් එක්ක සකස් කරන ලද ලිපි ලේඛන ඒත් එක්කම පොලිසිය වැනි යම්කිසි ලිපි ලේඛන ගොඩක් කලාවට පාවිච්චි වෙනවා. ඉතින් මේ තමයි මේ තියෙන විශේෂත්වය. ඉතින් බොහෝ දෙනා ඔබ බියටපත් වෙලා තමන් යම්කිසි තමන් අදාළ මුදල්
1: මේ අතර ඇමරිකානු ඩොලර් බිලියනයකට අසන්න මුදලක් නීති විරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් හතර දෙනා ලබන 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ඒ ඔවුන් ඊ පසුරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින්. එම කොට්ටාසය අධිකරණයේ හමුවේ සඳහන් කළේ බැංකු මූල්‍ය වංචාවලට අදාළව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජෙෆ්රි මොහමඩ් නැමැති පුද්ගලයාගේ ප්‍රකාශ මත අදාළ බැංකු කළමනාකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. 22 වන ආණ්ඩුක්‍රම විවස්සා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානැක්කාර විසින්. අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. 22 වන ආණ්ඩුක්‍රම විවස්සා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා. නව සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. අගවිනිසුරුවරයාගේ වයස අවුරුදු 67ට එළඹෙන දිනය හෝ දුරේට පත්වී වසර 6ක් සම්පූර්ණ වන දින යන දෙකෙන් පළමුව එළඹෙන දිනේදී විශ්‍රාම ගැන්වීමද නව විවස්සා සංශෝධනයට අයත්. මෙම සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් විරෝධය පළ කළා. සංශෝධනය පිළිබඳව පොළුල් විද්වත් සාකච්ඡාවක් පවත්වන ලෙස නීතිඥ සංගමයේ ඉල්ලීමක් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවති සාකච්ඡාවේදී. 22 වන ආණුක්‍රම විවස්සා සංශෝධනය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමෙන් පසු ඕනෑම පුද්ගලයෙකුට ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාමහේවා සඳහන් කළේ.
6: දින 14ක කාලයක් තුල මහජනතාවට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා පිටසම් ඉදිරිපත් කළා අභියෝග කරන්න මේ පනත් කෙටුම්පත් ඇත්තට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වෙන්නේ නැහැ. ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් එක ගැටෙනවායි කියන මේ වෙච්චම් සියල්ලම විභාග කරනවා. එම විභාග කරලා දින 3ක් දින 21ක් අතර කාලය තුල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කළ තීරණය මූලික වශයෙන්ම සභාගත කරනවා. මේ සඳහා ජනමත විචාරණයක් තිබිය යුතුද කියලා මූලිකම තීරණය ලබලා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමෙන් නඩු ප්‍රමාදයට විසඳුම් නොලැබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
7: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කරන්නේ අධිකරණයේ නඩු ප්‍රමාදය නතර කරන්නයි කියලා මාලිමා මන්ත්‍රීවරුන් කියන කතාව පට්ටපල් බොරුවක් කියන එක. ජනාධිපතිතුමාගේ වචනවලින්ම කියනවා නම් දැන් මේකෙන් නඩු ඉක්මන් වෙනවාද කියලා අහනවනේ. ඒකට තමයි අපි විනිසුරුවරුන්ගේ ගණන වැඩි කරන්නේ. ආචනාධිකරණය 4 දෙනෙක් මහාධිකරණය 10 දෙනෙක් යනාදි වශයෙන් අපි විනිසුරුවරුන් ගන්න වැඩි කරනවා.
1: ආණ්ඩුව සෙසු පාර්ශ්වබල අදහස් නොසලකා හරින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ.
8: මේ තමයි බංකොලොත්භාවයේ පෙරනිමිති, විනාශයේ පෙරනිමිති. අයිතිකාරය නායක ස්වාමීන් වහන්සේලා වූ ලිපිය, ඒ ලිපියට උත්තරයක් දුන්නේ නැහැ. ලැබුණ නෑ වගේ ඉඳගෙන ගැසට් කරලා තමයි නීතිඥ සංගමයේ කියලා. මේ විදිහට තමයි කටයුතු කරගෙන යන්නේ මේ රජය.
1: ආණ්ඩුව අධිකරණයට බලපෑම් කිරීමට උත්සාහ දරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.
9: ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන් දැන් නඩු තීන්දුව දෙන්නේ ගරු විනිශ්චයකාරවරු නෙවෙයි. ඒකෙන්ම පැහැදිලි මේ රටේ අධිකරණයට බලපෑමක් කරන්න ආණ්ඩුව කොච්චර උත්සාහ දරනවද කියලා. එහෙම නැත්නම් ඉතින් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු කොහොමද දන්නේ 2029 නාම රාජපක්ෂ ඉරේනව නැද්ද කියලා. ඒ කියන්නේ ආණ්ඩුව නඩු තීන්දුව ලියනවද? එතකොට මේ රටේ ගරු විනිශ්චයකාරවරු නැද්ද? රටේ නීතියක් නැද්ද? ජේවීපී ආණ්ඩුවේ ඉන්න නඩු තීන්දුව දෙන්නේ. දැන් 2029 නාම තීන්දුව කොහොමද අද
1: සැමට සමානව නීතිය ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ.
10: දැන් මෙතෙක් නීති ක්‍රියාත්මක වුණේ පොඩි උන්ට. හැබැයි දැන් මහායටත් නීති ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. ඔන්න ඒ සමස්ත ක්‍රියාවලිය ඇතුළේ තමයි මේ විනිසුරු වරුන්ගේ කාලි දික් කිරීම කියන කාරණේත් එන්න ඕනකම තියෙන්නේ. මේකෙදි යම් මේ ක්‍රියාවලිය තුළ ඉලක්කම් 10ක් තියෙනවා නම් මේ ඉලක්කම් 10න් එක ඉලක්කමක් පමණයි විනිසුරුන්ගේ කාලි දික් කිරීම. ඒ නිසා ඒ ඉලක්කම විතරක් අරගෙන මේක වෙනම විග්‍රහ කරගත්තොත් එීම අපි පටලෝ ගන්නවා.
1: ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ බුද්ධික හේවවසම් එම දුරෙන් ඉල්ලා සිටීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ලිපිය ඔහු විසින් ඉදිරිපත් කර ඇත්තේ විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් වෙතයි. එම ලිපිය මගින් බුද්ධික හේවවසම් දැනුම් දී ඇත්තේ පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත තමන් දුරෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බවයි. බුද්ධික හේවවසම් 2024 ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. කුඹල් පෙරහැර ලබන 22 දක්වා පැවැත්වෙනු ඇත. 23 සිට නිකිණිපුර පසළොස්වක පොහොයේදී ඇති ලබන 27 දක්වා රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. ඒ සඳහා පොලිසිය විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් එක්ව සිටින නිලධාරීන් සංඛ්‍යාව 8000ක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ලර් සඳහන් කළේ ප්‍රධාන මාර්ග කිහිපයක් සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී ඇති බවයි. ඇමරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡාවලට බාධා කළහොත් ඕමානයටද බෝම්බ ප්‍රහාර එල්ල කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ෆොක්ස් නිවුස් සමග සිදු කරන දුරකථන සාකච්ඡාවකදී. හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තනි තීරණ ගැනීමට ඉරානයට කිසිදු හැකියාවක් නොමැති බවයි ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඕමානය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ඉතා ආසන්න බව ඉරානය ඊයේ ප්‍රකාශ කළා. ඒ ඇමරිකාව සහ ඉරානය අතර දින 60ක අවබෝධතා ගිවිසුම කල් ඉක්ුත්වන බැවින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රචී පැවසුවේ ඇමරිකාව සමග අවබෝධතා ගිවිසුමක් පැවතියද ඉන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවූ බවයි. ඇමරිකාව නිරන්තරයෙන් ඉරානයට බලපෑම් කරමින් ගිවිසුම උල්ලංඝනය කළ බවද ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළා. එම තත්ත්වය හමුවේ හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ඕමානය සමග සාකච්ඡා ආරම්භ කළ බවයි ඉරානය පැවසුවේ. මේ අතර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ඉරානය සමග පවතින දින 60ක අවබෝධතා ගිවිසුම දීර්ඝ නොකරන බවයි. ඔහු පැවසුවේ ගිවිසුම කල් ඉක්ුත් වීමෙන් පසු ඉරානය යටත් වීමේ සුදු කොඩිය ඔසවා තැබිය යුතු බවයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4 දිනය අදයි. පළමුවෙන් පඳුර පහර දුන් ඉන්දිය කණ්ඩායම පළමිනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 462ක්. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 284ක් පමණයි. ඒ අනුව පළමිනිමේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් පසුවනවා. ගල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය සියත ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකි. යලි සිරස්තල 22 ආණුක්‍රම විවස්සා සංශෝධනය අද පාර්ලිමේන්තුවට. අතුරුගිරියේදී හෝටල් හිමිකරුවෙකුට වෙඩි. පොලිස්පති හා බන්ධනාගාර ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට. ප්‍රදේශ කිහිපයකට අදත් උණුසුම් කාලගුණයක්. ට්‍රම්ප්ගෙන් ඕමානයට තර්ජන. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති මිනිමයි. මම මොනේන්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පැයෙන් පැය පුවත් සමග.
0: ලොව පුරා සැරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: සැප්තැම්බර් ඒ තමයි බුද්ධික චෛරත්න ඩිරෙක්ට් කරන අමුතුම කතාවක් තියෙන අලුත්ම ෆිල්ම් එක.
2: පිරිමින්ටත් ඇහුම්කන් දෙන්න.
3: බුද්ධික ෆිල්ම් එකේ නමෙන්ම කතාව පටන් ගමු.
4: ගොඩක් කට්ටිය අහනවා සැප්තැම්බර් කියන්නේ ඇයි කියලා. ඒක අවුරුදු මාසයක් නිසා. ඇත්තටම අපිට ඕන වුණා චිත්‍රපටියේ ගැන අන්තර්ජාතික කිසිසේත්ම සඳහන් නොවෙලා අදහසක් ගත නොහැකි විදිහේ නමක් චිත්‍රපටියට යොදන්න. ඒ වගේම චිත්‍රපටිය බලනකොට ඇතුලේ තියෙනවා සැප්තැම්බර් කියන හේතුව.
1: ඒ පිරිමින්ටත් ඇහුම්කන් දෙන්න කියන්නේ.
4: ප්‍රශ්නේ අපි උත්තරයක් දෙනවා. ගැහැණුන් සහ දරුවන් වෙනුවෙන් කියන එක. මොකද මේක මුළු ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. අපි දකින්නේ පිරිමියා කියන්නේ ගොඩක් මස්කියුල අඬ පතලුකුයි හයිය කරක් කියන එක නෙවෙයි. ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කි ඒගොල්ලෝ කියවක් ගන්න ඉච්චවක් එහෙම කරකනේ අපි ඉන්නේ සම්පූර්ණ වැරදි. මොකද ෂිට් කියන්නේ කාගෙත් කිච්චිද?
3: How the film එක act කරන්නේ?
4: මම ළඟ පානවා නදීෂා හේමමාලි, එතන ආශාන් ඩයස්, සචින් යේන්ද්‍ර, ශාම් ෆර්නැන්ඩෝ, පෑන් කරුණාතිලක, සමත් දුනතිලක, කුසුම් වේනෝ, සේමිනී ඉද්දමල්ගොඩ, ලමා නලුව, ආශෙන් ගලන්ජේ.
1: ටික කාලෙකින් ෆිල්ම් එක ග්ලෝබල් රිලීස් කරන්න ලෑස්ති නේද?
4: ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වගේ රටවල් අපි පිංගිසුම් ගතලා ඉබලයි චිත්තපටි අන්තර්ජාතික කරදරගෙන මොකද ඒගොල්ලෝ මේ තේමාවට ගොඩක් කැමති. ඉතින් එහෙම කැලකා පිංගම වෙනවා.
0: Of the town.
3: Pirates of the Caribbean series එකෙන් world famous වුණු Johnny Depp play කරන Hollywood vampires band එක ආයිත් stage එකේ වැඩ පටන් අරන් තියෙනවා.
1: අවුරුදු 3ක් විතර ස්ටේජ් එකෙන් ඇත්තලා හිටපු Hollywood vampires-ලා මේ මාසේ 12 වෙනිදා ලන්ඩන් වලින් තමන්ගේ යුරෝප් tour එක පටන් ගත්තා.
3: Johnny Depp, Alice Cooper, Joe Perry, Tommy Hendrickson මේ හතර දෙනාම එකට එකතු වුණා කියන්නේ rock music fans ලට නම් ඒක වෙනම ලෝකයක්.
1: Special මදී තමයි Hollywood vampires-ලා UK වලම තවත් concerts කිහිපයක්ම කරන්න plan කරලා තියෙන එක.
0: Talk of the town.
5: අද ගැස්මට සියත
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
7: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
11: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.

0: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
1: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
2: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
1: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. 98.2 98.3

0: FM。Siapa Pocket Money?
1: Good morning, Mashi. අපි ලෑස්ති මමීස් පොකට් මනි සෙග්මන්ට් එක පටන් ගන්න.
2: අද ප්‍රශ්න හතරට හරියට උත්තර දීලා රුපියල් 5000 දිනාගෙන ලෑස්ති වෙලා ඉන්නේ ඈන් ලියන ගමගේ ජායල ඉඳලා තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. Good morning, ඈන්.
3: Good morning.
1: අපි කැමති ඈන් ගැන විස්තර ටිකක් දැනගන්න.
3: මම ඈන් ලියන ගමගේ ඉන්නේ ජායල. කලින් මං ගුවන් සමාගමක වැඩ කළා. දැන් ගෙදර ඉන්නේ දරුවෝ හතර දෙනෙක්ගේ මවක්.
1: මෙන්න චයිලින් ඇන් ලියන ගමගේ ලෑස්ටි මමීස් පොකට් මනි අභියෝගය බාර ගන්න.
4: මමීස් පොකට් මනි.
2: And මේ තමයි ඔයාට අපි දෙන පළවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට හරියට උත්තරේ තෝරන ඔයාට අපි දෙනවා රුපියල් 250.
1: ඇන් කලින් ඇවියේෂන් පැත්තේ ජොබ් එකක් නිකලා කිව්වේ. ඉතින් ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි ඒ සයිඩ් එකෙන් අහන්න හිතුවා. ඇන් 1947 දී එයා සිලෝන් නමින් ලංකාවේ ජාතික ගුවන් සේවය පටන් ගන්නවා. 1979 දී එයා ලංකා වෙලා 98 දී ශ්‍රී ලංකන් එයාලයින්ස් නමින් මේ ගුවන් සේවය රීබ්‍රෑන්ඩ් වෙනවා. අද වෙනකොට ශ්‍රී ලංකන් එයාලයින්ස් රටවල් 35කට වඩා ගමනාන්ත 60කට කිට්ටු වෙන්න පියාසරත් කරනවා. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකන් ගුවන් සේවය නොනවත්වා පියාසර කරන දීර්ඝතම ගමනාන්තය මොකක්ද? 1. කටුනායක සිට ජපානයේ නරීතා දක්වා. 2. කටුනායක සිට ලන්ඩනයේ හීත්‍රෝ දක්වා.
3: කටුනායක සිට ලන්ඩන් හීත්‍රෝ දක්වා.
2: ඈන් පළවෙනි ප්‍රශ්නට හරියට උත්තරේ තෝරලා රුපියල් 250ක් මේ වෙනකොට දිනාගෙන තියෙනවා. ඈන් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඈන් ජායලනේ ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ ජායලට ටිකක් එහායින් යන හැමිල්ටන් ඇල ගැන. ඈන් දන්නවද කාලෙන් කාලෙට මේ ඇලෙත් නම වෙනස් වුණා. මුල් කාලේ සිංහල පරණ ඇල, ලන්දේසි කාලේ ලන්දේසි ඇල, ඉංග්‍රීසින් මේක හැමිල්ටන් ඇල කළා. මෙන්න ප්‍රශ්නය. මේ හැමිල්ටන් ඇලේ අවසාන නැවතුම කොහේද? 1. මීගමුව. 2. පුත්තල.
3: මීගමුව.
2: ඈන් හරි උත්තරේ වෙන්න ඕනි පුත්තලම. ඈන් ගැතේ රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මීපැණි. මීපැණි කියන්නේ ඈන් කවදාවත් නරක් වෙන්නේ නැති ආහාරයක්නේ. ඔන්න කෑමට විතරක් නෙවෙයි ලස්සන වෙන්නත් මීපැණි පාවිච්චි කරනවා. අපි තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ මීපැණි ගැන. ඈන් මීපැණි ඕනම දෙයක් එක්ක මික්ස් කළත් ඒකේ තියෙන මුල් ගුණය වෙනස් වෙන්නේ නැහැ කියලා ආයුර්වේදේ පිළිගැනීමක් තියෙනවා. මී වදේ තියෙන රැජිනගේ ප්‍රධාන ආහාරය රූපලාවන්‍ය නිෂ්පාදන වලටත් භාවිතා කරනවා. අපි අහන්නේ මේ විශේෂිත ද්‍රව්‍ය වන්නේ 1. රොයල් ජෙලි. 2. මී ඉටි. පළවෙනි
3: උත්තරේ රොයල් ජෙලි.
2: හරි. ඈන් ගැතේ රුපියල් 500ක් පොකට් මනී තියෙන නිසා දැන් බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා අතේ තියෙන පොකට් මනී ගාන 5 ගුණයක් කරගන්න අවස්ථාව තියෙනවා. ඈන් යමුද බෝනස් ප්‍රශ්නට?
3: යමු.
1: පොතක් අතේ තියාගෙන වතුරේ පාවෙන්න පුළුවන් තැනක් ගැන අහලා තියෙනවද? ඒ තමයි ඈන් මල මුහුද. නමට මුහුදක් වුණාට මේක ඇත්තටම ලුණු සහිත විශාල විලක්. ලුණු ගතිය වැඩි නිසා ජලයේ ඝනත්වය වැඩි. අන්න ඒ හින්දා මිනිස්සුන්ට පහසුවෙන් පාවෙන්නත් පුළුවන්. අපි අහන්නේ මල මුහුද පිහිටා තියෙන්නේ කුමන මහද්වීපයේද? 1. ආසියාව. 2. යුරෝපය.
2: ඈන් හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ ආසියා මහද්වීපේ. ඈන් ගැතේ පොකට් මනි රුපියල් 500ක් තිබ්බා. හැබැයි බෝනස් ප්‍රශ්නෙට උත්තරේ තෝරන්න බැරි වුණ නිසා අතේ තිබ්බ පොකට් මනි ගාන රුපියල් 250ක් වෙනකන් අඩු වුණා.
1: ඈන් අපි ආයෙ දවසක මමීස් පොකට් මනි එක්ක සම්බන්ධ වෙලා රුපියල් 5000ම වින් කරමු.
3: සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන
2: බොහොම ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වුණාට ඈන් ජය වේවා.
0: Siyata Pocket Money.
1: මාෂි අද අගහරුවාදනේ ඔන්න දවස් දෙකක් අපි පොකට් මනි බෙදුවා. ජයග්‍රහණය ලැබෙනවා, ඒ වගේම ජයග්‍රහණය ලබා ගන්න බැරි වෙනවා. ජීවිතේ අපි වැඩි බලාපොරොත්තු තියාගන්න ඕනේ හිතන්නේ නැති දේවල් වෙනකොට මොකද කරන්න කියලා. ඒකට ඕනම කරන දේ තමයි මූල්‍ය ස්ථාවරත්වය.
2: නිෂාන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒකට හොඳ ඔප්ෂන් එකක් තියලා තියෙනවා.
1: මාෂි දැන් අවුරුදු පහක කාලයක් ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔන්න 15%ක පොලියක් දෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා.
2: බල බල ඉන්න දෙයක් නැහැනේ නිෂාන්. දැම්ම ෆෝන් එක අතට අරගෙන 13:19ට කෝල් එකක් දෙන්න විතරයි තියෙන්නේ.
1: අතේ තියෙන ගාන හරියට පොකට් මනි වගේ වැඩි වෙනවා. ඔබත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකත් එක්ක ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරන්න, දරුවන්ගේ අධ්‍යාපනයට අනාගත ඔබේ තියෙන හීන හැබෑ කරගන්න, සේරම වැට්ටිකවර කළා හොඳ විශ්‍රාම ජීවිතයක් ගත කරන්න, මේක තමයි හොඳම දේ.
2: එහෙනම් අදට ගිහින් එන්න. මෙසේජ් එකක් එවලා තියෙන 0714151 152 අපේ වට්ස්ඇප් නම්බරයකට. මම මාෂි.
1: ටිකටම සියත අහන්න, රටම දන්න රේඩියෝ ඩබල මගේනවා. මම නිෂාන්.

කියන්නේ කවුද කියන්නේ සල්ලි මිනිසුන්ව වෙනස් කරනවා කියලා? කවුද කියන්නේ? ආ මම්මනේ කියන්නේ. ආ මෙහෙමයි කතාව. සල්ලි මිනිසුන්ව වෙනස් කරන්නේ නැහැ. සල්ලි වලට පුළුවන් මිනිස්සු කවුද කියන එක හෙළිදරව් කරන්න. ඕකේ? සුබදසනක් මිත්‍රයා. හතයි විනාඩි දෙකයි. ආ දඟහරුවාගා තව මං හිතුවාද බදාද කියලා සීරියස්ලි. තව දවස් තියනවනේ නේ බර ගානක් සතියවර වෙන්න. එහෙනම් good morning.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: යතුරු පැදි නිසා අහිමිවන තරුණ ජීවිත.
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: පසුගිය දවසක ලංකාවේ සිදුවෙන මාර්ග අනතුරු ගැන සිදුකරපු මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය වුණා. ලංකාවේ සිදුවන මාර්ග අනතුරු වලින් 75% අතර ප්‍රමාණයකට හේතු වෙන්නේ යතුරු පැදි නිසා සිදුවන අනතුරු කියලා. ඒ අනතුරු වලිනුත් බොහෝ ප්‍රතිශතයක් මාරක රිය අනතුරු විදියට තමයි වාර්තා වෙලා තිබුණේ. බොහෝ අවස්ථාවලදී යතුරු පැදි ගමන් කළ පුද්ගලයන් මිය ගිහිල්ලා තිබුණා. ඉතාමත් අවාසනාවන්ත කරුණ තමයි මේ මරණ අනතුරෙන් බහුතරයක් ඉතාම තරුණ වයසේ පසු වෙන දරුවන් වීම. විශේෂයෙන්ම වයස අවුරුදු 18 25 අතර දරුවන් තමයි මේ විදියට බොහෝ විට මිය ගිහිල්ලා තිබුණේ. මේ සඳහා හේතු කීපයක් බලපානවා. මේ වයස් කාණ්ඩේ දරුවන් අතර තියෙන අධික වේගයෙන් රිය පැදීමේ ආසාවත්, මාර්ග සංඥා සහ මාර්ග නීති රීති ගැන ඔවුන්ට තියෙන අඩු සැලකිල්ලත්, ඒ වගේම මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයත් මේ අතර වෙනවා. සමහර විට ඔබත් දෙමව්පියන් විදිහට ඔබේ දරුවාට වයස අවුරුදු 18 පිරුණාට පස්සේ උපන්දින තෑග්ගක් විදිහට යතුරු පැදියක් තෑගි දෙන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එවැනි දෙයක් කරන්න කලින් හොඳින් සිතා බලන්න. දරුවාගේ తాවකාලික සතුටට වඩා ඔහුගේ ජීවිතේ වටිනාකම ගැන හිතන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබේ නොදන්න මෙඩිසින්.
1: ඔබේ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: හද ගැස්මට සියත. රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
4: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
5: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 011 5 880 400. එල්ලෝ එල්සී රන් සවි රන් අය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 011 7 888 666.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
8: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
9: ගන් වතුරට සිරසිරුමෙට දැන් මම බය නැහැ.
8: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
9: ඒ විතරක් නෑ. business එක දියුණු කරගන්නත් උදව් කරනවා.
10: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
11: මොකක් හරි ත්‍රී වීල් එකක් ගන්න ඕනේ.
12: මොකක් හරි නෙවෙයි,
13: ත්‍රී වීල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ.
14: අලවියෙන් පසු සේවයත් සුපිරි,
15: නඩත්තුවත් අඩුයි.
16: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය.
17: ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
18: වෙත 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
19: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.
10: ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
0: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited.
7: America එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
12: ඉස්තරගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
15: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance
15: හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
20: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න.
21: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
22: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
23: ඒත් ලොකු කරලා නේද?
22: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
23: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට
24: ඔබලගේ 98.2 98.4

0: ෂරපුරුෂෝ
1: චරපුරුෂයෝන්ගේ වැඩන්නේ දෙමට මම මට
0: කල්දාට ශරපුරුෂෝන්න
1: වාට කිසිම දෙයක් ආරංචි වෙන්නේ නැහැ නේ මිසවා. ඔයා කිසිම ලෝකය ගැන කිසි අවබෝධයකින් නෙමෙයි දින්නේ.
0: ඇයි මොකද්ද ලෝකය?
1: දැන් ඇමරිකාව අන්න ඕමානයට තල්චන
0: කරනවා. යා
1: මොනවද මේ කතා කරන්නේ? මොකද්ද මේ කරන වැඩේ? තේරුම ගන්න. කාවද මේ රවට්ටක්? ඇමරිකාව ඕමානයට තර්ජනය කළ තියෙනවා. හෝමූස් ප්‍රශ්නයට
0: හරි
1: ඕමානය මැදිහත් වුණොත් බෝම්බ ගහලා ඕමානය අතුගාලා දානවා. සාමාන්‍ය මාධ්‍යට වාර්තා කරන්න පුළුවන් වචනත් නෙමෙයි සමහර ඒවා ඉංග්‍රීසි භාෂාවෙ තියෙන්නේ.
0: හරි.
1: We will bomb the tick out of like the එහෙම කියනවනේ. එහෙම කියනවද?
0: ඒකනේ අනේ නේද?
1: අම්මෝ.
0: කටවල්.
1: පාතාලේ වාගේ. නේද
0: මේ? Seriously.
1: මම කියන්නේ මේ රටවල් ගැන නෙමෙයි කියන්නේ. තරේ අවවාද කරනවා. එහෙම නේද මුලින්ම වෙන්න ඕනේ?
0: ඔව් ඒකනේ.
1: තරේ අවවාද කරනවා.
0: ඒ අවවාදයත් ලස්සන විදිහට තමයි ඩිලිවර් කරන්න ඕනේ.
1: තරේ ඕමානයට අවවාද කරනවා. කරුණා කරලා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න එපා. මේක රාජතාන්ත්‍රික ගැටීමක් කරා යන්න ඉඩ තියෙනවා. එහෙමනේ සාමාන්‍යයෙන් කියන්නේ. ඒ වෙනුවේ බොම්බ ගහලා හැඳි ගෑවලා හැඳි ගාවලා ගන්න. එහෙම කියනවද කියලා මම මේ හිතනවා. මට වෙලාවකට දෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් එහෙම බය නැතුව ඕවා කියන්නේ එයාගේ අන්තිම දූර කාලේනේ.
0: හ්ම්
1: හ්ම්. දැන් ඉතින් මොන කැකිරිවත්තකින් ගියත් අවුලක් නැහැනේ.
0: ඔව් ඉතින් එහෙම
1: මුලින්ම නිකන් වචන දාලා බැලුවා නිකන් තව ටිකක් ඉන්න පුළුවන්ද වගේ කියලා. ඒකට ඒ තරම් හොඳ ප්‍රතිචාර ආවේ නැහැ. මොකද ඇමරිකාවේ කන්ස්ටිටියුෂන් එක එහෙම ව්‍යවස්ථාව වෙනස් කරන ඒ සෙල්ලම් හරියන්නේ නැහැ ඉතින්. ඇමරිකන් කාරොත් හරි අමුතුනේ. අමුතු ඉතින් ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් වගේ එකක් නේ
0: තියෙන්නේ.
1: එන්න අමුතු ඒ මිනිස්සු හිතන විදිය. හිටපු ගමන් අම්මෝ හෝස් ගාලා යනවා ඇමරිකන් පුරවැසියන්ට පපුව දාලා යනවා මොනවා හරි වුණාම. අනේ ගෑවෙනවා. ඉංග්‍රීසියෙන් ගෑවෙන්නේ නමුත් ගෑවෙනවා. හැබැයි අනේ මේ හෝල්සේල් මේ බෝම්බ ගහලා අරවා මේවන් නැති ප්‍රශ්න පටලවල මුළු ලෝකෙම දැන් ලෝකෙම නෙමෙයි ඔච්චර තෙල් හදන ඇමරිකාවෙත් තෙල්වල ගාන වැඩි. ඇමරිකාවෙත් ගෑස්වල ගාන වැඩි. ඇමරිකාවට තනිවම තමන්ට අවශ්‍ය කරන ගෑස් සහ තෙල් සම්පත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. තමන්ටම නිෂ්පාදනය කරගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න තනිවම පුළුවන් ඇමරිකාවට. දැන් අපි තාම මන්නාරම් ද්‍රෝණිය තෙල් තියෙනවද කියලා මේ යටි මේ ඌ එක අතගාලා බලනවාද? මේ තෙල් ලහුවෙනවද කියලා බලන්නකො මල්ලී. ඔය හරිය පොඩක් මේ ඔය පොඩක් අතගාලා බලන්න තෙල් ලහුවෙනවද කියලා.
0: ඉඹලා බලන්න පොඩක් එනවා නේද පොඩි ස්මෙල් එකක්.
1: අයිය තෙල් වගේ මොකද්ද මේ තියෙනවා? බලන්න මල්ලී බලන්න බලන්න තෙල්ලම් ගන්න. අපි දහ ගමනේ මැරිලා මේ තෙල් නාඩගම ඉවරනකොට ඇමරිකාවට තෙල් තියෙනවා. තිබිලා වුණත් තමන්ම පටන් ගත්ත මේ කොටිවල්ගයක් වගේ මේක යුද්ධයක් නෙමෙයි. මේක කොටිවලිගයක්.
0: ඌ ඉවරයක් නැහැ.
1: මේක අල්ලන් ඉන්නේ පුළුවන් කමකට ඕන කමකටත් වඩා පටන් ගත්ත ලැජ්ජාව වහගන්න. ඒක තේරෙනවා.
0: ඌ ඇත්ත ඇත්ත.
1: මේ අර පටන් ගත්ත ලැජ්ජාව.
0: ඊගො ලොකුයි ඔක්කොම
1: කියලා පටන් ගත් එක ඒ යන්නම් කියන්න බෑනේ දැන්.
0: ගැම්මට ඉන්න ඕනේ නේ.
1: අනේ අනේ අනේ අනේ අනේ අනේ අයිය අනේ අනේ අනේ අනේ අනේ අනේ අනේ අනේ අයියේ කි අනිත් රට අනේ අනේ අනේ අනේ අනේ අනේ අනේ අනේ අනේ අයියේ කියනකන් එහෙම එතනට එයි කියලා හිත හිත මේ වලිය යන්නේ.
0: කියන්නේ අනිත් රට එන්නෙත් නැහැ
1: නේද? උන්දලා එහෙම කරන්නෙත් නැහැ
0: නේද? ඕ ඒකනේ.
1: ඉරානේ බලන්නකො. කැඳ නැතත් කැඳ බිව්වත් අර මොකද්ද කියනවනේ. කියන්නේ බෑ මෙතන රේඩියෝ එක කියනවා.
0: හරි.
1: වල්ලි දාන ගුට්ටි කාගෙන මානව හිමිකම් ගැන ගල්වල කෙටුම්පත් කරපු චරිත පැපිරස්වල ලියපු මිනිස්සු ලෝකේම අල්ලපු රජවරු හිටපු ඒරියා එකක්
0: ඕක. ඕ ඒකනේ.
1: ඉතින්
0: සැලෙන්නේ
1: නහර අඩු වැඩියට නැතේ. අපිත් ඔය කැලණිගම් මිටියාවත සහ ඔම

0: පැත්තවල නිකන් අර පොඩ්ඩ ඇත්තන් නිකන් ලේ රත් වෙනා ඉන්නවා කියලා
1: කියන්නේ.
0: එහෙම කාලයක් එක්ක එහෙම නිකන් කට්ටිය සෙටල් වුණාලුනේ. පොඩ්ඩ ඇත්තන් යුද්ධ සහ මොන හරි ප්‍රශ්න හමම පට ගාලා ගේමට බහින පටස් ගාලා එනවා ගේමට. ආය අඬ ගහන්න ඕන. අපෙත් එක එක පළාත් තියෙන එහෙම නේද? අපි බලපිටිය ගැන කතා කරමු. බලපිටියෙන් ඇද්දි බිම් බලන් යන්න කියලා
1: කියන්නේ.
0: ඒ කියන්නේ අනේ මිස් ගෙදර යන්නකෝ මිස්. ඇයි මිස් උදේ පාන්දර නැගිටලා වාත වෙන්නේ මිස්?
1: හරි හරි.
0: උදේම එනවා හැබැයි ඉතින්. මොනවා වුණත් උදෙන් එනවා.
1: පුස්පැටිය වහිර යවන්න පුළුවන්.
0: ඔව්.
1: ඒ බෙන්ත.
0: මිස්ව මට ගෙදර වාගන්න බැරි නේද? රයිට්. ඒක නෙමෙයි.
1: හරි.
0: ඉතින් දැන් ඇයි මේ හිටියඩිය මේව තේරුම් ගන්න. ඇයි මේ හිටියඩිය ඇමරිකාව ඔමානයට තර්ජනය කරන්නේ? සිතියම දැකලා මතක තියෙන අය මතක් කරලා බලන්න.
1: හරි.
0: හොමුස් සමුද්‍ර සන්ධියට උඩින් තියෙන ඇමරිකාව. සමයින් ඉරාන.
1: ඔව්.
0: හොමුස් සමුද්‍ර සන්ධියට උඩින් තියෙන්නේ ඉරානේ.
1: හරි.
0: මං හොඳට ඇස් දෙක පියාගෙන ඉන්න බොරුව නෙවෙයි. ඉරානේ.
1: හරි.
0: පල්ලෙහේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොඩි තුඩක් වාගේ එකක් තියෙනවා. පොඩි තුඩක් වාගේ.
1: හරි.
0: ඉතින් 아무තු හැඩයක් නිර්මාණ කරන. හරි.
1: හරි. ඔකේ.
0: හැබැයි මේ පැසේජ් එකේ පල්ලෙහාට එනකොට බහුතර භූමි ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙන්නේ පල්ලෙහෙන් ඔමානියුත් උඩින් ඉරානෙන. ඉතින් මේ මේ හොමුස් එක සම්බන්ධ මේ අර්බුදයේදී ඉරානයයි ඔමානයයි කල්පනා කරා කවුද මල්ලි මේ? ඔයා ඉන්නේ මල්ලි ඔය පැත්තේ, මං ඉන්නේ මේ පැත්තේ. ඉතින් මල්ලි ඔයා මට එකඟ නම් මම ඔයාට එකඟ නම්. ඉතින් මල්ලි නැව් මෙතන යනවනේ ඊට පස්සේ. ඇමරිකාව දිහා බල්ල ඒගොල්ල කල්පනා කවුද මල්ලි මේ කියලා ඒගොල්ල සාකච්ඡාවට ඉඳගෙන මූලික එකඟතාවල් වලට එනවා. මූලික අවබෝධයක් එනවා. නැවුටික යන්න දෙමු නේද ලොකු අයියේ කියලා. ඉරානය සහ ඔමානය. දැන් මීට දවස් කීපයකට කලින් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළ තිබුණා I will seek to declare කියලා. මේ මේ භාෂාවේ තියෙන වචන ඩික්ලෙයා කියන්නේ එකක්, ඩික්ලෙයාඩ් කියන්නේ එකක්, seek to declare කියන්නේ තව එකක්. I will seek to declare. මොකද ඩික්ලෙයා කරන්න මම බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා නෙමෙයි.
1: හරි.
0: හොමුස් සමුද්‍ර සන්ධිය ඇමරිකාවේ වත්කමක් විදියට, ඇමරිකන් ප්‍රොපර්ටියක් විදියට ප්‍රකාශයට පත් කරන්න මම සූදානමින් ඉන්නේ. ඒකෙන් ප්‍රකාශ කරලද
1: නැහැ.
0: නමුත් මේක නිකන් කලබලෙන් ඇහෙනකොට කොහොමද හිතෙන්නේ?
1: ප්‍රකාශ කරලා වගේ.
0: මේ මේ දේශපාලන සිප්පඩ විද්‍යාවල් වල තියෙන ලස්සන කෑලි උනේ. වචන. වචන.
1: ඔව් නේද?
0: නේද? එහෙම තමයි දේශපාලන ඇතුලේ මේක කරකවන්නේ.
1: ඒ කියන්නේ ඇවිස්සනවා ඒ වචන ටිකට.
0: ඔව්.
1: කියලා නැහැ.
0: කියලා නැහැ. මම බලාපොරොත්තු වෙනවා හොමුස් සමුද්‍ර සන්ධිය. බලාපොරොත්තු වෙනවා හොමුස් සමුද්‍ර සන්ධිය. ඇමරිකාවේ. වත්කවක් ඇතිර ප්‍රකාශිත වත්. කියලා නැහැ. හැබැයි ලේ ඇවිස්සනවා. පිටරටට ඇහෙන්නේ. ආ මේ හොමුස් සමුද්‍ර සන්ධිය දැන් ඇමරිකාවෙලුනේ. මංකෙන් බොරුවෙන්මනේ යුද්ධය යන්නේ.
1: ඕ ඒක හරි.
0: යුද්ධය ආරම්භ වෙච්ච සැනින් මිය යන්නේ සත්‍යයි. බොරුවෙන් තම මරසියෙන්ම යන්නේ මේ. මරසි. කැපිලි නෝන්ඩි. පච්චකිරිලි. සහ ගැහිලි ඉතින් ආරම්භ වෙලා අන්තිම හරියේදී එම් මෙන් කරලා රොකට් බෝම්බ ටිකක් එහෙට මෙහෙට යනවා. මේ තමයි වැඩේ. ට්‍රම්ප් කලබල වුණා. අප්පා. යකෝ දැන් මම මේක මේ මපේ වත්කමක් හැටියට කතා කරගෙන ඉන්න හදන මේ ඔමානයේ පැනලා ගෙනානේ ඉරානෙත් එක්ක කතා කරලා මේ මේ ඇරලා දාමු නේද කියලා.
1: ලැජ්ජයිනේ. සීරියස්ලි.
0: ඉතින් ඒක තමයි ඔමානයට තර්ජනය කරන්න හේතුව.
1: හරි.
0: ඉතින් මෙච්චර වෙලත් මේ මේ ඉලව්ව මේ මංගල්‍ය ඉවර කරන් අනේ මේ ඇමරිකාට මං මේ ඕගොල්ලන්ට ඕන මංගල්‍යයක් කරන්න මේ නිවුස් දාන්න නැතුව. මාර කරදරයක් මේ නිවුස් ඉන්න අපිට දින.
1: ඕ මොකද අපි හෝමුස් වලට කියලා බලලා තොරතුරු එකතු කරගෙන එන්නේ නෑනේ. ඕගොල්ලෝ කියන එකක් තමයි.
0: ඉතින් මේක තමයි වැඩ. මේ ඉතින් දේශපාලනයේ වචන ගැන නේද? අම්මෝ හැඳි ගාවල දානවා. අතු ගාල දානවා. මේ එකපාරක් කියවනේ ඉරානේ මිහිපිටින් අතු ගාල දානවා. අතු ගානවා ඉතින් පොඩි ඒරිය එකක් තියෙනවා අතු ගාන නේද? ඉරානේ පොඩි ඒරිය එකක්ද? කොසු කීයක්ද?
1: ඒකනේ.
0: නේද? අපිටත් කොදු කො කො කොහු ඉදල් යවන්නේ නෝ මෙහි.
1: හැබැයි ඒ බිස්නස් එක අල්ලගන්න තිබ්බනම් අපිට ගොඩ යන්න.
0: ඉරානේ අතු ගාල දානවා නම් ඒකට කොහු ඉදල් හදලා යවන්න අපි බාර ගත්තා නම් අපිට සෑහෙන සල්ලියක් වා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි හිතවත දේශපාලන ලෝකයේ තත්ත්වය සහ ජාත්‍යන්තර දේශපාලනය. යුද්ධෙකුත් නෙමෙයි හැමදාම කසකස ඉන්න තුවාලයක් වෙලා තියෙන්නේ මේක. නේද? තුවාලෙ හොඳ වෙන්නෙත් නැහැ. කකුල කපලා ඔපරේෂන් කරන්න හැටියකුත් නැහැ. ඉතින් හැමදාම මේකෙන් පොඩ්ඩයි ඒකෙන් පොඩ්ඩයි කී කී අපි ඉන්නවා. එක්ක අතු ගාණ්ඩයි, එක්ක හැඳි ගාන්න, එක්ක ගෙදර යන්නයි. මොකක් හරි එකක් කරනවද?
1: අපිට එපා
0: අපිට එෆා වෙලා තියෙන්නේ මේ හොමුත් සමුතු සන්ධිය. ළමෙක්වත් හොමුත් සමුතු සන්ධිය පෙන්වන්න එක්ක යන්නේ. ළමෙක්වත් ගෙනියන්නේ.
1: මම තාසන හොමුත්

0: වෙරිටි රිසර්ච් කියලා ආයතන තියෙන 2010 දී පටන් ගත්තේ ලංකාවේ ආර්ථිකය, දේශපාලනීය නීතිය, මාධ්‍ය වැනි ක්ෂේත්‍ර අල්ලගෙන ඒව ගැන ස්වාධීන පර්යේෂණ කරනවා, සමීක්ෂණ කරනවා, මිනිස්සුත් එක්ක කතා කරනවා, ලොකු සාම්පල් එකක් අරගෙන ඒගොල්ලොත් එක්ක කතා කරලා යම් යම් දේවල් හදනවා.
1: හරි.
0: රිසර්ච් වලට අපි කැමති හොඳ ප්‍රතිඵල එනකොට, රිසර්ච් වලට අපි ඉතර කැමති නැහැ ප්‍රතිඵල වෙනස් වෙනකොට. දැන් ඒගොල්ලන්ගේ තියෙනවා මේ මූඩ් ඔෆ් ද නේෂන් කියලා ජූලි මාසේ මේ අවුරුද්ද කරපු රිසර්ච් එකේ රිසල්ට් එක අවුට් වෙලා තියෙනවා.
1: හා ඕකේ.
0: සද්භාවයෙන් අහන්න. ෆෝම් වෙන්න එපා. ෆෝම් වෙන්න ඕන යන්නේ නෙමෙයි මේක. ඉතින් මේ ඒගොල්ලෝ මේක මේ 2025 පෙබරවාරි කරනවා. 2026 මේ අවුරුද්ද පෙබරවාරිත් කරනවා. මේ අවුරුද්ද ජූලි මාසෙදිත් කරනවා. එතකොට මේ මේගොල්ලන්ගේ එක රිසර්ච් කම්පොනන්ට් එකක් තමයි ගවර්න්මන්ට් ඇප්රූවල් කියන එක. කියන්නේ මේ ආණ්ඩුව කරගෙන මේ වැඩපිළිවෙල ගැන මොකද හිතන්නේ ඕකේද කියලා වගේ එකක් ඔයයන් අහන. ඒ
1: කියන්නේ ජනතාවගේ මතය.
0: ඔව්.
1: හරි.
0: මොකද මේ හිතන්නේ ආණ්ඩුව මේ කරගෙන විදිය කරනවාට මොකද ඒක ඕකේද ඔයාලට? තනත හැදෙන්න තියනද වෙනස් වෙන්න තියනද? ඕකේ. එතකොට 2025 පෙබරවාරි මාසේ මේ යන විදිය ඕකේ. අපි කැමති කියලා කියපු රටේ මිනිස්සුන්ගෙන් නෙමෙයි මේක නියදියක්නේ රිසර්ච් කරපු
1: පිරිසගෙන්
0: නියදියෙන්
1: හරි
0: 62% ඕකේ කියලා තියෙනවා ගිය අවුරුද්දේ පෙබරවාරි මාසෙ. මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ 62 65 වෙනකම් වැඩිත් වෙලා
1: තියෙනවා. හා ඕකේ.
0: ඉන්නේ ටික මොකක් හරි වෙලා තියෙනවා.
1: වෙනසක් වෙලා තියෙනවා.
0: ඊට පස්සේ මේ අවුරුද්දේම ජූලි මාසෙ කරනකොට මාර්තු අප්‍රේල් මේ ජුනි ජූලි මාස 5යි. හ්ම්. 150% අඩු වෙලා තියෙනවා.
1: හ්ම්.
0: දැන් නිකන් රිසර්ච් එකකින් 50% ඕකේ, 50% ඕකේ නෑ.
1: හරි.
0: මේ යන විදිය ගැන. එතකොට තව එකක් ඒගොල්ලෝ කරනවා. ස්ටේට් ඔෆ් ද ඉකොනොමි. රජයේ ආර්ථික සම්බන්ධව ඉකොනොමික් කන්ඩිෂන් එක රටේ
1: ආර්ථික තත්ත්වය වගේ එකක්.
0: රටේ ආර්ථික තත්ත්වය කොයි වාගේද?
1: හරි.
0: මොකද හිතන්නේ? 2025 35% එක්සලන්ට් කියලා
1: කියනවා.
0: එතකොට මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 35 57 වෙනකම් වැඩි වෙලා
1: තියෙනවා.
0: හැබැයි මාස 5කට පස්සේ 38 වෙනකම් ඒක අඩු වෙලා තියෙනවා.
1: ඕකේ.
0: සම්පූර්ණම නිකන් ආර්ථික පසුබිම ගැන මොකද හිතන්නේ මුළු රටේම?
1: හා
0: නේද? බිස්සසුත් එක්ක මිනිස්සු පුද්ගලික ආණ්ඩුව කරකවන කෑලි විතරක් නෙමෙයි, අනිත් ඒවායි ඔක්කොමත් එක්ක
1: මුළු රට
0: සමස්ත ආර්ථිකය ගත්තාම මොකද හිතෙන්නේ කියලා තහලා තියෙනවනේ.
1: හරි.
0: 55% කියලා තියෙනවා ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ.
1: හොඳයි.
0: ගොඩ යනවා කියලා.
1: ආ ඕකේ.
0: මේ අවුරුද්දේ 164 වෙනකම් වැඩි වෙලා තියෙනවා මේ අවුරුද්දේ පෙබරවාරි මාසේදී. ඒකත් අඩු වෙලා තියෙනවා ජූලි මාසේ මාස 5ක් ඇතුළත 142 වෙනකල්. සැටිස්ෆැක්ෂන් එක මේකනේ අන්තිම කෑල්ල සහ වටිනම කෑල්ල. ඉතින් ඔයා සතුටුද මේ යන විදිය? ගිය අවුරුද්දේ පෙබරවාරි 146% ඕ කිව්වා. මේ අවුරුද්දේ පෙබරවාරි 59%ක්ම ඕ කිව්වා. හැබැයි දැන් ඒක 138 වෙනකන් අඩු වෙලා තියෙනවා. ඉතින් මේක බලන්න වෙනවා නේද? ඇයි කියලා මට මේවා කිව්වා මතක් වෙන මොනවද
1: දන්නවද?
0: ඔය සමහර ෆැමිලිස් වල කියන මණ්ඩ දඹර වෙලා මොනවා හරි වුණාම කියන මම මේ වාට මේ ආදරයට මේවා
1: කරන්නේ.
0: අර මිනිහාගෙන මොන ආදරයක්ද? මේකට ආදරේද? ඔව් මම මේව රකින්න ආරක්ෂා කරන්න වාට ආදරේ නිසා මං ආදරි. මොන මට තේරෙන්නේ මොකද්ද මොන කේල්මල් ආදරේද? සමහර වෙලාවට හොඳයි හොඳයි හොඳයි කියලා හිතාගෙන කීපුව කරපුවා ඒ මිනිස්සුන්ගේ පැත්තදී සමහරවිට ඔයා ආදරය කරනවා කියලා හිතානේ ඒ මිනිස්සුන්ට ඒක තේරිලා නැත්තම් ඔයා මේ ඔක්කොම කරන්නේ ඒ මිනිහා වෙනුවෙන් කියලා ඔයා මේ කී කිය විතර ඒ මිනිහට ඒක දැනෙන්නේ නැත්තම්
1: ඒකනම් ඇත්ත.
0: ඔයා හිතන්නේ කොයි එකද වැදගත්? ඔයා කෙනෙකුට ආදරය කරනවා කියලා හිතන්නේ ඒ මිනිහා කෙනා ඒක දැනින්නේ නැහැ. ඔයා හිතන්නේ මොකද්ද වැඩි ඉම්පෝටන්ට්? ඔයා කරන එකද එයාට දැනෙන එකද?
1: එයාට දැනෙන එක.
0: Why am I sure?
1: Yes, definitely.
0: Sure out?
1: Yeah. That ain't no need.
0: තියෙන මාන්‍ය නිසා සමාජයට වෙනස් කරන්න යන ක්‍රමවේදී. අපි හිතන අපි මේක තමයි හරි විදිය වෙනම කතර විදිය කියලා. ඒක නෙමෙයි මට ඕනේ. ඒක නෙමෙයි. ඒක නෙමෙයි දී උඹට ඕනේ. කියලා මිනිස්සු කියන.
1: ඒක
0: මේක තමයි බල ඕනේ. නෑ ඕනේ මේ අපිට ඕනේ. මිනිස්සු කියන. මේක ගැන මේ සාධාරණ අදහසක් අරගෙන
1: හරි.
0: මොකද ෆයිනල් ගණු දිනුව තියෙන මිනිස්සුත් එක්ක මේක රිපෝට් එකක් ඇටට අයින් කළා දාන්න පුළුවන් මේ නේ ත්වරිතේ ගාලා එහෙම පුළුවන් ඕන නැත්තම් ආ මොකද මේ කියන්නේ මේක හොඳ කෑලි එනකොට ගිය අවුරුද්දට වඩා ඊළඟ අවුරුද්දේ හොඳ කෑලි තිබිච්ච කාලේ තියෙනකොට මාරයි වුණා නම්
1: හරි
0: දැන් මේ සිග්නල් එක රිසීව් කරන්න ඕනේ එතකොට අපි තමයි තව 100ක් ඉන්නේ 200ක් ඉන්නේ කියලා මීටින් වල කියන්න ඕනේ නැහැ මොකද ඒක මිනිස්සුනේ අන්තිමට තීරණය
1: කරන්නේ
0: මිනිස්සු කියනවා කොල් තමයි ඉන්නේ බෝසත් කරන් ආයි බයින් දැන් නෑ හොඳයි අර මිනිස්සුන්ගේ සමස්ත සැටිස්ෆැක්ෂන් එක ඒක ගිය අවුරුද්දේ ඉඳලා 146 මේ අවුරුද්දේ ජූලි මාසේ වෙනකොට 138ට අප එක කන්සර්න් එකක් නේද
1: ඒක පොඩ්ඩක් බලන්න කන්සර්න්
0: එකක් නේද කන්සර්න් එකක් නෙමෙයි නම් හවුලන්නේ නේද කියලා
1: ඔව් අපි මේ
0: නේද නැද්ද කියලා මේ නිකන් මේ බලනවා මේ යන ගම
1: කිව්වා ඉතින්
0: ඔව් ඉතින් අනේ ඒක නෙමෙයි
1: මොකද්ද
0: අර රේල් පාර අයින තියෙන සිල්පර කොට ටික අයින් කරන්න බැරිද පරණ රේල් පීලිය එතන දිරලත් යනවා මම විශ්වාස කරනවා ඒ ස්ට්‍රෙච් එක ලස්සනට තියන්න පුළුවන් නේ කියලා ලස්සනට තියන්න පුළුවන් ඒක ආයි දැන් කොළඹට ලොකුවට ටූරිස්ට් ඇට්‍රැක්ෂන් කියලා මහා ලොකු එකක් නේ අපේ ගෝල් ෆේස් එක තමයි ඉතින් ලොකුම ගෑල්ල
1: ඔව් එහෙම තියෙනවා
0: නෙළුම් කුරන පොඩ්ඩක් තියෙනවා කොච්චර දෙවල් තිබ්බත් දැන් ඔය හොඳට කාලා බීලා අර කරගෙන මේක එහෙම කාලා බීලා මිනිස්සු
1: ඒව
0: කරලා ෂෝස් තියලා යනවා එනවා මිනිස්සු
1: හෝට් සිටි එකට මිනිස්සු යනවා නේද
0: මිනිස්සු හෝට් සිටි කොච්චර දෙවල් තිබ්බත් හෝට් සිටි මිනිස්සු පිස්සු හැදෙනවා මං ඔන්න මේ මම මේ මෑතක මෙයා ගියේ පිස්සු හැදුනා මට දවසක හවසක ගිහිල්ලා
1: සැටර්ඩේ සන්ඩේ නම් මාර හැපෙනි
0: හොල්මන්ද පොල්කොල නෑ එකට යන්න බැරි තරම් සෙනෙහින්
1: නෑ ඒක ඉන්නවා යස්
0: ඉතින් මේකත් ඒ වගේම ස්ට්‍රෙච් එක මං උදේට හවසට හරියට දකින්න ෆොරිනර්ස් ලා උතන තමයි දුවන්නේ උතන තමයි ඇවිදින්නේ
1: උතන
0: තමයි රිලැක්ස් කරන්නේ ෆොටෝස් ගහන්නේ ඉතින් මේ සංස්කෘතිය තව ඉස්සරහට ගන්න මහා භාණ්ඩාගාරයේ අම්මා විශාල ගොඩක් සල්ලි තියෙනව නේද මම දන්නේ මේ මේ ආණ්ඩුවේම කිව්වේ ගොඩාක් සල්ලි තියෙනවා
1: තියෙනවා කියලා
0: නේද ටිකක් වේදන් කරලා එතන ලස්සන දාලා දාන්න
1: හැබැයි ඒක එහෙම තියෙනකොටත් දන්නේ නැණි ලස්සන නේ
0: පිස්සු කතා කරන්න එපා නේද ඉතින් සිල්පර කොට හැමතැනම දාලා රේල් පීලි දිරන්න දාලා තියෙනවා මේක ලස්සනක්
1: නැහැ කට්ටියකට ඕවා දැක්කම
0: ලස්සන තනකොළ ටික මේවා කළා නැත්තම් ලස්සනට ගල් හරි මොන හරි තනකොළ තියාගන්න අමාරුද දන්නේ නැන්නේ මේ මේ මුහුදු උලම් මැද්දේ එහෙම නැත්තම් එතන ඔය වැට ඔය මුහුදු වයින්නේ වැවෙන පොඩි නිකන් කොළ දාතුක් තියෙන වැල් වගේ ඒකත් මේන්ටේන් කරලා වැවුවාම පොඩි මලක් එමෙනවා හරි ලස්සනයි
1: යස් යස්
0: නැද නැද හොඳ නිකන් ඇහක් තියෙන එක නේ දැක්කම නිකන් අර අර ලස්සන ලස්සන වැඩ එහෙම එහෙම අයත් ඉන්න ඕනේ ආණ්ඩුව
1: ඕ ඇත ඇත
0: ලස්සනට තමයි එයා ආස අර ඔක්කොම අලංකරණ කටයුතු මේක පාට හරි නෑ මේක තමයි දාන්න ඕනේ එයා මේ බංකෝ කැතයි මෙතන මෙතන මේ ගහ උතරනේ මේ ගහ මෙතන ඉන්නවා මෙතන ඉන්නවා එහෙම එහෙම පොරවල් දෙකක් තුනක් ඉන්න ඕනේ
1: කියන්නේ හොඳ ඇහක්
0: තියෙන නේ තියෙන්න ඕනේ නේද එහෙම නේ යන්නේ අනේ මම නම් ආසයි මේක නිකන් අර
1: සුරපුර
0: මේ රටේ පේන කෑල සුරපුර නෙමෙයි පිලිවෙල
1: හරි
0: පිලිවෙල පස්සේ කාලෙක සුරපුරයක් විදිහට දැයිනවා මේ මාරේව නෙමෙයි කරන්න ඕනේ ලස්සන පොඩි දේවල්
1: ඕස්ට්‍රේලියාවම කරන්න ඕනේ නෑ
0: නේ නේ නේ
1: එහෙම කතාවක් කියන්නේ
0: මේක ඕස්ට්‍රේලියාවක් කරන්න මේක සිංගප්පූරුවක් කරන්න මේක ජපන් කරන්න අමාරුයි
1: හරි
0: මොකද මේ කල්චර් එකත් එක්ක ඒක නමුත් අපිට ක්‍රමයක් ඇති
1: ඔව් ශ්‍රී ලංකාවක් විදිහට තියන්න
0: මොකද ලංකා මිනිස්සුන්ට පිලිවෙල ඉගෙනුවාම පිලිවෙල පිලිවෙල පිලිවෙල පිලිවෙල තමයි හොදේක නේ පිලිවෙල ඒක පිලිවෙල කරන්න ඕනේ රස පිලිවෙල පිලිවෙල
1: කොපි කරනවා ටග්ගාලා
0: ටග්ගාලා අල්ලනවා පිලිවෙල
1: යස්
0: හැබැයි මෙහෙම ඕන පිලිවෙලක් අල්ලනවා ඈ
1: හොඳ නරක දෙකම
0: ඒ වැඩ පිලිවෙල මොකක් වුණත් කීප දෙනෙක් කරනවා වගේ තේරුණොත්
1: හරි
0: නාඩියෙන් ඇල්ලුවා
1: උදාහරණයකට ගන්නකෝ දොඩම් බිස්නස් එකනේ ගන්නකෝ බ්‍රෝ
0: අන්තිමට කලින් දොඩම් බොන්න හිටපු හැම මිනිහම දොඩම් මිරි ගන්න ගත්තා ඒක නුනේ ඒ බිස්නස් එකට දැන් මේ බිස්නස් එක අඩු වුණා නේද?
1: දැන් අඩුයි දැන් නෑ.
0: ඉතින් ගහක් ගලක් ගන්න දොඩක්. දැන්
1: හොයා ගන්නත් නෑ.
0: නේද? සමහරවිට ආ දොඩක් කියලා නවත්තනවා. නවත්තර පස්සේ නගල තියෙනවා ඊළඟ දොඩක් කඩේ ගාව. එතනින් බීලා යනවා.
1: දැන් මේ දවස්වල තියෙන අල්පෝන් සුවඹ.
0: අමේවල් ලෝරි ගණන්
1: තියෙනවා. ඔව් ඒක තමයි දැන් හැමෝම කරන බිස්නස් එක.
0: රයිට් දැන් 7යි විනාඩි 39යි අපි අද මොනවා ගැනද කතා කරන්නේ?
1: රයිට් අපි ව්‍යාපාර ගැන කතා කරගෙන ආවනි. ඔබේ බිස්නස් එක පොඩි ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, ලොකු ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ව්‍යාපාරයකට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අවදානම කියලා කියන්නේ. අපි හැමදාම කියනවා ව්‍යාපාරේ දියුණු කරන්නත් මට හිතෙනවා එයාට තියෙන ලොකුම බාධාව මේ අවදානම කියලා. මොකද දියුණුව ගැනම හිතන්න විදිහක් නැහැ අරවින්ද. ඒක පැත්තකින් අවදානම ගැනත් ඒ මොනසට හිත හිත ඉන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි හැමදාම කියනවා වගේ අවදානම බාර දෙන්නකෝ. ඒ අවදානම ගන්න පුළුවන් දැවැන්තයට හැම අතින්ම අංක 1 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඒගොල්ලන්ගේ ජෙනරල් වලට බාර දෙන්න අවදානම. ඒගොල්ල ලස්සන්ට ඒක මේන්ටේන් කරලා අවශ්‍ය වෙලාවෙදී ඔබට උදව්වට එනවා. ඒකේ ආයි කිසි ගැටලුවක් නැහැ.
0: මම නම් හිතන්නේ මිනිස්සු අවදානම ගැන හිතන්නේ නැහැ කියලා.
1: හිත ආ.
0: මොකද මිනිස්සු ඔය හැටියට අවදානම ගැන හිතනවා නම්

0: අවදානම බාර දෙනවානේ.
1: නේ දෙකත්තකින් එකත් ඇත්ත.
0: ඇයි අර වගේ ඒවා කියන්නේ ඉතින්?
1: නෑ මන්ට සමහරවිට මට එනවා අවදානම කියන එක මගේ හිතේ තියෙනවා.
0: මොනවට ගැනද? මොනවද?
1: يعني දැන් මම රස්සාවට එනකොට එහෙම මට හිතෙනවා අවදානම්. අද මම රස්සාවට යන එක අවදානම්.
0: ඔයා රස්සාවට එන එක මේ ෂෝ එකට තමයි තියෙන අවදානම්. ඔයාට නෙමෙයි. ඔයාට මොකක්ද තියෙන අවදානම්? ෂෝ එකට යම්කිසි අවදානමක් තියෙනවා. අදත් එනවද? ඔව් අදත් එනවා. ඇවිල්ලාද? ඔව් අදත්. අදත් ඉවරයි. මේක තියෙනවා.
1: මට නම් මගේ ලයිෆ් එකෙන් මට දැනලා තියෙනවා ඉතින් අවදානම කියන කැලල.
0: ඒක තමයි අපි අහන්නේ කොහෙදද කියලා අහන්නේ මිස්.
1: ඉතින් ඒ වගේ දැන් පාරතොටේදී අනකොට මම මගේ බිස්නස් එකක් කරනවා.
0: ඒකට මිස් ජීවිත රක්ෂණයක් දාගන්න. මේ ජෙනරල් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන කතා.
1: ඇයි මම බිස්නස් එකක් කරනවා මට එතන.
0: පාරින්ද මොකද කරන්නේ?
1: ඇයි මගේ සෝෂල් මීඩියා බිස්නස් එක? තියෙතනදී අවදානම කියන එක ගැන මම වෙනම හිතනවා. මට හිතෙනවා
0: මොකද ඒකේ තියෙන අවදානම මිස්? ඒ කියන්නේ සෝෂල් මීඩියා බිස්නස් එකේ
1: ඩේටා නැති වුණා.
0: ඩේටා නැති චකන මිස් එකකට ආවා.
1: මම බඩ එලිරි ගිලිනා.
0: එලිත් මේ ගෙදරම ගියත් කමක් නැහැ දැන්. ඒ තත්ත්වෙම වැඩි පත් වෙලා තියෙන.
1: හරි හරි අවදාන ගැන හිතුවා.
0: අවදාන ගැන නෙමෙයි අවදානම.
1: අවදානම ගැන හිතුවා හෝ නැතා අවදානම තියෙනවා. ඒකයි කාටවත් නැති කරන්න බෑ.
0: මර්ෆිගේ ලෝ එකේදි කියනවා යම් කිසි නරක දෙයක් සිදුවිය හැකි වාතාවරණයක් තිබෙනවා. ඒ අනිවාර්යයෙන්ම කොයි වෙලාවකෝ සිදුවිනු ඇත කියලා. ඒ නිසා ඔබ වෙන එකක් නැහැයි කියලා හිතන හැම අතුරු ආන්තරාවක්ම ලයින් අප් වෙලා තියෙනවා. It's a matter of time.
1: Right.
0: කාලය පිළිබඳ ප්‍රශ්නිකයි ඔබ ඉන්නේ. ඔබට ඒ කාලය මොකද්ද කියලා ඔබට කවදාවත් කියන්න බැරි නිසා ඒ හිත් ඇවුල ඒ සෝ සන්තාපේ බාර දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වලට ඒගොල්ලෝ එකන හිත හිත ඉන්නවා.
1: හරි ඕකේ.
0: ගිනි ගත්තොත් අපි මොකද කරන්නේ? සොරසතුරු බියක් ආවොත් අපි මොකද ව්‍යාපාරිනුන් කරන්නේ?
1: නායකියොත් අපි මොකද
0: කරන්නේ? ගංවතුරු ආවොත් අපි කොහොමද කරන්නේ? ඒක ඒගොල්ලන්ගේ ජොබ් එක.
1: හරි.
0: ඒක ව්‍යාපාර කරන ඔබේ ජොබ් එක නෙවෙයි. ඔබේ එකම ජොබ් එක. ව්‍යාපාරයේ ඔය තියෙන ලෙවල් එකෙන් ඊළඟ ලෙවල් එකට ගෙනියන්නේ කෙසේද? කෙසේ වුව ඒක කරන්න අවධානම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බාර දෙන්න. ඉන්ෂුරන්ස් එකට දුවන්න එපා. ඉන්ෂුරන්ස් එක තියෙන පැත්තට දුවලා ඕක බාර දෙල ඉවරයක් කරගන්න. ඔබේ මිලියන ගණන් ප්‍රකෝටි ගණන් වටිනේම දාස් ගණන් වගේ පොඩි ගණන් වලින් රක්ෂණය කරන්න පුළුවන් සහෝදරයා.
1: 7:42
2: අද ගැස්මට සියත ගන්න.

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: සිව් කොනම යාකරන කොට්ටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න Future Lifestyle Apartments. කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහරගම නගරයට විනාඩි 10යි. මිලියන 50 සිට ආරම්භන apartments. මූලික ගෙවීම මිලියන 9යි. මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම්. දැන්ම Prime Group අමතන්න 13/22. මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි.
2: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
3: මට උන වගේ සේන
2: ලිං පස් පංගුව බමු
3: සෑහෙන වෙලාවක් යයිනේ
2: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
4: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
5: ලොකු කරලා නේද
6: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
8: ඉදිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට David Pierce e-mobility වෙතින්
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13/96
10: SVDC සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Agbiz 2026 නව්‍ය

0: ආරක්ෂණය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHGB
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 350යි කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි කාගිල්ස්
3: ඉතරයි
4: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
7: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයුවලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
8: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්න එක
9: ලයිට් වාටර් ෆෝන්
8: විලට සහනය මෙන්න
10: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
11: 98.2 98.4 දිව

0: சியதா
1: ඔගොල්ලෝ කමර්ෂල් බැංක් එකේ ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරලා තියෙනවද? එහෙනම් ඔබ අනිවාර්යෙන් දන්නවා ඒක හරිම ආරක්ෂිතයි, හරිම වේගවත් සහ ලෝකෙ පුරාම ගනුදෙනු කරන්න, ගෙවීම් කරන්න, ඕනම රටකදී වුණත් ගනුදෙනු කරන්න ඔයගලට පහසුකම් ලබා දෙලා තියෙනවා කියලා. අපි වැඩි විස්තර කතා කරමු කමර්ෂල් බැංක් එකේ ක්‍රෙඩිට් කාඩ්ස් ගැන. ඒකට අපිට පොඩි වෙලාවක් ඕනි. ඒ වගේම බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය ක්‍රියාත්මක වෙනවා මේ අගෝස්තු මාසේ පුරාවටම. අනිත් කාරණාව තමයි ඔයගොල්ලෝ බජාජ් එකට ගිහිල්ලා මේ දවස්වල ඔයගලට විශේෂ වට්ටම් හම්බ වෙනවා රාජ්‍ය සේවකයෙක් නම් DPMC රාජ ප්‍රණාම. ඒගොල්ලන් විශේෂ වැඩසටහනක් කරන අපේ රාජ්‍ය සේවකයන්ගේ කැපවීම, ඒගොල්ලන්ට දෙන්න පුළුවන් ඉහළම ගෞරවය විදිහට සැලකලා ඒගොල්ලන්ගේ කැපවීම වෙනුවෙන් රාජ්‍ය ප්‍රණාම විශේෂ වට්ටම් සහ වරප්‍රසාද පහසුකම් දීලා තිනවා. චෙතැක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්නකොට රුපියල් 160,000ක වට්ටමක් ලබා ගන්න පුළුවන් රාජ්‍ය සේවකයන්ට. අපිට බෑ රාජ්‍ය සේවකිනී, ඔබට පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් DPMC එකට යන්න ගිහිල්ලා තව තියෙනවා, තව ඩිස්කවුන්ට් තියෙනවා. ඒව ගැන අපි විස්තර කියන්නම්. මේ දවස්වල හැමෝටම වගේ කැස් තියෙනවා, එක්කෝ උණ තියෙනවා, හෙම්බිරිස්සාව තියෙනවා, මොකක් හරි ඒ ආශ්‍රිත ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඕගලන්ට පුළුවන් නම් ලින්ක් නැචරල් පස්පංගුව හදලා බොන්න. මං හිතනවා ඒකට කරන්න තියෙන හොඳම පිළියම ඒක කියලා. ඉතින් අපි මේ පස්පංගුව කිව්වට මේකේ ජාති 8ක් තියෙනවා. මොකද මේක සුවිශේෂී පස්පංගුවක්, ලින්ක් නැචරල් පස්පංගුව. අපි සුපර් මෙට් ගැනත් අද කතා කරනවා. සුපර් මෙට් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ විශ්වාසදායකම සිංක් ඇලුමිනියම් සන්නාමය. ඉතින් සුපර් මෙට් අපිට හඳුන්වලා දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි, රයිනෝ රූෆින්. අවුරුදු 60කටත් වඩා විශ්වාසය තියෙන රයිනෝ රූෆින් තමයි හඳුන්වලා දෙන්නේ. කාගේල්ස් ෆුඩ් සිටි වෙතින් මේ මාසේ පුරාවට හම්බ වෙනවා කිස්ට් ස්මාර්ට් විනර්ස් තෝරන තරඟෙන් ඔබ ජයග්‍රහණය ජයග්‍රාහකෙක් කරන්න තමයි කාගිල්ස් එක බලාගෙන ඉන්නේ. ඉතින් ඔගලට හම්බ වෙනවා කියලා කිව්වේ ලැප්ටොප්ස්, ඊට පස්සේ ටැබ්ස්, ස්මාර්ට් ෆෝන්ස් ජයග්‍රහණය කරන්න පුළුවන්. අදත් අපි කතා කරනවා ජාතික ලොතරැයි මණ්ඩලය ගැන, NLB එක ගැන. ඉතින් මේ පහුගිය කාල සීමාව, මේ අවුරුද්ද ගත්වතින් පොඩි කාලයනි ගිහිලා තියෙන්නේ. මේ කාල සීමාවේදී සුපිරි ත්‍යාගලාභීන් 32ක් බිහි කරන්න NLB එක සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඊළඟ වාසනාවන්තය ඔබ වෙන්න පුළුවන්. ඒ නිසා වැඩි වැඩියෙන් ලොතරැයි ගන්න කියලා අපි මතක් කරනවා. තව මොනවාද තව අපි කතා කරන්න ඕනි? බජාජ් වීගෝ එක ගැන කිව්ව නේද? යස්, බජාජ් වීගෝ වලින් ලක්ෂයේ වාසියක් තියෙන එක කිව්වා. ප්‍රයිම් ගෲප් එකේ අපි අලුත් ප්‍රොජෙක්ට් එකක් ගැන මේ දවස්වල කතා කරනවා. කොට්ටාව තියෙන සුපිරිම සුපිරි ෆියුචර් ලයිෆ් ස්ටයිල් අපාර්ට්මන්ට්ස් ගැන කතා කරන්න ඕනේ. 13:22 කෝල් කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. සහ අපි අදත් කතා කරනවා ඇලුමෙක්ස් වල අර අලුත්ම ප්‍රොඩක්ට් එක ගැන. ඉතින් ඒක මෙෂ් එකක්, මොස්කිටෝ වලට එන්න බැරි වෙන මෙෂ් එකක් ඒගොල්ලෝ හදලා තියෙනවා. ඉතින් ඒක ගැන, මෙෂ් පැනල්ස් ගැනත් ඕගලන්ට අද අපි විස්තර කියනවා. මේ මදුරෝ හින්දා ඩෙංගු ගොඩාක්නේ ව්‍යාප්ත වෙලා, හරි ප්‍රශ්නනේ. ඉතින් ඒකට හොඳ විසඳුමක් තමයි ඇලුමෙක්ස් එක හාගෙන තියෙන්නේ. පැල්වත්ත බටර් ගැන කතා කරන්න ඕනි, වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැන කියන්න ඕනි. අපි ඒ වගේම පික්මි ෆ්ලෑෂ් ගැන අද දවසේ කතා කරමු. සහ හච් 15 පැකේජ් එක ගැනත් මතක් කරන්න ඕනි. මේ ඔක්කොමත් එක්ක අබාන්ස් ඕඩියෝ ගැන කතා නොකරම බෑ. ඔබට ගැළපෙන විදිහට පෝර්ටබල් බ්ලූටූත් ස්පීකර් එකේ ඉඳන් පාටි ස්පීකර් එක වෙනකම්ම ඔගලන්ට අබාන්ස් ඕඩියෝ වෙතින් ගන්න පුළුවන්කම තියෙනවා. රුපියල් 2799 ඉඳලා මාදිලි රැසක් ගන්න පුළුවන් සහ 1500ක් ගෙවලා ඔබට අරගෙන යන්න පුළුවන් කියන එක විශේෂයෙන්ම මතක් කරනවා. මූලික ගෙවීම රුපියල් 1500යි. ඊට පස්සේ මාස 12ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමය, අඩුම පොලියකට මාසිකව ටිකෙන් ටික ගෙවන විදිය හදලා දීලා තියෙනවා අබාන්ස් එක. මාස 12ක විශ්වාසවන්ත වගකීමකුත් හම්බ වෙනවා. ප්‍රදර්ශනාගාරවලට ගියත්, buyabans.com වෙත ගියත් ඕගලන්ට මේ ස්පීකර්ස් ගන්න පුළුවන් අබාන්ස් වෙතින්. ඊට පස්සේ අපි තව අපි BAIC ගැන, ඒ කියන්නේ බයික් X55 ගැන අද දවසෙත් කතා කරනවා. හැමෝම කතා කරන සුපිරිම සුපිරි SUV එක ගැන තව පොඩි වෙලාවක් දෙන්න අපි විස්තර කියන්නම්.
0: හද ගැස්මට සියත මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74. තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය, පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. බිස්නස් වලට ට්‍රක් හොයලම ඇති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය.
2: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතු කරන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. විහෙතම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. AV Piris e-mobility වෙති.
4: මතකද single big bonanza. 60% discount අරගෙන මේ අවුරුද්ද තාවා.
5: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
6: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්නා. CA ශ්‍රී ලංකා 0.70455 11.
7: අති විශ්වසනීය ගමනකට Jetac Electric Scooter. kilowatt පැය 3.5ක lithium ion battery. kilowatt 3.1ක මෝටරය. ලීටර 35ක storage පහසුකම. David Pierce e-mobility වෙත වැඩි විස්තර සඳහා 0.114700550 අමතන්න.
8: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
9: සිව් කොනම යාකරන කොට්ටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න. ෆියුචර් ලයිෆ්ස්ටයිල් අපාර්ට්මන්ට්ස්. කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහරගම නගරයට විනාඩි 10යි. මිලියන 50 සිට ආරම්භන අපාර්ට්මන්ට්ස්. මූලික ගෙවීම මිලියන 9යි. මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම්. දැන්ම ප්‍රයිම් ගෲප් අමතන්න 13/22. මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි.
10: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
12: 98.2 98.4.

0: හතයි විනාඩි 55යි දැන් වෙලාව. අපි මතක් කරන්න ඕනි ලංකා ටයිල්ස් ඒගොල්ලන්ගේ අලුත්ම ප්‍රොඩක්ට් එක එළි දක්වලා තියෙන ඒ තමයි කූල් රූෆ් ටොප් ටයිල් එක. ඒ වගේම අපි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන අද දෙම කතා කරා. වැඩි විස්තර දැනගන්න කෝල් කරන 011-2-357-357ට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වලට. සහ අපි මතක් කරන්න ඕනි LOLC ෆයිනෑන්ස් ගැනත්. ඉතින් මේ දවස්වල අපි ඒගොල්ලන්ගේ ෆැක්ටරින් සර්විස් එක ගැන තමයි කතා කරන්නේ. දැන් අපි බලමු පත්තරේ මොනවද තියෙන්නේ කියලා.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011-7-388-388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
0: Hi Hasa, good morning.
4: Good morning ආශ්චර්ය අදතාව පත්‍ර ටික අරගෙන CDB run සහනය අපිත් එක්ක ඉන්න රත්තරන් අයද නිස්තරම්ම තැනින් run ගනුදෙනු කරන ඔබට ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට සහනයක් දෙන්න තමයි CDB run සහනය ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් මේ දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට යන්න නැත්නම් 011-7-388-388ට දුරකථන ඇමතුමක් දෙන්න. අපි ගන්නවා දින මින පත්‍රය අතට ඉස්සෙල්ලාම. ඩොලර් බිලියනයක් රටින් පන්නලා පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් 4ක් රිමාන්ඩ්. ඒක තමයි අද දින මින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙලා තියෙන්නේ. මෙම වංචාව භාණ්ඩ ආනයනය කරන බව පවසමින් ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් TT ක්‍රමය හරහා සිදු කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ලේඛන සකස් කිරීම, ගිණුම් විවෘත කිරීම සහ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලියට බැංකු නිලධාරීන් සම්බන්ධ වී ඇති බවත් පැවසීය කියලා තියෙනවා. රේගු දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධීක්ෂණය යටතේ සිදු කරන විමර්ශනවලදී සමාගම් 36ක් යොදා ගනිමින් මෙම ගනුදෙනු සිදු කර ඇති බව අනාවරණය විය. එම සමාගම්වල හිමිකරුවන් සහ ලේකම්වරුන් ලෙස පුද්ගලයන් 8 දෙනෙකු පෙනී සිට ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තමන්ගේ නම් භාවිත කර සමාගම් පවත්වාගෙන යන බව හෝ එම සමාගම්වල තමන් නිලතල දරන බව නොදැන සිටි බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව ප්‍රකාශ කළේ. ඒ කියන්නේ මේ එතකොට ඒ අයගේ ජාතික හැඳුනුම්පත් පිටපත් බැංකුව සතුව තියෙන ඒවා අවභාවිතා කරමින් තමයි මේ සමාගම් පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් පෞද්ගලික බැංකු 4ක කළමනාකාරවරුන් 4 දෙනෙක් රිමාන්ඩ් කරලා තියෙනවා. මේක තවත් පුවත්පතක සඳහන් වෙලා තිබුණා. රාජ්‍ය බැංකුවක නිලධාරියෙකුත් මේ කාරණය සම්බන්ධයෙන් සොයනවා කියලා එයාව අත්අඩංගුවට අරන් තියෙන බවක් සඳහන් වෙලා තිබුණේ නැහැ. අපි යනවා ලංකාදීප පුවත්පතට. අලුත් මුද්‍රණ ගිවිසුමෙනුත් හැලිලා වාහන හිමි 105,000 අංක තහඩුවට හිර වෙලා දඩ කොලෙනුත් බැටකති කියලා ලංකාදීපේ වාර්තා කරනවා. වාහන අංක තහඩු මුද්‍රණය නතර කළ පසුගිය වසරේ මැයි මස 16 වෙනිදා සිට මෙම වසරේ මාර්තු මස 10 වෙනිදා දක්වා ලියාපදිංචි කළ වාහනවල අංක තහඩු 105,000 ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට තවදුරටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපොහොසත් වීමෙන් වාහන හිමිකරුවෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති. දැන් පහුගිය මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා නැවත මේ වාහන අංක තහඩු මුද්‍රණය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ අදාළ ආයතනය සමග එළඹිලා තියෙන ගිවිසුමේ හැටියට මාර්තු 10 වෙනිදාන් පස්සේ හදන රෙජිස්ටර් කරන වාහන තමයි ඒගොල්ලෝ අංක තහඩු මුද්‍රණය කරන්නේ. ඊට කලින් ගොඩ ගැහිලා තියෙන ටික මේකට ඇතුල් වෙලා නැහැ කියලා තමයි කියවෙන්නේ. ප්‍රවාහන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය මාර්තු 10 වෙනිදා සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම සමග අංක තහඩු මුද්‍රණයට ගිවිසුම් ගත වුවද එම දිනට පෙර ගොඩ ගැසී තිබූ අංක තහඩු මුද්‍රණය කිරීම එම ගිවිසුමට ඇතුළත් කර නොමැති අතර ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීහු වාහන අංක තහඩු ගැටලුව අවසන් යයි ප්‍රකාශ කළහ. ඒගොල්ලන්ට ඉතින් ඉවරයි වෙන්න ඇති. හැබැයි ගිය අවුරුද්දේ 2025 මාර්තු 16 වෙනිදා මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා දක්වා කාලය අතරතුර සමා වෙන්න ගිය අවුරුද්දේ මැයි 16 ඉඳන් මේ අවුරුද්දේ මාර්තු 10 දක්වා රෙජිස්ටර් කරපු වාහනවලට තාම කවුරුවත් අංක තහඩු මුද්‍රණය කරන්නේ නැහැ.
0: ඒක
4: තමයි තියෙන්නේ. මාර්තු 10 වෙනිදා ඉඳන් මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා ඉඳන් අලුත් සමාගමක් අංක තහඩු මුද්‍රණය කරනවා. හැබැයි ඒ අය මුද්‍රණය කරන්නේත් ඒගොල්ලෝ ගිවිසුම් ගත වෙච්ච දවසේ ඉඳන් ඉස්සරහට තියෙනවා මිසක් ඊට කලින් ඒ කියන්නේ බැක්ලොට් වල තිබිච්ච ටික ඒගොල්ලෝ print කරන්නේ නැහැ. ඔයාලට ඔච්චර තමයි. ඔයාලා ඕකෙන් කොහමරි දුවන්න ඕනේ. කොහමරි මේ සමහර අවස්ථාවලදී අංක තහඩුව ප්‍රමිතියට නැහැ කියලා පොලිසියෙන් දඩ ලියනවා කියලත් මේ ආටිකල් එකේ තියෙනවා. හැබැයි නිකුත් කර නොමැති අංක තහඩුවලට අදාළ වාහන හිමියන් අපහසුතාවයට පත් නොකරන ලෙස පොලිස්පතිවරයා සියලුම උසස් පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කරමින් ලිපියක් යොමු කර ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවා. පොලිස්පතිතුමා ලිපියක් යොමු කරලා තියෙනවා. ඒ print කරලා නැති අංක තහඩු සහිත වාහනවල අයට දඩ ලියන්න එපා කියලා.
0: අපි මේ උදව්වක් කරන්නේ බලන් යනකොට.
4: ඔව්.
0: මේ
4: මගේ ගෙදර දිහා හදාගෙන. ගෙදර දිහා හදාගෙන එකක් මේ කරනවා. අනික මං කියන්නේ ඔයාලා ඒක ගෙදර දිහා හදාගත්තට අංක තහඩුව ඔගොල්ලෝ වාහනේ register කරනකොට අංක තහඩුව වෙනුවෙනුත් අදාළ මුදලක් ගෙවලා තියෙනවා. එතකොට අංක තහඩු ₹105ක විතර ආසන්න වශයෙන් ₹2000 බැගින් වූ මුදලක් RMV එකට එකතු වෙලා තියෙනවා. එහෙම තිබියදී තමයි තාම කට්ටියක් ගෙදර හදාගත්ත අංක තහඩුවක් එක්ක පාර යන්නේ.
0: හරි.
4: ඉතින් මේ පිළිවෙලයි ඉතින් වැඩ නේද? මම අරුණ පත්‍රයට එන්න. PC සිට CI දක්වා පොලිස් උසස් වීම් තරඟ විභාගයකින් කුසලතා ලකුණුත් සලකා බලයි. ජේෂ්ඨත්වයේ මත පමණක් උසස් වීම් දීම නවති. පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු දක්වා ජේෂ්ඨත්වයේ මත උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදය සංශෝධනය කරමින් සීමිත තරඟ විභාගයකින් හා කුසලතා ලකුණු මගින් උසස් වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ. නව ක්‍රමවේදයට අනුව උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමේදී විභාග අයදුම්කරුවන් උප පොලිස් පරීක්ෂක තනතුරේ පත්වීම ස්ථිර වී තිබීම හා එම තනතුරේ වසර 5ක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කිරීම අනිවාර්යයි. හැබැයි ඊට අමතරව රාජ්‍ය භාෂා ප්‍රවීණත්වය විනයානුකූල දඬුවම් ලබා නොතිබීම ඒවත් අනිවාර්ය වෙනවා. ඊට අමතරව තරඟ විභාගයකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ. මෙහෙම හැම අධ්‍යයනකම උසස් වීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා මේ ආටිකල් එකේ දිගට දක්වලා තියෙනවා. ඉතින් අර ජේෂ්ඨත්වයේ මත පමණක් යුනිෆෝම් එක ඇඳන් හිටපු කාලය මත උසස් වීම ලබා දීම වෙනුවට තව ටිකක් වැඩේ සංකීර්ණ කරනවා කියලා තමයි ඉතින් ඒ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙන්නේ. විනිසුරු කාලය දිගු කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට. ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් විශ්‍රාම ගත යුතු වයස දෙවසරකින් දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන්න නියමිතව තියෙනවා කියලා තමයි තියෙන. අද උදේ 9:00 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තියෙනවා. ඉතින් මේක කැබිනට් අනුමැතිය හම්බෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවෙත් ඉතින් නේද මේ අත්නම් තියෙනවා නේ උස්සන්න ඕන හැටි. ඉතින් මේ අත් ටික අද එසවේවි. දිවයින පත්‍රයට මං එනවා. ඩොලර් බිලියන ගණනක් රටින් පැන් වූ බැංකු ලොක්කෝ 4ක් රිමාන්ඩ් තවත් කළමනාකාරියක අල්ලන්න සොයයි. අන්න ඒ කියන කළමනාකාරිය තමයි රජයේ බැංකුවක කළමනාකාරියකද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පැවසීය කියලා දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. ලස්සන ප්‍රවෘත්තියක් තියෙනවා ආශ්චර්යයක්. ශිරාන් බාසිග්ගේ සැලසුම අතේ පත්තුවේ ඩමියක් යවා පනින්න හදලා. මේ ආටිකල් එකේ තියෙන විදිහට ශිරාන් බාසික්ව ඩුබායි වලදී අත්අඩංගුවට අරගෙන එයාව එහෙන් පිටුවහල් කරනවා කියලා ඩුබායි පොලිසියෙන් ලංකාවේ පොලිසියට දැනුම් දීලා නැහැ. හැබැයි ඔත්තුකාරයන් මගින් අපි දැනගෙන තියෙනවා ශිරාන් බාසික්ව එහෙන් පිටුවහල් කරලා එවනවා කියලා. ඊට පස්සේ ඔත්තුව මත ශිරාන් බාසික් කටුනායක ගුවන්තොටුපළට ආවම අත්අඩංගුවට ගන්න පොලිස් මෙහෙයුම ක්‍රියාත්මක වෙද්දී ශිරාන් බාසික් ඒ පැත්තෙන් මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. එයා එන ප්ලේන් එකේ එයා වගේම පුද්ගලයෙක්ව නැග්ගලා ඩමියක් හැටියට එයාව පාවිච්චි කරලා ප්ලේන් එකේදී එයාට මාරු වෙලා ලංකාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඒ ශිරාන් බාසික්ට සමාන පෙනුම තියෙන කෙනා ශිරාන් බාසික්ගේ පාස්පෝර්ට් එකත් එක්ක ඇවිල්ලා අත්අඩංගුවටපත් වෙන්නත් ශිරාන් බාසික් වෙනත් විදේශ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරලා ලංකාව හරහා යුරෝපයට යන්නත් සැලසුම් කරලා තිබිලා තියෙනවා. හැබැයි ශිරාන් බාසික් එන්න හිටපු ප්ලේන් එක මාරු වෙලා තියෙනවා. ප්ලේන් එක මාරු වෙච්ච හින්දා ශිරාන් බාසික් වගේ කෙනා එන්න හිටපු ප්ලේන් එකේ ඇවිල්ලා තියෙනවා. ශිරාන් බාසික් ඇවිල්ලා තියෙන්නේ තනියම වෙනම ප්ලේන් එකක. අන්න එහෙම ඒ හින්දා අපිට යව අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා කියලා අද දිවයින වාර්තා කරලා
0: තියෙනවා.
4: ඒ වර්ෂයේදී ඇවිල්ලා ෂේප් එක යන්නද යව කවුරුත් හොයන්නේ. එදියා ලස්සන කතාවක් එක. ඊට අමතරව මම දිවයින පත්‍රයෙන් ගන්න මෙන්න මේ ප්‍රවෘත්ති. ආන්දෝලනාත්මක සමාජ මාධ්‍ය ප්‍රකාශ ගැන විමර්ශන. පලෙයි රක්ෂිතයේ ත්‍රස්ත කඳවුරු නැහැ පොලිස්පති කියයි. කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක් තුළ කිසිම ආකාරයක ත්‍රස්තවාදී පුහුණු කඳවුරක් හෝ බෝම්බ නිෂ්පාදන කම්හලක් නොමැති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දිවයිනට පැවසුවා කියලා තිනවා. පහුගිය දවස්වල මෙහෙම පලෙයිවල මෙහෙම ත්‍රස්තවාදීන් පුහුණු කරන කඳවුරක් තියෙනවා කියලා අපි දැක්ක සෝෂල් මීඩියාවල පොඩි සද්දයක් හැදෙනවා. අර නිින්ද ගිහිල්ලා ඉන්න සමහරුන් ඇහැරවන්නත් ඒ සමහරු කැමතිනේ ඇහැරලා ආවොත් මරු කියලා. ඉතින් එහෙම එකක් නැහැලු පොලිස්පතිතුමා කියන්නේ. ඒ අනුව සිදු කළ විමර්ශනයකදී හෙළිවී ඇත්තේ පලෙයි ප්‍රදේශයේ පිහිටි රක්ෂිත වනාන්තරයේ අක්කර ගණනක් හෙළිපෙහෙළි කර ඉදිකර ඇත්තේ ගොවිපොලක් සහ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් බවයි. එම ගොවිපොලේ කොමාරිකා සහ තවත් වගාවන් කිහිපයක් පවත්වාගෙන ගොස් ඇත. එහි ඉදිකළ තුන්මහල් ගොඩනැගිල්ලේ එක් මහලක ජුකි මැෂින් යොදවා ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගොස් ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ දෙමළ ජාතික ව්‍යාපාරිකයෙක් විසින්ය. මෙම ගොවිපොලේ සහ ඇඟලුම් කම්හලේ සේවයට එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 100කට වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන සිට ඇත. කොහොමද දැන් මේ රක්ෂිතයක් එලිපෙහෙලි කරලා ෆැක්ටරිස් දාන්න බෑනේ මිනිස්සුන්ට. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවයි කියලා කියනවා. හැබැයි ත්‍රස්ත කඳවුරක් තියනවා කියන එක බොරු ප්‍රචාරයක් කියලා තමයි පොලිස්පතිතුමා කියන්නේ. අන්තිමට මම අරුණ පත්‍රයේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක ගන්නවා. ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවක් කරනවා කියලා හඳුන්නෙත්ති කියනවා. කිව්වම අනිත් හදයක් කියනවා දැන් ලංකාව කිව්බාවක් කරන්නේ නැද්ද? ඉතින් ඒක සමහර කෙනෙකුට හෙවි දෙන්න පුළුවන් වැරදිද නැහැ නේද? ඒගොල්ලෝ ටික වැඩිපුර හිටියේ ටිකක් කිව්බාවේ වගේ නේද? පොලිමේ හිටියත් සතුටින් ඉන්න රටක් හදනවා කියලත් මට මතක විදිහට ඔය ඔස්ට්‍රේලියාව කරන්න හදන මහත්යාව තමයි ඒ දවස්වල කිව්වේ.
0: කියන්නකෝ මොන රට වගේද කරන්නේ එකක්
4: නේද? ඒක වකර එකක් කියන්න ඕනේද? එකක් කියලා එකක් කරන්නකො නැත්තම් පැටලෙනවානේ. ගිහිල්ලා
3: ලඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 01111388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්.

0: क्या था टॉप स्टोरी
1: තවත් සංවිධානාත්මක අපරාධ කරුවෙකු දිවයිනට ඕමානයේදී අත්අඩංගුවටගත් මෙරට සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන සමිත්පුර චතු නැමැත්තා දිවයිනට රැගෙන විත් තිබෙනවා. සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්. පුද්ගල ඝාතන අවි ආයුධ ළඟ තබා ගැනීම සහ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ල සඳහන් කළේ. රතු නිවේදනයක් නිකුත් කර සිටි මෙම සැකකරු දිවයිනට රැගෙනු ලැබුවේ මෙරටින් පිටත්ව ගිය පොලිස් කණ්ඩායමක් විසින්. මේ අතර මාලිකාවත්ත සංගරාජ මාවතේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු සහ එක් සැකකාරියක අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉන් එක් සැකකරුවෙකු සහ සැකකාරිය අත්අඩංගුවටගෙන ඇත්තේ කොළඹ උතුර කොට්ටාස අපරාධ විමර්ශන අංශය මගින්. ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 840ක් සොයා ගැනුණා. සැකකරු සහ සැකකාරිය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි කරුවන්. අනෙක් සැකකරුවන් 3 දෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ කොළඹ දිසා අපරාධ කොට්ටාසය විසින්. ඔවුන් මට්ටක්කුලිය දොම්පේ සහ මුල්ලේරියා වෙන ප්‍රදේශවල පදිංචි කරුවන්. මෙම සැකකරුවන් සියලු දෙනාට ඝාතනයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබවයි පොලිසිය පැවසුවේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාලිගාවත්ත සංගරාජ මාවතේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය 10 වැනිදායි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංචිපාණි ඉම්රාන්ගේ සමීපතම ඥාතියෙකු එම වෙඩි තැබීමෙන් මිය ගියා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔයා දවසක නැවක ගිහිල්ලා මුහුදට වැටෙනවා.
1: හා
0: නිකන් එහෙම හිතන්නකො.
1: හරි.
0: දවසක ඔයා වැටෙනවා මුහුදට. හ්ම්
1: හ්ම්. බෝ.
0: එතකොට මොවාට පේනවා?
1: හා.
0: දෙවන්ත ශරීරයක් පීනගෙන වාගේ දිහාවට එනවා.
1: හලේ. හරි.
0: තනවා පැසිෆික් මුහුදට වා වැටලා තියෙනවා.
1: පැසිෆික් සාගරේ.
0: වා වැටිලා.
1: වැටිලා.
0: වා කෑ ගැව්වට නැවේ ඉන්නට ඇහෙන්නේ
1: නැහැ. හරි ඔකේ.
0: ඇහෙනවත් ඇති.
1: ගණන් ගන්න නැහැ.
0: ඕ. ඔහේ ගිය දෙයි. කියලා නැව දිගටම යනවා.
1: මොකද මගේ කටේ සද්දේ සැරයිනේත් ඇහුනට ගණන් ගන්න නැහැ. ඔකේ.
0: ඔයාට පේනවා මහා මුහුදම තමන්ගේ දඩබිමක් විදියට අනසකට යටත් කරගත්ත
1: හරි
0: ඕර්කා.

0: මිනිහෙක්ක කාල දැම්ම කියල රිපෝට් එකක් කිසිම ඉතිහාස කතාවක නෑ. මුළු මුහුද ඉන්න ඕනම එකෙක්ව කන. ඕර්කා තල්මසා මිනිස්සුන්ව කන්නත්තේ ඇයි කියල මං වගෙන් ඇහුවොත්
1: හරි
0: මන්තන්න ඔයාට කිසිමුත්තරයක් දෙන්න තරම් මොලයක් නෑ කියලා.
1: මට කියන්න දන්න.
0: මේ ටොන් හයක් විතර බර පැයට 70ක්ම 35ක විතර වේගෙන් පීනල යන්න පුළුවන්.
1: හරි.
0: බුලට් එකක් වගේ සති.
1: යා
0: මිනිස්සු ළඟට ඇවිල්ලා ඈ
1: කවුද මල්ලි මේ?
0: කවුද මල්ලි මේ කියලා හැල්ලෑ.
1: හරි.
0: මං වාට මිනිස්සුන්ව ඌ කන්නත්තේ ඇයි කියන රසවත් කතාවට එන්න කලින් උන්ගේ දඩයන් කිරීමේ තියෙන විශිෂ්ට හැකියාව ගැන මං ඔයාලට කියන්නම්. හිතන්න උන් දකින්න මෝරෙක්ව. උන් යනවා බඩ යටි මෝරගෙන්.
1: හරි.
0: ඒ යන ගමන් උගේ අර විශාල නැට්ටෙන් මෝරට බඩට පාරක් ගහනවා. ඌට හුස්ම ගන්න බැරි වෙන්නේ. මෝරක් කෙලින්ම උඩුබැලිය අතට හැරෙනවා. ඔය අහලා තියෙනවද මෝරෙක් උඩුබැලිය අතට හැරුණම?
1: හරි.
0: ඌ අකර්මණ්‍ය වෙනවා. ඌ පැරලයිස් වෙනවා. ඌට අංශභාගය ඇදුනා වගේ වෙනවා. ඌට මොන අතකටත් හැරෙන්න තේරුමක් නැති වෙලා.
1: හරි.
0: හිතාගන්න බෑ නේද? ඌට හැරෙන්න බෑලු. අනිත් පැත්තට. ඊට පස්සේ ඌගේ බඩ ඉරලා අක්මාව කනවා.
1: අක්මාව කනවා.
0: ඌ තෝරගෙන කන්නේ.
1: හ්ම් හ්ම්.
0: ඕර්කා නැත්නම් ඕකා කියලා කියන්න පුළුවන්. ඕකා මේකා අනිකා එහෙම කියන්න පුළුවන්. නමුත් ඕර්කා කියලා මම කියන්න.
1: මිනිසු කන්නේ නැති එකේ ගෞරවය දීලා හරි අපි කතා කරමු.
0: ඕර්කා තල්මස්.
1: ඕර්කා. හ්ම්.
0: හිතන්න ඌ තල්මස් පැටියෙක්ව දැක්කා කියලා.
1: හරි.
0: දැන් යන්නේ බඩ යටින්. දැන් එන්නේ උඩින්.
1: හරි.
0: ඇවිල්ලා ඌගේ හුස්පංගන හිල් එකක් තියනවා නේද තල්මසාගේ ඔළුවේ. ඒ කියන්නේ පිමින්නේ.
1: යා.
0: උඩට වතුර. ඒක වහගෙන ඉන්නවා ඌට හුස්ම ඉරෙනකම්.
1: හරිම දුෂ්ටයිනේ.
0: හිතන්න සීල් සතෙක් ඉන්නවා ලොකු අයිස් කුට්ටියක් උඩ.
1: හරි.
0: ඕර්කා තල්මසුන් රෑනක් පෝලිමට හැදිලා කඩාගෙන එනවා කෘතිම ලොකු රැල්ලක් නිර්මාණය වෙන විදියට. සීල් මත්ස්‍යාව හොදගෙන ගිහලා මොහොතර වැටෙනවා.
1: හරි.
0: එච්චරයි ඌට මතක. hina wenna epa.
1: නේ පව්.
0: මේ ඕර්කා තල්මසෙකුට දවසකට කෑම රාත්තල් ටොන් ගානින් ඕනේ බඩු. කන්නෙම තෙල් සහ මේදය. උගේ ආහාරය.
1: හරි ඔකේ.
0: හැබැයි වා කියන්න. උන් මාර විදියට මේ කෑම කන එක. අපි රට රටවල් වල කෑම කන විදිය වගේම එකම සත්තු జాතිය උනත් කලාපෙන් කලාපයට කන කෑම වෙනස්.
1: හා
0: හා. සමහර පළාත් වල පැසිෆික් සාගරයේ ඕර්කා තල්මස්සු ඉන්නෝ. උන් කන්නේ සැමන් මාළු විතරමයි. තල්මස් පැටියෙක් දැක්කා සීල් මත්සෙක් මේකට වැටුණා කියලා උගෙදියා ඈක්වත් ඇරලා බලන්නේ. ඒකෙම තව කලාපෙක ඉන්නවා උන් සැමන් මාළු කන්නේම නැහැ.
1: හරි.
0: උන් කන්නේ සීල් ලව තල්මස්සුන්ව මෝරුන්ව විතරමයි. හැබැයි මේ එකෙක්වත් බැරිවීමකින්වත් මහ මොහොතෙදි මිනිහෙක්ව දැකලා කන්නේ නැහැ.
1: දැන් අපි දැනගත්තා යා කන්නේ අක්මාව කියලා.
0: එහෙම තෝරගෙන බේරගෙන කන්න පුළුවන්.
1: අපේ අක්මාව.
0: දැන් ඌ එනකොට අපිව දකින්නකොට ඌට මොනවද දකින්නේ?
1: හරි. අපේ උඩ කැල්ලනේ.
0: අපිව දකිනවා. මහා මෝඩ විදියට නිකන් ඔහෙ පොරොප්පු මූඩියක් වගේ පාවි පාවි ඉන්න මොකද්ද පොඩි ලොන්දයක් වගේ එකක් තමයි ඌ දකින්නේ.
1: හරි. නිකන් පොල්ලෙල්ලක් වගේ දකින්න.
0: පොල්ලෙල්ලක් වගේනේ.
1: යා.
0: රබර් කෑල්ලකින් ඔතලා.
1: හ්ම්
0: හ්ම්. එයිද අපි විශේෂ ඇඳුමක් තියෙනවනේ. මුහුද යට පීනනකොට.
1: යස්.
0: එකට කියන්නේ නියෝප්‍රීන් කියලා කියන්නේ. ඒ රබර් ඇඳුමට.
1: හරි.
0: වතුර යට ගොඩාක් වෙලා ඉන්නකොට අපිට හැමතෙම උණට වැඩිය සීතලක් දැනෙලා අපි අර මොකද්ද හයිපොතර්මියා හරි මොන හරි එකක් වෙනවා. හයිපොතර්මියා තමයි.
1: හරි.
0: පොඩි ටෙම්පරචර් එක උණට වඩා පල්ලහැට යන්න බලනවා. ඒ தත්ත්වේ වළක්ව ගන්න තමයි නියෝප්‍රීන් රබර් ඇඳුම ඇඳගෙන කිමිඳුම් කරෝ මොහොත යට යන්නේ.
1: හරි. ඔකේ.
0: මේව දැනගන්න ඕනේ. ඔයා සාමාන්‍ය කිමිදෙන්න ආස කෙනෙක්ද?
1: මම ආස කෙනෙක්.
0: කවදා හරි කිමිදිලා තියෙනවද අඩිය දෙකක් හරි යට නැත්නම් ගිලිලවත් තියෙනවද?
1: කොඩි කිමිදෙලා නැහැ.
0: ලාවට ඔලුව දාලා ගේකට කිමිදෙනව නෙමෙයිනේ කියන්නේ. ඒකට කියන්නේ ස්නෝක්ලින්.
1: හරි ඔකේ.
0: කිමිදෙනවට කියන්නේ ඩයිවිං.
1: ඔකේ.
0: තව තියෙන ස්කූබා ඩයිවිං. ගොඩාක් යට යනවා. හොඳද?
1: මම ස්කූබා ඩයිවිං තමයි ආස.
0: ආස එක නෙමෙයි මං අහන්නේ. කරලා තියෙනවද කියලා
1: අහන්නේ. කරලා නැහැ. බලාපොරොත්තු වෙන.
0: ඒක තමයි මං කියන්නේ.
1: හරි.
0: මේ 50ක් 60ක් වුණාම මොන ස්කූබාද ඔයාට වෙන්නේ හිටලා ඉන්නේ. හැබැයි

0: මිනිස්සුන්ව කන්නේ නැහැ. කාලයක් තිබුණා කියලා කියනවා.
1: හරි.
0: පළවෙනි එක. අපිව කන්නේ නැති පළවෙනි හේතුව හැටියට දන්නමුල අපේ ගාව තියෙන තෙල් තට්ටුව අඩුයි. ඔය ටයර් තියෙන බඩත් තරංගන ගියොත් නම් මේක සම්පූර්ණයෙන් කතා
2: වෙනවා.
1: පළවෙනි මිනිසා වෙයි නේ. එහෙනම්
0: අම්මෝ තෙල් ගොලිය වේ. ඔර්කා මල්ලි ඔර්කා මල්ලි එන්න මල්ලි. මේ තොන්නේ මල්ලි තෙල් ගොඩ තෙල් රබර් ටයර්.
1: හරි මාව පැත්තකින් තියමුකෝ.
0: හරිද?
1: ඔකේ.
0: සාමාන්‍ය මිනිහෙක් උඩ පේන්නේ නිකන් කටු ගොඩකුයි මස් පොඩි මස් ජුණ්ඩකුයි තියෙන රබර් කෑල්ලකින් ගොතපු නිකන් පොල්ලිලි කෑල්ලක් වගේ තමයි පේන්නේ.
1: හරි.
0: රයිට්. ඊටත් අමතරව තල්මස් මේ ඕර්කා තල්මස්සුන්ගේ තාත්තලා අම්මලා ආච්චිලා විශේෂයෙන්ම අම්මලා ආච්චිලා තමයි දඩයෙන් පුරුදු කරනවා කියලා කියන්නේ. කවදාවත් මිනිහෙක්ව කන්න උන්ට උගන්නලා
1: නැහැ. ආ ඔකේ.
0: අපෙත් තියෙනවනේ ආහාර ධාමයේ ඔය සමහර රටවල්වල සමහර කන දේවල් අපි කන්න හිතන්නේවත් නැති ඒවා තියෙනවා.
1: ඒ කාල නැති නිසා පුරුද්දු වෙලා නැති නිසා.
0: අපිට පුරුදු කරලා නැහැ ඒවා කන්න. දැන් CQ කම්බ එකක් කන්න තහනම් මම හිතන්නේ අලනත් තහනමද? මේසෙ උඩ තියන් කන්න අපිට පුරුදු කරලා නැහැනේ. පත්තාය එක්ක කන්න අපිට පුරුදු කරලා නැහැ. බෝනස් එක්ක කන්න අපිට පුරුදු කරලා නැහැ. අපි ඔය කන්නේ නමුත් කන රටවල් තියෙනවා.
1: හරි ඔකේ. කුරුමිනියෝ කැරපොත්ත
0: කන රටවල් තියෙනවා.
1: තියෙනවා.
0: නමුත් අපේ ගවලෙන් අපිට ඒවා පුරුදු කරලා නැහැ. ඒ වගේම ඕර්කා තල්මස්සුන්ටත් එයාගේ අම්මලා ආච්චිලා මිනිස්සුන්ව කන්න හුරු කරලා නැහැ.
1: හරි.
0: ඊටත් එහා තව කතාවක් තියෙනවා මේගන් දිහා hina යනවා. කාලයක් තිබුණා මිනිස්සු මේ ඕර්කා තල්මස්සුන්ව සමූල ඝාතනය කරන්න මහන්සි වෙච්ච. ඒගොල්ලෝ කරන්නේ ඕර්කා තල්මස් පැටවුන්ව තුවාල කරලා උන්ට යන්නෙන්න බැරි තත්ත්වයට ගෙනාපුවාම
1: හරි.
0: ඕර්කා පවුලම ඇවිල්ලා උගේ පැටියව බේර ගන්න මූදු වෙරළ කිට්ටුව කැරකි කැරකි ඉන්නවා. මිනිස්සුන්ව සමූල ඝාතනය කරා කියලා කියනවා පවුල් පිටි.
1: හරි.
0: සමහර වෙලාවට ඕර්කා ආච්චිලා ඕර්කා සීයලා ඕර්කා අම්මලා ඕර්කා පැටවුන්ට කියන්නේ නැති පුතා උඹ මොනවා කෑවත් කමන්නේ මෙන්න මුන්ව කන්නපා උන්ව කෑවොත් උන් ඇවිල්ලා අපේ පවුල් පිටින් විනාශ කරලා දායි. ඌ හොඳ බ්‍රේන් එකක් තියෙන සතේ.
1: හා ඔකේ.
0: එක්කෝ අපිට රෙස්පෙක්ට් කරනවා. අවසාන නිගමනය තමයි මහමෝදී ඉන්න මේ මොලකාරයට තේරෙනවා ගොඩබිම ඉන්න මොලකාරයා මූ මිනිහා. එනිසා අපි සමාදානෙන් ජීවත් වෙන්න ඕනේ.
1: යා ඔකේ.
0: එහෙම අදහසකුන් ඉන්නවා කියලා හිතෙනවා. මට බාග වෙලාට හිතෙනවා ඕර්කා කියලා කියන්නේ මහමෝදී ඉන්න පිටසක්වල ජීවීන්ට කියලා. උන් එක කන්ට්‍රෝල් කරනවා.
1: මට එහෙම හිතෙන්නේ
0: නැහැ. වාට හිතන එක මට වැඩක් නැහැ.
1: මට
0: වාට හිතන එක මට වැඩක් නැහැ කියලා. වාට හිතන ඇති අපිට කමන්නේ නැහැ. වැඩක් නැහැ. ආ හරිම ලස්සනට මේ සටහන Facebook එකේ දාලා තිබුණ මහත්මෙක් මම ඒක ගොඩාක් බ්‍රීෆ් කරලා ගත්තා.
1: හරි.
0: ඒක ලොකු ආටිකල් එකක්. ඒ ආටිකල් එක මම හම්බුනොත් කියවන්න. It's nice.
1: Yeah. Orca.
0: ඒක විද්‍යාඥ තර්කයක් ගෙනල්ලා තියෙනවා. අපි මේකට planet earth කියලා කියනවා. Planet earth කියලා කිව්වට මහ පොළව තියෙනවට වඩා වැඩියෙන්ම මේකේ තියෙන වතුර.
1: ඔව් නේ.
0: මේක planet water වෙන්න ඕනේ නැද්ද කියලා යා තර්කයක් ගේ.
1: හරි.
0: එතකොට අපි water world එක අපි නෙමේද aliensලා වතුරෙන් පිරුණු ලෝකයක පොඩි ගොඩබිම් කෑල්ලක යන්තම් අටවන් ඉන්න අපි තමයි පුතා aliensලා අපි තමයි පිටින් ආපු අය. බාගට අපි ආභස්ර බ්‍රහ්ම ලෝකයෙන් මෙහා ආවා වෙන්න බැරි කමකුත් නැහැ.
1: ඔව්.
0: ඒවා නිකන් ඉන්නකොට හිතන්න ලස්සන කතා.
1: හරි ඔකේ.
0: දැන් වෙලා 8:24යි.

0: පාසැමේසින්දුව බයික් X55 SUV එකේ දාගෙන ඔයත් එක්ක මං අස දුර ගමනක් යන්න අරුවින්ද. ඒක අහගෙන අපි යනවා ලස්සන පැත්තක් බල බල ලස්සන පලාතක
1: ලක්සන පැක්ට මොකක්ද ලක්සන
0: පැක්ට මට හිතනවා පොඩ බීච් එක තියෙන්න ඕනි කියලා. මට හිතනවා ඩවුන් සවුත් පැත්තේ අපි දෙන්න.
1: මට හිතනවා දන්නේ ඩවුන් සවුත් විතරයි කියලා මට හිතනවා.
0: නැත කමල ඒක නුවරේ යන්න පුළුවන්.
1: ඔයා දන්නේ ඩවුන් සවුත් දන්නවා නුවරලි දන්නවා. ඔච්චර තමයි දන්නේ.
0: බදුල්ල යන්න පුළුවන් නුවර යන්න පුළුවන්.
1: බදුල්ලේ කොහෙද යන්නේ?
0: කොට්ටම් යන්න පුළුවන්.
1: නෑ බදුල්ලේ කොහෙද යන්නේ කියන්නේ?
0: බදුල්ලේ කොහෙද?
1: බදුරලිය. බදුරලිය තියෙන්නේ කොහෙද?
0: බදුරලිය තියෙන තැන තේ මං ගොඩක් තැන්වල ඇතර ගිහිල්ලා නෑ තමයි. ඒක මට යන්න අවස්ථාව හම්බුනේ නෑ.
1: ඔය TikTok කරලා හම්බ කරනවා දිනේ කීයක් කරේ? ඒකෙන් මොනවා හරි කන්න බොන්න. ඇඳුමක් පැළඳුමක් ගන්න
0: කරනවා ඉතින්.
1: ගමනක් බිමනක් කියන්න.
0: Yes.
1: හැමදාම ඔෆිස් එකෙන් කීයක් කර දුන්නාම රට යන ලෑස්තිලා ඉන්නකම්. තමන්ගේ සල්ලිකුත් වියදම් කරලා යන්න. මාසෙකට මාස 3-4ක් සල්ලිඩක් එකතු කරපුවාම
0: හරි.
1: ළඟපාත රටකට නැත්තම් අපේ තියෙන ලස්සන ડેස්ටිනේෂන් එකකට එහෙම ඔයා ගිහලා තියෙනවද ඩෙවිල් ස්ටෑ කේස් කියන තැනට?
0: නෑ නෑ ගිහලා නෑ.
1: මකර කරට ගෙනියන්නේ
0: නෑ. ගිහලා නෑ නේද? ගිහලා නෑ ගොඩක් තැන්වල.
1: හරිත කන්දර ගිහලා තියෙනවද?
0: නෑ ගිහලා නෑ.
1: දුම්හිඳ බලලා තියෙනවද?
0: දුම්හිඳ බලලා තියෙනවා චූටි කාලේ. ලොකු කාලේ ගිහලා නෑ.
1: දියලුම බලලා තියෙනවද?
0: දියලුම බලලා තියෙනවා.
1: වඩා උස දුම්හිඳද දියලුමද?
0: වඩා උස දුම්හිඳ. දුම්හිඳ නුසමෙක්.
1: ඇත්තටම
0: පොඩ්ඩක් මට පැටලෙනවා පොඩ්ඩක් ඉන්න.
1: ඔව් ඉතින් ඒක නෙමෙයි නං අනිත් එක නෙමෙයි.
0: ලොකුම එක දුම්හිඳ උසම එක දියලුම. එහෙමද?
1: මං වගේ ලොකු වේ වැහුවේ නෑනේ. මං ඇව උසම එක.
0: ලොකුම එක දුම්හිඳ එච්චර. ලොකුම එක.
1: උසම එක හැවෙ මම.
0: එහෙනම් ඒක දියලුම වෙන්න ඇති.
1: ඉතින් ඒක දන්නේත් නෑ.
0: ඉතින් නෑ අනේ මට ඉතින් එහෙම නෑ.
1: රාවණායල්ල බලලා තියනවද?
0: නෑ රාවණායල්ල බලලා නෑ.
1: ඇල්ලේ ගිහින් තියෙනවා.
0: ඇල්ලේ ගිහිලා තියෙනවා.
1: ඇල්ලේ ගියා රාවණයල්ල බැලුවේ නැද්ද?
0: ඇල්ලේ ගිහිලා මම හිටියේ
1: මොකටද ඇල්ලේ ගියේ?
0: ටවුන් ටවුන් එකේ තමයි හිටියේ. රාවණයල්ල බලුවාදත් කොහෙද පොඩි ඈතින් බැලුවේ ඈතින්.
1: මේ ගමන බිමනක් යනවා කියන්නේ කොහේ හරි තියෙන කඩේකට රිංගලා කාලා මේ මම මේ අහවලා කියලා බිල ගෙවන්න නැතුව එන එක නෙමෙයි ට්‍රිප් එකක් කරනවා කියලා
0: කියන්නේ. ඔය මොනවද මේ මං ගැන දන්නේ? මං ගැන සොච්චමක් දැනගෙන
1: මොන මොන ලැජ්ජයි ඉතන ඇත්තට.
0: හරි අපේ ට්‍රිප් එකෙන් අයින් කරන්න අරවින්ද මදේ. මගේ ට්‍රිප් එකට දාගත්ත අරවින්දව
1: ආවා
0: අයින් කර නයින් කර
1: ආවා මෙතන මේ මේ මේ බයික් X55 එක නැගලා ඒ ඒකේ නැගගෙන මාත් එක්ක යන වාට පින තියන්න ඕනේ.
0: මම ඒකට සංකවයි ආදිත්‍යවයි මමයි.
1: මම මෙතන සංකවත් ආදිත්‍යවත් එච්චර පව් කරලා නැතුව මම හිතනවා නිකන් තේනවා සංකමන්දන ආදිත්‍ය.
0: හරි හරි බලමුකෝ බලමුකෝ දවසක් එයිනි
1: නේද? අර ආදිත්‍ය වගාව ළඟට ඇවිල්ලා මොනවද කියලා කිව්වේ?
0: ගොඩාක් දේවල්
1: කිව්වා. සින්දුවක් කියන ගමන් ගොඩාක් දේවල් කියන්න බෑනේ. සින්දු කියන ගමන් නෑ. මොකක්ද ඇවිල්ලා කියලා කිව්වේ?
0: එයා සින්දුව කිව්ව එතනට ඇවිල්ලා.
1: මොකක්ද කියලාද? නිකන් ආපු ගමනක්. ආ
0: නෑ හැම තැනටම ගියානේ.
1: මට දුකත් වෙන වැටයින ඉඳන් බලන් ඉන්නවා. සංක ගත්තේ නැද්ද ඔය අතුරට? ඔය මිනිහා ඔහොමමයි.
0: ඇතුල හිටියේ.
1: ඔය මිනිහා ඔහොමමයි.
0: එතන වැඩක් කොහොමද තියෙනවා? ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක් කෙනෙක් එතන ඉස්සරහා ගහනවානේ
1: මේක. පිස්සු කතා කරන්න එපා. ඉන්ටර්නැෂනල් ආටිස්ට් නැත්නම් අපි මේ ආටිස්ට් සත්‍ය අපි ඉඳගෙන ඉන්නේ. අනේ එහෙම නේ පොඩේ. සංඛ්‍යා ගත්තේ නැද්ද එහෙම? සංඛා.
0: මොකද?
1: සංඛා. සංඛා. සංඛා. කොහේ සංඛා?
0: අයියෝ දැක්කේ නැද්ද කේක් කවනවා
1: මම? සංඛා අසංඛ වෙන්න යන්න.
0: කේක් කවනවා දැක්කේ නැද්ද මට ආදී?
1: මේ මිස් මේ.
0: ඒ කියන්නේ දැකලා නැහැ මේ වීඩියෝස්.
1: අපි දැන් කතා කරමු ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්ස් ලංකාවට ගෙන. ඔටෝ මොබයිල්ස් ප්‍රයිවට් ලිමිටඩ්. මම හිතුවා ඔටෝ මොබයිල් කියලා. ඉස්සකරුකුත් තියෙනවා.
0: ඕකේ.
1: රයිට්. ඉතින් මේ ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්ස් වලට ඇයි බීජින් ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රි හෝල්ඩින් කම්පැනි එකේ ඒගොල්ලන්ගේ දරුවා වගේ ඉන්න බයික් බ්‍රෑන්ඩ් එක බාර දුන්නේ?
0: යා.
1: රටවල් 80ක නම්ම ප්‍රසිද්ධයි බීජින් ඔටෝමොටිව්ස් ලාගේ. ඒගොල්ලෝ ඇයි ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්ස් ප්‍රයිවට් ලිමිටඩ් තෝරගන්නේ? මම කියන්න.
0: හරි.
1: බෙදා හරින එක, අලවියෙන් පසු සේවය, අමතර කොටස්, මූල්‍ය විසඳුම්, පාරිභෝගික සේවය, විශිෂ්ටයි අති විශිෂ්ටයි. වාහනයකට ඔය ටික නැත්තම් ඔය ටික දෙන්න බැරි වාහනයක් කවුරට ගෙන්නනවා නම් බලන්නවත් අවශ්‍යතාවයක් නෑ එදිහා. ඒ මිනිස්සු කොහමද තලු කරලා විකුණගන්නේ? ඊට පස්සේ මොකක් හරි රෙපෑයක් කාපම කෑල්ලක් ගෙන්නන්න ඕනම ඇක්සිඩන්ට් රෙපෑයක් වුණා හරි ඒකට කෑල් ටිකක් දාන්න ඕනම කවුරු ගාවටද
0: යන්නේ ඒකනේ
1: අන්න ඒකනොත් බයික් X55 කියන SUV එක ගැන අපිට හොඳ විශ්වාසයක් හොඳ විශ්වාසයක් තියන්න හොඳ එක හොඳ මේකෙන් වාහනය ගැන අපි ඇති වෙන කතා කරා අද අපි කතා කරන්නේ මෙන්න මේ ආෆ්ටර් සේල් සර්විස් කියන පාර්ට් එක ගොඩක් අය මීර දන්නේ නැතුව බබ්බාලා වගේ මගරන වාහනේ ඔප්ෂන්ස් ටික විතර කතා කරලා අහක බලන් ඉන්නවා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එකට එහෙම අහක බලන් ඉන්න ඕන ඒගොල්ලන්ට තියෙනවා ලංකාව පුරාම පැතුරුණු සේවා ජාලයක්
0: හරි
1: ඔබ තනියෙන් නෙවෙයි කොයි වෙලාවකවත් මොනම රැක පානකුණත්
0: අරවින්ද
1: සංකම ගත්තේ නැද්ද බැටෙන් ඇතුළට?
0: අනේ මේ මට කේක් කවන ඒවත් තියෙන්නේ මේ බලන්නකෝනේ.
1: ගත්තේ නැද්ද බැටෙන් එළියට? ඇයි මේ මම මේ මිනිස්සුව ගත්තේ නැත්? සින්දුවක් හරි ගහනව නේද?
0: ඔයාට වෙන
1: සින්දුවක් හරි ගහනව නේද? මං එපා කියද්දි ගහන්නේ සංකකි සින්දු. එහෙම ගන්න.
0: මේ ඔයාට කියන්න අරින්ද ඊයේ මම කාගිල්ස් එකේ ෂොප් කර කර ඉන්නකොට එක්කෙනෙක් කිස්ට් නිෂ්පාදන ඔක්කොම ටික අරගෙන හැබැයි කිස්ට් බිස්කට් අරගෙන නැහැ. එයා රුපියල් 1750කට වගේ එහෙම.
1: මේ දවස්වල තියෙන ප්‍රොමෝෂන් නේ.
0: මට ඉන්න බෑ මාව වෙවුලනවා වගේ. මම එයාට කියන අර සාමාන්‍යයෙන් අර
1: ඕන තරම් බඩු තියෙනවා කාගිල්ස් එකේ. ඒක නැත්තම් ඊළඟේ හරි තියෙනවා.
0: නෑ හරි අරකම කියන්න ඕනේ. එයා බිස්කට් දාගෙන නෑනේ. බිස්කට් ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේනේ. දැන් අපි සාමාන්‍යයෙන් බයිසිකලයක අර ස්ටෑන්ඩ් එක
1: කිස්ට් නිෂ්පාදන ඔක්කොම අරන් තිබ්බට වැඩක් නැද්ද කිස්ට් බිස්කට් එක ගත්තේ
0: නැත්නම් නෝනේ මට යාට එක කියන්න ඕනේ මම මෙහෙම අතින් පෙන්නනවා කාලා පෙන්නනවා ඈත හිටිය ටිකක් යාට එක තේරෙන්නේ
1: නැහැ ඈත කියන්නේ මිස් කිලෝමීටර් ගණන් කෑදෙන ළඟට ගිහින්
0: කියන්නේ මම ඒ කොනේ එයා මේ කොනේ හරිද කාගිල්ස් එකේ
1: හා
0: හරිද
1: ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ
0: ඉතින් අන්තිමට කොහමරි කමන්න එයා කැෂියක ගාවට ගියාම එයාට ඒ අවශ්‍ය කරන ඔක්කොම ඩීටේල්ස් ටික ලැබුණා එයා ඊට පස්සේ මම තැග දුවලා ගිහිල්ලා කිස්ට් බිස්කට් එකක් උතරගෙන එයාගේ
1: ගුවන් දෙයකුත් නේ මම දැඳගෙන තියෙනවා මේ අර ඒ කැෂියක ළඟම තියෙන පොඩි එකක් තියෙනවනේ
0: මම දුවලා ගිහිල්ලා අරගෙන ආවා මම දන්නේ
1: නැහැ මේ තැන් වල තියලා තියෙනවා මේ සේවය
0: මම දුවලා ගිහිල්ලා අරගෙන ආවේ හරි මම
1: එයාට දුවන්නේ නැහැ දන්නේ
0: නැහැ ඒක දන්නේ
1: ඇත්ලිට් කෙනෙක් වෙන්න
0: يعني මේනි මම
1: තමන ඇත්ලිට් කෙනෙක් වෙන්න
0: තියා. මේ සමහරක් විතර මේ බී මේ බී. ඉතින් ඕකලන්ටත් අපි විශේෂයෙන් මතක් කරනවා මේ දවස්වල කාගිල්ස් ෆුඩ් සිටි ගියාම මතක ඇතුව කිස්ට් නිෂ්පාදන ගන්න විශේෂයෙන්ම කිස්ට් බිස්කට් ඒ නිෂ්පාදන එකතු කරගන්න රුපියල් 1750ක් හරියට වැඩියෙන් හරි නිෂ්පාදන ගත්තට පස්සේ ඔබට ස්මාර්ට් විනර් කෙනෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒක ජයග්‍රාහකයන්ට තමයි අවස්ථාව ලැබෙන්නේ. හැබැයි ඔබ ඒ සඳහා සුදුසුකම් ලබනවා. හැබැයි තව පොඩි දෙයක් කරන්න ඕනේ. අර තියෙනවනේ බිල් එකේ ප්‍රොමෝ කෝඩ් එක. ඒක SMS කරන්න 0743181181 ලැබෙන ටැග් එක කිව්වොත් ඔබ පුදුම වෙයි. ඔබ අනිවාර්යෙන් මේ තරඟයට එකතු වෙනවා. ලැප්ටොප්ස් හම්බ වෙනවා, ටැබ්ස් හම්බ වෙනවා, ස්මාර්ට් ෆෝන්ස් හම්බ වෙනවා. ඒවා හම්බ වෙන්නේ සතිපතා. ඕකේ.
1: අද අපි සුපර්මෙට් ගැන මොනවද ඔබට
0: කියන්නේ?
1: අපි ඔබට වහලේ ගැන කියලා තියෙනවා. වහලේ කියන එකට අපිට දායිනදම දන්න කාලේ අපිට බොහොම සම්ප්‍රදායික සොලූෂන් තමයි තිබුණේ නේ.
0: හරි, ඔකේ.
1: ඒ සම්ප්‍රදායික සොලූෂන් හැබැයි හරි වෙලා යනවා මට මතකයි. ඔය මට අපි හිටපු පරණ ගෙදර එකම එක වතාවක් උළු හෙවිල්ලන්න උනා පොල් ගෙඩි වගේ අක්තුනාද වැටලා. සෑහෙන ලොකු ඩැමේජ් එකක් වුණා.
0: හරි.
1: එක තැනක් ගලව ගත්තාම අපිට තේරුණා අම්මෝ රීප්ප පටි දිරලා. සමහර පරාල දිරලා සමහර මුදුන් ලී අරව මේවා ඒවා පොඩි පොඩි ඩැමේජස්
0: අයියෝ
1: ගැලවුවට පස්සේ මුළු වහලෙම රෙපෑ එකක් ආවා එයි අපේ සම්ප්‍රදායික ක්‍රම ඇතුලේ තින් මේ වතුර අස්සට යන ඒවායි අරව මේවා පොඩ්ඩක් වැඩ වැඩි
0: ඔව්
1: ඒක ඔලු හෙවිල්ලනවා කියන එකත් ඔය දැකලා තියෙනවා අර සිංහල ක්‍රමයට ඔලු එහෙම ඔලු දෙපැත්තට මෙලනවානේ වහලා වහලා එනවා උඩ අතර එනවා ඒව වහලා ආයි එනවා
0: ඔව් ඔව්
1: තුම්ම බරක් වහලේ ඈ
0: හරි ඔකේ
1: ඉතින් මං අහන්නේ එච්චර බරක් ඕනද වහලකට? ඇයි ඇයි එච්චර බරක්?
0: අපිට ඕනේ වහලක් නේ.
1: දැන් අපේ රටේ තියෙනවා මෙන්න මේ වගේ හැංගීම්. අපිට බිත්තියක් ඕනේ අඩියක්වත් ගණකමට ගෙදර. මං අහන්නේ ඇයි කියලා මං අහන්නේ.
0: ඒතර අපි හිතනවා ශක්තිවන්තයි. මේක හරිම ශක්තිමත් කියලා.
1: අපි මේ ගණකමෙන් තමයි ආරක්ෂාව හිතන්නේ.
0: යා ඔකේ.
1: දැන් අද ලෝකෙ යන්නේ එහෙම නෙමෙයි. ලෝකෙ යන්නේ සැහැල්ලු අමුද්‍රව්‍ය තියෙනවා ශක්තියෙන් සම්ප්‍රදායික මටීරියල් වලට වඩා වැඩි. ඒ සම්ප්‍රදායික මටීරියල් වලට වඩා කල් පවතින සම්ප්‍රදායික ක්‍රම වලට වඩා අඩුවෙන් අමුද්‍රව්‍ය භාවිතා කරලා නිර්මාණය කරන්න පුළුවන් ඒවට තමයි ලෝකෙ යන්නේ මොකද ජනගහනය වැඩි හැමෝගෙම අවශ්‍යතා ගොඩයි ඒතර තියෙන සම්පත් කොහොමද සකසුරුවමින් බෙදාගන්නේ කියන චැලෙන්ජ් එකේ තමයි මුළු ලෝකෙම ඉන්නේ දැන් මේ අඩිය දෙකම ආරෙ බිත්ති බඳින්න මිනිස්සු යන්නේ නැහැ ඊට වඩා ඝනකමෙන් අඩු ඊට වඩා දීර්ඝ කාලයක් පවතින හොඳ සොලූෂන් තියෙනවා මේ වහලටත් එහෙමයි මේ සම්ප්‍රදායික මේ රීප්ප ගහලා පරාල ගහගෙන මේවද කරාගෙන රීප්ප ගහනකොට ළඟ ගහන්න එපා ඔලු කැටේ පළලටනේ ඔක ගහන්නේ. කීයක් ගහන්නද? අපි මේ කතා කරන සුපර්මෙට් රූෆින් වල තියෙනවා ඔය කියන ටයිල් ඉෆෙක්ට් එකනේ, ඔය කියන ඔලු කැට හැඩේම තියෙන එක නිර්මාණ.
0: හරි, ඕකේ.
1: හරිද? ඒක තියෙනවා ග්ලැමර් ටයිලින් කියලා කියනවා. ටයිල් රූෆින්, ටයිල් රූෆින්, හයි ටෙන්, ස්ටෙප් රූෆින්, ඔය ආදි ආදි ආදි ආදි වශයෙන්. ඒවා එකකට එකක් ඩිස්ටින්ක්ටිව්ලි හරිම වෙනස්, හරිම අපූර්ව පෙනුමක් ඔබේ ගොඩනැගිල්ලට ඒකෙන් වහලයක් ගහුවොත් අරන් එනවා පින්වතුනි.
0: ඕකේ.
1: අනිත් එක වියදම ඉතාම අඩුවෙන් එක කරගන්නත් පුළුවන්. ඒගොල්ලන්ගේ සිවිලිමටක් තියෙනවද මොනවා හරි?
0: යස්.
1: ඉතින් බලන්නකො සම්පූර්ණ වහල්. ඒගොල්ලන්ගේ මේ අර වැහි පීලි ඒවායි ගැටස
0: තියෙනවා.
1: ඉතින් මොකද්ද කරන්නේ? සුපර් මෙට් සයිට් එක බැලුවා නම්
0: හරි.
1: අලුතෙන් ගොඩනැගිල්ලක් හදනවා නම් අනිවාර්යයෙන්ම බලන්න. ලොකු සල්ලියක් ඉතුරු කරලා දෙනවා මේ පාර නම්. ලොකු සල්ලියක් ඉතුරු කරලා දෙන්න පුළුවන්. ඇයි? අනවශ්‍ය වේදන් අඩුයි.
0: ඒක හරි.
1: එක්ස්පර්ට් යා. සුපර් මෙට් එක්ස්පර්ට්.
0: මගේ මේ රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්න කසින් අයියා කෙනෙක් ඉන්නවා. මං එයාට මේ පොඩ්ඩක් මැසේජ් කරනවා මේ දවස්වල අරවින්ද. ඉතින් මොකද මේ දවස්වල ලොකු වැඩක් වෙනවානේ. DPMC රාජ්‍ය ප්‍රණාම තියනවානේ. මං ඒ අයියට ඉතින් කිව්වා අයියාගේ මම මුලින්ම අහුව ඔයාට ඕනේද චෙතක් එකක් ගන්න, ඔයාට ආසයිද එහෙම කියලා. ඇත්තටම මට ආසාවක් තියෙනවලු චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්න. දැන් අපි රාජ්‍ය සේවකයෝ ගැන කතා කරන්නේ. රාජ්‍ය සේවකයන්ට මේ දවස්වල DPMC එකෙන් විශේෂ ඒගොල්ලන්ට ප්‍රණාම විදිහට ඒගොල්ලන්ගේ කැපවීම, ඒගොල්ලන්ගේ සේවය වෙනුවෙන් ලොකු ටැග්ගක් දෙන්න තීරණය කළා තියෙනවා. ඒ ටැග්ග තමයි, ඒ කියන්නේ එක ටැග්ගකුත් නෙමෙයි, ටැග්ගි සෙට් එකක් තියෙනවා. ෂෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්නකොට රුපියල් 160,000ක වට්ටමක් හම්බ වෙනවා රාජ්‍ය සේවකයන්. 160,000ක් අඩු වෙනවා. ලොකු ගාණක් හිතින්නේ. ලොකු අංකයක්. හරිද? ඊට පස්සේ අපි හිතමු මෝටර් බයික් එකක් ගන්න යනවා කියලා. රුපියල් 85,000 දක්වා වට්ටම් හම්බ වෙනවා. බජාජ් පෙට්‍රල් ත්‍රී වීල් එකක් ගන්නකොට රුපියල් 25,000ක වට්ටමක්, වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක් ගන්නකොට රුපියල් 125,000ක වට්ටමක් එක්ක වැසි ආවරණ කට්ටලයක් නොමිලේ හම්බ වෙනවා. ඉතින් රාජ්‍ය සේවකිනේ, ඔයගලන්ට ඉක්මනට වැඩට ගිහිල්ලා ඉක්මනට සේවය කරලා ඉක්මනට ගෙදර එන්න. ඔන්න DPMC එක ලොකු වැඩක් කරලා තියෙනවා. ඉක්මනට ගෙදර එන්න.
1: ඔව්, පහට වෙලාව දාලා හතරට එන්න ඕනේ නැහැ. දැන් පහට
0: වෙලාව දාලා
1: පහට ටක්කල ඇවිල්ලා ඉක්මනට එන්න පුළුවන්.
0: මන්ට එන්න පුළුවන්.
1: ඔයගොල්ලන්ගේම කියලා වාහනයක් ගන්න. අපි පෞද්ගලික අංශේ.
0: ඔව්, අපිට ඉතින් නේද?
1: අපිට
0: කුඩම්මගේ සැලකිලි.
1: ඇයි එහෙම කළන්නේ?
0: ඉමි ඉමි. හරි කමක් නැහැ ඔයගොල්ලෝ.
1: මේ අපි හැබැයි හැමෝගෙම ගෙදරක රාජසේවකෙක් ඉන්නවා වගේ නේ.
0: ඔව්, දැන් අපේ හිත පුරා
1: කරනවා නම් මොනවා හරි කරන්න පුළුවන්. හිටපාඩ දෙන්නද දන්නේ නේද?
0: රාජසේවයේ
1: ඉන්නාට වෙන්න තියෙන්නේ නේ. රයිට්.
0: මම කෝල් කරන නම්බර් එකකුත් දෙන්නම්. 011 4 700 600 කියන නම්බර් එකට කෝල් කරොත්.
1: අහන මේ මම පොඩක් විස්රාම ගිහිල්ලා ඉන්නේ. මම පොඩි අදිත්‍යයක් වෙලා.
0: හරි.
1: මටත් දෙනවද මම රාජසේවයේ ටීමට ඩයිඩෙන්ටි කාඩ් එක නම් තියනවා කියලා. අහලා බලන්න. වචනේනේ අහලා බලන්න කියොත් වචනේ ආවත් බයික් එක නැත්තම් 3 wheeler එක.
0: ඕකේ.
1: රයිට්, අපි දැන් ඊළඟ segment එකට යන කලින් ටක් ගාලා මතක් කරන්නම්. සුවිශේෂී පස් පංගුව ගැන සමහර විහිළුත් කරා. උඹලා මේ පස් පංගුවට ඖෂධ 8ක් කියනවනේ. ඔව්, ඇත්ත. පස් පංගුවේ ඖෂධ පහක් තියෙනවා මේ සුවිශේෂී පස් පංගුවේ. ඇයි සුවිශේෂී කියලා දැම්මේ? තව ඖෂධ 3ක් එකතු කරනවා. ගම්මිරිස් එළබටු, විෂ්ණු ක්‍රාන්ති වගේ පස් පංගුවේ ගුණය වේගෙන් එකට අවශෝෂණය කරගන්න පුළුවන් වෙනවා. අපි සමහර සමාජවල ඒ වගේ පාවිච්චි කරනවා. පවුඩර් ෆෝමැට් එකකින් හැමෝටම කරන්න බෑ. පුළුවන් නම් ඔය අර මේ දැන් මාකට් එකේ නිකන් අර ලොකු කෑලි දාලා තියෙන පැකට් එකත් ඒ මිනිසුන්ට ඇත්තටම තාක්ෂණයේ තිබුණා නම් ඒ මිනිස්සු පොඩි පොඩි කෑලි වලට කඩනවා. ඕකේ පොඩි මැච් එකක් තියෙනවා. මොකද කුඩා කොටස් වලට කඩාගෙන යනකොට ඒ අදාළ මේ ඖෂධ ಜಾති තියෙනවනේ.
0: ඒව
1: රත් වෙන්න පටන් ගන්නවා. රත් වෙනකොට ඖෂධීය වටිනාකම නැති වෙනවා. හැමෝටම කරන්න බෑ කිව්වේ. ලින්ක් නැචුරල් මේක කරන්න ගෙනාපු සුවිශේෂී ක්‍රමය හැමෝටම අෆෝඩ් කරන්න බෑ.
0: හරි.
1: ටිකක් මිලෙන් අධික ක්‍රමවේදයක්. රත් වෙන්නේ නැතුව පවුඩර් කරන ක්‍රමයක්. ඒක මැෂිනරි වලින් ආපු විශේෂ හැකියාවක්. ඉතින් මැෂින් ලින්ක් නැචුරල් ළඟ තියෙන නිසා තමයි ඒගොල්ලන්ට සුවිශේෂී පස්පංගෝ පවුඩර් ෆෝමැට් එකෙන් හදන්න පුළුවන් උනේ.
0: හා, ඕකේ ඕකේ.
1: ඇත්තටම කියනවා ඉතින් කෑලි තම්බල බොණ්ඩ. ඉතින් මේ මිනිසුන්ටත් මොකක් හරි යන වගක් තියෙනවා. මම තියෙන්නේ නැහැ මිනිසුත් පවුනේ බිස්නස් එකක් කරන්න.
0: ඔබට ගොඩාක් වෙලාව තියෙනවා නම් ඉතින් ඔබ
1: කෑලි තම්බල. කමන්න එහෙම ගන්න. නමුත් ඉතින් මේ අර පවුඩර් ෆෝමැට් එක වඩා වේගවත් සුද්දා.
0: හරි.
1: මනට ටක් ගාලා වතුරට මේක මේ වෙනවා. ඒක බිව්වහම ඖෂධීය ගුණය බොහොම ඉක්මනට ශරීරගත වෙනවා. එහෙම එකක් තියෙනවා.
0: හරි.
1: වෙලාව තියෙනවා නේද ලොකු කෑලි අරගෙන පෑයකම අරකට තම්බන්න ඕනේ හරියට එන්න නම් බල බල. ඒකත් කරන්න පුළුවන්. ඉතින් මේක මන්ද නැහැ. ඔබ තමයි තීරණය කරන්න ඕනේ. සමහර අය අනේ කවන්නේ මේ මිනිසුන්ගේ මොනාරි ගන්නවා කියලා ලොකු කෑලි දා දෙනවා. ඉටිකොලේ මේ ඔකලා තියෙන සීල් කරලා තියෙන ගර්මිස් තාම ඉන්නවා. ඒක අපිට එපා කියන්නේ යුතුය කමක් නැහැනේ නේද? නමුත් ඉතින් නමුත් බට්
0: බට් අපි ලේසි සහ නේද?
1: ලින්ක් නැචරල් පස්පංගෝ සුවිශේෂී පස්පංගෝ ඉට්ස් වෙරි එෆිෂන්ට් අනේ ගයිස් සුද්දා මම මෙතන කියන්න තියෙන මට.
0: උදේ 8 විනාඩි 43යි.
2: හද ගැස්මට සියත David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna Bindu Aika Aika Hata Aya Atasi Asu Ata Aya Haya Siya Hata Haya
3: Isiyata Ehe Mehe Diyanne Paratara
4: අන්පෞමකත ඉහළ අප්‍රිකාරමයි අමතන්න 0.115යි 880යි 400 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීත හදවත් දිනු හිතවත් කම.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනරිතහනේ නුතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපති.
3: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114700.
4: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited within

0: ඔබට එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
3: මං ඉතින් එල්.බි. රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
2: එල්.බි. රන්නයි තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බි. රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබලා
5: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011147750 අමතන්න.
6: අද ගැස්මට සියත
7: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
8: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
9: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
8: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
9: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
7: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
10: ඔව් විතරයි.
11: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
12: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
13: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
14: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රටය. මාසික වාරිකේ රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
15: සිව් කොනම යාකරන කොටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න Future Lifestyle Apartments කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහර්ගම නගරයට විනාඩි 10යි මිලියන 50 සිට ආරම්භන අපාර්ට්මන්ට්ස් මූලික ගෙවීම මිලියන 9යි මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම් දැන්ම ප්‍රයිම් ගෲප් අමතන්න 13/22 මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි.
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157 715555 අමතන්න.
19: මුතෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි. ඉබත්
20: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
21: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
22: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
23: දැන් මාම තන්න 011 12 200.
24: ඇමරිකාත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
25: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
26: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙනකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
27: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
28: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
27: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
29: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
27: යාගේ නම සීත.

0: ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
1: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
2: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනෝද?
3: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
2: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
3: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV
4: 98.2 98.4

0: අපි දැන් මට ඉස්සර ඔෆිස් එකේ විතරයි
1: නිර්මිතෝගෙන හරිම බයයි අපි
0: දැන් ඉස්සර මගේ ඔෆිස් එකේ විතරනේ මට මයික් එකක් තියෙන කතා කරන දැන් ගෙදරදෙත් අපි කතා කරන්නේ මයික් වලින් තමයි කතා කරන්නේ ඉතින් ඒක නිවේදිකාවක් විදියට මම හිතනවා මම ලැබපු වාග්යක් කියලා
1: ලෙඩ්ඩු නේනේ
0: ලෙඩ්ඩු ඇයි කොහොමද මගේ අසුනේ
1: නෑ ලඩ්ඩු ලඩ්ඩු
0: ඉට්ස් ඕකේ
1: මේ ලඩ්ඩු
0: ඔයා ගන්නකො අරවින්ද අබාන්ස
1: ඔය අපිට මෙහෙම පොඩි ගයක්නේ
0: හරි ඔකේ
1: හරීම හිමින් අපි කතා කරන්නේ මොකද නිකන් හිතනේවා තනිපිනේ නැහෙන තරම් පොඩි ගෙදරක අපි
0: ජීවත් වෙන ලොකු ඉන්නේ අපි මයි අම්මා තේ හැදුවද අම්මා
1: විස්රාම ශාලාවක ඉන්නේ
0: ඔසේ අම්මා මයිකෙන් කියනවා පුතා තේ හදලා තියෙන්නේ කුස්සියට එන්න
1: විස්රාම ශාලාවක නේද
0: ඔව්
1: ඒ අපි හොඳයි නේ ඉතින් අපි අපේ තැනකට ඉන්නේ
0: අපි
1: විස්රාම ශාලාවට ගිහින් තෝ එහෙම ඔහොම කතා කරන්න
0: ඕනේ. තාත්තා ඊට පස්සේ පුතා මම රස්සාවට ගිහලා ගෙදර ආවා. ඔක්කොම ශාලේට වාර්තා කරා. අපි ඔක්කොම ශාලේට ආ තාත්තී ගල්. ඒ කියන්නේ අපේ මුළු ගෙදරම දැන්
1: මුග්ද පවුලක්.
0: අපි ඕඩියෝ සිස්ටම් එකක්
1: මුද්ද කෙනෙක් තේරුම් ගන්න නැහැ කෝ යන්නේ කඩන්.
0: මට ගානක් නැහැ.
1: නෑ ගානක් නැහැ.
0: නෑ ඔවට
1: සැලුනා නම් අද මෙතන නැහැ නේ.
0: මම මෙතන නැහැ. හරිද?
1: බැරි කාලයක් ඉඳන් මෙතන ඉන්නම් නැහැ ඔය විදිහට.
0: Ladies and gentlemen, මම දන්නවා ඔයගොල්ලෝ සින්දුවක් කියන්න ආසයි, පොඩි සාදකට ගිහිල්ලා ප්‍රැක්ටිස් කරපු සින්දුවක් කියන්න ආසයි, තාලෙට කියන්න ආසයි, කැරෝකි එකක් නේ.
1: ආ, බාන්ස් ඔඩියෝ සිස්ටම් එකක් අරගෙන. ගත්ත මුල් කාලේ ඔහම තමයි.
0: ආසයි.
1: ගෙදර මිනිස්සුන්ට කතා කරන්නේ මයික් එකේ.
0: අනිත්
1: මයික් එකක් දෙන්නේ දෙකක්ද?
0: එකක් එන්නේ, මයික් එකක් එන්නේ. ඉතින් අපි ඔඩියෝ සිස්ටම්ස් ගන්නවනේ අපි ඉතින්. අපි ඔඩියෝ සිස්ටම්ස් ගන්නෙ ගොඩක් ගන්නවා. හරිද?
1: ගොඩක් නම එකක් වත් නැති එකක් ගන්නකෝ 1500 ක මූලික වේදමක් තියෙනවා
0: yes
1: ඊටස මං හිතන්නේ වාරිකයේ 2500 ඉඳලා වගේ තියෙනවද
0: එහෙම ගෙවාගෙන යන්න තියෙනවා වාරිකේ ඒක ගන්න අයිටම් එක අනුව තීරණය කරන්න පුළුවන් මොකද මූලිකව ගෙවන්න ඕනේ
1: 1500
0: yeah ආ නියමයි නේද
1: අනිත් එක ඉතින් අර මං හිතන්නේ බහන්නේ විදියට මේ
0: ඔව් වාරිකයේ ගාන වෙනස්
1: වෙනවා මූලික වේදම වෙනස් වෙනවත් ඇති නේද 1500ක් ගෙවලත් ගන්න පුළුවන් කියලා කියන්නේ.
0: ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා මූලික
1: වේදම ලොකු එකක් ගන්නවා. 1500ක් මූලික වේදම ගෙවලා ගන්න මරුවේනේ. අවුරුද්දක් නේ නේද ගෙවන්න ගෙවන්න දෙන්නේ.
0: අවුරුද්දක් ගෙවන්න දෙනවා.
1: මිස් පොඩ්ඩක් තාර්කිකව හිතන්න ඕනේ. තර්කානුකූලව ඉන්න බෑ මිනිස්සු.
0: හරි.
1: නිකන් යයි යයි යයි ගන්න ඕනේ නේ කොලේ බලනකොට.
0: කොහමරි ඉතින් ඒක කතා කරගන්න යන්නකෝ අබාන්ස් එකට ගිහිලා
1: පොඩ්ඩක්. අපි මොකද මෙතන කරන්නේ එතකොට?
0: නෑ මං
1: තේරම කතා කරන්න අබාන්ස් එකට යන්න ඕන නම් අපි මොකද්ද මේ කරන්නේ
0: ෂෝල් එක? ඔයා කියන එක මට සමරකලාට ඉතින් පිළිගන්න බෑ මට.
1: දිරව ගන්න බෑනේ.
0: එතනින් ඇවිල්ලා
1: ඒ තරම් අර දිග පළලට හිතන්න සත්‍යයක් තිබ්බනම්. අත මේ ෂෝ එකේ ඉන්නේ නෑනේ.
0: ඒකනේ මේක මේන් නිවුස් එකක් වෙන්නේ අරවින්ද 1500ක මූලික ගෙවීමක් කරලා අරගෙන යන්න පුළුවන් කියන එක තමයි.
1: යන්න පුළුවන්. හරිද? අඩුම මූලික ගෙවි මේක. මාස 12ක් වෙනකන් ගෙවන්න දෙනවා.
0: හරි.
1: රයිට්. එතකොට පොඩ පොඩනේ ගෙවන්න තින් මොළදි ටිකක් ලොකු ගාණක් දුන්නොත් වාරිකේ ගොඩක් අඩුවෙන් කියාගෙන ගන්න පුළුවන් නේ.
0: ඕ ඒකනේ.
1: කොහොම හරි මොඩල්ස් තියෙනවා 2799 ඉඳලා ඒක ගොඩක් වෙලාවට මේ පෝටබල් බ්ලූටූත් ස්පීකර් එකක් වෙන්න ඕනේ රුපියල් 2799 ට තියෙන එක. පාටි බොක්ස් මට්ටමට එනකොට ටිකක්
0: ගාන ඉතින් නේද?
1: ගාන ටිකක් වැඩි වෙනවා නේ.
0: ඒක
1: ලොකුයි. සෑහෙන සැලකිය යුතු ලෙස ලොකුයි. මම දැන් ගොඩක් ගෙවල් වල දකිනවා. මං හිතන්නේ එකක් ක්වොලිටි එකත් වඩා ගොඩක් මිනිස්සු affordable ද කියලා බලනවා. ගෙවාගෙන ගිය හැකිද?
0: Yes ඒක හරි.
1: ගෙවල ඉවර කරගන්න පුළුවන්ද? ඒවා මිනිස්සු බලනවානේ. හැමෝටම එකක් තියෙනවා. හැබැයි ඉතින් ලස්සනට කියන්නත් ඕනි සින්දු කියනකොට.
0: හරි.
1: ඕක දාලා රෑට වයින්නවා වගේ කියන්න හොඳ නෑ.
0: අනිත් එක එක සින්දුවක් ප්‍රැක්ටිස් කරගන්න. හැම සින්දුවම කියනට වඩා හොඳයි අපි සින්දු කියන්නේ එච්චර දන්නේ නැති කෙනෙක්ට එක සින්දුවක් හොඳට ප්‍රැක්ටිස් කරගන්න.
1: මොකද ඔයාගේ එහෙම ප්‍රැක්ටිස් කරපු සින්දුව?
0: මං නම් විදුලියසේ තමයි.
1: කියන්න බලන්න.
0: ඒක තමයි ප්‍රැක්ටිස් කරන ගමන්නේ.
1: ප්‍රැක්ටිස් කරලා පෙන්නන්නකෝ.
0: නෑ ප්‍රැක්ටිස් කරන්නේ ගෙදර. මෙතන ප්‍රැක්ටිස් කරන තැනක් නෙමෙයි අරවින්ද. මෙතන perform කරන තැන.
1: Tamanṭa adāla dewal ithara katha. Perform කියන වචන Tamanṭa තාම අදාළ වෙන්නේ
0: නෑ. Perform කරන තැන.
1: ඔය කරන්නේ ප්‍රැක්ටිස් කරන එක. ඔය තාම තේරුම් ගන්න නැතුව. මම
0: ගෙදර ප්‍රැක්ටිස් කරන්නේ.
1: ඔය අහුල අහුල වචන කැඩි කැඩි කියන එක දන්නේ නෑ. හැම එකටම අබාන්සකට යන්න ඕනලු. ඉතින් මීට වඩා හොඳයි අපි කියවන්නම් නිකම්ම අබාන්සකට යන්න. ඇයි? අපි දන්නේ
0: නැහැ. අමේ අබාන්සකට යන්න ඕනෙත්
1: නැහැ. මම මේ කාත්තේද මේ ෂෝට් කරන්නේ.
0: අබාන්ස්
1: මම හරියටම මිනිහෙක් වහගෙන මේ ඇත්තටම එච්චාරකට බැරි වුණානේ.
0: හරි. හොයලා දෙන්න මෙතනට කවුරුර කෙනෙක් හොයලා දෙන්න මම එතකම් මේක ඩීටේල් එක කියන්න buyabounce.com සයිට් එකට ගිහිලත් ඕගලන්ට කැමති ඔඩියෝ සිස්ටම් එක තෝරගන්න පුළුවන් රයිට් ඊළඟට අපි පාටි දාන්නේ කොහෙද අපි පාටි දාන්නේ රූෆ් ටොප් එකේ එතන තමයි අපේ ප්ලේස් එක හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා අවුව සැර දවස්වලට රූෆ් ටොප් එක තන්නි කරම ගිනි ජාලාවක් ලෝදියවක් කළා වගේ අඩියක් තියන්න බෑ හරිම රස්නේ
1: දවල්ට දොගොල්ලෝ මේක කරන්නේ
0: අපි දවල් ඉඳන් පාටි අපේ දිගයිනේ අරවින්ද දිගට යනවා දවල් දාන එක යනවා හයි ඉතින් පහුවදා දවල් වෙනකම් පාටි එක දිග
1: පව්
0: මහන්සිති පාටි දා ඉතින් දැන් අපි ඕකටත් සොලියුෂන් එකක් හොයාගෙන යනකොට අපිට කලින් ඒකට සොලියුෂන් එකක් හොයාගත්ත ලංකා ටයිල්ස් ඒගොල්ලෝ දුන්නා මාකට් එකට නියම උත්තරයක් ඒකට අපි කියන්නේ කූල් රූෆ් ටොප් ටයිල් එක ඕකේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපිට රූෆ් ටොප් එකට ගිහිලා පාටි දාන එකටත් වඩා මේ රූෆ් ටොප් එක රත් වුනාම ගේ ඇතුලේ ඉන්න බැරි තරම් රස්නයක් එන එක ඊට පස්සේ ඕක කූල් කරන්න AC දානවා ඊට පස්සේ AC එකටයි ඔක්කොම ෆෑන් වලටයි ලොකු බිලක් අපි ගෙවනවා
1: එක පාර වේදම ඉවර කර ගන්න අපි යෝජනා. අපි කියන්නේ ලංකා ටයිල් එකට යන්න. ඒකලෝගන ඩිස්ප්ලේ කරලා තියෙන ඔය කූල් රූෆ් ටොප් ටයිල් එක.
0: හරි.
1: ඒක පොඩ්ඩක් බලන්න. ඒක විතරක් බලන්න එපා. දැනට ලංකාවේ හොඳම ස්ටෑන්ඩඩ් එකෙන් ඉහළම ටයිල් කලෙක්ෂන් එක මෙහෙම තියෙනවා නම් ඒ ලංකා ටයිල්ස්. මොකද ඒගොල්ලන්ගේ ප්‍රමිතිකරණීය පැත්තෙන් ඒගොල්ලෝ සෑහෙන ඉස්සරහින් ඉන්නවා ලංකාවේ ටයිල් නිෂ්පාදකයා විදිහට.
0: හරි.
1: ලංකාවේ පුරෝගාමී ටයිල් නිෂ්පාදකයා. අපි ටයිල් කියලා එකක් අපිට අඳුනලා දෙන්නෙත් ලංකා ටයිල්ස් තමයි අවුරුදු ගානකට කලින්. චූටියට අඟල් 4x4 විතර වගේ පටන් අත ටයිල් එක අද මීටරේ දෙකේ ටයිල් දක්වා දුරදිග ගිහිලා තියෙනවා අද. අද ඒක තමයි ඉන්වෝග්. ලොකු ටයිල් අල්ලන එක තමයි දැන් සාමාන්‍ය මාකට් එකේ. ටයිල් අර පුරුද්දන අර සීම්ස් ගන්න අඩු කරා. ඒ ධාරගාන අඩු වෙන තරමට හරිම ලස්සනට ගේ පේනවා. ටයිල් අලන ටෙක්නික්ස් එහෙමත් පොඩි අදහසක් තියෙන කෙනෙක් එක ටයිල් එකත් එක වැඩ කරන්නේ. අපි දන්නවනේ මේ සමහර අය මේ ටයිල් අතර ගැප් එක තියන්නේ නැහැ. ගැප් එක තියන්න තරගන එහෙම කරන්නේ
0: නැහැ. ගැප් එක ඕනේ නේ.
1: ඒ ගැප් එක ඕනේ. මොකද ගෙවල් රත් වෙනවා අපි මේ මහපොළ රත් වෙනවා. රත් වෙනකොට ටයිල් එකේ යම් කිසි ප්‍රසාරණයක් වෙනවා. එතකොට අර මැද තියෙන කුස්තූරෙන් තමයි මේ ප්‍රසාරණය දරාගන්නේ. නැතනම් ටයිල් මෙහෙම ගැලවිලා උඩට පනිනවා බිත්තියට මේ හේතු කළ ටයිල් అలවන්නේ
0: නැහැ.
1: එහෙම කවුරු හරි බාසුන් නැහැ කෙනෙක් ඉඳලා වැඩ කරනවා නම් එලවන්.
0: ඔව්.
1: නෑ නෑ බලන්න දෙයක් නැහැ එලවන්.
0: එලවන්. මෙලෝ දෙයක් දන්නේ.
1: බිත්තියට හේතු කළ ටයිල් అలවන බාස් කෙනෙක් ඉන්නවා නම් එලවන්. හොඳ මිනිස්සෙක් ගැන ලංකා ටයිල් එකෙන් මහ ගන්න ඒගොල්ලෝ පුහුණුත් කරනවා මිනිස්සු. දැන් මෙච්චර කල් මොසයික් කියන ලස්සන පොඩි ටයිල් එක එක ඩිසයින් එක එක්කෙනා පිටින් ගෙනල්ලා එක එක හිතන ගණන් වලට ගුණා. ඒ ඉතින් මාකට් එකේ ප්ලේයර් කෙනෙක් නැතුණා මෙහෙමනේ. හිතන ගණන් ගා මූණ බලලා කියනවා. ඔයාට 2000 කියලා මට 3000 බය නැතුව කියනවා. ඉතින් අරයට 2000 එයාට අපි එයා අපි දන්නවා. වාර 3000 දෙන්න.
0: Yes.
1: ඒව කරන්න හම්බෙන්නේ නැහැ. දැන් ලංකා ටයිල් එක මොසයික් රේන්ජ් එකක් ගෙනලා තියෙනවා කඳුළු එනවා. ඒ මොසයික් අල්ලන්නත් ඒගොල්ලන් කට්ටිය පුහුණු කරගෙනත් යනවා. හැමෝටම මොසයික් ටයිල් එක අල්ලන්න බෑ.
0: හරි.
1: මොසයික් ටයිල් ඉස්සරම නම් ඉතින් ගොඩක් අය පූල් එකට විතරයි ඇල්ලුවේ. ඊපස්සේ බාත්รูම් එකට. ඊට පස්සේ පැන්ට්‍රි එකට. දැන් අන් ඇත්තටම ලිවිං ඒරියා එකට ෆීචර් වෝල් එකක් ඩිසයින් කරන්න මොසයික් නැතුවම බැරි තත්ත්වයක් තමයි සුද්දා උදා වෙලා
0: තිබෙන්නේ.
1: ඒවත් උට බලන්න.
2: හද ගැස්මට සියත.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: අසීමාන්තික අවකාශයක පූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: සෙනෙහසින් ආදරෙන් හදවත්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්.

0: ඔබතුමන් ස්ටිකෙන් ටික පේ
1: සිව් කොනමයා කරන කොටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න Future Lifestyle Apartments කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහරගම නගරයට විනාඩි 10යි මිලියන 50 සිට ආරම්භන අපාර්ට්මන්ට්ස් මූලික ගෙවීම මිලියන 9යි මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම් දැන්ම Prime Group අමතන්න 13/22 මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි
2: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාල
5: 98.2 98.4 දෙව

0: ये था टॉप स्टोरी
1: ජල මූලාශ්‍ර සිඳියාමෙන් සෞඛ්‍ය අවධානමක් පවතින එල්නිනෝ තත්ත්වය හමුවේ ජල මූලාශ්‍ර සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍යංශ පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ ජල මූලාශ්‍ර සිඳියාමෙන් පවතින බවින් ජනතාව අත්‍යවශ්‍ය කටයුතු සඳහා භාවිත කරන ජලයේ ප්‍රමිතිය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
2: පානීය ජලයේ පිරිසිදුකම සම්බන්ධයෙන් ගැටලු ඇතිවීමේ අවධානමක් තියෙනවා. පානීය ජල මූලාශ්‍රවල පිරිසිදුකම සම්බන්ධයෙන් ගැටලු මතුවීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පානීය ජලයේ පිරිසිදුකම සම්බන්ධයෙන් අවධානය යොමු වෙන්න ඕනේ. එතනදී බලධාරීන්ට විශේෂ ජල සම්පාදන මණ්ඩලයට වගකීමක් තියෙනවා මේ පානීය ජලයේ පිරිසිදුකම තහවුරු කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම අනිත් පැත්තෙන් පොදුවේ ජනතාව විදිහට ඔබටත් වගකීමක් තියෙනවා. Taman gedara bonna pawichchi karana wathura tika gedara aahara pisinna kæm uyanna bawitha karana wathura tika e pirisudukama gana ehi pramitiya gana yam avabodayak athu weda katutu kirima unukara nivagatha jalaya bawitha kirima nivasata wathura ena jala moola sambandhayen wedi avadahanayak obu karamin katutu kirima wedaga.
1: දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් කාලගුණය අදත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල එම දිස්ත්‍රික් අතරට අයත්. දැන් විදෙස් පුවතක්. ඕමානයට බෝම්බ හෙළන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ තර්ජනයත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 97.7ක් ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිලද ඩොලර් 85ක් දක්වා ඉහළ ගියා. හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය සමග පැවැත්වෙන සාකච්ඡාවලට බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ.
0: Top story.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: සෑම මොහොතක්ම රසවත් කරයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: 98.2 98.3

0: ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් එක්ක බොරතෙල්වල ගණන් ආයෙත් වැඩිවෙන්න තමයි යන්නේ නේද? ඕ මයි ගොෂ්! ඉතින් ඔයාට නම් ප්‍රශ්නයක් නෑනේ අරවින්ද. ඒක හරි, ඒක හරි හරි. ඔයා ප්‍රශ්න මම ටෙන්ෂන්
1: තාම ප්‍රශ්න ඒවා මේ ලෝකෙ මොනවා වුණත් ඔයාට බලපානවා.
0: බලපානවනේ, බලපානවනේ. බලන්න මට ඕනේ මේකෙන් මිදෙන්න අරවින්ද. ලෝකෙ මොනවා වුණත් මට නොසලී ඉන්න ඕනේ. මට ගණන් ගන්න නැතුව ඉන්න ඕනේ. ඔයා වගේ ඩෝන්ට් කියා ඉන්න ඕනේ. ප්ලීස් හෙල්ප් මී.
1: ඒකට ටිකක් වෙලා යයි.
0: හැබැයි මට හිතෙනවා මම වීගෝ එකක් ගත්තා නම් මට ඒ ප්‍රශ්න මුකුත් නෑ නේද? මට ගණන් වැඩි වෙනවා, බොරතෙල් මෙහෙම වෙනවා, අරම වෙනවා. I don't care නේ. අනිත් පොලිං වල ඉන්න වෙනවා, අරවා ප්‍රශ්න මෙහෙම ඉස්සරහට හරි මොකක් හරි එක එක කතා තියෙනවා. එහෙම මට ඩෝන්ට් කෙයා නේද? මට එහෙම ඩෝන්ට් කෙයා ඉන්න පුළුවන් නේද? Yes, yes.
1: දැන් වා ගෙදර මොන හරි වවා ගත්තොත්.
0: හරි.
1: කන මොන දේවල් ටික ගෙදර වැවෙනවා. පොල් ගෙඩියක් දෙකක් වහලට හරි කමන්නේ වැටෙනවා.
0: වැටෙනවා නං.
1: වහලේ හදා ගන්න ඕනේ.
0: ඒක වෙනම කතාවක්
1: නේ. නමුත් ඉතින් පොල් ගෙඩියක් දෙයක් වැටෙනවා. ඉස්සර හැම ගෙදරකටම වගේ පොඩි කුඹුරු කෑල්ලක් තිබුණා අඳේට හරි කරා.
0: හරි, ඔකේ.
1: වීටිකකුත් එනවා. ඔයා කියන්නේ

0: ඕනිනේ
1: නේද? නිකන් හිතුනම හන්දියට ගිහිල්ලා එන්න පුළුවන්.
0: හරි, ඔකේ.
1: පුළුවන්ද? ඇත්තටම ඩෝන්ට් කෑ ඉන්න පුළුවන් නම් හොඳයි, අමාරුයි ඉතින්. පැටලිලා තියෙන ප්‍රමාණය වැඩි නම්.
0: ඒකනේ අපි ඒවල කොටස් කාර්යෝ වෙලානේ. අපි දැන් ඕගලන්ට කියනවා ඒ ප්‍රශ්න ගණන් ගන්න නැතුව ඩෝන්ට් කෑ ඉන්න ක්‍රමයක්. ඔබට පුළුවන් බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් ගන්න. යස්. මොකද මේක ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක්. මේ ත්‍රිවිල් එක ගැන විස්තර අපි ඕන තරම් කියලා තිනවා. හැබැයි මේ දවස්වල තියෙන සුපිරිම සුපිරි ඔෆර් එක ගැන තමයි අපි කතා කරන්නේ. රුපියල් ලක්ෂයේ වාසියක් තියෙනවා බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් ගන්නකොට. ඉතින් ඒ නිසා මේ මාසේ ඇතුළත කල් දාන්න එපා. මේ මාසේ ඇතුළත කොහමරි ගිහිල්ලා බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් ගන්න ඕනි නම් අනිවාර්යෙන් ගන්න. ලක්ෂයේ වාසිය වැඩි විස්තර දැනගන්න 0114 750 කියන දුරකථන අංකයට කතා කරන්න.
1: දැන් අර ඇලුමිනියම් එක්ස්පීරියන්ස් සෙන්ටර් එක ගැන අපි කතා කරා.
0: හරි.
1: අපි ඔයගලන්ට කිව්වනේ අපි ඇලුමිනියම් වලින් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න වැඩ ප්‍රමාණියයි. මේ වෙනකොට ඇත්තටම ලෝක ඇලුමිනියම් එක ගිහිලා තියෙන දුරයි බලපුවම ඒක අතර ලොකු වෙනසක් තියෙනවා.
0: අනිවාර්යෙන්.
1: අපිට තාම හිතා ගන්න අමාරුයි. ගොඩක් අය තාමත් හිතන් ඉන්නේ ෆ්‍රේම් ගහනක තමයි කරන්නේ
0: කියලා.
1: මම දැනට නිකන් කියන්නම්. දැන් අපි මේ ඩෙන්ගු කරදරය ගැන කතා කරා, දැන් නම් පොඩ්ඩක් අඩු වෙලා ගියත් ආයෙත් ඉතින් ලබන අවුරුද්දෙත් මේ කාලෙදි අපි මේ ගැන කතා කරලා රිපෝට් ගහලා හෙඩ්ලයින් ගහලා ආ අච්චර ඩෙන්ගු රෝගියෝ මෙච්චරයි මරණ මෙච්චරයි ගහලා ඉතින්
0: අපි
1: කතා කරන්නේ අපි අපෝ එහෙම රෙඩි වෙලා ඉන්නවනේ අපි.
0: ඒ කියන්නේ මදුරු වගේ චක්‍රේ වගේම මේ ඩෙන්ගු මේ කතාවත් අපි
1: හදන්නේ චක්‍රයක්. ඔව් ඒ ඩෙන්ගුත් එක්ක බැඳිච්ච අපේ ජීවන චක්‍රකුත් තියෙනවා.
0: Yes.
1: එහෙමකත් තියෙනවා. ආ. ඉතින් මොකද්ද කරන්න පුළුවන්? මිනිස්සු දැන් 2-3 වෙද්දි ජනෙල් දොරවල් බහන.
0: හරි.
1: 9-10 වෙනකන් ජනෙල් දොරවල් අරගන්න බැරුව ඉන්නවා. පුදුම කරදරයක්.
0: ඔව් වදයක්.
1: යන්තම් පොඩි අඳුර මුල්ලක් තිබුණොත් වැඩි ඕනේ මල් පෝච්චියක් තිබුණා කියන්නකෝ. ඒ මල් ටික හෙලවුවොත් එහෙම ඒකින්න වලාකුලක් විතර ලුණු මිරිසක විතර ඇති වෙන මදුර. හරිද? මොකද්ද කරන්නේ? ගෙදර හිටියට ගෙදර වගේ ඉන්න බෑ නේද? අන්න අර ලොකු ජනෙල් ස්ලයිඩින් ඩෝස් දාලා පරිසරයයි සාලෙයි කෑම කන කාමරේ කිචන් එකයි තමන්ගේ මාස්ටර් බෙඩ්රූම් එකයි එකම තලයක් කරලා ජීවත් වෙන්න ආසයි ඉන්නවා පරිසරයට ඉතාම ළඟින්. උදේ නැගිටපුව ගමන් ජනෙල් දොරවල් ඇරලා අර හුළඟ විඳින්න ආස මිනිස්සු ඉන්නවා.
0: හරි.
1: මිනිසුනි ඔබ තනි වෙලා නැහැ. ඇලුමෙක්ස් වලින් ප්‍රොඩක්ට් එකක් කරා ඒ ස්ලයිඩින් ඩෝස් සරි වින්ඩෝස් සරි ෆ්‍රෙන්ච් වින්ඩෝස් සරි මොනාරි ඔබ කියන එක තල්ලු කරලා අරින්න තියෙන විශාල වීදුරු දොරවල්.
0: ඔව්.
1: ඒව ඇරියට පස්සේ මදුරුවන්ට එන්න බැරි වෙන්න ෆික්ස් කරලා තියන්න පුළුවන් මෙෂ් එකක්. ඇලුමිනියම් වලින් සිහින්ව කරපු මෙෂ් එකක්.
0: හරි ඔකේ.
1: සිහින් වුණාට මේක බොහොම ශක්තියෙන් වැඩි. ඉතින් ඔබට උදේ නැගිටපු ගමන් ජනෙල් දොරවල් ඇරලා දාන්න පුළුවන්. ස්ලයිඩින් ඩෝස් ටික ඇරලා දාන්න. ස්ලයිඩින් ඩෝස් ටික තමයි ඕනෙම. ඔය දාගත්තේ ඇරලා තියන්නනේ වහලා තියන්න නෙවෙයිනේ. ඔබේ පොඩි ගාඩන් එකක් තියෙනවා. එතනින් ස්ලයිඩින් ඩෝ එක ඕපන් කරාට පස්සේ ඔබේ කෑම කාමරේ එකට විවෘත. ඔබේ ලිවිං ඒරියා එක ඔබේ චූටි ගාඩන් කැලලට විවෘත වෙන ඔය ස්ලයිඩින් ඩෝ එකෙන්. මෙච්චර කල් එක අරින්න බෑ මදුරු වෙනවා මේව කර. හවස දෙක තුනෙදි වහන්න ඕනේ වැඩක් නැහැ. දැන් හොර හතුරු ප්‍රශ්නයක් නැත රෑල් වෙනකන් ඇරලා තියන්න පුළුවන් අර ඇලුමිනියම් මෙෂ් එක. හරිම ලස්සනටයි ප්‍රොඩක්ට් එක කරලා තියෙනවා ඇලුමෙක්ස් එකෙන්. හරිම ලස්සනයි. ගිහිලා බලන්න ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට. එක්ස්පීරියන්ස් කරන්න ගන්න ඉතින් ගෙදර අරන් එන්න පුළුවන්.
0: ඕකේ. අරවින්ද සාමාන්‍ය දැන් අපි මම ඉන්නේ කොට්ටාවේනේ. එහෙම වුණාම අපි ආස කොට්ටාවෙම දැන් අපි තව ඉඩමක් ගන්න ඕනේ කියනවා. කොට්ටාවෙම ගන්න ඕනේ. එහෙම එකක් මිනිස්සුන්ට තියෙනවා. දැන් ඔයා ඉන්නේ ගල්කිස්සේ ඔයා ආසයි ඔයාගේ ටවුන් එකෙම්ම කොහෙන් හරි තැනකින් ඉඩමක් ගන්න තියෙනවා ආයකට ආසයි.
1: මම ඇත්තටම පොඩි කාලේ ඉඳලා හරියට එහෙම මේ රෙසිඩන්ස් මාරු කරන්න සිද්ධ වුණා මට.
0: Yes. ඕ නේද?
1: ගොඩක් තැන් වලට යන්න වුණා.
0: ඉපදුනේ යාපනේ ඊට පස්සේ තැන් ගොඩකට ආවනේ. ඊට
1: පස්සේ කලුතර පාද්දුව පානදුර
0: නිට්ටඹුව
1: ඊට පස්සේ නා කොළඹට එන්නේ. ඉතින් හැම තැනම එහෙම ගිහිලා
0: තියෙනවා. හරි ඔකේ.
1: හරි දුකයි ඉතින්. එහෙම අර පුරුදු පරිසරයේ දාලා හුරු පුරුදු මිනිස්සු දාලා යන එකත් හොඳයි කියලා.
0: කොට්ටාව කියලා
1: කියන්නේ ටික ටික තමන් රස්සාව කරන කිට්ටුවට එන්න තියෙනවා නම් ඉතින් අර පුරුදු පරිසරය අතාරලා එන්න
0: පුළුවන්.
1: එහෙම නැතුව යන්න සිද්ධ වුණාම නම් දුක වැඩි ඉතින්.

0: බැයි කොට්ටාව කියන්නේ ඉතින් දැන් අර කොල්ලම්බ කියන තදාසන්න ප්‍රදේශෙන් එළියට යනකොට අපිට අහුවෙන්නේ කොහෙද අපිට අහුවෙන්නේ ඔයද අපිට අහුවෙනවා වත්තල ජායල මීගම්ව එහෙම එහෙම පැත්ත
1: හරි ඕකේ
0: අනිත් පැත්තෙන් කිරිබත් ගොඩ කඩවත නිට්ටඹ පැත්ත අර පැත්තෙන් ගම්පහ මිනුවන්ගොඩ පැත්ත මේ පැත්තෙන් ගත්තොත් කළුතරත් දැන් පහුවේගෙන
1: යනවා
0: පැතිරෙනවා මේ පැත්තෙන් ඔය අවිසාවේල පාරේ කඩාගෙන ගිහලා කොට්ටාව හෝමගම හෝමගම තමයි දැන් බෝඩරේ තියෙන දැන් ඒකත් තව යයි එතනදිත් කොට්ටාව අර මාකුමර ඉන්ටර්චේන්ජ් එකද මොනවද ඒක ආව නේද ඔව්
1: ඔව් ඒක ළඟම
0: මහගිරි දඹේද මොකද ඒක කියන්නේ මහගිරි දඹේ වෙන්න
1: තියෙන්නේ
0: ඉන්ටර්චේන්ජ් මොකද
1: කියන්නේ ඉන්ටර්චේන්ජ්
0: නේ ඉන්ටර්චේන්ජ්
1: මාකුමර
0: කවුද මල්ලි මේ
1: අපි කියන්නේ මාකුමර මාකුමර හරි හරි
0: මාකුමර නෙමෙයි ඉන්ටර්චේන්ජ්
1: ඉන්ටර්චේන්ජ්
0: එක්ස්ටර්චේන්ජ් මේ ඇත්තමයි
1: මොකද ඒකට
0: කිසිම පශ්චාත්තාප ලැජ්ජාව හරිම ආඩම්බරෙන් ඉන්නේ මේ වරද්දලා.
1: හයි මිනිස්සුන්ට වරදිනවා.
0: මෙහෙම වරදිනවා. කවුද මල්ලි මේ?
1: රයිට්. ඉතින් හයිවේ ඉන්ටර්චේන්ජ් එකට විනාඩි 10යි මහරගමට විනාඩි 10යි ඔබ ආස දේ වගේ තැනක කොට්ටාවේ ලස්සනම තැන තෝරලා තිනවා ප්‍රයිම් ගෲප් එක. එතන හදනවා ෆියුචර් ලයිෆ්ස්ටයිල් අපාර්ට්මන්ට්ස්. ඒ කියන්නේ අනාගතය බල්ලා තමයි මේ අපාර්ට්මන්ට්ස් හදන්නේ ලස්සන ගැන. මට මෙතන වනම් බෑ මට මෙතන කියන්න බෑ
0: මෙතන වනම් කියන්නේ
1: කුමිට වනම්ද කියලා අහන්නේ
0: මෙතන වනම් කියන මොකද
1: ඒ කියන්නේ මෙතන වනම් බෑ මට ඒ කියන්නේ ඒ තරම් ඒක ලස්සනයි මෙතන කියන්න බෑ කියන එක කිය
0: මෙතන වර්ණනා කරන්න බෑ
1: හා හා
0: මෙතන වනම් හතන වනම් මෙතන වනම්
1: හතර වරම්
0: ඇත්තට මාට මං හිතන්නේ හතර වරම්
1: ලස්සන වචන දෙනවා භාෂාවේ ඇයි අපි පාවිච්චි
0: මෙතන වනම් හතන වනම් මෙතන වනම් හතන වනම්
1: ඇත්තටම මේ රුපියල් මිලියන 50 ඉඳලා ඔයගලන්ට අපාර්ට්මන්ට්ස් ගන්න පුළුවන් මූලික ගෙවීම මිලියන 9යි ඊට පස්සේ මාසිකව රුපියල් 250,000 ඉඳලා ගෙවාගෙන යන්න වාරික පහසුකමක් ලබා දීලා තියෙනවා ප්‍රයිම් ගෲප් එක මම හිතනවා ලැබිලා තියෙන හොඳම අවස්ථාව මේක කියලා
0: මම හිතන්නේ මේ 250,000 ඇතුලේ පොලියක් නැතුව ඇති
1: ඔව් නේද
0: අනිත් එක සාමාන්‍යයෙන් 3 bedroom apartment එකක එන සාමාන්‍යයෙන් අපි දන්නවනේ වර්ගඩි මෙච්චරක්
1: කියලා. හරි ඔකේ.
0: ඒ වර්ගඩි ගානට වඩා වර්ගඩි ගාන වැඩි නේද? වැඩි.
1: වර්ගඩි තියෙනවා අපි ගත්තොතින්
0: 1375ක්.
1: Oh my gosh.
0: 1000 වර්ගඩි 1400කට කිට් වෙන 3 bedroom apartment එකක් තියෙනවා කියන්නේ. ඒක ඇත්තටම apartment industry එකේ ලොකු ඉඩක් බව ලොකු ඉලක්කම බං ඒක
1: ඒකනේ දෙක අගෝස්තු මාසේ 31 වෙනකල් විතරයි මේ ස්විශේෂී වට්ටම අර කියන්නේ 250,000 ගාන ගෙවාගෙන යන එක හම්බ වෙන්නේ අගෝස්තු 31 වෙනකල්
0: ආ එහෙමද
1: ඌ එහිඳ ඉක්මන් කරන්න හරිද අපි කන්ටැක්ට් කරන්න
0: නැහැ අතක ගා ඉන්න වෙලාවක් නැහැ ගිහලා කතා කරලා මොනවා හරි කරලා මේ මොකක් හරි ඇඩ්වාන්ස් පේමන්ට් එකක් මම දන්නද නේද පොඩි මොකක් හරි කරාගෙන ගිහිල්ලා හරි ටග්ගාල එතකොට පොඩි තියනවා අපි ආවා පොඩ්ඩක් මැච් එක ගහගන්න පුළුවන් එහෙමනම් ප්‍රයිම් එකෙත් මිනිස්සු ඉන්නේ කතා කරලා දේවල් කරගන්න. හැබැයි අගෝස්තු 31ත් පහ වෙලා ගිහිල්ලා නිකන් මේ එහෙම නේ මේ අපි වෙල පොඩක් කතා ඒවල හරියන්නේ නැති වෙයි. කලින් ගිහලා කතා කරගන්න. දේවල් හදනවා අදලා අනේ මේ ඔය ඕගොල්ලෝ ඔය අනුජිතන් දේවල් හදන්නේ මේ දන්න කාලේ. කෙරෙන වැඩකට අත තියලා දාන්න. ඒක කරලා ඉවර වෙලා ගයක් හදනවා නම් හදන්න අඳුම තරමේ වැටලින්න Tamanට කියලා සුපිරිම තැනක් හම්බෙයි. මම නම් හිතන්නේ එහෙම.
1: හරි 13:22ට කෝල් කරන්න වැඩි විස්තර දැනගන්න පුළුවන්.
0: දැන් අපි මේ බලලා තියෙන මේ කෑෂ් වලට නැති මාර වරප්‍රසාද තෝගේ කමර්ෂල් බැංකුවෙන් දෙන ක්‍රෙඩිට් කාඩ් වලට අපිට හම්බෙලා
1: තියෙනවා. හා නියමයි.
0: ඒගොල්ලන්ගේ තියෙනවානේ ප්ලැටිනම් කාඩ් එක. වාට තියෙන මම හිතන්නේ ප්ලැටිනම් කාඩ් එකක් නේ තියෙන්නේ.
1: මට ප්ලැටිනම් එකක්.
0: මට තියෙන ලොකෙතර
1: ප්ලැටිනම් එකක් මට.
0: ඔව් ප්ලැටිනම් එක ගොඩාක් කුඩ එකක් මට තියෙන්නේ.
1: මටත් ඒකමයි. සේම් බීච් නෝරිට්. එදන අපි දෙන්නේ ප්ලැටිනම් මේවා දීලා තියෙන්නේ නේද?
0: ඔයාලා ප්ලැටිනම් කාඩ් එකකින් නවතින්න බැරිද?
1: අනේ මං ආසෝ ඔයා ඉන්න තැන.
0: ප්ලැටිනම් ඕනද?
1: ආ ඔකේ.
0: ප්ලැටිපස්. හරිද?
1: ඔකේ.
0: ප්ලැටිනම් ගෝල්ඩ් සිල්වර් විදියට මේන් කැටගරිස් තුනෙන් තමයි කාඩ් සීන්නේ. ඒගොල්ලන්ගේ තියෙනවා මැක්ස් ලොයල්ටි රිවෝඩ්ස් ප්‍රෝග්‍රෑම් එකක්. ඒක හරහා කරගෙන ගනුදෙනු කරනවා නම් හැම වෙලාවෙම ලොයල්ටි පොයින්ට්ස් එකතු වෙනවා. හැම වෙලාවෙම.
1: ඕකේ.
0: ලොයල්ටි පොයින්ට්ස් උත් ඔබට කාලයක් ඇද්දි 1000 ගාණක් ලක්ෂ ගාණක් එකතු කරගන්න පුළුවන්. හරිද? එතකොට ඒ තියෙන ඩිස්කවුන්ට් සහ සමහර ඔෆර්ස්
1: හරි
0: ඒවා දෙන්නෙම කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට විතරයි කියලා මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. කොච්චර නිකන් සල්ලි භාගෙ තිබුණා කෑෂ් පෙන්නවා කියලා ඒක ගන්න බෑ. ඒවා ඒවැවිලේ මර්චන්ට් එක්ක තියෙන පොඩි පොඩි සම්බන්ධකම්. Right?
1: Hari, okay.
0: එතකොට තවත් පුළුවන් කාඩ් පතිමෙන් තමන්ගේ රිවෝඩ්ස් පොයින්ට් ශ්‍රී ලංකා එයාලයින්ස් එකේ ෆ්ලයි ස්මයිල් හරි එහෙම නැත්නම් වෙනත් එයාලයින් එක ෆ්‍රීකොන්ස් ෆ්ලයි ස්මයිල් හරි මොන හරි එකකට කන්වර්ට් කරන්න.
1: Wow, super.
0: එතකොට ටිකට් එකක් එහෙම ගන්න ගාම ගාන අඩු වෙනවා. ඒ ගාන පොයින්ට්ස් ගාන බේර ගන්න පුළුවන්. Right? Shopping, dining, traveling. You name it, we have it කියන ක්‍රමයට අපි යන්නේ. කොහොමත් සල්ලි උස්සන් යනවට වඩා මට මාර ආරක්ෂාවක් දැනෙනවා කාඩ් එක. නැති වුණා නම් අයියෝ ගන්න දෙයක් නැහැ. කාඩ් එක කැන්සල් කරලා දාන්න තියෙන්නේ. හැබැයි දැන් ලංකාවත් ඉගෙනගෙන දෙනවා කාගවත් ක්‍රෙඩිට් කාඩ් එකක් බිමැටලා තිබුණ අහුරලා කියලා ඒකෙන් ගනුදෙනු කරන්න නැති මෝඩකම කරන මෝඩකම නම් කවුරුත් කරන්නේ
1: නැහැ.
0: ඒක නිකන් ඔටෝමැටික් ආරක්ෂාවක් ඒකට හම්බ වෙලා තියෙනවා. ඒක අපි විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ නිසා ආරක්ෂා පැත්තෙන් සහ සල්ලි කරී කරන එක හරිම අමාරු වැඩක්. අරදික පර්ස් එකේ වුණත් කොච්චර කියලා දාන්න. තව මොන හරි බෑග් එකක් ගෙනියනවද කොහොමද කරන්නේ? දැන් ඉවෙන්චුවලි දැන් අපේ දැන් මේ බස් වල අලුත් බස් වලටත් කාඩෙන් යවන්න පුළුවන්ද? දන්නේ නැද්ද?
1: ඒක නම් හරියට දන්නේ නැහැ. දැන් ගොඩක් තැන් වල ඒකට ඇක්සස් දීලා
0: තියෙනවා
1: නේ.
0: ඇක්සස් ඇක්සස් ඇක්සස් ඇක්සස් ඇක්සස්
1: ඇක්සස් ඇක්සස් ඇක්සස් කියලා කිව්වා.
0: ඇක්සස් ඇක්සස් දීලා තියෙනවා. ඇක්සස් මොනතරම් ඇක්සස් දීලා තියෙනවලු ඉතින් ඒකට ඉතින් මේ හොඳයි ඉතින් ගන්නවත් වෙලා මොක ක්‍රෙඩිට් කාඩ් එක නැද්ද? කමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එක ගන්න.
1: අනේ මම මාස්ටර්ස් කරපු සර්ටිෆිකේට් එක ගෙනල්ලා නැහනේ. මන්ට දාන්න ඕනේ පික් මී ෆ්ලෑෂ් එකක්. අම්මිට කියන්න ඕනේ එතනින් ටග් ගාලා මේව කළා මට ඒක එවන්න කියලා අරවින්ද. අද මට ඕනිම ඕනි. මගේ
0: සර්ටිෆිකේට් එක බෙල්ල එල්ලගෙන යන්න මොකද දන්නවද මේ? මාස්ටර්ස් කරපු බව සර්ටිෆිකේට් එක හරි තියෙන එක හොඳයි. බැලුවට ආශ්‍රය කරලා කතා කරලා එහෙම එකක් තේරෙන්නේ
1: නැහැ. වැඩක් නෑ. හෙලෝ මම්. මගේ මාස්ටර්ස් විතරයි. PhD එක එපා. මාස්ටර්ස් සර්ටිෆිකේට් එක එවන්න. Yeah, mom, dal tin pick me flash ekak. Okay, okay. Right. Walan harima quick. Natha ape ammi gedara indan wahane
0: drive. Harima quick ne enna. Me iye wenakota 37 pass kala ithuru nathi kiyanne. Ada wenakota masters gatta gen. Girl patte thiyenada me print kan tana. Apadath gena denna othuna katara.
1: Ape ammi natha okat aragena. Ammi drive karagena. Paare ævilla. Paya gana kævilla.
0: Me amma mokak drive karanne? Bus ekak.
1: Iting ehema kenada?
0: Bus ekada? අම්මෝ ලොකෝ කම ලොකෝ කම කැඳ නෑ ගෙදර ඈ මාස්ටර්ස් වලින් තමයි පටන් ගන්න.
1: ඉතින් මට හරියට
0: ඩ්‍රයිව් කරන් එන්නේ
1: අම්මගේ කාලේ.
0: අයියෝ අයියෝ අයියෝ අයියෝ
1: අම්මගේ පැයක් වටිනා ඩොලර් මිලියනයක්.
0: මිලියන ගානක්
1: වටිනා. මොකද අම්මේ එච්චර කාලේ වැය කළා මට මේ මගේ MBA මාස්ටර්ස් සර්ටිෆිකේට් එක ගෙනත් දෙනවට වඩා හොඳ නැද්ද
0: අරින්ද?
1: පික් මී ෆ්ලෑෂ් දාලා එතනින් අම්මි දුන්නා මගේ සර්ටිෆිකේට් එක මට මෙතනට ආරක්ෂිතව ගෙනල්ලා දුන්නා. ආ අම්මි දීලා මට දැන් ට්‍රැක් කරන්න පුළුවන් මගේ සර්ටිෆිකේට් එක කොහෙද තියෙන්නේ
0: කියලා. ඔයගොල්ලෝ ට්‍රැක් තමයි කොහොමද?
1: මගේ සර්ටිෆිකේට් එක
0: ට්‍රැක් කරන්න දැන් නෑ ඔයගොල්ලෝ ට්‍රැක් නේ.
1: කොට්ටාව හන්දිය.
0: මගේ කොට්ටාව හන්දිය වෙන්නේ නැද්ද? කොට්ටාව හන්දිය ලොකු කරලා ගහලා දී බිල්බෝඩ් එකකට.
1: මහරගම. මේ වල නෙනෙමෙදී.
0: මෙඩිකා පූරෙක් වගේ.
1: ඉතින් ඒ නිසා මොන දේ
0: අඩි 16 මාර ට්‍රක් එකක්ද දාලා එවන්නේ?
1: මම දැම්මේ බයික්
0: ලොකු ඇතනේ සර්ටිෆිකේට් එක මාස්ටර්ස්
1: බයික් එකක් දැම්මේ මම ඕනේ නැව ඔයගලට ටුක් එකක්
0: ෆස්ට් ස්ටෙප් එකක් අහන්නත් තියෙනවා හොඳ නෑනේ පවර් එක
1: සෝ ඉතින් මට
0: ඒක නේද ඉන්නරින්න ඕනේ ඒක නේද
1: ඒ ජොලි
0: ඉන්නද ඕ එහෙම නිකන් අර ට්‍රැක් ලන්තේ වගේ ඉන්නකොට ඒක හරි යනවා ටිකක් කරන්න
1: ඉතින් මොනා හරි දෙයක් ගෙදර දාලා ආවා කියලා worry වෙන්න එපා pick me flash තියෙන නිසා ටග් ගාලා ගෙන්න ගන්න පුළුවන් ඒක එකක් අනිත් දෙක තමයි ඔබට මොන හරි යවන්න තියෙනවා නම් ඔබේ මොකක් හරි යාළුවෙකුට මොකක් හරි දා ඒකටත් pick me flash පාවිච්චි කරන්න පුළුවන්. ඊටත් එහා ගිහලා ඔබ business එකක් කරනවා නම් අන්න තියෙනව නේද deliver කරන්න එක එක දේවල් delivery නෑස් ඔගලන්ට නෑ ඔගලන්ටම කියලා fleet එකක්. එතකොට කරන්න තියෙන්නේ කෙලින්ම pick me flash or pick me truck.
0: හිතන්න එපා අපි මෙතන නෑ කියලා.
1: අපිට ඉන්නවා. දාලා
0: අපිට ඇහෙනවා සමහර දේවල්. අපි නොදැක්කාසේ ඉන්නවා.
1: මොකද මං කිව්ව වැරද්ද? මගේ වරද මොකද?
0: වරද කිමද රත්තරනේ කියා දෙන්න මට
1: හිස ගසා දාන්න මම වරදක් කරන්නේ
0: හිස තියෙන්න එපා ගසා දාන්න
1: ඇයි මම ගතනේ වැරද්දලා කියන්නේ
0: ඉන්න මගේ බෑග් එක වැටලා තියෙන ළමෙක් වැටෙනවා වගේ සද්දයක් ආවේ ඒකයි
1: හරිෝකේ ඉතිං ඔගල සාමාන යස් කරන්න පික්මී ඇත්ත හරහා මොගලට මේ සර්විසික ගන්න පුළන් පික්මී ෆ්ලශ් එක දැම්ම තියෙන වාසිටික කිව්වාන වෙලා විතුර වෙනවා ඊට පස්සේ ඔබට මහන්සියක් නෑ මොක්කරි අරගෙනයන් උස්සගෙනයන්න දුවන්න ඕනේ නෑ පාරට කාලි නාස්ටි කරන්න.

0: ඔන්න අපිට ට්‍රැක් කරගන්න පුළුවන් ට්‍රැකින් සර්විස් එකක් දීලා තිනවා කොහෙද ඔබ යවපු භාණ්ඩ තියෙන්නේ කියලා. අනිත් එක තැන් කිහිපයකට, ලොකේෂන් කිහිපයකට ඔබට මොකක් හරි මෙහෙම නිකන් බිස්නස් එකක් කරනවා නම් කේක් පහක් යවනවා, තැන් පහකට දීගෙන යන්න ඕනේ. ඒ සර්විස් එකත් ඔයගලන්ට පික්මී ෆ්ලෑෂ් වලින් ගන්න පුළුවන්. වැඩේ ලේසි කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් වැඩේට සෙට් වෙන්න.
1: ඕකේ.
0: යා, what else?
2: ඉතින් පොඩි බ්‍රේක් එකක් එහෙම අරන් යන්නේ නැද? අපි මැරෙයි නැත්තම් මේක එහෙම කතා කරන්න ඕනේ නැහැ නේ මේ ෂෝ එකක්
0: අර නිවේදිකාවනි කතා කරන්නේ.
2: නිවේදිකාවක් කියන්නේ මෙම්බ බලි ඇරියා වගේ කතා කරන මිනිස්සුයෝ කරන නෙමෙයි. ඒ වාචාල මිනිස්සු.
0: එහෙම.
3: රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 011 7888 666.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: 1500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
8: advance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: advance ticket ticket pay.
10: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනේ.
11: මොකක් හරි නෙවෙයි.
12: 3 wheel එකක් නම් bajajම වෙන්න ඕනේ.
13: අලවියෙන් පසු සේවයත් සුපිරි.
14: නඩත්තුවත් අඩුයි.
15: වැඩි දියුණු කළ brand new bajaj ත්‍රිරෝද රථය.
16: ත්‍රිරෝදරත මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
17: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
18: SVDC සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය
19: Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHGV
1: සර් නේද LB රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
5: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
13: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8233 444. සීත හදවත් දිනු හිතවත්කම.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරා.
20: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 011 4700 750 අමතන්න.
21: අද ගැස්මට සියත

0: මම මේ කල්පනා කරන්නේ ලංකාව ඉතින් අපේ IMF වැඩසටහනත් එක්ක පැටලිලා
1: හරි
0: කියන කියන පදේට කවුරු මොනවා කියාගෙන ආවත් අවසාන වශයෙන් අපි ගහගත් එග්‍රිමන්ට් එක ඇතුලේ මේ පදේට නටන්න වෙනවා.
1: Definitely.
0: ඒ වගේ සමහර ඒවා අපිට හොඳයි, සමහර ඒවා අපිට සැරයි, සමහර ඒවා අපිට අමාරුයි. නමුත් නටන්න වෙනවා මේ කීයක් ගන්නද? මේ කීයක් ගන්නද? මගේ මතකයේ විදිහට
1: ඩොලර්
0: පැකේජ් එක 2.2 බිලියන් ඩොලර්ස් විතර. ඩොලර් බිලියන 2.2 ගණක් තුනක් කියමුකෝ.
1: හරි, ඔකේ.
0: ඔව්, 2.286ක් නේ. වටේලා ගත්තොත් 2.3ක්. මේ ගණන් වල දැන් නම් වෙනස්කම් තියෙනවද දන්නේ නැහැ. මේ වගේ ගණන් තමයි අපි try කරේ. දැන් ඊයේ පෙරද බලන්නකෝ මේ ලංකාවෙන් සල්ලි පිට කරලා තියෙන මොන ප්‍රෝඩාවක් දාලාද, මොන වංචාවක්ද? ඩොලර් බිලියනයක් ලංකාවෙන් එළියට යවලා අපි නොකා නොබී මේ රටේ මිනිස්සු නොකා නොබී මේ මේ කවුරුවත් මේ චූන් වෙන්න එපා, මේ හෙන්න සැප විඳගෙන ලක්ෂයට කොටිය දාලා එහෙම නෙමෙයිනේ යන්නේ. යන්න පුළුවන් තියෙන එකට නම් කොහොමත් ප්‍රශ්නයක් නැහැ, රෝල්ු නැහැ. අනිත් මිනිස්සුන්ට මේක දැනෙනවා. ලයිට් බිල ගෙවනකොට දැනෙන්නේ
1: නැහැ.
0: මොකද ඉස්සර ගෙවපු ලයිට් බිලද ගෙවන්නේ?
1: ඒකනේ.
0: ඩීසල් ගහනකොට ඒක රටේද, ඒක හොමුස්ද, ඒක ඒක
1: ලෝක ප්‍රශ්නයක්ද, මොකද්ද
0: ඒක? බබ්බෙල් මැන්ඩෙබ්ද? ඒක ට්‍රම්ප්ද? එහෙම නැත්නම් ඉරානයේ උත්තරීතර නායකයාගේ අවුලක්ද? කාරණාව මොක වුණත්
1: හරි
0: කුස්සියට දැනෙනවනේ ඒක. සාක්කුවට දැනෙනවනේ, ඇඟට දැනෙනවනේ මේ වේදනාව.
1: පොඩි වෙනසකට තියෙන අපේ මිනිස්සු බඩ hina වෙලා ඉන්නවා.
0: ඒ කුණ කාගෙන?
1: ඕ, අන්න ඒකයි.
0: මේ ආසාවටද මේ IMF ප්‍රෝග්‍රෑම් එකට නැමිලා ඉන්නේ? හරි ආසයිද මේ? ඈ? ගන්න පඩියට රිදෙන ටැක්ස් එකක් ගෙවන්න, හම්බ කරන ආදායමට රිදෙන ටැක්ස් එකක් ගෙවන්න, පොඩ්ඩ බැරි වුණොත් ටැක්ස් එකක් ගෙවන්න. ආසාවටද ඔය මිනිස්සු කරන්නේ? නැහැ. මිනිස්සුන්ට කොහේ හරි තැනක තියෙනවා මේකෙන්වත් ගොඩයයි කියලා අපි.
1: අන්න ඒකනේ.
0: හරිද? ඒ ඒ ඒ ඒ බලාපොරොත්තුෙම ඔය ඉන්නේ.
1: හරි.
0: නැත්නම් මිනිස්සු කටපයන්නේ නැහැ. හිතනවා නෑ.
1: මොකක් හරි
0: අමාරුවෙන් හරි ඉමු.
1: ඔව්.
0: මේකෙන් මේක ගොඩයයි. ඇත්තටම IMF එකක් try එකක් දෙනවා. මොකද දන්නවද? IMF එකත් එක්ක වැඩ කරලා ඔලෝ උස්සපු රටවල් ඇත්තේම නැති තරම්. ඇති එකක් දෙයක්.
1: හරි.
0: දැනුවත්ව එහෙම ඒ ප්‍රෝග්‍රෑම්ස් මඟදි කඩාගෙන වැටලා එක්ක කම්ප්ලයි කරන්න බැරි වෙලා ඒ තියෙන නීති රීති වලට වැඩ කරා ගන්න අමාරු වෙලා එහෙම ඒවා
1: තියෙනවා.
0: නමුත් IMF එකත් අපි දැන් try කරනවා මේක ඒගොල්ලන්ගේ සාර්ථක වෙච්ච වැඩසටහනක් බව ලෝකෙට පෙන්වන්න. මේක හොඳ chance එකක් නේ. ලංකාවට වැඩ කරා.
1: ඔව්, ඒක හරි.
0: මේ මිනිස්සුන්ට ලකුණු. ඒ නිසා පොඩ්ඩක් වමට දකුණට දාගෙන මේක යනවා. ඒක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අපි කොහොම හරි කැමැති හරි අකමැති හරි පුළුවන් හරි බැරි හරි දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ.
1: ඒකනේ.
0: නේද? අර කලින් කේපු වාදම් දැන් කතා කරලා වැඩක් නැහැ. අපි ආවොත් මෙහෙම තමයි කරන්නේ, ඒව වැඩක් නැහැ කතා කරලා. කොහොම හරි මේක යනවා.
1: හරි.
0: මොකටද මේ? ඒකෙන් හම්බෙන රිලීෆ් එක ගන්න. ඒකෙන් මහ ලොකු සල්ලියක් නෙමෙයි. ඒකෙන් හම්බෙන 2.3 බිලියන් ඩොලර්ස් කියලා කියමුකෝ. මේ මුළු වැඩසටහන ඇතුළේම.
1: හරි.
0: යකොඩ මොන හිතකින්ද 1 බිලියන් ඩොලර්ස් පෙන්වුවේ රටෙන්? දැන් මේ පොරවල්ල මන් දකින්න අර ගෙනියනකොට මූණවල් වහගෙන මූණවල් වහන්න එපා. ඒ මූණවල් වහන්නේ හොරකම් කරන්න ලැජ්ජ නැත්තම්. ඒ මූණ දෙන්නද කවුද
1: කියලා දැනගන්නත් කැමතිනේ මිනිස්සු
0: නේද? මං කියන්නේ හොරකම් කරන්න කරනකොට නැති ලැජ්ජාවක්. මොකද කුදලගෙන යනකොට එන්නේ
1: අහුනාම මොකදනේ
0: අනරි ලැජ්ජ අනේ මූණ මේවා වෙයි කියලා තියන බය. චර සල්ලියකට විදිනකම් බයක් තිබුණ නැද්ද?
1: ලැජ්ජාව තිබුණ නැද්ද? නේ.
0: ওই සල්ලි වලින් දරුවන්ට ගෑනට කණ්ඩ දෙනවා කියලා කොහේ හරි හිතුණ නැද්ද? තව පවුල් මිලියන ගාණක් දුක විඳිනවා කියලා හිතුණ නැද්ද?
1: ඒක
0: නේද? එකක්ද දෙකක්ද මේ රටට? ඈ? එකක්ද දෙකක්ද නේ අපිට වෙන්නේ?
1: ඒක නම් ඇත්තනේ.
0: හැමදාම හැම මාසෙම මොකක් හරි එකක් වෙනවනේ අපිට. ඒ
1: කියන්නේ බිලියන ගණන් වලින් කතා කරන දේවල් වෙනවනේ නේ?
0: ආ? දැන් ඔය එක අල්ලගත්ත පොටක් දිගේනේ මේ යන්නේ. අපි දන්නේ නැහැ මේකේ අල ඔච්චරද තියෙන්නේ කියලා. කලාඳුරු වගේ ඇති. තව ගලවනකොට තව බිලියන ගණන් මිලියන ගණන් ඕන තරම් අහුවෙන්නත් ඔය වගේම ඉඩ තියෙනවා. ඔය එක හාදයක වමාරණයකින් මේ ටික ඔක්කොම යන්නේ. පේනවනේ මේ පොඩි රට ඇතුලේ. මේ හොරා කාපුනොත් කතා කරන්න ඇති ඉතින් මේ රට හදන විදිය ගැන හැම නේද මේ ෆෝරම් වල කාලා බීලා.
1: එන ගනුදෙනු කරුවන්ට එහෙම කියන්න නැදිනේ නේ ලොකු ටෝක්ස්
0: දෙන්න. රට හදන විදිය ගැන අන්නේ. කවුද මල්ලි මේ? දුකයි දුකට කිව්වේ දුකට කිව්වේ. දුකට කිව්වේ. මට සමහරවිට මේ ඔක්කොම හිත මට කෑ ගහන්න ඉතිල තියෙනවා. ඒකනේ අපි පවුනේ මිනිස්සු.
1: ඔව් ඇත්ත. ඔව් ඒකනේ නේද.
0: මේ මේ මේ රටේ මිනිස්සු අර මං කියන හැමෝට ලෝකේ කිසිම රටක 100% මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නේ. නමුත් අපි මේ මේ මේ කෑල 50 පන්න ගන්න එපා. ආයිකෙක් සන්තෝෂයෙන් ඉන්නවා. ඒක සන්තෝෂයෙන්
1: නෑ.
0: එහෙම එහෙම එහෙම 50ක් කරගත්තොත් තැනක් දෙයක් නේද?
1: මල්ලොට කෙනෙක්වත් සන්තෝෂෙන් නෑ නේ ඒකනේ වැඩි.
0: නේද?
1: දුකයි
0: ඉතින්. ඩයිම ෆිකර මේ ටැක්ස් එක දාන්න ඕනේ. මේ ටැක්ස් එක ගේන්න. මම දන්න පහුගිය දවස්වල මොකක් දුවර මොකක් හරි එකක් ආපු ටැක්ස් එකට ආණ්ඩුව බෑත් කිව්. ඒක ආණ්ඩුවට තේරෙන්නේ නැකොට. ඔහොම තමයි ටැක්ස් ගන්න මේ මිනිස්සුනේ මේක ඉන්නේ මේ මේ. මිනිස්සු කාලා බීලා ඉන්න එපා. මියුසිකල් ෂෝ එකකට යන්න එපා. ඉන්ඩෝ ෂෝ එකක් බලන්න එපා. 5 ස්ටාර් බැරි නම් 3 ස්ටාර් හෝටල් එකක් ගිහලා මාසෙකට සැරයක් කරේ ගතරපත් දෙනා කියලා කෑම ටිකක් කන්න එපා. ට්‍රිප් එකක් යන්න එපා. රටක් තුනක් බලන්න එපා. බෝට්ටුවක යන්න එපා. island nation boat එක ගිහලා මිනිස්සු කී දෙනෙක් ඉන්නවද
1: ඒවා ඉතින් මැරෙන කම්ම හීන වෙයිද දන්නේ නැත්නම්
0: ඒ සාප ඔක්කොම යන්න ඕනේ මේ හොරුන්ගෙන් කියලා මන්නම්
1: ඕ ඇත්තමයි
0: ඇත්තටම
1: ලැජ්ජා ඒක නම් හරිම පිළිකුල් සහගතයි seriously
0: ඒ පොඩි ගැහිලි නෙමෙයි මේ කරන්නේ නේද අනේ මන්දා ඉතින් නේද සමහරලාට ගෙවල් වල ගෑනු දරුවෝ අසරණ වෙනද එහෙම එහෙම සමහර එහෙම තාත්තලත් ඉන්නවනේ
1: දන්නෙත් නැතුව ඇති කොහෙන්ද සල්ලි
0: එන්නේ දන්නෙත් නැහැ අනිත් එක කියන්නෙත් නැහැ සමහරලාට දන්නවා කරන්න දෙයක් නැහැ එහෙම ඒවත් තියෙනවා
1: නැති වැරද්ද කරපු පුද්ගලයාට තමයි ගෙදර පවුල් වල දරුවන්ට ඉතින් නේ ඒවා අපි කතා කරලා වැඩන්න ඕකේ
0: හරි
1: හරි
0: ඔන්න අපිට වෙලා තියෙනවා අපිට වෙච්ච දේ කියන චිත්‍රපටියේ පළවෙනි ගානකාව පෙන්නන
1: එක කොටසක් ඔය වගේ ජවනිකා ගොඩාක් තියෙනවා හරි
0: සීරා
1: හරි මේ මම දැන් හිතන්නකෝ මට හම්බුණා කියලා දැන් NLB එකේ හම්බුණා නිකලන්ට සම්මානයක් ඒක සම්මානේ දීමේ උත්සවයේ ප්‍රධාන නිවේදිකාව බවට දැන් මම පත් වෙලා ඉන්නවා කියලා හිතන්න ආරවිද හරිද මම ලස්සන සාරියක් ඇඳලා දැන් ස්ටේජ් එක උඩටලා මම දැන් අනවුන්ස් කරනවා වසර ගණනාවක් පුරා මහ ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රටේ සම්වර්ධනයේ සහ සුබ සාධනයට මෙන්ම ජීවිත සවිබාලය ගැනීමට excuse me
0: ඔය දැන් ඉන්නේ ඒක
1: ඒ
0: උත්සවේද ඉන්නේ
1: උත්සවේ ඉන්නේ
0: මම බඩ ගැහුවා
1: කාගෙද ඔයාගේ
0: මම හිතුවා ප්‍රැක්ටිස් කරනවා
1: නෑ නෑ ඉන්නෝ කිති මේක ඉවර කරමු හරි වසර ගණනාවක් පුරා
0: මොකද මම මැරෙන්න හදන්නේ හිමින් හිමින් හිමින්
1: මම කියන්නේ ඒක උද්වේග කර විදියට තමයි මේ ප්‍රেজෙන්ටේෂන් එක
0: උද්වේග කර නෙමෙයි ඔය ඔය ගිරියටින් ගා ගන්නවා වගේනේ යන්නේ
1: වසර
0: මම හිතුවා මයික් එකක් තියෙනවනේ
1: ඔයාගේ බඩ ගැහනවා
0: බඩ කොහෙද මෙතන තියෙන්නේ මේ කටනේ
1: මොකද ගෝල් ගල් සද්දයක් එනවා
0: මේ මේ කට කට
1: හරි කොමන කට කෑ ගහනවා වසර ගණනාවක් පුරා මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රටේ සම්වර්ධනයට සහ සුබ සාධනයට මෙන්ම ජීවිත සවිබල ගැන්වීමට දැවැන්ත දායකත්වයක් ලබා දෙන ලොතරැයි ලොවේ ප්‍රමුඛයා ජාතික ලොතරැයි මණ්ඩලය ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍ය සේවා අංශයේ අනුශූරතා සම්මානය කෙපිපුරේ දිනා ගන්නා ලදී. තරං තරං. ඔයාට කැලක දුන්නා නේ? අයියෝ මාත්
0: මට කැලක තියෙනවා.
1: සහනි වේදකේකුත් ඉඳලා
0: නේ. මට කැලක තෝන්නේ මිස්.
1: ඉතින් ඒ විදිහට තමයි 2000
0: ඕන්න ඔය නිසා තමයි තමුන්නාන්සෙට ඒ වගේ වැඩසටහන් වලට කවුරුවත් එන්න කියන්නේ නැත්තේ.
1: මම ඒක තමයි මේ පෙන්නුවේ. මට ඒක කරන්න පුළුවන් කියලා. නේද? ඔකේ.
0: වාටක පුළුවන් කියලා නෙමෙයි පෙන්නුවේ.
1: ඇයි
0: අපි වාට එන්න කියන්නේ නැත්තේ කියලා අහන්නේ.
1: මේ 2026 වර්ෂයේත් ඒගොල්ලෝ දිනා ගත්තා. ඒ කියන්නේ මේක නොකඩවා ඒගොල්ලෝ ලබා ගත්ත සම්මානයක්. අපේ උණුසුම් සුබපැතුම් NLB. අපි දන්නවා ඔබට මේ සම්මානය හම්බ වෙන්නේ හැමදාම අපිට ලොතරැයි ජයග්‍රහණ දෙනවා. ඒ වගේම හදිස්සි හැරි ලොතරැයියකට ජයග්‍රහණයක් තිබුණ නැත්නම් ඒ රුපියල් 40ත් රටේ සංවර්ධනයට තමයි ඔබ යොදවන්නේ. Thank you so much. අපි වැඩි වැඩියෙන් NLB ලොතරැයි ගන්නවා. Promise.
0: අන්න එච්චරයි.
1: Promise.
0: එතකොට අපි පැල්ලොත්ත බටර් ගන්නවා.
1: පැල්ලොත්ත බටර් ගන්නවා.
0: යා. පොඩක් හිතලා බලන්න. පැල්ලොත්ත බටර් අරගෙන රසවත් කෑම හදන්න පුළුවන් නේද කියලා. ගාන එකම මතක් කරන්න එපා. ගානවා ගන්න. ගා ගන්න එකම නැත්. ගාන එකත් දෙයක් තමයි.
1: පැල්ලොත්ත බටර් ගත්තොත් මරු මරයි.
0: දැන් ඔයා හිතන්න රොටි අනනකොට.
1: හා?
0: රොටි අනනකොට.
1: Yes.
0: බටර් පොඩක් දාලා අනන්න. පැල්ලොත්ත බටර් පොඩක් දාලා අනන්න.
1: The rich creamy taste එකක් එනවා රොටියෙන්.
0: හා. බලන්න. පරාට හදනකොට.
1: හරි.
0: බටර් උඩ ගාලා දිගලා දිගලා දිගලා හදන්න. නාන් වලට නම් ඉතින් මේ
1: ඕනි මොනිමයි බටර් නාන්
0: වල බටර් නාන් එකකට මේක තමයි බාන්නේ. කන්න ආස හිතෙන්නේ නැද්ද? අර දිගුට නාන් හදලා හොඳ ෆ්ලෆි නාන් හදලා.
1: ඔකේ.
0: හොඳ කංජු කුරුමා එකක් එක්ක.
1: හරි.
0: හරි මොකද මොන කුරුමා?
1: කුරුමා තමයි ෆිෂ් කුරුමා තියෙනවා. ෆිෂ් කුරුමා තමයි මම ආසම. එක එක විදියට තියනවා නේ. නැත්තම් උගලන්න පුළුවන් බටර් චිකන් මසාලා එකක් හදාගන්න රහට. හරි. නැත්තම් ෆිෂ් කොලොම්බු කියලා එකක් තියෙනවා. ඒක හදාගන්න ඔය ඔක්කොම රෙසිපි තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඒවා ඔක්කොම
0: බටර් නාන් මෙහෙම දාලා මෙහෙම කෝප්පෙන් වගේ අරන් කන්න ඕනේ.
1: අනිවාර්යෙන්. මේ
0: ඉන්න කන්න ඕනේ.
1: ඉන්ඩියන්ස්ලා කොහොමත් බටර් එහෙම ගොඩක් ඒගොල්ලන්ගේ කැමල්ට එකතු කරගන්නවා නේද?
0: තියෙනවා තියෙනවා තියෙනවා. පස් ගෝ රසෙම යනවා නේ ගොල්ලෝ.
1: යා ඒකනේ.
0: අපිටත් තිබුණා පස් ගෝ රස. මොනවාද පස් ගෝ රස කියන්නේ? කිරි දී කිරි
1: මී කිරි
0: මී හරක් එළ දෙන්නු. හාවෝ පස් ගෝ රස. කිරි දී කිරි ගිතෙල් වෙඬරු මෝරු. Shut up and wait.
1: Yes.
0: සාමාන් මෝරු මෝරු අර මුහුදී ඉන්න මෝරු.
1: ඔව්
0: ආන්නේ මෝරු. ඔව් බඩසුදු මෝරු. ඔව්
1: අනේ මේ මෝරු කියන්නේ මට නෙමෙයි.
0: තමයි ඔයගොල්ලන් පේනවද මම විදින දුකක් අවුරුදු කීයක්ද මේක?
1: ඈ
0: හැමදාම උත්තේ මං එන්න කලින් වැඩට ඇවිල්ලා ඉන්න ඕනේ. ඉතින් ඉතින් ඉතින් ඉතින් ඉතින් පැල්ලත්ත බටර් ඒකත් අපේ කිරිසන් නාමේ තව එක නිෂ්පාදනයක්. ඒගොල්ලන්ගේ නිල් පාටත් දැන් අර ගෝල්ඩ් කලර්
1: ස්පෙෂල් පැක් එකක
0: ඇලුමිනියම් ෆොයිල් එකේ ස්පෙෂල් ෆොයිල් එක ගෝල්ඩ් කලර් එකේ ඒක නිල් පාට මෙව්වා තියෙනවා නම් මොකද ඒකින් කියන්නේ සෝල්ටඩ් කියලා කියන්නේ නිල් පාට බෝ එකක් තියෙනවා. අපි හිතමු මේක රතු පාට බෝ එකක් තමයි ඉතින් තියෙන්නේ. නිල් පාට බෝ එකක් නෙමෙයි තියෙන්නේ. මේක අන්සෝල්ටඩ් දම් පාට බෝ එකක් තියෙනවා. ගාලික් බටර් මොකද ආස මොකක්ද જાති දෙකක් ඔබට ගාලික් බට අනිවාර්යෙන් ගන්න වෙනවා.
1: හරි ඔකේ.
0: අර කන් සෝල්ටඩ් හරි සෝල්ටඩ් හරි මොනාර එකක් එහෙමත් එකක් තියාගන්න.
1: රයිට්. හරි. දැන් මම අද යන්නේ ඉන්නේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ගිහිල්ලා මම වෙලාව තියාගෙන යන්නේ. මොකද මට චෙක් කරන්න ඕනේ ඇයි මට නිින්ද යන්නේ නැත්තේ.
0: අයියෝ ඔම කින්ද ගන්නවා ඉස්සෙන් කතා.
1: ඇයි මම නිින්ද ගන්නනේ කතා කරන්නේ. ඒ නිදිමතේ කතා කරන්න ඕනේ නිින්ද ගැන කතා.
0: අයියෝ මොකද?
1: ඒ කියන්නේ අපේ අනුග්‍රාහක භවත විදිහට අපි අපේ වොයිස් චේන්ජ් කරන්න ඕනේ යන්නේ මොනවද මේ දැන් ඇනවුන්ස් කෙනෙක්. දැන් නිින්දගෙන ගත්තා නිදිමත විදිහට.
0: මම සාමාන්‍ය ඇනවුන්ස් කෙනෙක්.
1: ඉතින් අපි දැනගන්න ඕනේ.
0: ආ කියන්නකෝ බලන්න. ඔව් කියන්න කියන්න කියන්න. අපි බලාගමුකෝ මේක. ඇනවුන්ස් කෙනෙක්ගේ වැඩ බලමු. කතා කරන මේ මොකක්ද
1: කියන්නේ? මම දැනනවා මම අද කියලා බලනවා මේ මොකද්ද මට ගැළපෙන මෙට්‍රස්.
0: සම්පූර්ණයෙන්ම වෙනස් වුණානේ කතා කරන විදිය දැන් මේ පොඩි වෙලාවෙ.
1: ඉතින් සමහරක් විට Valentino Italy මට ගැළපෙයි cool mattress එකක් මිසෝ cool mattress එකක් තමයි තෝරගන්න ඕනි කියලා කියයි මට sleep makers private limited වෙතින් නැත්නම් graphene එහෙමත් නැත්නම් biorhythmic එහෙමත් නැත්නම් romance කියයිද දන්නේ නැහැ නේද අරවින්ද romance mattress එකක් තෝරගන්න
0: කොහොමද මොන romance
1: මට හැබැයි කොණ්ඩ අමාරුවක් නැහැ ඒ නිසා මං හිතනවා මට
0: ඔයාලා තියෙන ඔළුවේ අමාරුවක්
1: ආරෝග්‍යයක මට ඕනේ නැති වෙයි but මට සමහරකට රොමාන්ස් හරි මොකක් හරි කියයි මට තෝරගන්න. ඒක කොහමද ඒගොල්ලෝ චෙක් කරන්නේ? ඒගොල්ලන්ට තියෙනවා ඒ සඳහා අවශ්‍ය කරන දේවල්. පොඩි වෙලාවක් අපිට පොඩි නැප් එකක් ගන්න කියලා කියනවා. පොඩි නිින්දක් දාන්න කියලා. ඒ වෙලාවේ ඇතුළත ඒගොල්ලෝ තීරණය කරනවා අපේ ප්‍රශ්නය. නිින්ද යන්නේ නැති හේතුව මොකක්ද කියලා. ඊට පස්සේ ඒකට සොලියුෂන් එකක් දෙන්න තමයි.
0: ඒගොල්ලන් නිදා ගන්න කියන්නේ ඒගොල්ලන් අපිව චෙක් කරන්න වෙන ක්‍රමයක් තියෙනවා මිස.
1: පොඩ්ඩක් අපිට මේ නැප් එක
0: දාන්න. මැට්‍රස් එකක වැටිලා නිින්ද යනවද කියලා බලන්න පුළුවන්.
1: හරි ඔකේ.
0: වඩායික් මොනින් හිතට සහැල්ලුවක් සාහනයක් දැනෙන්නේ කොතනදීද?
1: එතන ටක් ගාලා ඒගොල්ලෝ ගන්නවා නේ. හා ඔකේ ඔකේ මම ඉතින් අද හරිම so excited
0: මම ඉතින් නැත්තම් මගෙන් අහගෙන කියන්න.
1: හරි අහගෙන
0: කියන්න. හිතට එන්නේ නේ කියන්න එපා මිස.
1: මම ඉතින්
0: බැරි තරහ ගියොත් එහෙනම් මොනවා වෙයිද දන්නේ.
1: ඔයාලට තරහ ගියොත් මටත් තරහයයි. එච්චරයි.
0: මං ඔයාලට warning දුන්නේ නැහැ කියලා කියන්න එපා. හරි. ඔයාලට කරදර කරන්න කොහොදක් ඒ සන්නේ මාස් කරයි දන්නෙත් නෑ වාව.
1: මේක
0: ගොඩක් ගමස් කරනවා නේද? මට රස් කරලා දානවා. ඒවල් ලස් කරනවා.
1: ඒවල් ලස් කරනවා.
0: තාම
1: අර ටික අපි ලස් කරන්න බැරි වුණා නේ.
0: එදිකවාස්කෝ
1: එන හරිනේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඔබටත් නිින්ද යන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් එක එක්කෙනාගෙන් අහහා ඉන්න එපා අනේ මම නිින්ද යනවා මොකද්ද දන්නේ ගගා ඉන්න එපා කෙලින්ම යන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඒගොල්ලෝ ගාව මැට්‍රස් රේන්ජ් එකක් තියෙනවා වැලන්ටිනෝ ඉටලි හරිද
0: ඒගොල්ලන්ගේ හැකියාව තමයි ඔබට නිින්ද යන්නේ නැති හේතුව ඒගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් නිින්ද යන්නේ නැති හේතුවට ගැලපෙන්න ඒගොල්ලන්ට සොලියුෂන් එක දෙන්න පුළුවන්
1: යා ඕකේ
0: මං ආසයි හරිම මෙතෝඩිකල් ඒගොල්ලන්ගේ වැඩේ නිකන් මූණ බලලා මෙට්ටයක් කොහමාරි මිනිහට නම් මේ මෙට්ට කරකෙව්ව හැකේ වගේ කියලා එකක් නෙමෙයි තර තියෙන්නේ.
1: ආ ඒක හරි.
0: ඔබට සෙට් වෙන. අහනවා මාර ප්‍රශ්න කීපයක් අහනවා. හරිම ප්‍රිසයිස් ඒ ප්‍රශ්න. ඒකට උත්තර දෙනකොට ඒගොල්ලන්ට තේරෙනවා මෙයාට හරියන්නේ ග්‍රැෆීන් මැට්‍රස් එකක්. මෙයාට හරියන්නේ බයෝ රිද්මික් මැට්‍රස් එකක්. මෙයාගේ බයෝලොජිකල් රිද්ම් එක අවුලක් පොඩි මොනායි වෙලා තියෙනවා. මෙයාගේ ඇඟේ ස්ටැටික් එනර්ජි එක ගොඩාක් නෙගටිව් වගේ අපිට
1: පේනවා.
0: මෙයාට කොන්දේ අමාරුවක් තියෙනවා. මෙයාට මගේ බොඩි එකේ සර්ෆස් ටෙම්පරචර් එක යම්කිසි ඉහළ තත්යක් විතරම් පෙන්නුම්
1: කරනවා.
0: මේ ආදි වශයෙන් මැට්‍රස් එක වෙනස් වෙනවා. ඔබේ නිින්ද නොයාමේ හේතුවට සමගාමීව.
1: හරි.
0: ලස්සන වචනයක්. සමගාමීව කියන වචනේ මම. සමගාමීව. ෆුහ් මාර වචනයක් ආවේ.
1: අද මම හච් නියෝජිතයවත් හම්බ වෙන්න දාගත්තා. ඉතින් මට අද වැඩ ගොඩක් තියෙන දවසක්. ඉතින් මට තිබුණා ඕනනම් hutch.lk සයිට් එකට ගිහිල්ලා මගේ මේව ටික ඇක්ටිවේට් කරගන්න. බට් නමුත් මං ආසයි
0: ඇක්ටිවේට් නෙමෙයි ඇක්ටිවේට්.
1: මං ආසයි හච් නියෝජිතයව හම්බ වෙලාවම මේක ඇක්ටිවේට් කරගන්න. හරිද?
0: ඇක්ටිවේට්. ට්‍රයි කරන්නට පුළුවන් මිස්. ඒක අමාරු වචනයක් නෙමෙයි ඇක්ටිවේට්.
1: ඇක්ටිවේට් තවත් අමාරුයි.
0: ඇක්ටිවේට් නෙමෙයි ඇක්ටිවේට්. activate
1: who is this කවුද මල්ලි මේ
0: හරිද ACTIVATAI activate එක ප්‍රොනවුන්ස් කරන එක වරණගෙනොට වරණගන්න පුළුවන්
1: හරි ඉවර හරි
0: ඒ වගේ නේද ලැජ්ජාව බේරනවා කලිසම දිගි මෝණවල් රොටි වගේ වෙලා යනවා සෝ ගෑවටදී වැඩ සෝ ගාන තද්දලා කියනවා ඉංග්‍රීසි ටික බැරි
1: මට කියන්නකෝ මේ ඇප්ස් 15 ඇතුළත ඔබ වැඩ කරන මොකක් දැමන් කියන ඇප්ස් 15 මේක ඇතුලේ ඔබ වැඩ කරන ඇප් එකක් නැත්තම් මට අතු උස්සලා කියන්න මං ඇප්ස් ටික මතක් කරනම් WhatsApp Viber Imo Telegram Messenger Discord ඊට පස්සේ ChatGPT Gemini X LinkedIn TikTok Snapchat YouTube Instagram Facebook කවුරුත් නැ යා ඒ කියන්නේ මේ ඇප්ස් 15 ඇතුලේ ඔබ පාවිච්චි කරන ඇප්ස් ටික තියෙනවා ආ හා හා ඒ කියන්නේ ඔබ ගොඩ රුපියල් 1199 එකට H15 දාගන්න නියෝජිතෙක් හම්බ වෙන එහෙමත් නැත්නම් ඕගලන්ට පුළුවන් H.lk සයිට් එකට යන්න that's all
0: මම අර සමගාමීව ඒ වගේ අර ඒ වගේ තමයි ඉංග්‍රීසි වචන හොඳට කියනවා කියලා ඔයත් ඒකම කරන්න යන්න ඕනේ
1: නැහැ ඔව්
0: සමගාමීව පුළුවන් දෙයක් කරන්න
1: H.lk සමගාමීව
0: දැන් මම කියන්නේ ඔයා පුළුවන් දෙයක් කරන්න බැරි වැඩ නොකරන් අබරෝ
1: අබරෝටනි කියලා තියෙන්නේ not for me okay
0: අබරි දැන් අපි යන් LOLC finance
1: හරි
0: මොකද කියන්නේ අපිට ඕනේ ඔබේ ව්‍යාපාරය full health level එක maintain කරන්න maximum business එකක health එක නැති වෙලා යන්නේ ඒකට pump කරන්න තියෙන cash ප්‍රමාණය අඩුවගෙන යනකොට
1: business
0: එක ගෙම ගිහලා business එක ගැන විශාල දැතිරෝදයක් නම් සල්ලි කියන component එක අඩු වෙනකොට
1: කැරකෙනක slow වෙලා නතර වෙනවා
0: එහෙම නතර වුණාට පස්සේ ඒක restart කරන එක ලේසි නෑ
1: හරි
0: මේ ව්‍යාපාරේ නතර වුණා කියලා දැනගත්තොත් එම ඔබේ ණය හිමි ඔය ඉන්න ණයකාරයෝ සල්ලි දෙන්න තියන අය පොරවල්ලා set එක තමයි ඉස්සෙල්ලාම දැන් ණය ගවන්න ඕනේ අර කම්පැනිය වැහිලා තියෙනවා තේරෙනවද
1: යා
0: ව්‍යාපාරයක් පවත්වගෙන යන්න ඕනේ ඒක තමයි ලොකුම ගේම් එක දැන් ඔබ කාටරේ ණයට දෙනකොටත් ඒ ණයට දෙන කෙනා ගැනත් ඔබට පොඩි අදහසක්
1: තියෙන්න ඕනේ
0: සාමාන්‍යයෙන් කාලයක් යනකොට ඔබ දැන් ඔබ හිතන්නකෝ ඔබ ණයට දෙනවා ණයට හදනවා ඇතර මෙහෙම තමයි දැන් බිස්නස් රෝල යනවා කියලා අපි දැන් තීරුම් අරන් තියෙන්නේ නේ කවුරුත් මේ සල්ලි බේරන්න ලොකු හදිස්සියක් පෙන්වන්නේ නැහැ නේ. අනේ පාරිභෝගිකයා විතරයි වෙලාවට ගෙවලා කරලා අරන්
1: යන්නේ.
0: නමුත් ඔබේ බිස්නස් එක B2B නං B2C නෙවෙයි නං. ඒ කියන්නේ මොකද්ද? business to business නං ඔබ කරන්නේ. business to customer නෙමෙයි නං ඔබ කරන්නේ. consumer නෙවෙයි නං ඔබ
1: කරන්නේ.
0: හරි. එහෙනම් අපිට සල්ලි එන එකේ gap එකක් තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ credit ඉල්ලනවා ඇති. ඔබේ ක්‍රෙඩිට් නෝට්ස් ඔක්කෝම ටික අරගෙන කියලා LOC ෆයිනෑන්ස් එකට දෙන්න. මොකද ඊළඟ ඔඩර්ස් වලට ඔබ අතින් සල්ලි දාලා කරන්න යන ඔබට සල්ලි නෑ අතේ දැන් අඩු වෙගෙන යන තියෙන සල්ලි ටිකෙන් ඔක්කොම ප්‍රොඩක්ෂන් කරලා ණයට දීලා LOC ෆයිනෑන්ස් එක බලලා ඒස් එන්න තියෙන සල්ලි වලින් 80%ක් ඔබ ණයට දුන්නේ කාටද කියන එක මත පිහිටලා කොහේ හරි ඉන්න මිනිහෙකුට සල්ලි දුන්නා කියලා ඒ සල්ලි දෙන්න බැරි වෙයි. හොඳ සුද්ධම දෙන හොඳ සුපිරි පොලු කාර්යකට නම් ඔබ බඩු ටික දීලා තියෙන්නේ ණයට. ඒකට නම් LOC ෆයිනෑන්ස් කරගහයිද කියලා මම දන්නේ
1: නැහැ. හරි.
0: නමුත් ඒගොල්ලෝ බලන ඔය වෙලාවට කළා XYZ මේගොල්ලෝ හොඳයි. ABC හොඳයි. CDE හොඳ කම්පැනිය. EFGH ඒක නම් ඇත්තට හොඳ නේ.
1: IJKLMNOP.
0: ඔබට එකම කතා කරනවා නේ
1: බං. ඒකල හොඳයි. එහෙම බලලා.
0: ඔයාලට තින් මේක හොඳට යනකොට ඔකෙන් හරි ABCD FG ගාන එන්නේ මේක.
1: නැයි ඉතින් අසන කරලා.
0: අනේ මෙන්න මේ ඉන්නේ.
1: එහෙම බලලා ඔබට දෙනවා
0: 80% කෝ 85% කේ සල්ලි වලින් හම්බෙන තියෙන සල්ලි.
1: හරි.
0: සල්ලි ටික නායහිමියා නාය ගෙවන්න තියෙන නාය ගැතියන යන. නාය ගැතියන්ගෙන් එකතු කරලා දෙන බග කීමත් යන්නේ LLC ෆයිනෑන්ස් එකටමයි. That's a good one. නැත අපි යන්නේ පැ සල්ලි ඉල්ලගෙන. ඒක LLC ෆයිනෑන්ස් එක කරලා දෙන්න.
1: හරි නියමයි.
0: ඊට පස්සේ ඉතුරු 20% රිලීස් කරගෙන සර්විස් චාර්ජ් එකට පොඩි ගාණක් තියාගෙන ඉතුරු සල්ලි ටික ඔබට ආපහු ලැබෙන සලස්සනවා. මේක තමයි මේක ප්‍රොසෙස් එක. ඔබේ බිස්නස් එකේ දැතිරෝද නතර නොවි දිගටම කරගෙන තෙල් දාන ක්‍රමයක් තමයි LLC ෆයිනෑන්ස් එකේ ෆැක්ටරිං සර්විස් එක කියලා කියන්නේ. ඒ සර්විස් එක ගන්න.
1: හරි එහෙනම් සුබ දවසක් ඔයගලන්ට.
0: රිස්ක් එක ගන්නවට වඩා හොඳයි ඔබේ ලාභෙන් පොඩි ගාණක් LLC ෆයිනෑන්ස් එකත් එක්ක ෂෙයාර් කරන. මේක සුදුසුදින් මේ බිස්නස් එක කරන් යන්නේ පැමිස ඔච්චර දියක් කරලා නේ. රයිට්. වැඩේ ඉවරයි.
1: හෙට හම්බෙමු නේද?
0: මම අරවින්ද.
1: මම ආශාරය.
0: ජය වේවා.
2: හද ගැස්මට සියත CC turbo engine එකකින් බලගන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
3: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්
4: රන්පෞමකට ඉහළ අත්තිකාරම අමතන්න 0115 880 400. LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
5: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් Wi-Fi ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0656 251 3020.
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
7: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වේදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න අනාගතේ ගොඩනගන්න.
8: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
9: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් ස්පොට් සිටි වෙතින් මෙගාවට්ටම්. කොලෝ පිටිකල පොල්කිරි ඉතිරිය රුපියල් 260යි. ගෝල්ඩි චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 125යි. කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරි රුපියල් 210යි. එලිෆන්ට් හවුස් වොන්ඩකෝන් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 45යි. කාගෙල් ස්පොට් සිටි
10: සෑම මොහොතක්ම රසවත් කර
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: අවන්ස් ටිකෙන් ටික පේ.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්.
15: LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
16: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
17: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න
18: 0.7455 ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
20: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන, බජාජ් වීගෝ, ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙත.
21: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
22: දැන් බලන්න, බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
21: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
23: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
24: ගන්නවා ලයිසන් එක.
25: දැන් හරිනේ අමාරු.
23: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
21: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
23: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
21: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
23: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84යිනේ.
21: දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
23: 13.19 කෝල් එකක් ගන්නකෝ.
21: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
26: අලුත් මුද්‍රණ ගිවිසුමෙනුත් හැලිලා වාහන හිමි ලක්ෂ පහක් අංක තහඩුවට හිර වෙලා දඩ කොලෙනුත් බැතකති කියලා වාර්තා කරනවා. මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා නැවත මේ වාහන අංක තහඩු මුද්‍රණය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ අදාළ ආයතනය සමග එළඹිලා තියෙන ගිවිසුමේ හැටියට මාර්තු 10 වෙනිදාන් පස්සේ රෙජිස්ටර් කරන වාහන තමයි ඒගොල්ලෝ අංක තහඩු මුද්‍රණය කරන්නේ. ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීහු වාහන අංක තහඩු ගැටලුව අවසන් යයි ප්‍රකාශ කළා. ඒගොල්ලන්ට ඉවරයි වෙන්න ඇති.
25: අනේ අපිට ඉතින් දැන්
26: ඔයාලට ඔච්චර තමයි. ඔයාලා ඕකෙන් කොහමද දුවන්න ඕනේ?
27: සියත පාත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය
28: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
29: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
30: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
31: පුංචි කාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචි කාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර නිවස.
32: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.7683 444. සීතා හදවත් දිනු හිතවත්කම.
33: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
31: අදම ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න සීයේ ශ්‍රී ලංකා 0.7455 11.
30: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.

0: Tata Top Story.
1: සංචාරක අධිකාරියට නව සභාපතිවරයෙක්. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුරංජිත් වැවිටපත් කර තිබෙනවා. ජනාධිපති කාර්යසාධක බලකාය සමාජිකයෙකුද වන ඔහු වසර 20කට අධික කාලයක් බැංකු ක්ෂේත්‍රයේ කටයුතු කළායෙක්. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බුද්ධික හේවවසම් එම ධුරේ නිලා අස්විමත් සමග පුරපාඩු වූ ධුරේ සඳහා සුරංජිත් වැවිටපත් කරනු ලැබුවා. බුද්ධික හේවවසම් සභාපති ධුරෙන් ඊයේ ඉලාසුයේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වෙත ලිපියක් යොමු කරමින්. දැන් ක්‍රීඩා පොතක්. ඩයමන්ඩ් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා හෙළ විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග අද දිවයිනෙන් පිටත් වීමට නියමිතයි. තරගාවලිය පැවැත්වෙන්නේ ස්විට්සර්ලන්තයේදී. පුහුණුකරු ටෝනි ප්‍රසන්න සඳහන් කළේ ජාත්‍යන්තර හමුවේ විශිෂ්ට තරගයක් ලබා දීමට රුමේෂ් තරංග මනා යෝග්‍යතාවෙන් පසුවන බවයි.
2: මට තියෙන්නේ යාළගේ සම්පූර්ණ පුහුණුවෙන් කටයුතු බලන්න, යාළගේ මානසික මට්ටම හදන්න ඕන. රුමේෂේ හැම දෙයකින් මම හිතන හොඳ තත්ත්වයේ ඉන්නවා. අදත් පුහුණු සැරියක් අවසන් කළා. අන්තිම පුහුණු සැරිය හොඳයි, හොඳ මානසික මට්ටමෙන් ඉන්නවා. ඒ වගේම හොඳ තරගාවලියක් තියෙන ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් සහභාගී වෙන්න අපි බලමු හොඳ තරගයක් දෙන රුමේෂ් කියලා.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: 98.2 98.4 දිව.

0: ජාතිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර උත්කර්ෂවත් අයුරින් ආරම්භ කිරීමට නියමිතයි. විශේෂයෙන් මෙම දින 10 පුරා ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ඒ වගේම විශේෂ කාර්ය බලකාය, බුද්ධ නිලධාරීන් මේ සියල්ලම මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ රථවාහන සැලසුම් කීපයක් සඳහා යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය පොලිස් නිලධාරීන් 6200ක ප්‍රමාණයක්, ඒ වගේම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 564 දෙනෙක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1200ක සංඛ්‍යාවක්, සිවිල් ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම බුද්ධ නිලධාරීන් ඔබගේ ආරක්ෂාව සහ පහසුව තකා මෙම කලවකවානු තුළ රැඳී සිටින බවත් අපි මතක් කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට,

0: පිළිකවර්ධන ටෙක්ස්ටයිල්ස්
1: සීඩීපී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
2: සමාගම. This is his සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය. Pro Food Pro Pack and Egg Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMI CHD.
3: සමට අතදුන් ගමනට ජවයදුන් රටට පනදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 350යි. කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි. කාගෙල්ස් ෆුඩ්
8: ශ්‍රී ලංකන් ගුවන් සේවය නොනවත්වා පියාසර කරන දීර්ඝතම ගමනාන්තය මොකක්ද? 1. කටුනායක සිට ජපානයේ නරීතා දක්වා. 2. කටුනායක සිට ලන්ඩනයේ හීත්‍රෝ දක්වා.
9: පොකට් මනේ අම්මලාගේ ගහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ජයලින් ඇන්ඩ් ලියන ගමගේ.
10: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
9: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
11: Yata Pocket Money.
9: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
11: අනුග්‍රහය
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
13: අවුට්ලුක් මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
14: මං ඉතින් LB රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
13: LB රන් අය තමයි මගේ හයිය.
15: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ලඟ.
16: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
17: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභා

0: බව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
0: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම

98.4 මෙගාවාට්ෂයට සියත FM

උදේ 10යි විනාඩි 31යි දැන් වෙලාව. ආදරය කරන දෙන්නෙක්ගේ ජීවිතේ ලස්සනම දවසනේ යාලගේ වෙඩින් එක දවස. එදාට ඉතින් වෙන පුංචිම දේ පවා ඔබ කලින් සෑහෙන ලොකුට ප්ලෑන් කරනවා. දැන් ජුවලරිස් කියන්නේ කාලයක් තිස්සේ ඔය වැඩේට ලොකු ගාණක් එකතු කරලා, නේ ඔබ හොයලා බලලා සෑහෙන අමාරුවෙන් වැඩේ කරගන්නේ. මගෙන් ඔබට සල්ලි තියනනම් ප්‍රශ්නයක් නෑ, ගියා ගත්තාවා. හැබැයි ඉතින් මේ දවස්වල තියෙන රත්තරන් වල ගණන් හැටියට හැමෝටම චුට්ටක් අමාරුවෙන් වැඩේ කොට දාගන්න. ඉතින් ඒ ගැන හිතලා ඔන්න ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් වෙඩින් වීකෙන්ඩ් එක පටන් ගන්නවා අගෝස්තු මාසේ 21 22 23 කියන දවස් තුනේ. ඔබ යනවනම් යාලගේ ගම්පහ එහෙම නැත්නම් රත්නපුර ශාඛාවන් වලට ඔබට පුළුවන්කම තියෙනවා මංගලාභරණ කට්ටල මිලදී ගන්නවන විශේෂ වාසි ගොඩක් අත්විඳින්න. හොඳම දේ තමයි ඔබට පුළුවන්කම තියෙනවා කැරට් 22 කරමාල එහෙම නැත්නම් මංගල බුදු එදාට ගන්නවනම් එතනින් වැඩ කුලියක් නැතුව ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබ ගෙවන්න ඕන ගෝල්ඩ් ආටිකල් එකේ ගාන විතරයි. ඒකට කියපු වැඩ කුලිය ඔබ ගෙවන්න ඕනේ නැහැ. සම්පූර්ණ මංගලාභරණ කට්ටලේ ඔබ ගන්නවා නම්, කියන්නේ නෙක්ලස්, මුදු, වලලු මේ දේවල් සෙට් එක ඔබ එතනින් ගන්නවා නම් සම්පූර්ණයෙන්ම කපල් එකට, කියන්නේ මනමාලයටයි මනමාලටයි ෆ්‍රී ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දෙන්නත් ස්වර්ණ මහල් එකෙන් ලෑස්ති කරලා දීලා තිනවා. ඔබේ හිතේ මොන හරි ඩිසයින් එකක් තියෙනවා නම් ඒක යාලට දීලා කස්ටමයිස් කරලා ඔබට ගැළපෙන විදියටත් හදාගන්න පුළුවන්කම තියෙනවා. එකපාර සල්ලි දෙන්නේ නැතුව වාරික විදියට ගෙවාගෙන යනවා නම් ඒ අය වෙනුවෙන් තව විශේෂ වැඩක් ලෑස්ති කරලා තිනවා. ඒ තමයි එහෙම වාරික විදියට ගෙවන්න ගන්න කට්ටියට කුසපත් ඇදීමක් තියෙනවා. ඒකින් දින්නොත් ඔන්න රන්කාසි මැණික් දිනා ගන්නත් චාන්ස් එක හදලා දීලා තිනවා ස්වර්ණ මහල් ජුවලර්ස් එකෙන්. දවස් තුන මතකයිනේ, අගෝස්තු මාසේ 21 22 23, කියන්නේ සිකුරාද සෙනසුරාද ඉරිදා මේ දවස් තුනෙන් එකක යන්න එයාලගේ ගම්පහ එහෙම නැත්නම් රත්නපුර ශාඛාවකට ගිහිල්ලා ඔබේ දවස ලස්සන කරගන්න මංගලාභරණ ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා විශේෂ වාසි ගොඩක් එක්කම. ඒත් එක්කම අද අගෝස්තු මාසේ 18 වෙනිදා අපි ඔබට ඊයේ දවසේ මතක් කරා මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ඔන්න අදින් පටන් ගන්නවා. ඒකත් එක්ක නුවරට සෑහෙන්න පිරිසක් යනවා එනවා. ඔබත් ඉතින් සමහර වෙලාවට දැන් නුවරට යන ගමන් වෙන්න පුළුවන්, නැත්නම් නුවරට ගිහින් ඉන්නවා වෙන්න පුළුවන්. ලොකු සෙනඟක් ඉන්නවනේ. එතකොට නුවරට යන එන පිරිස වැඩි වෙනවා කියන්නේ බැහැර වෙන කැලි කසලත් ටිකක් වැඩි වෙනවා. ඉතින් ඒ ගැන විශේෂයෙන්ම හිතලා ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, ඒ වගේම මහනුවර පොලිසිය, මහනුවර නගර සභාව ආයතන ගොඩක්, පෞද්ගලික ආයතන, පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩක් එකතු වෙලා මේ නුවර මේ දවස් 10 ඇතුළේ එකතු වෙන කැලි කසල හරි විදියට බැහැර කරන්න වැඩසටහනක් හදලා තිනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබට කරන්න තියෙන ඔබ ළඟට එන ඒ අයට ඔබ ගාව තියෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටික හරි විදියට බාර දෙන්න. එතකොට ඒ අය ප්‍රතිචක්‍රී කරන කටයුතු වෙනුවෙන් වැඩසටහනක් ලෑස්ති කරලා තිනවා. ඔබට තියෙන ඔබ ගාවට එන කටියට ඒ දේවල් ටික දෙන්න. මේ වැඩසටහනත් එක්ක සියත TV සියත FM අපිත් ඔන්න මාධ්‍ය අනුග්‍රහය දීලා මේ ගැන දැනුවත් කරන්න ලෑස්තිලා ඉන්නවා. විශේෂයෙන්ම ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය තමයි මේ වැඩ කටයුත්තේ බර කරට අරගෙන තියෙන්නේ. පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා මංගල්‍යයක් කියලා තමයි මේ ව්‍යාපෘති නම් කරලා තියෙන්නේ. ඔබට මතක් කරනවා මේ දවස් 10 ඇතුළත ඔබ නුවරට යන එන කෙනෙක් නම්, පෙරහැර බලන්න යන කෙනෙක් නම් ඔබට තියෙන වගකීම තමයි නුවර ලස්සන ඒ විදියටම පරිස්සම් කරලා එන එක.

0: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
2: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
2: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: කොහොමද තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3 මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
7: අඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
8: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
7: අම්මට ඒකත් ඇහුණා.
8: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
10: ලින්ක් පස් එක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nathan Vadena Rhino Premier Roofing Sheet Fetivistra Sandha 1396 Amatanna
15: Eka Harima Apooru Lokya Hariyata Alice in the Wonderland Vaak
16: Podi Parahakata Thiyenne Me Kathave Alice Naha E Vinoda Danata Inne Mama Prashnayak Naha Ne
15: Music Katha Karana Sattu Dumpimina Nilpaat Dalambuwa Wenota Ehe Tibbe Loke Thiyena Watinama Deval Sony Aiva Sharp LMG Teekka Baduwala Lassana
17: Sir Oya Okkoma Ganna Dan Podi Gaanak Dala Balance Eka Tika Tika Gewannat Puluwa Therunada
15: Yage Nama Sita
16: Sita
15: Mata Kagasurani එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
14: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
18: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයොලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
19: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනෝල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගේ අගෝස්තු 20 දක්වා විවෘතයි.
20: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
21: LB රන් අය තමයි මගේ හයිය.
22: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
23: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
24: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
25: සියද පතරේ විදහාස. උදේ 7:50ට.
0: අනුග්‍රහය.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
25: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
26: මතකද single big
27: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.

0: බට රියල් මපට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
2: ඉලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රස විස්තර 076 8333 444 සීතා හදවත් දිනු හිතවත්කම.
4: brand new unath registered duna 3 wheel ekak gannawa nam asset line finance tamai liyakiya bili awamai warika pahasui 3 wheel potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obey karaganna asset line finance 0114700 amatanna wasara 23 ka nobindu nuwishwasaya
5: 98.2 98.4 diva

0: 98.4 මේ කොමුවට සියතා FM
1: උදේ 10:56 දැන් වෙලාව තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එක ගැන තමයි ඔන්න මතක් කරන්න හදන්නේ. ඔබ සාමාන්‍යයෙන් ෂොප් කරන්න යන්නේ යාලගේ කිරිබත්ගොඩ අවුට්ලට් එකටද, එහෙම නැත්නම් චායල, නිට්ටඹුව, මහනුවර, කුරුණෑගල, ගම්පහ, කොහේකටද ඔබ යන්නේ? ඔබ වැඩිපුර කැමති කොහේකට යන්නද? ඔය කොයි අවුට්ලට් එකට ගියත් ඔබට එකම එක්ස්පීරියන්ස් එක ඒ විදියටම ගන්න පුළුවන්කම තියෙනවා. හොඳම දේ තමයි සමහරලාට අපි ඇඳුමක් බලන්නන යන්නේ, ගන්නේ නැහැ, බලලෙන් යනවා, ආයි පස්සේ දවසක් ගන්නවා කියලා හිතනවා. සමහරලාට ගන්නෙත් නැහැ, හැබැයි ගිහින් බලලෙනවා. සමහරලාට ෆිට් ඔන් කරලා බලලෙනවා, නැත්නම් මේ ෆැබ්‍රික් එක අල්ලලා බලලෙනවා, ඉන්න කට්ටියෙන් අහලා බලනවා කොහොමද මේකේ ගණන්, කොහොම විස්තර අහලා හිතනොත් ගිහින් ගන්නවා. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකේ ඔබට ඒ නිදහස ඒ විදිහම දීලා තියෙනවා. ඇඳුමක් ගන්න ඕනේ නැහැ කියොත් ඔබට දවස මුණත් ඇවිදලා, ඒගොල්ලෝ වහන වෙලා වෙනකන් උනත් ඒකතුලේ ඇවිද ඇඳලා ඔබට ආපස්සට එන්න පුළුවන්කම තියෙනවා. ඇඳුමක් ගන්න ඕන නම් ඒ වෙනුනත් ඔබට උදව් කරන හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා. පාගින් ප්‍රශ්නයක් නැහැ. මේ කොයි අවුට්ලට් එකට ගියත් ඒත් එක්ක මෙයාලගේ ඔන්ලයින් ස්ටෝර් එක ගැනත් ඔබට මතක් කරන්න ඕන. ලංකාවේ ඕනම තැනකට ඇඳුමක් ගෙන්න ගන්න පුළුවන් සේෆ්ම ඔන්ලයින් ප්ලට්ෆෝම් එක තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක කියලා කියන්නේ. එතකම රටමකට ජාතික මෙහෙයුම ගැනත් අපි ඔබට දවස ගානේ මතක් කරනවා. හානිකර මන්ත්‍රව්‍ය වලින් සමාජයට වෙන්න පුළුවන් හානිය මොනවද, ඒ වෙනුවෙන් ඔබට මොනවාද දවසේ ගන්න පුළුවන් පියවර කියලා. හොඳම දේ තමයි ඒ වගේ දෙයකට ඇබ්බැහියක් වෙන්න. ඔබ දන්න කෙනෙක්ට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම්, නැත්තම් දැනටමත් ඒ වගේ ප්‍රශ්නක ඉන්න කෙනෙක් නම්, ඒ අයට උදව් කරන්න ඔබ අනිවාර්යයෙන්ම හිටගන්න ඕන. සමහරලාට අපි හිතන අපිට ප්‍රශ්නයක් නෙවෙයි තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් කියලා. හැබැයි මේක මුළු සමාජෙම ඇතිලා තියෙන ප්‍රශ්නයක්. ඒ වෙනුවෙන් ඔබට පුළුවන් දේවල් කරන්න ඕන. අපි ඒකනේ මේ ඔබට මතක් කරන්නේ. මේ දේවල් පුරුදු වෙලා තියෙනවා නම් ඒ වෙනුවෙන් ප්‍රතිකාර අරගෙන එතනින් ගැලවෙන්න පුළුවන්. පුනරුත්ථාපනය කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒ දේ මුලින්ම හිතරගන්න. විශේෂයෙන් අම්මා තාත්තා දරුවන්ට කියලා දීලා තියන්න මොනවද මේ වගේ දෙයක් ඇබ්බැහි වුණොත්, මේ වගේ දෙයක් පාවිච්චි කරොත් එයාට වෙන්න පුළුවන් හානිය කියලා. බය වෙන්න එපා, දරුවන්ට ඒ ගැන කියලා දෙන. ඒකෙන් වෙන හානිය දැනගෙන හිටියොත් දරුවෝ කවදාවත්ම ඒ වගේ දෙයක් කරන්න පෙළඹෙන්නේ නැහැ.

0: यह था टॉप स्टोरी।
1: डेंगू रोगी संख्या वा अनु दिधास है से अक्तक वाई है लटा। මෙවසර ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,595ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු මාසයේ ගත වූ දින 17 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,256ක්. මෙවන විට ඩෙංගු මරණ 68ක් සිදු ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඩෙංගු අධේ අවදානම් බවට තවදුරටත් හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස සංඛ්‍යාව 96ක්. දැන් ක්‍රීඩා පොතක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන නිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දියා කණ්ඩායම කඩුලු දෙකක් තෙවී ලකුණු 76ක් රැස් කරගෙන සිටිනවා. යසස්වී ජයිශ්වාල් ලකුණු නොලබා තැවීකේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හඹ වෙයි. ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය සිත ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකි. මෙතර ශ්‍රී ලංකා ක්‍රිකට් දිනේෂ් චන්දිමාල් අද තරගයේ පන්දු රැකීම අතරතුර ආබාධයකට ලක් වුණා. සියතමිලංග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: 98.2 98.4

0: අද ගැස්මට සියත අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද? නැත්තම්
2: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
1: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
2: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
3: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
4: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
0: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
4: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
0: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
5: සර්නේට එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
6: ඒත් ලොකු කරලා නේද?
5: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
6: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
10: බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
11: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
12: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
13: ගන්නවා ලයිසන් එක.
14: දැන් හරිනේ අමාරු.
15: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි.
16: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
17: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා.
18: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
19: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
20: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
21: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ.
22: දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්?
23: 13.19ට කෝල් එකක් ගන්නකො.
24: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
25: වැඩනේ ඉතින් නේද?
4: සීතා හදවත් දිනු හිතවත්කම.

උදේ 11 විනාඩි 26යි දැන් වෙලාව. ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් රත්තරන් ආරංචියක් තියෙනවා ඔබට කියන්න. මේ පණිවිඩේ ගොඩාක් වැදගත් වෙන්නේ ළඟකදී මැරි කරන අයට. දැන් වෙඩින් එකට ඕන කරන ජුවලරි සෙට් එකක් තියෙනවානේ. ඔය ටික ගන්න ගියාම ඉතින් මේ දවස්වල තියෙන රත්තරන් වල ගණන් එක ඔබට පොඩ්ඩක් ප්‍රශ්නයක් ඇති ඒක. අගෝස්තු මාසේ 21 22 23 දවස් තුන ඔන්න ෆ්‍රී කරලා තියාගන්න ඔබ යන්න ඕන ස්වර්ණමහල් ජුවලර්ස් ගම්පහ එහෙම නැත්නම් රත්නපුර බ්‍රාන්ච් එකකට. එතනට ගියොත් ඔබට පුළුවන්කම තියෙනවා කැරට් 22 රන්මාල ඒ වගේම තමයි මුදු මිලදී ගන්න වැඩකුලියක් නැතුවම ඒක කපලා දාලා ස්වර්ණමහල් එකකින් කාරගෙන තියෙන ඔබට තියෙන්නේ ගෝල්ඩ් ආටිකල් එකේ ගාන විතරක් ගෙවන්න වැඩකුලිය කපලා දාලා තියෙන්නේ. ඒත් එක්කම දැන් එන සෙට් එකක් තියෙනවනේ ඔකත් එක්ක නෙක්ලස් මුදු ඔය වලලු ඒ පැකේජ් එකම ඔබ ගන්නවා නම් එතනින් මනමාලිටයි මනමාලයටයි දෙන්නටම ඔන්න ෆ්‍රී ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දෙන්නත් ස්වර්ණමහල් එක ලෑස්ති කරලා තියෙනවා. ඔබේ හිතේ මොකක් හරි ඩිසයින් එකක් තියෙනවා නම් ඒකත් එතනට පෙන්නලා ඔබ කැමති විදියට කස්ටමයිස් කරලත් හදාගන්න පුළුවන්කම තියෙනවා. වාරික විදියට ඔබ ගෙවාගෙන යනවා නම් ඔන්න ඒ අය වෙනුවෙන් විශේෂ දිනුම් මැදීමක් ලෑස්ති කරලා තියෙනවා. දින්නොත් රන් කාසි එහෙම නැත්නම් මැනික් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. අගෝස්තු මාසේ 21 22 23 මේ වීකෙන්ඩ් එක ෆ්‍රී කරලා තියාගන්න. සිකුරාදා ඉඳන් ඉරිද වෙනකම්ම වැඩේ තියෙනවා. ඔබට ගිහිල්ලා ස්වර්ණමහා ජුවලර්ස් එකෙන් ඔන්න ඒ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. එත් එක්කම අපි යන්න හදන්නේ තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එක පැත්තට. ඩේ ටු ඩේ ලයිෆ් එක ලේසි කරගන්න, ගෙදර ජීවිතය ස්මාර්ට් කරගන්න ඕන කරන හැම දෙයක්ම ඔබට එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. මේ දවස්වල ටිකක් ඒගොල්ලෝ වැඩිපුර කතා කරනවා ඔබ වැඩි ෆිට්නස් ගැනීම හිතන්න නැති කෙනෙක් නම් ගෙදර පොඩි ජිම් එකක් දාගන්න ඕන කරන දේවල් ටික ගන්න පුළුවන් කියලා මතක් කරලා තිනවා. පොඩි ගානක ඉඳන් ඕන කරන ගියස් ගන්න පුළුවන්කම තියෙනවා. ලොකුවට කරනවා නම් එහෙම මැෂින් අරගෙන අර මල්ටිපර්පස් මැෂින් අරගෙන ලොකුවට ගෙදර ජිම් එකක් දාගන්නවා නම් ඒකට ඕන කරන දේවල් තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එකේ තියෙනවා. කිරිබත්ගොඩ මහනුවර නිට්ටබුල් චාලකුරු නෑගල් මේ තැන්වල තියෙනවා. ඔබට ඕන කරන දේවල් මොනවද කියලා කලින් දැනගන්න ඕන කතා කරන්න 011295599 නම්බරකට කෝල් එකක් දීලා අහන්න. මේ දේවල් ටික තියෙනවා මම ගන්න එනවා හවල් දවසට ඉහළ වැඩේ කරගන්න පුළුවන්.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඕෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයා කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අමතන්න 0676 251 3020.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
4: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත් පාරගම්, තෙබුකොළ
3: දෙනවා තනකොළ.
5: ලොක්කම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
6: පොළොවේ රන්ගස්වලු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්ත බට.
18: real mapatte experience එකකට නැල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
20: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
22: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමයි. අමතන 0111580400. LOLC රන්සවි රන්නය සේවාව. වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
23: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
24: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
25: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
26: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
27: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
28: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
29: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
28: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
29: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
30: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
31: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
32: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
31: අවන්ස් ටිකේ

0: 11 විනාඩි 50යි දැන් වෙලාව. අපි ඔබට මතක් කරන්න හදන්නේ රටමේකට ජාතික පෙහෙවමත් එක්ක දවස ගානේ මතක් කරන පණිවිඩය ටික. අම්මා තාත්තා දරුවෝ ඉඳලා හිටලා ඔබත් එක්ක කතා බහ කරන එක පාරට අඩු කරලා තියෙනවද? එහෙම නැත්නම් වෙනදට ආශ්‍රය කරන යාළුවෝ ටික නෙවෙයි ආශ්‍රය කරන්නේ, වෙනදට එක්සෑම්ස් වල හොඳට ලකුණු ගත්තා, දැන් පොඩ්ඩක් ලකුණු අතර ඉන්නවා අඩුයි, ඔබත් එක්ක වැඩි කතා බහක් නැහැ. ඒ වගේ දෙයක් වෙලාවට ඔබ මොකද කරන්නේ? ළමයි නේ, ඒගොල්ලෝ කොහොමද සැරින් සැරේ වෙනස් වෙනෝ? පොඩි දෙයක් ඕක කියලා ඔබ ඒක පැත්තකට දාලා තියනවද? එහෙම නැත්නම් ඒකට දරුවත් එක කතා කරලා මොකද ප්‍රශ්නේ කියලා එහෙම මොකක් හරි විසඳුමක් දෙනවද? ඔබ ඔය දෙකින් කොයි පැත්තද ඉන්නේ? ඔබ ඉන්න ඕන දරුවත් එක කතා කරන පැත්තේ. මොකද දරුවන්ට තියෙන ආරක්ෂිතම තැන තමයි යාගේ පවුලේ කට්ටිය. යාට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම දුවගෙන ඇවිල්ලා කියන අම්මා තාත්තත් එක්ක. මේ පණිවිඩය නිතරම මතක් කරන්නේ දරුවන් ඉලක්ක කරලා මේ විෂ මත්ද්‍රව්‍ය චාවාරම් සෑහෙන ක්‍රියාත්මක වෙනවා. අම්මා තාත්තා විදියට දැන් දරුවෝ මේ මාසයක් ගෙදර ඉන්නේ, ගෙදරින් එළියට යනවා, ආශ්‍රය කරන්නේ කාවද, මොනවද කරන්නේ, ඒ ගැන දරුවන්ම නිවැරදි විදියට දැනුවත් කරලා තියන්න. විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ඔබට ලබා දෙන්න පුළුවන් 18:18 කියන අංකයට නීති විරෝධී ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා නම්, ඒත් එක්කම පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර පිළිබඳ තොරතුරු ඔබට ලබා ගන්න පුළුවන් 19:27 කියන අංකයට. කතා කළා රටම එකට ජාතික මෙහෙමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩය මතක් කරන්නේ. ඒත් එක්කම ඉක්මනට මතක් කරන්නම් ඔබට, දැන් ඔන්න අද ඉඳන් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය පටන් ගන්නවා. ඒකත් එක්ක නුවරට යන පිරිස අතරේ ඔබත් ඉන්නවා නම් ඔබ ඉවත දාන කැලිකසල නිවැරදි විදියට බැහැර කරන්න ඔන්න ව්‍යාපෘතියක් සූදානම් කරලා තියෙනවා. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය, තවත් රාජ්‍ය ආයතන කිහිපයක් එකතු වෙලා මේ වැඩ කටයුතු සිද්ධ කරනවා. ඔබට තියෙන ඔබ ගාවට එන පිරිසට ඒ ඔබ ඉවත දාන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙන්න පුළුවන් අන්නේ දේවල් ටික නිවැරදි විදියට බාර දෙන්න අපි නුවරට යනකොට තියෙන ලස්සනම නුවර ඒ විදියටම පරිස්සම් කරන්න මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මේ පෙරහැර පැවැත්වෙන දවස් 10 පුරාවටම සිත TV, සිත FM අපිත් ඔන්න මේ වැඩ කටයුත්තත් එක්ක මාධ්‍ය අනුග්‍රහයෙන් එකතු වෙලා ඉන්නවා. දැන් වෙලා උදේ 11:51.
1: හද ගැස්මට සියත
2: සියත පත්තරේ විදහසා.
3: අලුත් මුද්‍රණ ගිවිසුමෙනුත් හැලිලා, වාහන හිමි 105ක් අංක තහඩුවට හිර වෙලා, දඩ කොලෙනුත් බැතකති කියලා වාර්තා කරනවා. මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා නැවත මේ වාහන අංක තහඩු මුද්‍රණය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ අදාළ ආයතනය සමග එළඹිලා තියෙන ගිවිසුමේ හැටියට මාර්තු 10 වෙනිදාන් පස්සේ රෙජිස්ටර් කරන වාහන තමයි ඒගොල්ලෝ අංක තහඩු මුද්‍රණය කරන්නේ. ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීහු වාහන අංක තහඩු ගැටලුව අවසන් යයි ප්‍රකාශ කළා. ඒගොල්ලන්ට ඉවරයි වෙන්න ඇති.
4: අනේ අපිට ඉතින් දැන්
3: ඔයාලට ඔච්චර තමයි. ඔයාලා ඕකෙම කොහමද දුවන්න ඕනේ?
2: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
5: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
6: සියත හෙඩ්ලයින් රිවියු.
7: සමිත් පුර චතු CCD-යට භාරතෙයි. සජිත්ගේ චෝදනාවට අධිකරණ ඇමතිගෙන් පිළිතුරු. ජන මූලාශ්‍ර සිදියාමෙන් සෞඛ්‍ය අවධානමක්. බොරතෙල් මිල යළිහනට.
5: වැඩි විස්තර 10:12. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ.

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්
1: එකේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: SVC සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය. Pro Food Pro Pack and Egg Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHG.
5: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-7378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
5: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0-7-4-55-11. ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21-22-23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහ පත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
7: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න Asset Line Finance අමතන්න 0114 700.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රෝෘති. සියත ප්‍රෘති සිරස්ථල
1: සමිත්පුර චතු සිසිඩියට භාරදී. සදිත්‍ය චෝදනාවට අධිකරණ ඇමතිගෙන් පිළිතුරු. ජලමෝලාශ්‍ර සිදියමෙන් සෞඛ්‍ය අවධානමක්. බොඩ තෙල්මිල යළිහලට.
0: දේශීය සියත ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඕමානයේති අතරංගුවට ගත් මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සමිත්පුර චතු නැමැත්තා අදාළියම දිවනට රැකිනෙනු ලැබුවා. සැකකරු මටක්කුළිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලෙක්. පුද්ගල ඝාතන, අවිආයුධ ළඟ තබා ගැනීම සහ මහා පරිමාණ මජ්ජාවේජ ආවරම් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ය. වුඩ්ල සඳහන් කළේ. රතු නිවේදන නිකුත් කර සිටි මෙම සැකකරු දිවයිනට රැකිනෙනු ලැබුවේ මෙරටින් පිටත්ව ගිය පොලිස් කණ්ඩායමක් විසින්. ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ටාසය වෙත භාර දෙනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ තවත් රතු නිවේදන 91කට අදාළ සංවිධානාත්මක අපරාධකරුවන් ඉදිරියේදී දිවයිනට ගෙන්වා ගැනීමට නියමිත පවයි.
3: තවත් රතු නිවේදන 91ක් සඳහා අපි මේ වසර 1-2 ඇතුළත අපි ක්‍රියාත්මක කරන බව දැනුම් දෙන්න අවශ්‍යයි. ඒ අනුව දේශීයව හෝ විදේශීයව සිට ඕනෑම කෙනෙකුට ඔබ දන්නවා 1818 කියලා අපි අංකය හඳුන්වා දෙලා තියෙන ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා. ඒ වගේම ටෙල් IGP කියන කන්සෙප්ට් එක අපි හඳුන්වලා තියෙනවා. ඔබට විදේශයක සිට ඒ රටේ සිටින අය ගැන අපිට දැනුම් දෙන්නට පුළුවන්.
1: මේ අතර මාලිගාවත්ත සංඝරාජ මාවතේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු සහ එක් සැකකාරියක් අතරංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් සැකකරුවෙකු සහ සැකකාරිය අතරංගුවට ගෙන ඇත්තේ කොළඹ උතුර කොටස අපරාධ විමර්ශන අංශය මගින්. ඔවුන් සතුව තිබී අයිස් මජ්ජාවේ ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 840ක් සොයා කෙරුණා. සැකකරු සහ සැකකාරිය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි කරුවන්. අනෙක් සැකකරුවන් 3 දෙනා අතරංගුවට ගෙන ඇත්තේ කොළඹ දිසා අපරාධ කොට්ටාසය විසින්. ඔවුන් මටක්කුලිය, දොම්පේ සහ මුල්ලේරියා වැනි ප්‍රදේශවල පදිංචි කරුවන්. මෙම සැකකරුවන් සියලු දෙනාට ඝාතනයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් චෝදනා එල් වී ඇති බවයි පොලිසිය පැවසුවේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාලිගාවත්ත සංඝරාජ මාවතේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය දසවනදායි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජපාණි ඉම්රාන්ගේ සමීපතම ඥාතියකු එම වෙඩිතැබීමෙන් මිය ගියා. පවතින එල්නිනෝ තත්ත්වයේ හමුවේ ජල මූලාශ්‍ර සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජයසිංහ සඳහන් කළේ ජල මූලාශ්‍ර සිඳී යමින් පවතින බැවින් ජනතාව අත්‍යවශ්‍ය කටයුතු සඳහා භාවිත කරන ජලයේ ප්‍රමිතිය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි.
4: පානීය ජල මූලාශ්‍රවල පිරිසිදුකම සම්බන්ධයෙන් ගැටලු මතුවීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පානීය ජලයේ පිරිසිදුකම සම්බන්ධයෙන් අවධානය යොමු වෙන්න ඕනේ. එතෙන්දී බලධාරීන්ට විශේෂ ජල සම්පාදන මණ්ඩලයට වගකීමක් තියෙනවා මේ පානීය ජලයේ පිරිසිදුකම තහවුරු කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම අනිත් පැත්තෙන් පොදුවේ ජනතාව විදිහට ඔබටත් වගකීමක් තියෙනවා. Taman gedara bonna pavichchi karana wathura tika gedara aahara pisinna kæmu yanna bhavitha karana wathura tika me pirisudukama gana ehi pramitiya gana yam avabodayak athu weda katitu kirima unukara nivagata jalaya bhavitha kirima nivasata wathura ena jala moola sambandhayen wedi avadahanayak omu karamin katitu kirima wedagath.
1: දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් කාලගුණය අදත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාකල එම දිස්ත්‍රික්ක අතරට අයත්. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජල මට්ටම මේ වන විට 137ක් දක්වා අඩු වී තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ HMPST හේරත් සඳහන් කළේ ජනතාව අරපිරිමැස්මෙන් ජලය භාවිත කළ යුතු බවයි. ජල මූලාශ්‍ර සිඳී යාම හේතුවෙන් තමන් දෙඩි අසීරුතාවට පත්ව ඇති බවයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව සඳහන් කළේ.
5: ගාමේ තිබුණ ලිං සේරම වගේ හිඳිලා තියෙන්නේ. දැන් ජල සම්පාදනයෙන් වතුර ආවට දවස පුරාම වතුර එන්නේ නැහැ නේ. ඒ ටික එකතු කරගෙන බිව්වත් මිනිස්සු ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ.
1: වසර 75ක් තුළ ඇති වූ ප්‍රබලම එල්නිනෝ තත්ත්වය මෙම වසර අවසානයේදී ශ්‍රී ලංකාවට අපේක්ෂා කරන බවයි කාලුණික විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන පැවසුවේ ඔක්තෝබර් මාසයේ වන විට එල්නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑම එල්ලවනු ඇති බවයි. 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ආණ්ඩුව ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. මේ විපක්ෂ නායකවරයා
6: ත්‍රිනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කළ ලිපියෙන් පෙන්වා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව මහජන විශ්වාසයේ රඳා පවතින්නේ අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය මත පමණක් නොව එය කිසිදු සැකයකින් තොරව මහජනතාව හමුවේ විද්‍යාමාන වීම බවත් ඒ මත බවත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම මගින් එම ස්වාධීනත්වයම මුලිනුපුටා දැමීමට හේතු විය හැකි බවත් මේක ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා ඉදිරිපත් කර අදහස. මං කෙලින්ම ඔබතුමාගෙන් අහන්න කැමති, රජය මේ අදහසට එකඟ වන්නේද එකඟ වන්නේ නැද්ද? එසේ නොවන්නේ නම් මොකද්ද ඒකට හේතු කරුණු කාරණා?
1: මේ ඊට පිළිතුරු ලබා දුන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර
7: කෙටියෙන් කිව්වොත් මවන තරම් යකෙක් මෙතන නැහැ. තොරතුරු විකෘති කිරීමෙන්, තොරතුරු අඩුවෙන් දීමෙන් නොයෙකුත් සංවිධාන විසින් මෙහි යම් අන්තර්ජාතික සහ දේශීය පාර්ශ්වකරුවන්ව නොමග යැවීමක් කළා තිබෙනවා. ඒක නිසා තමයි මේ තරම් කලුවට යකෙක් නිර්මාණය කරන්නේ. කෙසේ වෙතත් පළවෙනි ප්‍රශ්නයට ගෞරවනීය ත්‍රිනිකායක මහනාහිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කරලා තිබෙන ලිපියේ අන්තර්ගතය මෙම අමාත්‍යංශ වෙත ලබා දී නොමැත. ඒ අනුව එම ලිපියේ අන්තර්ගතය කුමක් පිළිබඳව සඳහන් වන්නේද යන්න සම්බන්ධ මතය ප්‍රකාශ කළ නොහැකි. කෙසේ වෙතත් 2026 අගෝස්තු මාසයේ 3 වන දින මමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස මැතිතුමාත් මහානායක හිමිවරුන් බැහැදකීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේලාගේ අදහස් වලින් සහ සාකච්ඡා වලින් පැහැදිලි වූයේ මෙම සංශෝධනයන් පිළිබඳව වඩාත් නිවැරදි තොරතුරු උන්වහන්සේලා වෙත නොලැබී තිබුණු බවයි. කෙසේ වෙතත් අවසානයේදී කරුණු පැහැදිලි කිරීමෙන් පසුව උන්වහන්සේලා මා වෙත දන්වා සිටියේ රටේ ජනතාවට සුදුසු අවශ්‍ය දෙයක් කිරීම සඳහා ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බවත් ඒ සඳහා ආශිර්වාද කරන බවත්ය. තවද විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම කිසිදු ආකාරයකින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නොවන අතර මේ හුදෙක් තෝරාගත් විනිසුරුවන්ගේ වයස් සීමාව ඉහළ දැමීමක් නොවේ. මෙම සංශෝධනය මගින් සියලු පරිපාලිකරණ විනිසුරුවන්ගේ මෙන්ම අනිකුත් අධිකරණ විනිසුරුවන්ගේද විශ්‍රාම වයස් ඉහළ දැමීමක් සිදු වෙනවා.
1: 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උද්ධමනය මෙම වසර අවසානයේදී තවදුරටත් ඉහළ යනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනිල් ශාන්ත සඳහන් කළේ අත්‍යවශ්‍ය ආහාර ජවවල මිල ඉහළ යාම ඊට බලපෑ හැකි බවයි.
8: මේ එල්නිනෝ තත්ත්වය ආසියාවේ බොහෝ රටවලට, විශේෂයෙන් අපේ ආහාර ද්‍රව්‍ය ගෙනෙන ඉන්දියාව, පාකිස්තානය වැනි රටවලට පවා, චීනය වැනි රටවලට පවා මේ තත්ත්වය බලපෑ හැකි නිසා ඔවුන් ආහාර සම්පාදනයේදී ඔවුන් සමන්ගේ සුරක්ෂිතතාවය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න පුළුවන්. ඒ නිසා නැවත ආහාර සැපයීම් ප්‍රමාණවත් නොවීම නිසා නැවත ආහාර මිල ගන්න ශීඝ්‍ර ඉහළ යාමක් ඇති වෙන්න පුළුවන්. මේ ආර්ථිකයට දැඩි පීඩනයක්, විශේෂයෙන්ම පහළම ආදායම් ලබන පිරිසට මෙය බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ස්ථාවරාදායම් ලබන අයටත් මේ ඉතා විශාලයෙන් බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම මන්ද පෝෂණය, විරැකියා මේ ආදී සෑම කාරණාකටම මේ රට තුළ බලපාත්තන පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය පාලනය කරගන්න රජය, එහෙම නැත්නම් මහ බැංකුව සහ අදාළ ආයතන කටයුතු කරයි. නමුත් තේන සත්‍ය අනුව නම් ඉදිරියේදී විශේෂයෙන් මේ වර්ෂය අවසන් වෙනකොට 108 මට්ටමක වැනි ඉහළ උද්ධමන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා පෙන්නුම් කරනවා.
1: ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ වසරේ දෙවන භාගයේ සිට ලබන වසර දක්වා කාලය තුළ මහබැංකුවේ 5% ඉලක්කයට යළි ළඟාවනු ඇතැයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ උද්ධමනය සම්බන්ධයෙන් මෙවන විට ස්ථාවර තත්ත්වයක් දක්නට ලැබෙන බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ජනතා විශ්වාසය යළිත් පහළ ගොස් ඇති බව ස්වාධීන සමීක්ෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. එම කරුණු හෙළි වී ඇති වෙරිටේ රිසර්ච් ආයතන විසින් පැවැත් වූ රට හිතන හැටි මත විමසුමේදී ඒට අනුව 2026 ජූලි මාසයේදී වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අනුමත කරන බව පැවසූ පිරිස 49.83%. පෙබරවාරි මාසයේදී එම ප්‍රතිශතය මැතිවරණයෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසින් 65% මට්ටමෙහි පැවතුණා. මේ වන විට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අනුමත නොකරන බව පැවසූ පිරිසද ඉහළ ගොස් ඇත්තේ 31.4%ක් දක්වයි. ඊ රාත්‍රියේ සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්න් ඉන් පොයින්ට් වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍රා එම සමීක්ෂණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු පැවසුවේ මැද පෙරදිග යුදමය තත්ත්වය වැනි බාහිර බලපෑම් ඒ සඳහා හේතු වූ බවයි.
9: මේ රිසර්ච් එක විතරක් අපි නිර්ණායකයක් විදිහට ගන්නම බෑ. මේක එක එක කාරණාවක් අපි පිළිගන්නව ජනතාවට විශේෂයෙන්ම මැතිවරණයක් හරහා විතරක් නෙමෙයි මේ වගේ සමීක්ෂණ හරහා ජනතාවගේ ජනමතය ප්‍රකාශයට පත් වෙනවා කියන එක අපි තේරුම් ගන්නවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේක මත විතරක් ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරා කියන කාරණාව ගන්න බෑ. විශේෂයෙන්ම මෙතන ගත්තොත් එහෙම හරියට මේක කියවලා බැලුවොත් ඒ කියන්නේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන එහෙම නැත්තම් මේ ආණ්ඩුවට විරුද්ධව තියෙන ජනමතය සමීක්ෂණ හරහා වුණොත් අපි ගත්තොත් එහෙම 31.4. එහෙම ගත්තත් මේක අපි සාපේක්ෂව ගත්තොත් එහෙම තාමත් හොඳ තත්ත්වයක් තියෙනවා. ලෝකේ විවිධ රටවල් වල විවිධ ප්‍රශ්න ගැටළු නිර්මාණය වුණත් අපි මේ රට මේ විදිහටම පාලනය කරගෙන යෑමට අදාළව අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි දන්නවා මේක කොහොමද කළමනාකරණය කරගෙන ඉස්සරට යන්නේ කියන එක.
1: මෙවන විට රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය දක්වන්නේ රුපියල් 236.48 ලෙසයි. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක ගෙනුම් අගය දක්වන්නේ රුපියල් 227.40 ලෙසයි. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගලයේ පළමු කොඹල් පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. පස්වරු 6:52ට දළදා මාලිගාවෙන් පෙරහර ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. පෙරහර නැරඹීමට පැමිණෙන පිරිස් සුදුවතින් සැරසී විනයගරුකව කටයුතු කළ යුතු බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගතැල සඳහන් කළේ.
10: දළදා වීදිය ඔස්සේ ගමන් කරන පෙරහැර ටීඑසේනානායක වීදියටත්, එතනින් පන්සල පාරටත්, පන්සල පාරෙන් දේව වීදියටත්, දේව වීදියෙන් කොළඹ වීදියටත්, කොළඹ වීදියෙන් යටිනුවර වීදියටත්, යටිනුවර වීදියෙන් නැවත රජ වීදියට ප්‍රවේශත වී ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහන කඩින් ගෙවදීමෙන් අද පළමු කුඹල් පෙරහැර ගමන් කිරීමට නියමිත වෙනවා. ජනතාවකින් අපි තවදුරටත් ඉල්ලා හිටින්නේ ඉතා සංවරව සුදු වස්ත්‍රයෙන් සැරසී පෙරහැර නැරඹීම වගේම ආශිර්වාද ලබා ගැනීමට ඉතා විනයගරුකව මේ පුණ්‍ය නගරයට පැමිණෙන හැටියට.
1: මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහැර ලබන 22 දක්වා පැවැත්වෙනු ඇති. 23 සිට නිකිණි පුරපසළොස්වක පොහොයේදී ඇති ලබන 27 දක්වා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් මහනුවර නගරයේ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. ඒ සඳහා පොලිසිය, පොලිස් විශේෂකාර බලකාය සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් එක්ව සිටින නිලධාරීන් සංඛ්‍යාව 8000ක්. මේ අතර ඇසළ පෙරහැර සම්බන්ධයෙන් ජනතාවට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබා ගැනීම සඳහා විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා. කැන්ටි ඇසළ පෙරහැර .police.lk වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. රථවාහන සැලැස්ම, රථවාහන ගාල් කිරීම, පෙරහැර නැරඹිය හැකි ස්ථාන ආදී තොරතුරු එම වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි. නියමිත වාහන අංක තහඩු සවිකර නොතිබීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේදී රියතුරන් අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලු රථවාහන පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ නව පිරිවිතරවලට අදාළ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ චක්‍රලේඛය මේ දක්වා නිකුත් නොකිරීම හේතුවෙන් වසරකට අධික කාලයක් ඇනහිට තිබූ වාහන අංක තහඩු මුද්‍රණය නව සමාගමක් විසින් ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජුනි මාසයේදී. එම සමාගම නව පිරිවිතර අනුව වාහන අංක තහඩු මුද්‍රණය කිරීම මෙවන විට සිදු කරනු ලබනවා. නව පිරිවිතර අනුව විදුලි වාහනවල අංක තහඩු පසුබිම කොළපැහෙන්ද අක්ෂර සුදු වර්ණයෙන්ද මුද්‍රණය කරනු ඇති. ගරාජ් අංක තහඩු පසුබිම තැඹිලි වර්ණයෙන් සහ අක්ෂර සුදු වර්ණයෙන් මුද්‍රණය කරනු ලබනවා. පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇත්තේ නව ක්‍රමවේදවලට අදාළ චක්‍රලේඛ නිකුත් කර ජනතාව දැනුවත් කරන තුරු රියතුරන් අපහසුතාවට පත් නොවන ආකාරයෙන් නීතිමය පියවර ගන්නා ලෙසයි. මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,595ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු මාසයේ ගත වූ දින 17 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,256ක්. මෙවන විට ඩෙංගු මරණ 68ක් සිදු ඇති බවයි ජාතික ඩෙංගු මරතර ඒකකය සඳහන් කළේ. ඩෙංගු අධිවදානම් බවට තවදුරටත් හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස සංඛ්‍යාව 96ක්.
11: International News on Sieta.
1: ඕමානයට බෝම් බෙහෙරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සිදු කළ තර්ජනයත් සමඟ ලෝක බෙලඳපොලේ බොරතෙල් මිල යළිහෙළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 97.7ක් ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල $85ක් දක්වා ඉහළ ගියා. හොමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය සමග පැවැත්වෙන සාකච්ඡාවලට බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. හොමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඕමානය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ඉතා ආසන්න බව ඉරානය ඊයේ ප්‍රකාශ කළා. ඒ ඇමරිකාව සහ ඉරානය අතර දින 60ක අවබෝධතා ගිවිසුම කල්ලිකුත් වන බැවින් ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ හොමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තනි තීරණ ගැනීමට ඉරානයට කිසිදු හැකියාවක් නොමැති බවයි. බ්‍රිතාන්‍ය යුක්රේන අර්බුදය උත්සන්න කිරීමට කටයුතු කර ඇති බවට රුසියාව ප්‍රකාශ කර තිබෙනවා. ඒ රුසියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා බ්‍රිතාන්‍ය විසින් යුක්රේනයට ඩ්‍රෝන යාන ලබා දී ඇති බවට චෝදනා කරමින් ඒ තුළින් බ්‍රිතාන්‍ය ත්‍රස්ත ප්‍රහාරවල සහකරුවෙකු වී ඇති බවයි රුසියාව සඳහන් කළේ. බ්‍රිතාන්‍ය රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි. රුසියාවේ එම ප්‍රකාශයට බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වනු ලැබුවා. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින්ගේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව තමන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. ඩයිමන්ඩ් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා හෙළ විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. තරගාවලිය පැවැත්වෙන්නේ ස්විට්සර්ලන්තයේදී. පුහුණුකරු ටෝනි ප්‍රසන්න සඳහන් කළේ ජාත්‍යන්තර හමුවේ විශිෂ්ට තරගයක් ලබා දීමට රුමේෂ් තරංග මනා යෝග්‍යතාවෙන් පසුවන බවයි.
11: මට තියෙන්නේ යාළගේ සම්පූර්ණ පුහුණුවෙන් කටයුතු බලන්න, යාගේ මානසික මට්ටම හදන්න ඕන. රුමේෂේ හැම දෙයකින් මම හිතන හොඳ තත්ත්වයේ ඉන්නවා. අදත් පුහුණු සැරියක් අවසන්.

0: ගල්ල ජාත්‍යන්තර ක්‍රඩංගනයේදී පැවැත්වෙන මෙම තරගය සියත ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකි. මේ අතර අද තරගයේ පන්දු රකිමින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක් වුණා. යලි සිරස්තල සමිත් පුර චතු සීසීඩීයට බාරදී. සජිත්ගේ චෝදනාවට අධිකරණ ඇමතිගෙන් පිළිතුරු. ජල මූලාශ්‍ර සිදියාමෙන් සෞඛ්‍ය අවධානමක්. බොරතෙල් මිල යළි ඉහළට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සම සහයයි 30ට. එතෙක් රැඳී සිටින්න ෆෑන් පැපුවත් සමක.
1: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: September ඒ තමයි බුද්ධික චෛරත්න ඩිරෙක්ට් කරන අමුතුම කතාවක් තියෙන අලුත්ම ෆිල්ම් එක.
2: පිරිමින්ටත් ඇහුම්කන් දෙන්න.
3: බුද්ධික ෆිල්ම් එකේ නමෙන්ම කතාව පටන් ගමු.
4: ගොඩක් කට්ටිය අහනවා September කියන්නේ ඇයි කියලා. ඒක අවුරුදු මාසයක් නිසා. ඇත්තටම අපිට ඕන වුණා චිත්‍රපටියේ ගැන අන්තර්ජාතික කිසිසේත්ම සඳහන් නොවන අදහසක් ගත නොහැකි විදිහේ නමක් චිත්‍රපටියට යොදන්න. ඒ වගේම චිත්‍රපටිය බලනකොට ඇතුලේ තියෙනවා September කියන හේතුව.
1: ඇයි පිරිමින්ටත් ඇහුම්කන් දෙන්න කියන්නේ?
4: ප්‍රශ්නේ අපි උත්තරයක් දෙනවා ගැහැණුන් සහ දරුවන් වෙනුවෙන් කියන එක. මොකද මේක මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්. අපි දකින්නේ පිරිමියා කියන්නේ ගොඩක් මස්කියුල අඬ පතලුකුයි හයිය කරක් කියන එක නෙවෙයි. ඒගොල්ලන්ට හුඟක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කි ඒගොල්ලෝ කියවක් ගන්න ඉච්චවක් එහෙම කරකනේ අපි ඉන්නේ සම්පූර්ණ වැරදි. මොකද ෂිට් කියන්නේ කාගෙත් කිච්චිද?
3: How the film එකේ act කරන්නේ?
4: මම ළඟ පානවා නදීෂා හේමමාලි, එතකොට ආශාන් ඩයස්, සචින් යේන්ද්‍ර, ශාම් ෆර්නෑන්ඩෝ, පෑන් කල්පනාතිලක, සමත් ගුණතිලක, කුසුම් වේනෝ, සේමිනී දෙමල්ගොඩ, රමා නලුව, ආශෙන් ගලන්ජේ.
1: ටික කාලෙකින් ෆිල්ම් එක ග්ලෝබල් රිලීස් කරන්න ලෑස්ති නේද?
4: ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වගේ රටවල් අපි පින්ගිසුම් ගතලා ඉබලයි චිත්තපටි අන්තර්ජාතික කරදරගෙන මොකද ඒගොල්ලෝ මේ තේමාවට ගොඩක් කැමති. ඉතින් එහෙම කැලකා පින්නවා.
0: Of the town.
3: Pirates of the Caribbean series එකෙන් world famous වුණු Johnny Depp play කරන Hollywood vampires band එක ආයිත් stage එකේ වැඩ පටන් අරන් තියෙනවා.
1: අවුරුදු තුනක් විතර ස්ටේජ් එකෙන් ඇත්තලා හිටපු Hollywood vampires-ලා මේ මාසේ 12 වෙනිදා ලන්ඩන් වලින් තමන්ගේ යුරෝප් tour එක පටන් ගත්තා.
3: Johnny Depp, Alice Cooper, Joe Perry, Tommy Hendrickson මේ හතර දෙනාම එකට එකතුනා කියන්නේ rock music fans ලට නම් ඒක වෙනම ලෝකයක්.
1: Special මදේ තමයි Hollywood vampires-ලා UK වලම තවත් concerts කිහිපයක්ම කරන්න plan කරලා තියෙන එක.
0: Talk of the town.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දීප

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මොකෝ මේ තරහින්?
2: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
0: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.

0: கிழக்குவார்தன டெக்ஸ்டைல்ஸ். செமட்டு அத்து தூண், கமனட்டு ஜவைய தூண், ரட்டுட்டு பனு தூண், திஸ் வசருக்கு விசிஷ்டத்வே அபிமானிய பீப்பிள்ஸ் லீசிங் விஸ்வாசே பிரமுகையா.
1: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ශ්‍රී ලංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියතර් වොයිස් ඔෆ් ෆැමිලි.
3: ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
4: brand new unath registered unath three wheel ekak gannawa nam asset line finance tamai liyakiya bili avamai warika pahasui three wheel potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 0114700 yamatanna wasara 23 ka nobindu nu vishwasaya
5: mexiyata fm real sindu nithara ehna enna enna enna
6: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: හද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා.
2: අලුත් මුද්‍රණ ගිවිසුමෙනුත් හැලිලා වාහන හිමි ලක්ෂ පහක් අංක තහඩුවට හිර වෙලා දඩ කොලෙනුත් බැටකති කියලා වර්තා කරනවා. මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා නැවත මේ වාහන අංක තහඩු මුද්‍රණය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ අදාළ ආයතනය සමග එළබිලා තියෙන ගිවිසුමේ හැටියට මාර්තු 10 වෙනිදාන් පස්සේ රෙජිස්ටර් කරන වාහන තමයි ඒගොල්ලෝ අංක තහඩු මුද්‍රණය කරන්නේ. ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීහු වාහන අංක තහඩු ගැටලුව අවසන් යයි ප්‍රකාශ කළහ. ඒගොල්ලන්ට ඉවරයි වෙන්න ඇති.
3: අනේ අපිට ඉතින් දැන්
2: ඔයාලට ඔච්චර තමයි. ඔයාලා ඕකෙම කොහරි දුවන්න ඕනේ.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: වමත්කාරයෝ සාමාන්‍යයෙන් හෙන බුද්ධිමත් විශිෂ්ටයෝ කියලා කතාවක් වමත්කාරයෝ කියලා බොරුවට කියන්නේ. ඒක පචයක්. ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න තව වෙන සාධක කරුණු ඕනේ.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
1: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
9: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා. 60%ක් ඩිස්කවුන්ට් අරගෙන මේ අවුදතාවා.
10: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
5: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතනය සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11.
6: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
11: සෙනසුරාද උදේ 8ට
12: ඔබට තියෙන ලොකුම දුක මොකද්ද?
13: මම තාත්තා කියපු දේ ඇහුවේ නෑ.
12: මොකද්ද තාත්තා කිව්වේ?
13: මම දන්නේ නෑ ඉතින්. මම ඇහුවේ නෑනේ.
14: ජින්තු පිටියේ මවෙනෝ, ජින්තු පිටියේ මවෙනෝ.
15: මේ සියත FM real සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න.
1: 98.2 98.4 දිවයින පුරා

0: থিয়েটার টপ স্টোরি
1: රජිත කේසෝහි රාත්තරන් ගෝඨ රජිත සේනාරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සොහොයුරු ලංකා දිහවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මහේල් සේනාරත්න අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අතරංගුවට ගෙන තිබෙනවා. ඒ දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව මතයි. ලංකා දිහවර සංස්ථාව 2010 වසරේ සිට 2012 දක්වා කාලය තුළ දිවෙන පුරා මත්ස්‍ය අලවිසල් ඉදි කිරීමේ සහ අලුත් එඩියක් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබුණා. නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකරමින් ඍජුව තෝරාගත් ආයතන දෙකක් වෙත ඉදිකිරීම් සහ අලුත්වැඩියාව සඳහා අනුමැතිය ලබා දීම සැකකරුට එරෙහි චෝදනාවක්. නිලධාරීන් වෙත බලපෑම් කර එම ආයතන දෙක සඳහා කෙබිම් සිදු කිරීමට සැලසීම සම්බන්ධයෙන්ද මහේස් සේනාරත්නට චෝදනා එල්ල වුණා. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර කෙහෙලිය රඹුක්වැල්ල අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් අතරංගුවට ගෙන තිබෙනවා. දැන් තවත් දේශීය පුවතක්. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජකාරයවසම් සහ ඔහුගේ ඉන්ධන හලේ සේවකයා අපමත මුදාහරණ ලෙස නියෝග කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝතරකම විසින් එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි අධිකරණය නියෝග කළේ. සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම්.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: 98.2 98.4

0: සේතහගෙනන්න දැන් වෙලාව දවල් එකයි විනාඩි 14යි.
1: හද ගැස්මට සියත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ඕන කෙනෙකුට අධිකරණේ දාන්න පුළුවන් බලමු අධිකරණේ මොකද තීන්දුව කියලා.
3: මේ මුට්ටිය දාලා බැලිලක් තමයි කරන්න හදන්නේ.
4: මන් දන්නේ නැහැ මොලේ කතල් වෙලාද කියලා.
5: නීති ක්ෂේත්‍රය 100%ම මේ ඇඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
6: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා.
7: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු?
8: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ලෙඩෙක් තමයි අපිට හම්බ වුනේ. අපේ ලෙඩාව කොහොමhari ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරකට ගෙනාවා.
1: උදැසන හයයි දෙය දහවල් දොළහා සවසහය සියත ප්‍රෘති සත්‍ය සියතට
9: Hi,
10: Shenia, foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ත. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
11: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 0.718 327 777.
12: අරිගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
14: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
16: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
17: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
18: අවන්ස් ටිකෙන් ටික පේ.
19: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
2: මං ඉතින් LB රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
19: LB රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
7: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. කොලෝ පිටිකල පොල්කිරි ඉතිරිය රුපියල් 260යි. ගෝල්ඩි චිකන් මීට් බෝල්ස් ඉතිරිය රුපියල් 125යි. කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරිය රුපියල් 210යි. එලිෆන්ට් හවුස් වොන්ඩකෝන් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 45යි. කාගිල්ස් ෆුඩ් සිටි.
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
12: දැන් හරිනේ අමාරු.
6: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
6: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
8: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
6: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
8: 13.19ට කෝල් එකක් ගන්නකො.
6: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
9: ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
4: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
9: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත

0: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලාන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ඔයා මට කියන්න පස්පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
3: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරණ, තෙබුකොළ
2: දෙනවා, තනකොළ.
4: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා,
8: පහසු වෙලා, තෑගි වැඩි වෙලා,
10: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය,
11: The Palace ගම්පහ, අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්ත බට
17: real mapat experience එකකට නැල්වත්ත බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
19: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114-700-550.
21: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමක්. අමතන 0115-880-400. LOLC රන් සවි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන්, අදිස්සියට තියෙන තැන.
22: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
23: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
24: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
25: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
26: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
27: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
28: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
27: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
28: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
29: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
30: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
31: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
32: අවන්ස් ටිකෙන් ටික පේ.
33: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බොරුනම් ගෙබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවා නම් ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවෙ නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
34: සින්දු සියොත අනුග්‍රහය.
35: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ මුචාතරේ.
36: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
37: අතාරින්න බෑ වගේද?
34: නෑ. ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනුට.
0: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට, ඒ වගේම විවාහපත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
1: 98.2 98.4

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: සියත හගෙන ඉන්න දැන් වෙලාව දවල් 1යි විනාඩි 43යි. ඔබට මතක් කරන්න විශේෂ දෙයක් තියෙනවා. ඔබ දන්නවනේ අද ඉඳලා හරියටම දවස් 10ක් ඔබට පුළුවන් නුවර ඇසළ පෙරහැර මංගල්‍යය බලන්න යන්න. මේ වෙද්දිත් ඔබ බලාපොරොත්තුෙන් ඇති ගෙදර කට්ටියත් එක්ක යාළුවොත් එක්ක ඇසළ පෙරහැර බලන්න යන්න. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි ඇසළ පෙරහැර බලන්න යන්නේ ඔබ හරිම පිරිසිදු ස්ථිතින්. ඒ වගේම ඔබ පරිසරය පිරිසිදුව තියාගන්නත් වග බලා ගන්න ඕන. ඔබ අරගෙන යන ප්ලාස්ටික් බෝතල් වෙන්න පුළුවන්. එතකොට ඔබ අරගෙන පුංචි දේ වුණත් පරිසරයට මුදා හරින්න එපා කියලා ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම කියන්න ඕන කසල බැහැර කරද්දී ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඉතින් කසල බැහැර කිරීමේ කටයුතු වලට මේ වෙද්දි ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන වගේම රාජ්‍ය ආයතන ගණනාවක් සම්බන්ධ වෙලා තියෙනවා. ඔබට කියන්නේ ඔබ පිරිසිදු සිතින් යනවා වගේම පරිසරය පිරිසිදුව තියාගන්නත් අනිවාර්යයෙන්ම වග බලා ගන්න ඕන. මේ දවස් 10 පුරාවටම ප්‍රධාන බැතිබර දායකත්වය දෙන්නේ මාධ්‍ය දායකත්වය දෙන්නේ සියත FM සියත TV.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා.
2: අලුත් මුද්‍රණ ගිවිසුමෙනුත් හැලිලා වාහන හිමි ලක්ෂ පහක් අංක තහඩුවට හිර වෙලා දඩ කොලෙනුත් බැතකති කියලා වාර්තා කරනවා. මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා නැවත මේ වාහන අංක තහඩු මුද්‍රණය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ අදාළ ආයතනය සමග එළඹිලා තියෙන ගිවිසුමේ හැටියට මාර්තු 10 වෙනිදාන් පස්සේ රෙජිස්ටර් කරන වාහන තමයි ඒගොල්ලෝ අංක තහඩු මුද්‍රණය කරන්නේ. ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීහු වාහන අංක තහඩු ගැටලුව අවසන් යයි ප්‍රකාශ කළා. ඒගොල්ලන්ට ඉවරයි වෙන්න ඇති.
3: අනේ අපිට ඉතින් දැන්
2: ඔයාලට ඔච්චර තමයි. ඔයාලා ඕකෙන් කොහමද දුවන්න ඕනේ?
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල්

0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455
2: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ දාන්නකෝ WhatsApp message එකක්
1: දැන්ම තරවගේ 9යි 9යි 0714151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි
4: සියත පොකට් මනි
5: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
6: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
7: මොකද මේ වගේ කියන්නේ?
5: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
7: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මම හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: यह था टॉप स्टोरी।
1: විසි දෙකට රෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට 27 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුපත් අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම ඉදිරිපත් වී තිබෙනවා. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ බාධාකාරික TMS පසිදු සිල්වා සහ එම සංගමේ සහකාර ලේකම්වරයා විසින්. පෙත්සම් කරුවන් ඉල්ලා සිටින්නේ පනත් කෙටුපත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර චොන්තයකින් අනුමත වී ඒ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි. 27 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අධික නමාත්‍ය හර්ෂණ නනයිකාර විසින් පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය සම්බන්ධයෙන් අද සිට දින 14ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් ඉදිරිපත් කළ හැකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්බන්ධයෙන් විමර්ශනය කර දින 21ක් ඇතුළත සිය තීරණේ කතානායකවරයා වෙත දැනුම් දෙනු ඇත. නව සංශෝධන අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා සහ අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. අගවිනිසුරුවරයාගේ වයස අවුරුදු 67ට එළඹෙන දිනේ හෝ දූරයට පත්වී වසර 6ක් සම්පූර්ණ වන දින යන දෙකෙන් පළමුව එළඹෙන දිනේදී විශ්‍රාම ගැන්වීමද නව ව්‍යවස්ථා සංශෝධනයට අයත්. දැන් තවත් දේශීය පුවතක්. අඩුම අතැම්ලාපී පවුල්වල විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට අදාළ මාසික දීමනාව ගෙවීම සඳහා ප්‍රතිපාදන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යවරිය ලෙසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරි ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. 2026 වසර සඳහා වන අයවැය මගින් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා එක් සිසුවෙකුට රුපියල් 5000ක මාසික දීමනාවක් ලබා දීමට යෝජනා වුණා. ඒ සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම් කරුවන් ගණන 5530ක්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: පාවෙලා නන්නෙවේ ආවේ. වාහනේ ආවේ. පාවෙලා එන්න විදිහක් නැහැනේ. මොකද පාවෙලා එන්න තරම් සැහැල්ලු නෑ මම. පුලම් පොදක් වගේ එහෙම බෑනේ ඉතින්. නැත්තම් පිහාටුවක් වගේ. පාවෙලා එන්න එම් පොඩ අමාරුයි. ඉතින් ඒ නිසා කොහොම හරි වෙලාවට ආවා ප්‍රෝග්‍රෑම් එකට. මොකේ දාවේ, කොහොම දාවේ, පාවෙලා දාවේ, උඩින් දාවේ, බඩගාගෙන දාවේ, ඕ නෑනේ නේද? ඒවා ආපු එකනේ වැදගත්. මං කිව්වද? Hey, good afternoon. දැන් තමයි කිව්වේනේ. එහෙනම් ලස්සන රෝස කල්පනාවක්. පැයතුනක් කල්පනා කර කරම ඉන්න වටින රෝස පාට කෙල්ලෙක්. මං ගැන නෙමෙයි, මම වෙන කෙනෙක් ගැන කියන්නේ. ඇවිල්ලා යන්න එන්න. මම බලාගෙන ඉන්නවා ඔබ එනකන්.
1: එහා ගෙතර මාමන්දි, මෙහා ගෙතර අයන්දි, ඉව ගමන් රැපුරාම ෆයි. කැඩිලයදා මගේ වට්ටිය තල්ලු කරා තුන් හන්දිය, ගරාජකේ මුළු පඩියම හයිට්.

0: ප්‍රගතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර උත්කර්ෂවත් අයුරින් ආරම්භ කිරීමට නියමිතයි. විශේෂයෙන් මෙම දින 10 පුරා ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ඒ වගේම විශේෂ කාර්ය බලකාය, බුද්ධි නිලධාරීන් මේ සියල්ලම මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ රථවාහන සැලසුම් කීපයක් සඳහා යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය පොලිස් නිලධාරීන් 6200ක ප්‍රමාණයක්, ඒ වගේම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 564 දෙනෙක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1200ක සංඛ්‍යාවක්, සිවිල් ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම බුද්ධි නිලධාරීන් ඔබගේ ආරක්ෂාව සහ පහසුව දක්වා මෙම කලවකුවන් තුළ රැඳී සිටින බවත් අපි මතක් කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117888666.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: සර් නේද LB run ad එකේ ඉන්නේ. ඒ ad එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
5: ඒත් ලොකු කරලා නේද?
4: නැතුව සර් LB run ay තියනකන් අපිට දියුණුවම තමයි.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB run ay ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: විදේශ සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය. Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHG.
7: මොකද රංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව.
8: බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
9: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
7: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: අවන්ස් ටිකෙන් ටික පේ.
14: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
15: යල් 40ක දිනුම් අවස්ථාවක් ආත්ම දෙන කොටු දෙක

0: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
1: ශ්‍රී ලංකන් ගුවන් සේවය නොනවත්වා පියාසර කරන දීර්ඝතම ගමනාන්තය මොකක්ද? 1. කටුනායක සිට ජපානයේ නරීතා දක්වා. 2. කටුනායක සිට ලන්ඩනයේ හීත්‍රෝ දක්වා.
2: අම්මලාගේ ගහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ජයලින් ඇන්ඩ් ලියන ගමගේ.
3: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
2: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 ට දැන්ම WhatsApp කරන්න.
4: යතෝ පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
4: අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
2: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
6: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
2: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
6: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
7: Theater, Tele Depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මාව දැකලා හැංගුණානේ.
9: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
7: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
10: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
7: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත TV තුලින්
7: 98.2 98.4 දිව.

මාතර පහන්! ඔයා මට කියලා තිබ්බ ඔයා මාව බය කරලා තිබ්බා. අද ඔයාට මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ සින්දුවක් දුන්නේ නැත්තම් ඔයා මට ආයේ සුදු කියන්නේ නැහැ කියලා නේද? මම බය වුණා. එනිසා මෙසේජ් එක දැක්ක සැනින් ඔන්න ප්ලේ කළා. හරිද?

දන්නුගේ දෙන්නේද? ඒ කොනොත් හින්දි සින්දුවක් කිව්වද? හැබැ මේ සින්දුවේ රහ වැඩි වුණේ ඒක නිසානේ. සමහර විට බොලිවුඩ් ආටිස් කෙනෙක්ම මේ සින්දුව කිව්වනම් ඒක නෝමල් වෙන්න තිබ්බා. වන බීමයි චම්මක් චලෝ. හා මගේ සාර්කේ මැවිලා පේනවා. ඩාන්ස් ස්ටෙප්සුත් මැවිලා පේනවා.

හින්දි කියලා දීලා හින්දි වචන ඉංග්ලිශ්වලින් ලියා ගන්න දීලා ඇස්සන්ට මේ සින්දුව ඒකෝන්ට කියලා සිංකරව ගත්තේ සින්දුව හදපු විශාලන් ශේක. නිකං සංක ආදිත්‍යට සිංහල පුරුදු කරලා සිංහල සින්දු කියෙව්වා වගේනේ සංකට කියන්න ඕනේ. ඒකෝන්ට වගේ කියලා සිංහල සින්දුවකුත් කියවමු කියලා අයිඩියාක දාලා බලන්න ඕනේ. හරි, අපි චුටි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ ආයේ සින්දුව හමු. දැන් වෙලාව 2:30.

0: 2500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
2: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
3: ගන් අතරට සුලසුලුමට දැන් මම බය නෑ.
2: අකුණු ගැහුවත් ගිනි දැක්කත් no problem.
3: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
4: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: කොහොමද තරයි? කඩේ වහලට දාපු ෂී මාස 3 මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.

0: ಕಿಲಕ ವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ರಾಜ್ಯ ಬ್ಯಾಂಕುಕ ಸುರಕ್ಷಿತ ಭಾವಯ ಇಹಲಮ ರೆಕವರಣಿಯ ಸಮಗಿನ್ ಸ್ಥಾವರ ತೆನ್ಪತು ಸುಧಾ ಇಹಲಮ ಪೊಳಿಯ ಆರ್ ಡಿ ಬಿ ಬ್ಯಾಂಕುವಿನ್
1: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
2: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත දනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටි
4: සිව් කොනම යාකරන කොටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න Future Lifestyle Apartments කොටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහර්ගම නගරයට විනාඩි 10යි මිලියන 50 සිට ආරම්භන apartments මූලික ගෙවීම මිලියන 9යි මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම් දැන්ම Prime Group අමතන්න 13.22 මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි
5: ඔය ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියා නවසීලන්ති සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: අද කාලේ හොඳම ආයෝජනය. Brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට. දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.

සමහර සින්දු තියෙනවා මෙසේජ් එක මෙහෙම එනවා පේනකොටම සින්දුව ප්ලේ වෙනවා. කාලේ මදු ඔයාට මෙසේජ් එක ටයිප් කරලා මට එවලා තප්පරයක් ගත වෙන්න හම්බුන්නේ නැනේ. මම මෙහෙම කරනකොට සින්දු ඇඩ් කරගත්ත පට ගාලා. මොකද මේ සින්දුට මාත් මාර මාසයි. මං හිතුවා මට මේ සින්දු අර ආපු කාලේ අහලා ඊට පස්සේ ඇති වෙයි කියලා. තාම ඇති වුණේ නැහැ කියන්නකෝ. අහමු මන්දිරේ හදේ.

මදු කියලා තියෙනවා. ඒ සින්දුවට එයත් ආස වුණේ මන්දිරයේ හදේකට මන් නිසාමයි කියලා. අම්බෝ උනේ සින්දු ආපු කාලේ අපි දවස ගානෙම වගේ ඒක ඇහුවා නේද? සමහර සින්දු තියෙනවා එහෙම ආපු දවස්වල හැමෝම ආස දවස්වල ඒක අහන්න ඕනේ. උදේද දවල්ද රෑද තුන් වේලට ඇහුවත් කමන්න නේද? මොකද අපි කෑමක් වුණත් එහෙම නෙනේ, රස දැනුනහම කාගෙන කාගෙන යනවා. හිතන්නකෝ රස කේක් කෑල්ලක් හම්බ වෙනවා, කේක් එකක්ම කියලා හිතන්නකෝ. පොඩි කෑල්ලක් කෑවහම ආසේ හිතනවා, ඊට පස්සේ ඔන්න ආය කෑල්ලක් කපාගෙන කනවා නේ, ආය කනවා. හිතන්න ඒක පස්සේ කනවා කියලා හිතාගෙන සතියකින් මාසෙකින් මාස තුනකින් විතර කන්න තියාගත්තයි කියලා වැඩක් තියනවද? වැඩක් නැහැ නේ. අන්න ඒකයි කියන්නේ, සින්දුවක් වුණත් ලහ දැනිච්ච වෙලාවේ පුළුවන් තරම් අහන්න ඕනේ. හරිනේ, ඒක කාලි වරුණයෙන් පස්සේ අහලා වැඩක් නැහැ. ඒකේ අර තියෙන ගතිය යනවා. එතකොට ජීවිතේ සමහර දේවල් තියෙනවා එහෙම, හොඳේ ලැබිච්ච වෙලාව ඒක උපරිමයටම විඳින්න ඕනේ, ආශාද කරන්න ඕනේ නේ. ජයනාත්, අද පෙරහැර කොහොමද මහනුවර තත්ත්වේ? අර තියෙනවා ඒ ගැන කතා කරන්න අදත් දේවල් ටිකක්. තව ටිකකින් කතා කරමු. එතකන් ඔයා ඔහේ ඉන්න එක්කෙනා නිසා මට කියලවන්නකෝ විස්තර.

0: අද ගැස්මට සියත. වමත්කාරයෝ සාමාන්‍යයෙන් හෙන බුද්ධිමත් විශිෂ්ටයෝ කියලා කතාවක් වමත්කාරයෝම කියනවා. බොරුවට ගැන්න බෑනේ. ඒක පචයක්. ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න තව වෙන සාධක කරුණු ඕනේ නැදේ.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත, රටටම සම්පත.
5: Omfit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට. Smart Wi-Fi, Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0676-252-3020.
6: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
2: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ. ලොවම පිළිගත් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙකු වන්නා. CA ශ්‍රී ලංකා 0770-455-11.
8: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා.
9: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
8: මේ අවුද්දතාවා.
9: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
11: සමාන. ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power. දැවැන්ත Mega සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටි පවර් සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැය්‍ය NLB Mega Power. ඔබත් අදම මිලදී ගන්න.
12: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
13: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
12: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
13: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
15: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114-700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
16: 98.2 98.4

0: සියත දෙවයිනපුරා
1: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චගේ දවල් ෂෝ එක
2: යුකෙවලින් එන්නවා
3: ගොදත් අදරේ සුදෝ කොච්චේ
2: ඉතාලියෙන් එන්නවා
4: සාෆස් තයි අපිත් අහන්න සියත
2: එතකොට කොරියා
5: සුදු කොච්චි මානි තරංගයෝ
2: ජපන් රොමේනියා එවැගෙන
1: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
2: සතිය දවස්වල හවස දෙකට
5: සුදු කොච්චි මරු

0: यह था टॉप स्टोरी।
1: නීතිඥ සංගමයෙන් තවත් ඉල්ලීමක්. 27 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම පූර්ණ ශිෂ්ටාධිකන විනිසුරු මඩුලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලා තිබෙනවා. ඊට අදාළව ඉදිරිපත් කළ පෙත්සම මගින් පෙත්සමේ වගෝත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කළා. පෙත්සමේ නිල ඇත්තේ 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ බහණ්ඩාකාරික TMS පසිඳු සිල්වා සහ එම සංගමයේ සහකාර ලේකම්වරයා විසින්. පෙත්සම් කරුවන් ඉල්ලා සිටින්නේ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් අනුමත වී ඒ ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි. 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් ක්‍රීඩා පොතක්. ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ අතරතුර අභහදයට ලක් වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූර්ය බණ්ඩාර කණ්ඩායමට එක් කර තිබෙනවා. දිනේෂ් චන්දිමාල් අභහදයට ලක් වුණේ පන්දු රකිමින් සිටියදී. ඔහුව වෛද්‍ය පරීක්ෂණ සඳහා ලක් කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ඉන්දියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 372 ඉලක්කයක් හිමිව තිබෙනවා.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

මම නෙවෙයි. නුරාවණී ඔයා කිය කියම මේ මනුස්සය කියනවා. මම නුරාවණී, මම සුදු කොච්චි. පිස්සු කොල්ලා, හිතන හිතන නම් කියනවා මට. මේ එක්කෙනෙක් බලාගෙන ඉන්නවා මං එයා ගැන කියනකම්. මගේ අත වොයිස් එක හරිම කියුට්ලු. ඇත්තද? ඒ කියන්නේ ඊයේ ඒ කියුට් ගතිය තිබ්බේ නැද්ද? අද තමයි ඒක තියෙන්නේ නේ? බලන්න නේ, වයසට යන්න යන්න මම කියුට් වෙනවද කොහෙද? ඊට වඩා අද. තව දවසකින් මම වයසට ගිහිල්ලානේ. කියන්නේ අද කියුට් කියලා ඔයා කියන්නේ නේද? එන්න මට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. හෙට මීටත් වඩා කියුට් වෙයි නේ? මං ඉතින් ඔයාගේ ක්‍රෂ් එකනේ කියලා තියෙනවා. ඒ කියන්නේ මම ඔයාගේ ක්‍රෂ් එක මම කියලාද නැත්නම් මගේ ක්‍රෂ් එක ඔයා කියලාද මේ කියලා තියෙන්නේ? ඒයි. මගේ ක්‍රෂ් එක කවුද දන්නවද? කියන්නත් හිතෙනවා. ඒකෝන්නේ. ඒක රහසක්. ගිහාන් ඔයාව එකතු කරගන්න ආදරෙන්. ඔයා කොහොම හරි try කරන්නේ නේද? මගේ ක්‍රෂ් එක ඔයා කියලා කියව ගන්න. ඒවට නම් මං අහුවේ. අනේ අන්න සුදු යන්න. හරි, මාතර යන ගමන් මාව අහගෙන ඉන්නවා කොළු පැන්චේක්. දැන් කළුතර පඳුරක් දැම්මා කියලා මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා. Thank you. මාවත් මතක් කළා කියලා තියෙනවා. ෂෝයි. කාලෙකින් මේ කළුතර බෝධිය මෙහෙම හරි දැක්කේ. ගොඩ දවසකින් ගියේ නෑ ඒ පැත්තේ. පරිස්සමට යන්න ඕනේ රංග මොනර කිරිල්ලි එක්ක සුදු කොච්චිවත් අහගෙන. හරිද? අද තනියෙන්ද ඔයා? යාළුවෝ නැද්ද? අර අයියා එහෙම කවුදවත් එක්ක ඉන්නේ හැමදෙස්සෙම? මං නම් මතක නෑ යාගේ. කොහොම හරි කමන්නේ. කවුරු හරි ළඟපාත ඉන්නව නම් එයාවත් එකතු කරගන්නවා. කවුරුත් ළඟපාත නැත්තම් ඔයා විතරක් එකතු කරගන්නවා. හරිද? ප්‍රොටෙක්ස් කම්පනි එකේ GE 2980 මොනර කිරිල්ලිට අල්තිං ස්පීකර්ස් හයි කරලා නේද? ඒ කියන්නේ හොඳට සද්දට අහගෙන යන්න පුළුවන් මාව. වාව්. මරු මරු මරු මරු. සින්දුව දෙන්න යන්නේ. ඇහුණනේ ඊළඟට යන්න තියෙන සින්දුව මොකද්ද කියලා? සින්දුව දෙන්න පොඩ්ඩක් ඉන්න. තව නමක් දෙකක් කියවන්න ඕනේ. අපිට දෙන්නකෝ මොකක්ද අනේ මේ සින්දුව? ඒ කාගේ කද්ද කියලා කියන්නේ? ඒක මං ඒක දන්නේ නැහැ. සමහර සින්දු මේ TikTok එකේ එක පාටනේ දැක්ක ගමන් අහුලගෙන එනවා. එනවා. ඊට පස්සේ මට මැද්දෙන් කෑල්ලක් කියනවා. මම ඉතින් හොයන්න ඕනේ ඒක කන දාගෙන. හරින්න මම බලන්නම් හොයන්නම් ඔයා වෙනුවෙන්. හැබැයි වමට ආටිස්ට්ගේ නම එව්වොත් ලේසි. හොඳ ඊළඟට හයි, කොහොමද? අනුද ජයසිංහ අහලා තියෙනවා. මං හොඳින්. ඔයාට කොහොමද විස්තර කියලා එවන්න. ආදරෙන් එකතු කරගන්නවා. තව කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ නම් ටික පස්සේ කියන්නම්. හොඳේ.

0: අද ගැස්මට සියත ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. තැම් බලන්ඩ බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකෙන්දල මගේ බටත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නව ලයිසන් එක
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
3: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21-22-23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණ
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-312-427 Global University Partners නම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවර.
6: අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන්ස් ටිකෙන් ටික පේ.
8: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
9: එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
11: ඉස්තර. විදෙස් හි සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය. Pro Food, Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHG
12: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් Fortune Cooking Oil ඉතිරිය රුපියල් 210යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 250යි. කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි. කගෙල්ස්
13: ෆුඩ්ස්. ආ එන්න සර්. මල්ලී එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
14: මං ඉතින් LB රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
13: LB රන්නය තමයි මගේ හයිය.
15: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබලා
16: එන්න.

0: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට නෝක.
1: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
0: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
1: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. Theater, Teli Depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
2: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැත.
1: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
3: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
4: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
1: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
0: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
5: 98.2 98.4
6: දෙනම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ චෝකි

0: හවස තුනයි විනාඩි 28යි වෙලාව. අම්මෝ ෂෝ එකෙන් භාගයක් ඉවරයි. ඒ වුණාට තව භාගයක් තියෙනවා. හරිද? මං කියන්නේ ෂෝ එකෙන්. එක පාරට නිකන් නේද? භාගයක් තියෙනවා කියන එක විතරක් කවුරු හරි අහන් හිටියනම් ඊපස් වෙලයි මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එක කියලා. හා ඒ නිසා ආයෙම කියනවා තව භාගයක් තියෙනවා මේ ෂෝ එකේ. හරි සුදු කොච්චිගේ දවල් ෂෝ එකේ. Uncommon Woodworking එකේ කට්ටිය හලෝ. කොහොමද කැලණියේ? විස්තර. හොඳින් ඉන්නවද? බිසීද? සාමාන්‍යයෙන් කැලණිය කියන්නේ පොඩක් නේද?
1: බිසී තමයි නේ.
0: හරි. වැඩ ගොඩ අතරේ වුණත් මාව අහන එකට මං සලකන්න එපයි. ඒ නිසා ඊළඟ සින්දුව Uncommon Woodworking එකේ කට්ටියට සුදු ඔයාව අහගෙන ඉන්නේ. අද අපේ තව යාළුවෙක් ඉන්නවා. ඔයාව එයත් අහගෙන ඉන්නේ කියලා මෙසේජ් එකේ තියෙනවා. කැලණියේ සංකල්ප. එයාට නම් මං අයියා කියන්නේ නැහැ. ඇයි කියලා කියන්න ඕනේ නැණි. සංකල්ප කියලා කිව්වහම ඇති. හරිද? සංකල්ප ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. ඊළඟට මගේ කටකාර හැඩකාර සුරංගනාවි කෝ දෙයියනේ ඔයා කියලා ලලිත් අහලා තියෙනවා. මේ ඉන්න දෙයියනේ මම. ඔයාට ඕනේ හැම තිස්සෙමනේ සින්දුවෙන් සින්දුවට මං කතා කරන්න නේද? ඔයා එහෙම කැමති වුණාට අපේ බොස් ආහෙම කැමති නෑ. එයා කියන්නේ අඩුවෙන් කතා කරලා වැඩියෙන් සින්දු ප්ලේ කරන්න කියලා. පැහැදිලිද? මෙව තේරෙන්නේ නෑනේ බොස්ට. මාර සීන් එක. හරි කොහොම හරි ඊළඟ සින්දුවට තව කට්ටිය ඉන්නවා. ආලලිත් කවියක් කියවලද කොද ඒකත් කියවලම ඉන්නන්නේ නැත්නම් මට ඉන්න හම්බ වෙන්නේ නැහැ. තාවචිටකින් රණ්ඩු කරන්න ගන්නවා. ආ නැහැ. ජීවිතේ පළවෙනි වතාවට ලලිත් මට අද කවියක් නැතුව වාක්‍ය දෙකක් විතරක් කියවලා. ඒකත් හොඳයි. ඒ ක්‍රමෙත් හොඳයි. මම කැමති ආදරෙන් එකතු කරගන්නවා ලලිත් ඔයාව ඊළඟ සින්දුවට. හින්දි එකක් අහමුනේ. කවුද මේ? සමහර මෙසේජස් මං ඕපන් කරලා ආය අනිත් මෙසේජ් එක යන මොකද නමගම හොයාගන්න නැහැ. ඉතින් මට බනින්න එපා හොඳේ. නමගම එවලා තිබ්බනම් වැඩේ ලේසි. මටත් පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ. මේ උගුර කඩාගෙන නම් කියනවා. ආ මෙසේජ් වලට රිප්ලයි කරනවා. සින්දු දෙනවා. උම්ම දෙනවා. මේවත් ලේසි වැඩ නෙවෙයි. එහෙනම් නම හොයන්න මට නේද? ඉඩ තියන්න එපා. ගොඩක් අර වෙහෙස්ස වෙලා නම හොයන්න ඉඩ තියන්න එපා. මට උදව්වක් කරනවා කියලා ඉතාලගෙන නමයි ගම එවල තියන. හොඳ ඒක ඇත්තට මට ලොකු උදව්වා. මේ අද නුවර ඉන්නේ වැඩකට ආවා. සෙට් එකම ඔයා වහගෙන ඉන්නේ. සමන්ත තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හලෝ සමන්ත පෙරේරා. එයයි ට්‍රවෝන් ඉන්නවා, ජෝඩි ඉන්නවා, ශිහාන් ඉන්නවා, දිනේෂ් ඉන්නවා. කටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නෝ. දනෙහි සමාරුව තියෙද්දිත් ගෙදර වැඩික කොහොම හරි කරලා චෝඩි බබාවත් බලාගෙන ආන්ටි දයානි කොමාරීතින් නේද? මාවත් අහනෝ. පොඩි බ්‍රේක් එකක් හම්බ වෙච්ච ගමන් මෙසේජ් එකක් දානෝ. අනේ ආදරේ ආන්ටි, ඔයාගේ දනහි සමාරුව ඉක්මනින් සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳ ළඟ පාතක හිටියනම් අපේ ගෙවල් කිට්ටුව හිටියනම් ඇවිල්ලා තෙල් ටිකක් හරි ගාලා දෙනවානේ. මට පුළුවන් හොඳට තෙල් ගන්න. අපේ අම්මගෙත් ඔය කකුල් එහෙම කැක්කම ගත්තාම දැන්නම් නෙවෙයි, දැන් ඔෆිස් යන නිසා මට මේ ගෙදර ඇදි රෑවෙනවනේ චුට්ටක්. ඔෆිස් එකේ වැඩ ඉවර කරලා ඇති. නැත්තම් ඉස්සර ගෙදර ඉන්න දවස් වලට හොඳට තෙල් ගාලා අත ගන්නවා. මම මේ සින්දු දෙනවට අමතරව ඒ වගේ වැඩක් කරනවා ආදරේට. හොඳ ආන්ටි දන්නවනේ මං ගැන. ආයෙම බෙහෙත් ගත්තා කියලා තියෙනවා. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්ල්ව තනට තහනය ලොතරයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
2: මෙන්න වෙලාව
3: ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න
4: කොත්තමල්ලි පෙනිවැල් ගැට පත්පාරගම් තෙබුකොළ
3: දෙනවා තනකොළ
5: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
6: අනුග්‍රහය
7: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි හච්
11: අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 Prime Residences
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
17: real mobile experience එකකට නල්වත්ත බට
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles
19: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
1: Run Pawmakata ihala apikarma. අමතන 0115880400 LOLC රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිසියට තියෙන තැන
14: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
0: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
10: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
12: ගන්නතරට සුරසිරුනේට දැන් මම බය නැහැ
4: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණු කරන රක්ෂණිය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
9: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
2: ඊරා ඔයා උන ගන්නවා වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
9: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
2: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
3: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල

0: තමයි දෙක. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවා නම්. ඩබල් දෙක. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ අංජාතේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
3: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
1: 98.2 98.7

ළඟට නන්දන ජනක සිතුවිලි මංගිතේ නම් ටිකක් කියලා. මේක කවියක් නේද? අයියෝ.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහස.
2: අලුත් මුද්‍රණ ගිවිසුමෙනුත් හැලිලා වාහන හිමි ලක්ෂ පහක් අංක තහඩුවට හිර වෙලා දඩ කොලෙනුත් බැටකති කියලා වර්තා කරනවා. මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා නැවත මේ වාහන අංක තහඩු මුද්‍රණය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ අදාළ ආයතනය සමග එළඹිලා තියෙන ගිවිසුමේ හැටියට මාර්තු 10 වෙනිදාන් පස්සේ රෙජිස්ටර් කරන වාහන තමයි ඒගොල්ලෝ අංක තහඩු මුද්‍රණය කරන්නේ. ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීහු වාහන අංක තහඩු ගැටලුව අවසන් යයි ප්‍රකාශ කළහ. ඒගොල්ලන්ට
1: උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සිය ශ්‍රී ලංකා ආයතනය සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
7: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
8: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: හොටල්ම පට එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත පට. මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා 60% ඩිස්කවුන්ට් අරගෙන මේ අවුරුද්ද තාවා. නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් අරහා සීය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන්නය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: වමත්කාරයෝ සාමාන්‍යයෙන් හෙන බුද්ධිමත් විශිෂ්ටයෝ කියලා කතාවක් වමත්කාරයෝ කියනවා. ඒ බොරුවට කියන්නේ ඒක පචයක්ද? ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න තව වෙන සාධක කරුණු ඕනේ නැදේ.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
0: අවිසා වේලට 98.4.

ඔයයි මගෙන් අහලා තියෙනවා ඔයාගේ ක්‍රෂ් එක ශිහාන් අයියා නේද කියලා. හනේ ඔව් කියලත් බෑ, නෑ කියලත් බෑ, බෑ කියලත් බෑ, හා කියලත් බෑ, උත්තර දීලත් බෑ මේවට. එහින්දා මම නිහඬ වෙනවා. මුනිවත හොඳයි, දෙබස් සින්දුක වැඩි හඳා කියලා සින්දුවකත් තියෙනවනේ නේ. සමහර වෙලාවල් වලට අපි මුකුත් නොකිය නිහඬ වෙන්න ඕනේ කැමති දෙයක් හිතා ගන්න කියලා.

0: Theatre Top Story.
1: චතු රඳවා ගැනීමට සැලසෝ. ඕමානයේදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සමිත්පුර චතු නැමැත්තා රඳවාගෙන විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ල සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ටාශය සකකරු පිළිබඳ විමර්ශන සිදු කරන බවයි. සමිත්පුර චතු නැමැත්තා අද අලියුම දිවයිනට රැගෙන ලැබුවා. එම මෙරටින් පිටත්වගේ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලෙක් පුද්ගල ඝාතන අවියායුධ ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා එල්ල වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ල සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. පරිකණක ආශ්‍රිත දැනුම් ඇදීම සඳහා ලොතරැපත් මුද්‍රණය සැපීම සහ ගෙනවිත් බහර දීමේ ප්‍රසම්පාදනයන් අවම ලංසුකරුවන් වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. මෙතර දිට්වාසල කුණාටෝ හේතුවෙන් ආපදාවට පත් සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. සුළු වාරි කර්මාන්ත ප්‍රතිසංස්කරණය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය වෙන රුපියල් මිලියන 12170ක මුදලින් රුපියල් මිලියන 2000ක් හදිසි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වෙන් කරනු ඇති. ඉතිරි මුදල් වෙන් කරනු ලබන්නේ 2027 වසරේදී.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

විසිහතරයි වෙනාඩි 11යි වෙලාව. බර්ත්ඩේ එකක් තියෙනවා. හවස 4න් පස්සෙමයි විශ් කරන්න කියලා කිව්වේ. ඒ නිසා මම කලින් පැය දෙකේම විශ් කරන්නතු බලාගෙන හිටියා. හැබැයි මමත් විශ් කරන්නමයි හිතාගෙන හිටියේ මිස්ටර් ශානකට. මොකද ශානක ඉතින් අපේ යාළුවෙක්. අපේ වැඩවලදී ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් ඒ නිසා චානකට සර්ප්‍රයිස් එකක් දෙන්නම ඕනි කියලා හිතුණා. හලෝ චානක, ජනම්දින් මුබාරක්. දැන් චානකල හැමෝම කල්පනා කරනට අද බර්ත්ඩේස් තියෙන චානකල මටද මේ විශ් කරන්න හදන්නේ මටද මං කියන්නේ හරියටම සර්ණ මහල් එකේ චානක. හායි, සර්ප්‍රයිස්. ආ හිතුවේ නෑනේ අපි වාට විශ් කරයි කියලා. ඔයාගේ වයිෆ් තමයි මට මෙසේජ් එක දැම්මේ විශ් කරන්න කියලා. යාට තමයි ඔයාට මේ විදිහට සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනේ උනේ. බලන්න කොච්චර ඔයා ගැන හිතනවාද, ඔයාට කොච්චර ආදරෙයිද කියලා නේද. සන්දීපා, හරිනේ දැන් පැහැදිලිනේ. දැන් ඉතින් සන්දීපගේ හස්බන්ඩ් මිස්ටර් ශානක, ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ඔන්න විශ් කරනවා. ඉතින් අපි ත්‍රිෂ් කරනවා. ඊට පස්සේ තව කට්ටිය ඉන්නවා, විශේෂයෙන්ම ඔයාගේ ආදරණීය ලස්සන ෂෝයි වයිෆ් සන්දීපා, ඊළඟට දුව අමාවි පෙරේරා, ටශ්වි පෙරේරා, ඊළඟට දුව නෙවෙයි දුවල දෙන්න කියලා කියන්න ඕනේනේ, දුවල දෙන්න. ඊට පස්සේ පුතා ඉන්නවා මිරාෂ් පෙරේරා, වයිෆ් තමයි ඉති මේ සර්ප්‍රයිස් එක දෙන්න කියපු සන්දීපා. ඔක්කොමල්ලා ආදරෙන් ඔයාට විශ් කරනවා. අද ඉතින් ගෙදර කට්ටියත් එක්ක ඩිනර් අවුට් එකකටවත් යන්න, හොඳ පාටි එකක් දාන්න කට්ටිය එකතු වෙලා. ඊට පස්සේ ඔයාගේ ස්ටාෆ් එකට, යාළුවොන්ට, අපිට ඔක්කොටම ඉතින් සලකන්න ඕනේ. කේක් එකක් හරි එවන්න ඕනේ, අපිත් ආසයි. හරිද? ඉතින් සුභ වෙන්න ඕනේ, ජය වෙන්න ඕනේ. ඔයා වෙනින් බර්ත්ඩේ සොන් එකක් සිං කරන්න මම ලෑස්තියි. පිච් අවුට් තමයි මම සිං කරන්නේ, ඒක ගණන් ගන්න එපා. සන්දීප ඔයත් එකතු වෙන්න, පුතාටයි දුවල දෙන්නටයිත් එකතු වෙන්න කියන්න. අපි එහෙම විශ් කරමු එකතු වෙලා. හා මිස්ටර් චානකට Happy birthday to you, Happy birthday to you, Happy birthday dear Chanaka, Happy birthday to you. ඒක මම දුන්නේ සන්දීපට. සන්දීපා, ඔයා මම දුන්නයි කියලා චානකටේ කිස් එක දෙන්න. හරිද? මොකද සාමාන්‍ය කසාද බඳරනවා. මම කෙලින්ම කිස් එකක් දෙන්න යන්නේ වයිෆ් ත්‍රූ තමයි කිස් එක යවන්නේ. හා හරිනේ, මම ලස්සනට වැඩේ කළානේ. චානකව දන්නේ නැති වුණත් අනේ ජයනාත් විශ් කරලා එවලා Happy birthday කියලා.

0: අද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: ඕන කෙනෙකුට අධිකරණේ යන්න පුළුවන් බලමු අධිකරණේ මොකද තීන්දුව කියලා
2: මේ මුට්ටි දාලා බැලිලක් තම කරන්න හදන්නේ
3: මන් දන්නේ මොලේ කතල් වෙලාද කියලා
4: නීති ක්ෂේත්‍රය 100%ම මේ ඇඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද
5: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා
1: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු
6: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ලෙඩෙක් තමයි අපිට හම්බ වුනේ අපේ ලෙඩාව කොහොමාරි ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරකට ගෙනාවා
0: සෑම දිනකම උදෑසන 6යි 10යි දහවල් 12යි සවස 6යි සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: Brand new unath register dunath free will ekak gannawa nam asset line finance tamai liyakiya bili avamai warika pahasui free will potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 0114700 yamatanna wasara 23 ka nobindunu vishwasaya
8: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බත්තරමුල්ල හයිපා කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700 678.
9: එන්න

0: ඔබගේ මංගල දිනය රනින් සරසන්නා ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.

0: 20 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. කෝලෝ පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 260යි. ගෝල්ඩි චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 125යි. කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරි රුපියල් 210යි. එලිෆන්ට් හවුස් වොන්ඩකෝන් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 45යි. කාගිල්ස් ෆුඩ් සිටි.
4: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
5: ඒත් ලොකු කරලා නේද?
4: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියතර් වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංහ කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
7: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 011 4700 550 අමතන්න.
8: ශ්‍රී ලංකන් ගුවන් සේවය නොනවත්වා පියාසර කරන දීර්ඝතම ගමනාන්තය මොකක්ද? 1. කටුනායක සිට ජපානයේ නරීතා දක්වා. 2. කටුනායක සිට ලන්ඩනයේ හීත්‍රෝ දක්වා.
9: සිට ලන්ඩන් හීතරු දක්වා.
10: සියතෙස්සේ පොකට් මනි අම්මලාගේ ගහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ ජයලින් ඇන් ලියන ගමගේ.
11: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
10: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම වට්ස්ඇප් කරන්න.
12: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

ජීනියා. හයි සුදු. ඔය ආස සිංදු ටිකක් නේ යන්නේ. මමනේ ඉන්නේ ඉතින්. මම ඉන්නකොට ඔය ආස සිංදු තමයි ප්ලේ වෙන්නේ නේ. ඔයා විතරක් නෙමෙයි මේ ටයිම් එකට සියතහන ඕනෙම කෙනෙක්. මන් දන්නවා මේ සිංදු ටිකට මාර මාසයි කියලා. ඔබේ තේරීම මම දන්නවා. ඔබ හොයන රස මම දන්නවා. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. සින්දු ඉල්ලන්න ඕනේ නැහැ. යන සින්දු ටික අහගෙන ඉන්න පුළුවන්. ඒ වුණාට මොකක් හරි එකක් ඉල්ලන්න ඕනේ වුණා මං හරියටම තව පැය භාගයක් ඉන්නවා ඊට කලින් ඉල්ලන්න. මෙසේජ් එකක් දාන්න WhatsApp එකට. 0711982987. මෙයා මැලේසියාවල අපේ යාළුවා මට ලොකේෂන් එවලා තියෙනවා. අසංක එන්න කියලාද කියන්නේ? ඈ මම මැලේසියාව ආවා 2019. ආය බලමු ඉතින්. ආවොත් එන්නම්. දැන් නම් එන්න බෑ. නිවාඩු හම්බ වෙන්නේ නැහැ ලේසියකට. ඔයා එන්න කොහේ ඇවිල්ලා යන්න ලංකාවට? රුවන් බසත් ඉන්නවනේ. එයාවත් එකතු කරගමු එහෙනම් මේ සින්දුවට.

0: ලිට්‍රෝ ගෑස්සගේ කට්ටිය හල්ලෝ මදුරංග, ඔයා මට පැට්ටෝ කියලනේ. කොහොමද ඉතින් මාතවට කියන්නද මදුරංග පැට්ටෝ කියලා?
1: අව අව
0: ඌනටන පැණි හිනා මෙම කියද්දි පිස්ස කොල්ලා. රෝඩ් ට්‍රන්ස්පෝර්ට් ටීම් එක නේද? ඔයා ඉස්සර මට කියලවන්නේ RTT කට්ටි එකතු කරගන්න කියලානේ. මමත් ඉතින් එන ඕපදූපනේ. මං ඇහුව මොකක්ද ඒක තේරුම කියලානේ. දැන් මට අහන්න ඉඩ තියන්නේ. අන්න කොල්ලෝ, මොනා හරි දෙයක් තියෙනවා නම් කෙල්ලට අහන්න ඉඩ තියන්න එපා. වටෙන් මේම අහගෙන එනකොට ප්‍රශ්නේ උත්තර දෙන්න. එතකොට ඔය සැක සංකා නම්මල නැති වෙනවා. නිට්‍රෝ ගෑස් එකේ RTT කටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. අමර කියලා තියෙනවා අපිව ගණන් ගන්න නෑනේ කියලා. අපිව ගත්තේ නෑනේ කියලා තියෙන්නේ. සින්දුවකට ගන්නවා ඔගොල්ලොන්. හරිද? මේ සින්දුවට ඔගොල්ලොන් ගන්නවා. හරිනේ? Thank you what කියන්නේ දැන්? හා. Hi දිනුක, කොහොමද? සුදු කොච්චිගේ හිනාව කියලා තියෙනවා. ලස්සනයිද? හිනාව විතරද ඒ මගේ වොයිස් එක? ඇයි මම? ඔක්කොම ලස්සනයිනේ. අපි රුමේනියාවේ 90ත් එකතු කරගමු.

0: ස්ටිකෙන් ටික පේ.
1: මොකක්hari ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
2: මොකක්hari නෙවෙයි.
3: ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ.
2: අලවියෙන් පසු සේවයත් සුපිරි.
4: නඩත්තුවත් අඩුයි. වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විදින්.
5: Hi, I'm Shania, foreign campus.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
7: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
8: ගන්නතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
7: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
9: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
10: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
12: එදි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත.
13: David Peeris Motor Company Private Limited within
14: Siu Konama Yakarana Kottave Navina Jeevana Ratawakata Pevisenna Future Lifestyle Apartments Kottawa Highway Interchange Ekata Maharagama Nagareta Vinadi 10ai Million 50 Sita Arambena Apartments Moolika Gewima Million 9ai Masakata Rupiyal 250000 Sita Warika Pahasukam Danma Prime Group Amatanna 1322 Mema Suvisheshi Avasthawa Agosto 31 Dakwa Pamanai
15: Oya America Exa Janapadaya Exa රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
17: ඉස්තරගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
18: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
19: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
20: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාල
21: මේ පාරත් ඇසළ පෙරහැර බලන්න මහනුවරට එනවද
22: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
21: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
22: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV 98.2

මේ වෙනකොට මහනුවර හරිම කලබලයි නේද? ඒ කියන්නේ වැඩ ගොඩක් සිද්ධ වෙනවා පාරවල් සමහර වෙලාවට වහලා. දැන් මට මහනුවර ජයනාත් විස්තර කියලවල තියෙනවා මෙහෙමයි මෙහෙමයි. ඒගොල්ලන්ට පොඩ්ඩක් වැඩ වැඩි වෙලා. මොකද එයා වැඩ කරන තැනත් එක්ක මේ දේවල් වලට කොයි විදිහකින් හරි සම්බන්ධ වෙන්න සිද්ධ වෙලා තියෙනවා ජයනාත්ටත්. ඉතින් පෙරහැරට පාරවල් වහන නිසා ඔක්කොම ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ අදාළ දේවල් ඩිලිවරි අනම්මනම් ඒ දේවල් සිදුව නිසා ඒගොල්ලොත් හරිම කාර්ය බහුලයි කියලා කියලා තියෙනවා. ඉතින් අද තමයි ඇස්තල පෙරහැර පටන් අරගෙන ඊට පස්සේ මේක දවස් ගානක් පවතිනවා. ඒ වගේම කියන්න ඕනේ මේ සාමාන්‍යයෙන් මහනුවර ඇසල පෙරහැර කියලා කියන්නේ නේද හැමෝගෙම අවධානයට ලක්වෙන ලංකාවේ තියෙන වඩාත්ම ගෞරවයට පාත්‍ර වෙන සංස්කෘතික සහ ආගමික උත්සවවලින් එකක් මහනුවර ඇසල පෙරහැර. ඉතින් වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත දේශීය සහ විදේශීය බැතිමතුන් මේක නරඹන්න එනවා. ගතින් වගේම සිතින් පිරිසිදුව තමයි මේ දළහදා පෙරහැර නරඹන්න හැමෝම එන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේ පරිසරයේ පිරිසිදුකම. ඒකත් ඉතාම වැදගත්. මොකද උතුම් දළදා පෙරහැර ගමන් කරවන්න ඕනේ පිරිසිදු පරිසරයක. ඒක තමයි අපේ සිරිත. ඒ නිසා මහනුවර පූජනීය නගරයේ පිරිසිදුකම රැකගන්න ඵලදායි අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඔබට මතක් කරනවා ඔබ දැන් මේ වැඩේට එකතු වෙනවා නම් දායක වෙනවා නම් ඔබේ පැත්තෙනුත් යම් කාර්යභාරයක් තියෙනවා. විශේෂයෙන්ම ප්ලාස්ටික් එහෙම භාවිතය අඩු කරන්න කියලා මතක් කරනවා. ප්ලාස්ටික් අපි ගේන්න ඕනි කියලා ගෙනාවයි කියමු. ඒවා තැන් තැන්වල දාන්න එපා. අදාළ තැන්වලට බැහැර කරන්න. ඒ වගේමයි පුළුවන් නම් ගෙදර අරන් යන්න පුළුවන් දේවල් ටික බෑග් එක දාගෙන ආයෙ ගෙදර අරගෙන යන්න. මොකද තැන තැන ඒවා විසි කරලා ඒ පරිසරය අපිරිසිදු කරන්න එපා. මේක ආදරෙන් කරුණාවෙන් ඔබෙන් ඉල්ලන කාරණාවක්. අනිත් අය ගැනත් හිතන්න, පරිසරය ගැනත් හිතන්න. මේ වැඩසටහන මේ දියත් කරන්නෙම ඒ වෙනුවෙන්. අපිත් ඒකට දායකත්වය ලබා දීලා තිනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දල්දා මාලිගාව මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, විශ්වවිද්‍යාල, ගොඩක් ආයතන මේකට එකතු වෙලා තියෙනවා. ඉතින් ඔබේ දායකත්වය අත්‍යවශ්‍යයි. මොකද කොච්චර කට්ටිය එකතුනත් වැඩක් නෑ මේක නරඹන්න එන ඔබ මේකට සපෝට් එක දුන්නේ නැත්තම්. ඒ නිසා කරුණාවෙන් ඉල්ලීමක් කරනවා ඒ විදිහටම පරිසරය අපවිත්‍ර නොවෙන්න ඔබේ පැත්තෙන් දෙන්න තියෙන දායකත්වය ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම මේ දවස් ටිකේ පොඩ්ඩක් ඒක ඔළුවේ තියාගන්න. හරිනේ, පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක්. ඒක තමයි මේ ව්‍යාපෘතියේ නම. ඉතින් මේ කාර්යවේට මැතිබර මාධ්‍ය දායකත්වය සියත FM සහ සියත TV ඒක මතක් කරනවා. හරි, දැන් WhatsApp messages සේව් වයිට පොඩක් සලකන්න හදන්න. හේතුව මේ ගොඩාක් අයට අද මගේ අතින් අසාධාරණේ වුණා කියලා මට හිතෙනවා. මට අද නම් කියන්න පුළුවන් වුණේ අඩුවෙන්. මෙතන මේ අලුත් ගෑනු ළමයෙක් ඉන්නවා. එයාට මම මේ වැඩේ පුරුදු කරන ගමන් තමයි අද ප්‍රෝග්‍රෑම් එක කළේ. ඒ නිසා අද වැඩි මැසේජස් වලට රිප්ලයි කරන්න හම්බුනේත් නෑ. කමක් නෑනේ නේද? අපි දන්න දේවල් අලුත් පරම්පරාවට දෙන්න ඕනේ නේ. ඒ නිසා අද මට බනින්න එපා. හරි, නම් කිව්වේ නෑ අරකයි මේකයි කියලා. ලොකු සේන් කියලා හිතන්න එපා ප්ලීස්. ඔන්න හේතුව කිව්වා. හරිද?

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහස
2: අලුත් මුද්‍රණ ගිවිසුමෙනුත් හැලිලා වාහන හිමි ලක්ෂ පහක් අංක තහඩුවට හිර වෙලා දඩ කොලෙනුත් බැතකති කියලා වර්තා කරනවා. මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා නැවත මේ වාහන අංක තහඩු මුද්‍රණය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ අදාළ ආයතනය සමග එළඹිලා තියෙන ගිවිසුමේ හැටියට මාර්තු 10 වෙනිදාන් පස්සේ රෙජිස්ටර් කරන වාහන තමයි ඒගොල්ලෝ අංක තහඩු මුද්‍රණය කරන්නේ. ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීහු වාහන අංක තහඩු ගැටලුව අවසන් යයි ප්‍රකාශ කළා. ඒගොල්ලන්ට ඉවරයි වෙන්න ඇති.
3: අනේ අපිට ඉතින් දැන්
2: ඔයාලට ඔච්චර තමයි. ඔයාලා ඕකෙම කොහමද දුවන්න ඕනේ?
1: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0676251320.
5: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.

0: ස්මාර්ට් එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත වැඩි විස්තර සඳහා 011-7388-388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා
4: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
3: මේ අවුරුද්ද තාවා
4: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න අගෝස්තු 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්
5: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
6: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
5: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
6: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
5: කතාවට දක්ෂණං මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
6: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47ට අපිට WhatsApp කරන්න.
5: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
8: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate usd assets ආයෝජනය සහ sot analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණය online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අමතන්න 076-56-78-74
9: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න Asset Line Finance අමතන්න
10: 0114-700-98.4 මේකමුවට සියත FM
11: මං යන්න හදන්නේ හවස 5ට විනාඩියයි තියෙන්නේ

0: මෙතන අලුත් ගැනුලා මේ හිටියා. යාට මම පොඩා වැඩටික පුරුදු කළා කියලා කිව්වම් සමහරු බය වෙලා ප්‍රෝග්‍රෑම් එක වෙන කාට හරි දෙන්නද හදන්නේ කියලා අහලා තියෙනවා.
1: නෑ නෑ, එහෙම නෑ.

විනෝජ් කරන සක දමීත් ඔය මගෙන් උම්මයික කම්බ වෙන කන්න බලන් හිටයනෙ ඔන්න දුන්න හෙට හම්මේ වහනම් වට්සප් මෙසේජස් තාපු ඔයාට ආදරේ ටිකක් නෙවෙයි ගොඩාක් මං අගේ සුදු කොච්චියා

0: theater top story.
1: කෙහෙලියගේ එක් පැමිණිල්ලකට ඇප. අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එක් පැමිණිල්ලක් සඳහා එපමත උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම විසින්. තවත් නඩුවකට අදාළව කරුණු දැක්වීම මේ වන විට අධිකරණය හමුවේ සිදුවනවා. රූපවාහිනී සංස්ථාවේ කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයන් 6 දිනක බදවා ගැනීමෙන් අලාභයක් සිදු කිරීම සැකකරුට එරෙහි එක් චෝදනාවක්. කොණ්ඩසාල උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ සඳගල සොරකම් කිරීමට අදාළ විමර්ශනය නිසි පරිදි සිදු නොකිරීම සඳහා බලපෑම් කළ බවටද කෙහෙලිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වුණා. දැන් තවත් දේශීය පොතක්. නාට්‍ය ප්‍රාසංගික කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සඳහා 2026 අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 50ක්. ශ්‍රී ලංකාවෙන් බැහැරට අනවසරයෙන් අරමුදල් මාරු කිරීම විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් ලෙස හඳුන්වා දීමට හැකිවන පරිදි එම පනත සංශෝධනය කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. රාවණාල්ල අභයභූමියේ පිහිටි නිල්දිය පොකුණ ආශ්‍රිත සංචාරක කටයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ නියාමනය යටතේ ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා වන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණේ අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30.
0: සියත top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4 දෙප

0: අද මොන දිනද වණ්ඩක්කා දවසද?
1: ඔයාලගේ ගෙවල් ගාවේ ලෝලු කඩේ තියෙන හැමේ ලෝලුවටම දවස වෙන් කරලා නැහැ ලෝකේ. සමයමක් නෙමේ කංකුම් දවස මුදු වෙන්නා දිනේ. එහෙම නැහැ. එහෙම
0: වෙන්නා දිනේ.
1: මම මේ වාගේ ගහන්න වාගේ නේ අතර වාගේ මේ වහලා වැඩන්න චාලි. දැන් බලන්න අපි චාලි දිහා බලන්න. චාලි පියාඹ නැස්සෙක් වෙලත්.
0: හරි.
1: කකුලක් නැතුව ගිහිල්ලත්.
0: හරි.
1: අතාරින්න යන වැඩේ.
0: මොන වැඩේද?
1: යන වැඩේ වාගේ. කකුල් තුනයි තියෙන්නේ.
0: කොහොම හරි ඉතින්.
1: කොල්ලාම දැම මාව අරගෙන එනවා.
0: එනවනේ එනවනේ කොරගක. අනේ අපේ සලකනවා මදි.
1: ගැම්ම. දැක්කද? ගැම්ම.
0: ගැම්ම ගැම්ම.
1: අතාරින්න.
0: අතාරින්න.
1: එල්ලිලම ඉන්නවා. කොහොම හරි වැඩේ කරනවා.
0: නේ.
1: කිසිම වෙලාවක වැඩේ අතහැරලා යන්නේ නැති ගැම්ම. ඒක මාරයි.
0: අත් නොහැරීමේ ගුණය.
1: ඔව්.
0: යස්.
1: දැන් බලන්න ඔයා ඔයා එකම විභාගේ කීපාරක් ලියලාද කියලා හිතන්න. අතාරින්න නැහැ. අතාරින්න නැහැ. එක විභාගේ සිය පාරක් හරියට. අතාරින්නම නැහැ. ඒක මාර වටින එකක් ඈ. මාර වටින එකක්. නෑ නෑ මං ඇත්තට කියන්නේ.
0: ඉතින් ඇත්තට කියන්නේ මොනවද?
1: මම ඔයාගේ හරිම අගය කරන ගුණයක් ඒක. ඔයා අතාරින්නෙම නෑනේ වැඩේ.
0: ඔව් මම වයසට ගිහිල්ලත් විභාග ලියනවා.
1: ඔව්. දැන්ද මේ වැඩසටහන ඇතුළේ වුණත් පේනවනේ වාගේ දේවල් අත නෑර සිටීමේ ගුණ බුද්ධිය. ඔව් බුද්ධිය නෑ ඒත් තියෙනවා වාගේ එල්ලිලා ඉන්න මේක ඉන්නවනේ කොහමහරි. දැන් නේද චාලි ඈ? දැන් චාලි hina වෙනවා. ඔයා කොච්චර hinaද චාලි? මම දැකලා තියෙනවා මේ සමහරු මට කියලා තියෙනවා සමහරලාට මේ යන ගම පාරේ වාහනේ නතර කරගෙන hina වෙනවලු. මේ මම මොකටද වෙන කාටද ඉන්නේ hina වෙන්නේ?
0: කවන්නේ
1: කවන්නේ වෙයි හැමදාම එනවනේ.
0: එනවා මේක අල්ලන් ඉන්නවා.
1: අල්ලන් ඉන්නවා.
0: අතාරින් නැහැ. කොච්චර දේවල් මට දැනුත් කියනවනේ මේ.
1: ඒත්
0: අල්ලන් ඉන්නවා.
1: අල්ලන් ඉන්නවා.
0: මේ දැනුත් කියනවනේ.
1: අත් නොහැර සිටීමේ ගුණය.
0: ගුණය.
1: ඒක මරු. අද
0: අතාරින්න එපා ඒක.
1: අද මේ ගුණය අතාරින්න ඕන. අද ඇවිල්ලා World Never Give Up Day.
0: ආ.
1: හරි. ලෝක අත් නොහැර සිටීමේ දිනය.
0: දිනය. right right. නියමයි.
1: මේ මෙහෙමයි සන්නේ. සමහර දේවල් තියෙනවා. ඔව්. අපි තේරුම් ගන්න ඕනේ මේක දැක අතහැරලා දෙන්න කාරණේ. දැන් උදාහරණයක් හැටියට දැන් ඔයා අඩි 3 මාරයිනි උස. දැන් කොච්චර බාර් එක සයිස් කළත් ඔයා ওই දෙවිය අගලකට උස යන්න ඇරේ සන්නේ.
0: එකක් හරිනවා.
1: උදේ හවා මහපට ඇඟිල්ල යටපැත්ත යරදීන උස යන නිල. ඒවට උදේ හවා ඇල්පෙණිති හිසෙන් ඇනගත්තයි කියලා. ඔයාව තව ඊට වැඩි උස යන්නේ.
0: යස්.
1: අන්න ඒ වගේම
0: අතහරිනවා.
1: අතහැරලා දාන්න ඕනේ.
0: තව මොනවද දන්නේ?
1: තව තියෙනවා. අපි ජීවිතේ අරින්න ඕනේ. එහෙම නැත්තම් අපි තේරුම් ගන්න ඕනේ. මේ නම් විශ්වය මට යමක් කියනවා. මේක තවදුරටත් ට්‍රයි කරලා වැඩක් නැහැ. එහෙම අතහැරලා දාන්නත් අපි පුරුදු වෙන්න ඕනේ සමහර තැන්වල. හැබැයි අපේ ජීවිතේට හරිම වටිනවා දේවල් අත් නොහැරීමේ ගුණ, උත්සාහය අත් නොහැරීමේ ගුණය, ඉලක්කය කරා ළඟා වෙන්න දරණ මහන්සිය අඩු නොකිරීමේ ගුණ. එන්න අපි අද World Never Give Up Day සමරමු.
0: සමරමු. ඒත් එක්කලම අපි අද wealth management course ගැන කතා කරනවා, mastermind institute එකෙන් කරන. ඒ වගේම මාළබේ පුංචි කාර් නිවුස් ගැනත් කතා කරනවා.
1: හොඳ හොඳ ලාඩම්.
0: හන්ද ජාමේ.
2: ලාඩම්.

0: අද ගැස්මට සියත ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත් ඉතින් නේද?
3: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙනකට ඒ වගේම විවාහ පත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
4: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011147678
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
6: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
4: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 011 7888 666

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලයවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ස්ටේට් USD ඇසට්ස් ආයෝජනය සහ සොට් ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් අරමුදල් කළමනාකරණය ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
3: වාහන පරීක්ෂා කර ගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනඩි තහනිය ලුතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක්
5: වුණා. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. වියදම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊමොබිලිටි
8: විදේශී සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය. ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් ඇන් ඇග් බේස් 2026 9

0: හිතවත්කම
1: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
2: 98.2 98.4

0: Ladang.
1: Never give up.
2: Never give up. අත්තරින් බම කළා.
1: අත්තරින් බම. ඔක ටී-ෂර්ට් එකක් ගහලා තියනවා නේද?
2: ආ, ටී-ෂර්ට් එක ගහලා තියනවා.
1: ඒක නිකන් motivational quote එකක්, ලෝක ප්‍රසිද්ධ එකක්.

0: ජෝන් සීනාව දන්නවද?
1: යස්.
0: ජෝන් සීනාගෙත් එක ස්ලෝගන් එකක් නේක.
1: Never give up.
0: Never give up. ජෝන් සීනාගේ ටී-ෂර්ට් වල ගහලා තියෙනවා, ලේන්ස් වල තියෙනවා, කැප් එකේ ගහලා තියෙනවා Never give up කියලා. හැබැයි මං කියන්නේ මේ සමහර මිනිස්සු දැක්කාම මට හිතෙනවා මේ මිනිස්සුන්ට කියන්න Never say never give up. ඔයානම් කවදාවත් අතරින් නැතු වෙන්න ඔය අතරින්. උදාහරණයක් හිතෙන් මං
1: කියන්නේ.
0: හැබැයිකටම මැදට පැනල උදාහරණ වෙන්න තයි.
1: නෑ ඉතින් මෙච්චර වෙලා දැන් උදාහරණ දුන්නේ ඔකට
0: මම. මම කියන්න ගියේ කවුරු හරි හිට්ලර්ට කිව්වනම්.
1: ඔව්.
0: අයිසේ. ඔන්නෝ බගුල අතරලා දාරයි. මොකද තේරුම්පත් වැරද්ද කරන් තමයි මුළු ලෝකෙම පිස්සක් ගොඩක් කරන්න හදන. ඕක අතරලා දානවා කියලා කියන්න කවුරුත් හිටියේ නැහැ.
1: ඉන්නලා
0: ගණන් ගන්නත් නැති.
1: මේ දවස්වල වැඩේ බලන්නකෝ ඉතින්. ට්‍රම්ප්ට
0: ට්‍රම්ප්ට කවුරුත් දැනේ කියන්නේ
1: ඉතින්. ගිවප්ත පාදෙයනේ.
0: ඔලෝ කියලා දෙන්න මිනිහෙන්නේ. සමහරු ඉන්නවා එහෙම හොඳ නැහැ නේ එහෙම කියනවා ගැන. සමහර ගායකයන්ට සමහර නළු නිළියන්ට සමහර පොලිටිෂන්ලට අඬ ගහලා දැන් ඇති නේද කියලා කියන්න කවුරුත් නැහැ හිටියත් ඒ කවුරු ගණක් ගන්නෙත් නැහැ. මොකද ඒ තරම් මේක එස්ටැබ්ලිෂ් වෙලා හරිදී Never give up.
1: Never give
0: up. සමහර දේවල් තියෙනවා සැන්ඩි අපි අතහැරලා දාන්න ඕනේ.
1: අනිවාර්යෙන්ම
0: කළා. උදාහරණයක් හැටියට අස්සයා මැරිලා අපි බලනවා අස්සයට අලුතෙන් ලාඩම් ගහලා
1: අස්සයට පණ ගන්න පුළුවන්ද
0: කියලා. අස්සයට පණ එයිද කියලා.
1: බෑ.
0: අස්සයාගේ කොණ්ඩ පීරලා බලනවා අස්සයට පණ එයිද කියලා.
1: බෑ.
0: අස්සයාට අලුත් සෑදලයක් ගෙඩල්ලා දාලා බලනවා අස්සයාට පණ එයිද කියලා. අස්සයා මැරිලා නම් අස්සයා මැරිලා. අන්න එතකොට ඔයා වැඩේ අතහැරලා දාන්න ඕනේ.
1: හරි.
0: මම මේ අනික් අතට මේක කියනවා නෙවෙයි ඈ. මොකද තමන් දෙයක් විශ්වාස කරනවා නම් ඒ වෙනුවෙන් තමන් මහන්සි වෙනවා නම් දිගටම මහන්සි වෙන්න අත් නොහැර. ඒක නියමයි. ජේම්ස් ඩයිසන් වගේ වෙන්න එහෙම කරනවා නම්. ජේම්ස් ඩයිසන්ට ඕන වුණා වැකියුම් ක්ලීනර් එකක් හදන්න බෑග් නැති.
1: හරි.
0: වැකියුම් ක්ලීනර් එකේ ගන්න දූවිලි ටික එකතු වෙනවානේ බෑග් එකකට.
1: යස්.
0: බෑග් එක නැති මෙතඩ් එකක්. බෑග් එක නැති මාදිලියක් එයාට හදන්න ඕන නේද? ඔයා දන්නවද සැන්ඩි? එයා ප්‍රොටෝටයිප් හදනවා 5126ක්. ඒ 5126ම ෆේල්. එකක්වත් හරි ගියේ නැහැ.
1: හරි.
0: හැබැයි එයා 5127 වෙනි ප්‍රොටෝටයිප් එකත් හදනවා.
1: ඊට පස්සේ
0: ඒක තමයි හරි ගියේ. ඒක වැඩ කළා. එකම දේ වෙනුවෙන් 5000 වතාවකට වැඩිය ෆේල් වෙලා. ඒ තරියනකම් මේ වැඩේ කරන්න අපි කියන්නේ මේ කොහොම දඩයක් තියෙන්න ඕනේ.
1: කොහොම ඒක තමයි ඒක තමයි.
0: කොහොම උණක් කොහොම කුලප්පුවක්
1: උණ කියලා කියනවනේ. දුම උණක්
0: නෙවෙයි. කොච්චර කුලප්පුවක් තියෙන්න ඕනේද? එහෙම වැඩක් පස්සෙන් එළවගෙන යන්න ඒක මාරයි. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ ඔය අසාර්ථක වෙලා අසාර්ථක වෙලා අසාර්ථක වෙලා එක වතාවක් සාර්ථක වුණාම දැන් ඉතින් හරි කියලා. ඔයා ඊට පස්සේ නැවත අසාර්ථක වෙන්න පුළුවන්. ඒ මොකද ඔය ජේම්ස් ඩයිසන් 5126 වතාවක් අසාර්ථක වෙලා බෑග්ලස් වැකියුම් ක්ලීනර් එකක් හදන්න අන්තිමේදී 5127 වෙනි වතාවේදී එයා මේක හදා ගන්නවා. ඊට පස්සේ එයාට ඕන වෙනවා දෙපැත්තට කැරකෙන වොෂින් මැෂින් එකක් හදන්න.
1: හරි.
0: හරි. ඒ කියන්නේ කොන්ට්‍රා රොටේටබල් වොෂින් මැෂින් එකක්. දෙපැත්තට කැරකෙන ඩ්‍රම්ස් දෙකක් තියෙනවා ඒක. දෙකම වැඩ කරනවා එකට. එහෙම වොෂින් මැෂින් එකක් හදන්න මිනිහා ඊට පස්සේ කල්පනා කළා. තාම ලෝකෙ හැම එකක් හදාගන්න බැරි වුණා.
1: බැරි වුණා.
0: හරි. ඒක ජේම්ස් ඩයිසන්ටත් බැරි වුණා. ජේම්ස් ඩයිසන්ට බැරි වෙච්ච හැටි බලන් ඉඳලා මං හිතන්නේ අනිත් අයත් ඒක එහෙම එකක් හදන එක අතහැරලා දැන්. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ සමහරලාට අපේ ජයග්‍රහණය කොහෙද තියෙන්නේ? එතෙන්ට වෙනකන් අපි කොච්චර දුරට මහන්සි වෙනවද? ඒ වගේම සමහර වෙලාවල් වලට Never give up කියලා කොච්චර කිව්වත් මේක හරියන්නේ නැහැ බං කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ගන්න ඕනේ.

0: කට්ටියටයි මේ පණිවිඩේ පෙරහර බලන්න යනකොට පිරිසිදු සිතින්න යන්නේ. ඉතින් අපි පෙරහර බලන්න ගියාට පස්සේ එතන අවට අපිරිසිදු කරන එකෙන් වැළකෙන්න ඕනේ නේද? අපි පහුගිය දවස්වලත් පෙරහර වීථි සංචාරය කරාට පස්සේ අපි දකින දෙයක් තමයි තැන් තැන්වල පොලිතින් කුණු අනම් මනම් ගොඩාක් නොයෙක් දේවල් මහනුවරට එකතු වෙලා තියෙනවා. ඉතින් එහෙම කරන්න එපා. තම තමන්ගේ කුණු ටික තම තමන්ම ගෙදර අරන් යන්න පුළුවන් තරම් උත්සාහ කරන්න කියන එක ඔබට මතක් කරනවා. වගේම දැන් මේ පෙරහැර නැරඹීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ශාරීරික වගේම මානසික සුවපත්භාවය උදෙසාම ඔන්න සෞඛ්‍ය හා ඖෂධ සේවා සැපීමට පරිසරයයි ජීවිතයයි වැඩසටහන මගින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් මේකට ශ්‍රී දළදා මාලිකාව, මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, ඊට පස්සේ මහනුවර MOH එක, ඊට පස්සේ PHI කාර්යාලය සහ Voice of Asia මාධ්‍ය ජාලය කියන්නේ සියත FM සහ සියත TV අපි එකතු වෙලා ඉන්න. ඒ නිසා ඔබත් අනිවාර්යයෙන්ම ඔබ මහනුවර දළදා මාලිගාවේ දළදා පෙරහැර බලන්න යනවා නම් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න සහ පුළුවන් තරම් පිරිසුදු මහනුවරක් තියලා පහු අපි තමන්ගේ ගෙදර බලායමු කියන එක අපි ඔබට මතක් කරනවා. රයිට්, දැන් වෙලාවත් මතක් කරන්න හවස 5:37.
1: අද ගැස්මට සියත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
3: මට උන වගේ සේන
2: ලිං පස් පංගුව බමු.
3: සෑහෙන වෙලාවක් යයිනේ.
2: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
3: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි.
4: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: කොහොමතරයි? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පේ.
11: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පිරිස් e-mobility වෙත.
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. සිව් කොනම යාකරන කොට්ටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න future lifestyle apartments. කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහරගම නගරයට විනාඩි 10යි. මිලියන 50 සිට ආරම්භන apartments. මූලික ගෙවීම මිලියන 9යි. මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම්. දැන්ම prime group අමතන්න 13.22. මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
14: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීතා, හදවත් දිනු හිතවත්කම.
15: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගේ අගෝස්තු 20 දක්වා විවෘතයි.
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.

0: සමහර මිනිස්සු ඉන්නවා මකලෝ never give up කියලා. කේක බිස්නස් පටන් ගන්නවා, කේක දේවල් පටන් ගන්නවා, කොහොමහරි මම දියුණු වෙනවා කියලා පටන් ගන්නවා, මම අත්තරින්නේ නැහැ කියලා පටන් ගන්නවා. හැබැයි මේ විදිය සිස්ටම් එක කරන විදිය දන්නේ නැතු ෆේල් වෙනවා.
1: උණ විතරක් තිබිලා බෑ සාර්ථක වෙන්න.
0: හරි,
1: ඒ කියන්නේ හිතන්නකෝ එහෙම මොකක් හරි ටාගට් එකක් තියාගෙන ඒ ටාගට් එකට යන්න වෙන ගොන් වැඩක්
0: කරනවා.
1: දැන් හරියන්නේ නැහැ වැඩේ. ෆේල් වෙනවා. නෑ මම මේ කොහොම හරි කරනවා කියලා අර ගොන් වැඩේම ආයි කරනවා. ආයි ෆේල් වෙනවා. ඒ ගොන් වැඩේම ආයි
0: කරනවා.
1: ආයි ෆේල් වෙනවා. ඒ ගොන් වැඩේම ආයි කරනවා. ආයි ෆේල්.
0: හරියන්නේ
1: නෑ. ඒ ගොන් වැඩේම
0: හරියන්නේ නෑ.
1: එකම ගොන් වැඩේ සිය පාරක් කළා කියලා ඒකෙන් සාර්ථකත්වයට ළඟා වෙන්නේ නැහැ. අපිට සාර්ථක වීමේ ඌමනාව විතරක්ම තිබිලා අපිව සාර්ථකත්වයට තල්ලු වෙන්නේ
0: නැහැ.
1: අපි ඒක හරියට කරන්නේ කොහොමද කියලා දැන ඉගෙන ගන්න ඕනේ.
0: අනිවාර්යයෙන්.
1: අන්න ඒකට කියන්නේ දැන ඉගෙනගත්කම තමයි ලෝකෙම වත්කම කියලා. සමහරලාට අපිට තියෙන වත්කමට වඩා වටිනවා අපේ දැන ඉගෙනගත්කම. නැත්තම් වත්කමත් හැඳි ගෑවිලා
0: යනවා.
1: ඒකයි අපි මේ දවස් ගානක් තිස්සේ ඉඳන් කියන්නේ ආචාර්ය රොෂාන් ප්‍රනාන්දුගේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට එකතු වෙන්න කියලා. මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් ආයතනය තමයි මේක මෙහෙවන්නේ. අගෝස්තු මාසෙ 30 වෙනිදා පටන් ගන්නවා කෝස් එක. ඇත්තට මේක මේ නිකන් අහසින් වැටෙන කෝස් එකක් නෙවෙයි. මේක දැන්ට මේ වෙනකොට බැච් 22ක් සාර්ථකව නිමා කරලා තියෙනවා.
0: ඒතර මේ 23 වෙනි බැච් එක.
1: 23 වෙනි බැච් එකට තමයි ඔයා මේ ඇතුල් වෙන්න හදන්නේ. ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු කියන්නේ මේ ක්ෂේත්‍රයේ සෑහෙන කාලයක් තිස්සේ නමක් තියාගෙන ඉන්න එක්කෙනෙක්. එයාගේ වෙල්ත් මැනේජ්මන්ට් උගන්නන YouTube channel එක සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. එයාගේ TikTok channel එක සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. එහෙනම් එයා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මේ ක්ෂේත්‍රයේ එයා ලොකු වැඩ කොටසක් කරලා තියෙන කෙනෙක් බව. ඉතින් බය නැතුව එකතු වෙන්න ආචාර්ය රොෂාන් ප්‍රනාන්දුගේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට. මම දෙන්නම් ඔයාලට ලීඩ් එකක්. මෙන්න මේ නම්බරය ලියාගන්න. 077 11 77 465. 077 11 77 465. මේකට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්නත් පුළුවන්. නැත්තම් කෝල් එකක් දීලා බලන්න. වැඩි විස්තර අරගන්න මුදල් කල්පනාකරණයේ කොටස්වලඳපල ආයෝජනය, දේපල ආයෝජනය, රන් ආයෝජනය, ව්‍යවසායකත්වය, ඔන්ලයින් ආදාය මාර්ග වගේ ප්‍රායෝගික පාඩම් රසක් එක්ක ඔයාට මූල්‍ය කල්පනාකරණය එතනින් ඉගෙන ගන්න පුළුවන්.
0: රයිට්. අපි දැන් මූල්‍ය කල්පනාකරණය ඉගෙන ගත්තා. දැන් යනවා අපි වාහනයක් ගන්න වැඩේ බලන්න. කොයි පැත්තටද යන්න ඕනේ?
1: කොයි පැත්තට යන්නද?
0: කනේ මාලබේ පැත්තට යන්න ඕනේ.
1: මාලබේ පැත්තට යන්න.
0: මාලබේ තියෙන පුංචි කාර් නිවස වාහන 400ක් විතර එතන තියෙනවා. එතන තියෙන හොඳ වාහන. දැන් අපිට රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න ඕන නම් ඒත් යන්න. ඔබ මාලබේ පුංචි කාර් නිවසට රෙජිස්ටර් නොකරපු වාහනයක් ගන්න ඕන නම් ඒත් යන්න. මාලබේ පුංචි කාර් නිවසට ඒගොල්ලෝ මේ දවස්වල අලුතෙන් ඉලෙක්ට්‍රික් වාහන ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒවත් ඔබට එක එක රේන්ජ් එක ඒවා තියෙනවා. ඉතින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යනකොට විශේෂයෙන් අපිට බලන්න ඕන දේවල් ටිකක් තියෙනවානේ. මේ ලියකිවිලි ප්‍රශ්න තියෙනවද මේ වාහනේ? ඊට පස්සේ මේ වාහනේ ඇක්සිඩන්ට් වෙලාද? මේ වාහනේ චැසිය ප්‍රශ්න තියෙනවද? ඔය වගේ එකී මෙකී නුගේ ගොඩාක් දේවල් තියෙනවා රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යනකොට අපිට බලන්න. හැබැයි මාලබේ පුංචි කාර් නිවසට ගියොත් ඒගොල්ලෝ මූලික තත්ත්ව පරීක්ෂාවක් අපි ඉස්සරහම කරලා තමයි වාහනේ කස්ටමර් අතට දෙන්නේ. ඒගොල්ලන්ගේ තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක්. හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සනවා, වාහනේ හොඳට චෙක් කරනවා. මෙන්න බලන්න, මෙන්න වාහනේ හොඳයි කියලා ඔන්න අරගෙන යන්න පුළුවන් මාලබේ පුංචි කාර් නිවසේ වාහනේ.
1: මෙන්න බලන්න, සත්‍ය බොහොම කටකරයි. ඉතින් මාලබේ පුංචි කාර් නිවසට ගිහිල්ලා ඔයාලගේ වාහනය ගන්න හරි විශ්වාසයෙන් හරි වාහනේ තෝරලා ගන්න පුළුවන්. ඇඩ්‍රස් එක මතක් කරන්න. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාලබේ.

0: Padang.
1: Selin de pas Sandy.
2: Selin ne makala mama.
1: Wetin de pas Sandy.
2: Wetin ne wedunath negidino.
1: Helawen de pas Sandy.
2: Me mokada?
1: Ha?
2: Helawen de pas.
1: Dena makere mokak hari api ek sthira adisthana ke inna kota helawen de pa kiyala hulagena. Eyyo. Ehema noselli innawa pilida. Selin de pa. Atarin de pa. Jandoni israhatama. Waata kiyanna Colonel Sanders, Colonel Harland Sanders, yav mani thanne unga dine danno he akuruthune chicken recipe.
2: Oh
1: Sanders gene. Sanders pension giilla avurdu 65 edi tamai me chicken recipe ge kolla paule sampradayika waapu chicken recipe ekak eya eka thawa tikak develop karala eyaage meka khadaagena meka food chain gaane aragena yanawa me wede karagat. ඔයා දන්නවද තැන් 1009කින් සෑන්ඩර්ස් රිජෙක්ට් කළා.
2: හරි.
1: මේ මොකද්ද මේ කියලා ඒ චිකන් රෙසිපි එක කවුරුත් ගත්තේ නැහැ. තැන් 1009කින් රිජෙක්ට් වුණාට පස්සෙත් සෑන්ඩර්ස්ට පුළුවන් වුණා එයාගේ රෙසිපි එක ලෝකේ ජනප්‍රියම චිකන් බ්‍රෑන්ඩ් එක බවට පත් කරන්න. ඒක ඉතින් ඒක يعني සෙල්ලම් වැඩක් නෙවෙයි. එච්චර වැඩක එල්ලිලා ඉන්නවා කියන්නේ.
2: Never give up.
1: ඔව්. ස්ටීවන් කිං ලෝක ප්‍රසිද්ධ ලේඛකයා ඉට් එහෙම ලියපු හාදයක්. එයා එයාගේ පළවෙනි පොත ලියාගෙන පබ්ලිෂර්ස්ලා 30 දෙනෙක් ගාවින් රිජෙක්ට්
2: වෙනවා.
1: පබ්ලිෂර්ස්ලා 30 දෙනෙක් පොත හරවල එවනවා. මේක ප්‍රින්ට් කරලා වැඩක් නැහැ. මේවා පොත්ද කියලා 30 දෙනෙක් හරවල එවනවා.
2: හරි.
1: මිනිහට තද වෙලා අන්තිමට මැනුස්ක්‍රිප්ට් එක විසිකරනවා කුණුබක්කියට. අත්පිටපත කුණුබක්කියට විසිකරලා දාලා වැඩේ අල්ලලා දාට. අන්න එයා ගිවප් කළා එක තැනකදී ආතෑරියම්. එයා ආතෑරියම එයාගේ වයිෆ් ආපහු මේ කුණුබක්කේ තිබිච්ච අත්පිටපත අරගෙන ඇවිල්ලා ආපහු ස්ටීවන් කිංව ධෛර්යමත් කරනවා නෑ මේ වැඩේ ඔයා කරන්න. අපි කොහොමහරි මේ පොතට පබ්ලිෂර් කෙනෙක් හොයාගමු.
2: හරි.
1: 31 වෙනියා කැමති වෙනවා වැඩේ කරන්න. එහෙම තමයි ස්ටීවන් කිං ලෝක ප්‍රසිද්ධ ස්ටීවන් කිංගේ පොත් ගණනාවක් එළියට ඇවිල්ලා තියෙනවා. කොපිස් මිලියන් ගණන් විකිරලා තියෙනවා. එයාගේ පොත් ගණනාවක් චිත්‍රපටියට
2: එළියට තියෙනවා.
1: ජෙනරේෂන් ගානක මිනිස්සු ස්ටීවන් කිං කිව්වහම එයාව දන්නවා. ඉතින් ආයතෙන්ට ආවේ කොහොමද?
2: එයා
1: මගදී අතෑරියා නම් සමහර විට ඊට පස්සේ එයාට පුළුවන් අතේ පයේ රස්සාවක් කරගෙන ජීවත් වෙයි. සමහර විට එයා තව මොකක් හරි පැත්තකින් සාර්ථකත්වයේ ළඟා කරගන්නත් ඉඩ තිබුණා. හැබැයි එයා ආස වැඩි. එයා අතාරින්න නැතුව දිගටම එල්ලිලා හිටියේ හින්දා එයාට පුළුවන් වුණා ලෝකේ නම ගිය පොරක් වෙන්න.
2: අන්න එහෙමයි අතාරින්න නැතුව ඉන්නේ නේ.
3: හද ගැස්මට සියත ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියතෝ පොකට් මනී.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
8: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300යේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash App හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25%ක අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
9: මතකද සිංගල් බිග් බොනන්සා. 60%ක් ඩිස්කවුන්ට් අරගෙන මේ අවුරුද්දේ තාවා.
0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
10: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400 එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
12: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
11: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම. මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 076-8233-444.
13: බැංකු වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රී විල් එකක් ගන්නවා නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 සියමතන්න වසර 23ක නොබිඳුණු විශ්වාසය.
14: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
15: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
14: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්.එම්.ජී. තේකබඩුවල ලස්සන.
16: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
14: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
17: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
18: 98.4 පැල් මඩුල්ලට.
19: දැන් වෙලාව 6:06.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: විසිදක පාර්ලිමේන්තුවට නීතිීක්ෂ සංගම ඇතුළු පාර්ශව කිහිපයකින් පෙත්සම් කෙහෙලිය ටැප රාජිතගේ සොහිරාත්තරංගුවට ශ්‍රී ලංකාවට 372 ඉලක්කයක්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: 라당.
1: 하버스 하야 පහුන නේද?
2: ඔව් මකල.
1: අපිට තව වැඩි වෙලාවක් නැහැ.
2: මේ කල්ලන් ඉන්න වෙනවා.
1: මොකද්ද?
2: ටයිම් එක පොඩක් අපි අල්ලන් යමු ඉතින්.
1: මම දුකෙන් වගේ කියන්නේ. ඒක දඩුවක් දීලා වගේ. මේක ඉතින් අල්ලන් ඉන්න වෙනවා. අයියෝ. මං කියන්න හදන්නේ ජැක් මා ගැන. ජැක් මා කියලා කියන්නේ ජැක් මාව දන්නවා මම
2: හිතන්නේ.
1: දන්නවා. අලිබබා සමූහය ජැක් මාගේ ලෝකේ පුරාම ප්‍රචලිත වෙච්ච ඩෙලිවරි සර්විස් එකක්. ඒ මට්ටමට හදනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ අරුණහම සාමාන්‍යයෙන් ජැක් මා ලෝකේ ලොකුම සල්ලිකාරයෝ සහ ලෝකේ ඉනෝවේටර්ස්ලා ඉන්නේ. ලෝකේ අලුත් දේවල් කරමින් මේ වැඩේ නිකන් ඉස්සරහට තල්ලු කරනවා වගේ පේන ව්‍යවසායකයෝ සෙට් එකක් අරගෙන බැලුවොත් එහෙම ඒ ගොඩ ඇතුලේ ජැක් මාත්
2: ඉන්නවා.
1: එහෙම හදේ. ඔයාලට කියන්නේ ජැක් මා යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක්සෑම් එක ෆේල්
2: වෙනවා.
1: හරි. ඒ ෆේල් වෙලා ආයි නැවත විභාගෙ ලියලා තමයි ඒකට ඇතුල්
2: වෙන්නේ.
1: ඊට පස්සේ යුනිවර්සිටි එකෙන් එලියට ඇවිල්ලා කම්පනිස් ගණනාවක් එයාව රිජෙක්ට් කරනවා.
2: හරි.
1: ඉන්ටර්විව්ස් වලට එහෙම ගියාම එයා ඉන්ටර්විව්ස් ෆේල් වෙනවා. කොටිම්ම එක වතාවක KFC එකේ තිබිච්ච ඉන්ටර්විව් එකකට ජැක් මාගේ ලෙවල් එකේ ඒතකොට ජැක් මා මෙච්චර ලොකු මිනිස්සු නෙවෙයි. හැබැයි එයාගේ අධ්‍යාපන සුදුසුකම් අරමවත් එක්ක මේ රස්සාවට ඇප්ලයි කළාම 24 දෙනෙක් ඇප්ලයි කරනවා මේක. හරි. ඒ ජොබ් එකට 24 දෙනෙක් ඇප්ලයි කරලා වාඩ කියන්න සැන්ඩි 23 දෙනෙක් ඉන්ටර්විව් පාස් වෙනවා. එක්කෙනයි ඉන්ටර්විව් ෆේල් වෙන්නේ.
2: ඒ
1: ජැක් මා. හරි. එහෙම වෙලත් මිනිහා ආපහු අත ඇරලා දාලා මම වැරන්නේ කියලා හැරිලා යන්න නැතුව නෑ මං මේ පාරේ කොහොම හරි යනවා. මං කොහොම හරි මම යන්න කැමති ටාගට් එකට යනවා කියලා මිනිහා මහන්සි වෙලා වැඩ
2: කරනවා.
1: වැඩ කරලා මිනිහා අද ඉන්න තැනට එනවා. ඔයා දන්නවද රම්බෝ?
2: රම්බෝ.
1: රම්බෝ කියලා දන්නවනේ? රම්බෝ කියලා චිත්‍රපටි වගේක් එහෙම ගැන අහලා ඇති. සිල්වෙස්ටර් ස්ටැලෝන් රම්බෝ ස්ක්‍රිප්ට් එකට කලින් චිත්‍රපටි පිටපත් ලියනවා 30ක්.
2: ආ ඒකට කලින්.
1: ඔව්. ඒ 30ම ප්‍රොඩියුසර්ස්ලා විසින් ප්‍රතික්ෂේප කරනවා. මේවා වැඩන්නේ මේවා චිත්‍රපටිද? මේවා කරලා කොහෙද සල්ලි අම්ම කරන්නේ? මේවා බලන්න මිනිස්සු එන්නේ නැහැ කියලා මිනිහාගේ චිත්‍රපටි කතා 30ම රිජෙක්ට් වෙනවා. ඒත් මිනිහා වැඩේ අතාරින්නේ. 31 වෙනි තිරපිටපත තමයි රොකි. ඒක ප්‍රොඩියුස් කරන්න ස්ටුඩියෝ එකක් බාර ගන්නවා. ෆිල්ම් කම්පැනි එකක් රයිට් මේක මරු මේක කරමු කියලා බාර ගන්නවා. බාර අරගෙනත් ඒ කම්පැනි එකෙන් කියනවා හැබැයි මේ රොකිගේ කැරක්ටර් එක ඔයා රඟපාන්න එපා
2: කියලා. ඔව්.
1: හරි. එතකොට සිල්වෙස්ටර් ස්ටලෝන් මොකද දන්නවද කරන්නේ?
2: මේ
1: 35ක් ෆේල් වෙලා 31 වෙනි චිත්‍රපටි පිටපත යාන්තම් ඒක කරන්න ප්‍රොඩියුසර් කෙනෙක් හම්බුණා. මට චරිත රඟපාන්න දෙන්න නැත්නම් තමුසේ බම්බු ගහ ගන්නවා කියලා මම පිටපතක් තරහා යාවි. ගිහිල්ලා පස්සේ කාලෙක වෙන ප්‍රොඩියුසර් කෙනෙක් රොකි චිත්‍රපටිය ප්‍රොඩියුස් කරනවා. ස්ටැලෝන් සිල්වෙස්ටර් රොකිට රඟපානවා. එදා ඉඳන් මෙහාට කතාව ඉතිහාසයට අයිති. ලෝකෙ හැමෝම දන්නවා රොකි කියන්නේ කවුද? ලෝකෙ හැමෝම දන්නවා සිල්වෙස්ටර් ස්ටැලෝන් කියන්නේ කවුද කියලා. හැබැයි ලෝකෙ කවුරුත් අපි දන්නේ නැහැ සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ චිත්‍රපටි පිටපත් 30ක් රිජෙක්ට් කරපු ප්‍රොඩියුසර්ස්ලා කවුද කියලා.

0: London.
1: චිකාර් නිවස පැත්තේ එන්ඩ යන්ඩ ළමයි.
2: අපියම මාලබේ එහෙනම්.
1: මාලබේ ගිහිල්ල පුංචිකාර් නිවසට වාලව එක්කගෙන ගිහිල්ල.
2: හරි.
1: වාලව සූගාවන්ඩ යන්න.
2: ඇයි මොකද?
1: එතර ගිහාම නවීන පන්නේ.
2: හෝ?
1: ඉතා හොඳ තත්ත්වයේ. දැක්කාම ආස හිතෙන. පපු හෝස් ගාල යන.
2: ඇස්තික
1: ලොකු වෙන. හුස්ම නතර වෙන. වාහන් හාරසියක් උතරේදී හැම වෙලාවෙම තියෙනවා.
2: යස්.
1: ඒකෙන් මැරෙනවා කියන එකද වේ මං කිව්වේ. ගිහිල්ලේ වාහන් දිහා.
2: පත් කරන් පත්.
1: අනේ උඩ ගහලා ඉඳලා තමයි.
2: වාහන වාහන දෙන්නේ ඉච්චර වාහන දෝකිය. කොහෙද දෙන්නේ මාළුවේ පුංචි කාර්නිවසට කියලා හිතෙන්න පුළුවන් කාට හරිනේ.
1: අන්න එහෙම හිතලා ඊට පස්සේ පුංචි කාර්නිවස වටේම දුවලා දුවලා දුවලා අනේ මට මම මේ වාහනේට තසයි මම මේ වාහනේට තසයි මට අරකට තෝනේ මට මේකත් තෝනේ කියලා කොහොම හරි ඔයාගේ හිතේ දෙගිඩියාව තුරන් කරලා එක වාහනයකට ඔයාගේ හිත ලොක් කරගත්තම කියන්න පුංචි කාර්නිවසට මේ මට මේක තමයි ඕනේ. එතකොට ඒගොල්ලෝ ටක් ගාලා ඒ වාහනේ අයිතිකාරයව ආට කන්ටැක්ට් කරලා දෙනවා. එයාත් එක්ක ගණන් බිනුම් කතා කරගෙන ඉතාලම සාධාරණව ඉතාලම විනිවිද භාවයෙන් යුක්තව ආට වැඩේ ඉවර කරගන්න පුළුවන්. කොහොමත් ඉතින් පුංචි කාර්නිවසෙන් ගන්න වාහනේ විශ්වාසයේ තැබිය හැකි වාහනයක් කියලා. ඔයා දන්නවනේ.
2: අනිවාර්යයෙන්.
1: ඒගොල්ලෝ වාහනේ විකුණන්න තියන්නෙම හිතේ කහටක් නැතුව විශ්වාසයෙන් යුතුව පාරිභෝගිකයට විකුණන්න පුළුවන් නම් විතරයි. ඒ අරුණහම ඒගොල්ලෝ ළඟ ඉන්ෂුරන්ස් පහසුකම්, ලීසින් පහසුකම්, තක්සේරු පහසුකම් සහ ටීසා කිබුල බනිස් පහසුකම් ඔක්කොම එක්ස්පීරියන්ස් කරගෙන ඔයාගේ වාහන අවශ්‍යතාවය ටක්කට ඉටු කරගන්න යන්න මාළඹේ පුංචිකාර් නිවසට. පුංචිකාර් නිවස වාහන උද්‍යානය, පුංචිකාර් හන්දිය, පුංචිකාර් පාර, මාළඹේ.
2: දියුණු වෙන වැඩේ මං අතාරින්නේ නැහැ මකලෝ. මං කොහොම හරි පොහොසතෙක් වෙනවා. මං කොහොම හරි හොඳ බිස්නස් එකක් පටන් ගන්නවා. මට තියෙන දේවල් වලින් මට හම්බෙන සැලරි එකෙන් මම ගොඩ යනවා කියන අදිෂ්ඨානෙන් මම ඉන්නවා. මම ජීවිතේට ඒක අත්හරින්නේ නැහැ මකලෝ. ඒකේ එක පියවරක් තමයි මම වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකක් කරන එක. ඒ වගේම තමයි හොඳ කෝස් එකක් වෙන්නත් එපයි. ඔය හැම තැන් තැන්වලම තියෙනවා ඉතින් මේ වගේ කෝස්. හැබැයි අපිට වගකීමක් විශ්වාසයක් ඇතුව හොඳට ඉගෙන ගන්න හොඳ තැනක් තමයි මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් එකෙන් කරන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක. මොකද ඩොක්ටර් රොෂාන් ප්‍රනාන්දු තමයි මේක මෙහෙවන්නේ. ඉතින් ඔන්න අලුතෙන් මේගොල්ලන්ගේ 23 වෙනි බැච් එකට කට්ටිය බඳව ගන්නවා. අගෝස්තු 30 වෙනකන් ඔයාට පාඨමාලාවට රෙජිස්ටර් වීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී මුදල් කලමනාකරණය, කොටස් වෙළඳපොළ ආයෝජනය, දේපළ ආයෝජනය, රන් ආයෝජනය, ඔන්ලයින් ආදායම් මාර්ග, මේ වගේ පාඩම් 106කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉගෙන ගන්න අවස්ථාව දෙන අනිතික ඒගොල්ලෝ කියන ලෝකේ ඕනම තැනකින්දන් ඉගෙන ගන්න පුළුවන්. ඔන්ලයින් තමයි ඉගෙන ගන්න තියෙන නිසා පස්සෙත් අපිට පාඩම් බලා ගන්නත් පුළුවන් කියලා ඒගොල්ලෝ කියන. ඉතින් වැඩි විස්තර සඳහා ඔන්න යා කියනවා මෙන්න මේ නම් එකට ඉන්ෆෝ කියලා මැසේජ් එකක් දාන්න කියලා. 077711 77465 ආයෙත් නම් එක මතක් කරන්න. 077711 77465.
3: හද ගැස්මට සියත
4: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
5: LB රන් අය තමයි මගේ හයි.
6: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට, ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
7: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමග. සේවාවකින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දිනසියය දෙසිය සහ තුන්සියය ස්ථාවර තැන්පතු සඳහා සියයට එකොළහක් දක්වා ඉහළ පොලියක්. ඒවගේම කුම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා සියයට 0.25% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
0: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දේමනා රස විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත් කම.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718-492-492 0.718-392-477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
10: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්.
11: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන්න 0.115-880-400. LOLC රන් සවි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
12: උතරයේ පෙරලි කරන NLB Mega Power. දැවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට Super Remote රතයක්. දිනන ලොකුම Super Tag දෙන එකම උතරයේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
13: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරා.
4: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
15: මං ඉතින් LB රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
5: LB රන් අය තමයි මගේ හයිය.
6: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ
3: ළඟ 98.2 98.7.

0: ัง
1: right අපි යන්නයි මේ ලෑස්ති වෙන්නේ
2: yes
1: අද world never give up day
2: ත්‍යාත නොහැරීම ගැන තමයි අද කතා කළේ
1: තමයි අපි කතා කළේ කොහොමද පසුබසින් නැතුව උත්සාහය අතහරින් නැතුව තමන්ගේ ඉලක්කය කරා යන්නේ කියලා දැන් අන්තිමට කියන්න බරු කතාවක් තියෙනවා මිනිස්සු හඳට ගියානේ 1969 නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු කණ්ඩායම
2: හඳට ගියා
1: සඳ මත පා තැබුවා ඔයා දන්නවද නීල් ආම්ස්ට්‍රෝන් එයාගේ ට්‍රේනින් එකේදී දැන් මේ මූන් ලෑන්ඩින් එකට කියන්නේ හඳට යන්න අභ්‍යවකාශ ගාමීන් ගගනගාමීන් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක යනවා
2: ඒ
1: ප්‍රෝග්‍රෑම් එක ඇසුරෙන් තමයි ඉතින් කාවද උඩ යවන්නේ කියන එක තෝරගන්න ඒ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක අතරේදී ඔය හඳට ගිහිල්ලා කියන්නේ මූන් ලෑන්ඩින් එකට පාවිච්චි කරන රෝවර් එක අන්න ඒක පදින්න පුරුදු වෙනවා දැන් ඈ කවුද මේ
2: නීල්
1: ආම්ස්ට්‍රෝන් හරි එයා ඒ රිසර්ච් වෙහිකල් එක ලූනා ලෑන්ඩින් රිසර්ච් වෙහිකල් එක හප්ප ගන්නවා මේ මිනිහා
2: ඒ මොකද
1: ඒ ප්‍රැක්ටිස් එකේදී කියන්නේ ට්‍රේනින් වලදී
2: හා
1: හා මිනිහා ඒක හප්ප ගන්නවා හැබැයි මිනිහා අතාරිනවද
2: නෑ
1: මිනිහා අන්තිමට හඳට යන රොකට් එකේ කමාන්ඩර් වෙලා තමයි
2: මිනිහා
1: යන්නේ අනික දැන් නාසා එක මේ වැඩේ අතේරියද හඳට යන්නේ ඇපලෝ 11 සමහරු හිතන්නේ අර ඉරි කෑලි දෙකක් තිබුණාම ඒ රෝම ඉලක්කමේ ඇපලෝ 2 කියලා. නෑ ඒ ඇපලෝ 11. එතකොට ඉස්සෙල්ලාම ඒගොල්ලෝ හැදුවේ ඇපලෝ 11ද?
2: නෑ.
1: ඉස්සෙල්ලාම හැදුවේ ඇපලෝ 1. එතන ඉඳන් එක එක ඒවා හදලා අන්තිමට ඇපලෝ 11ට පුළුවන් වුණා 1969 දී හඳට මිනිස්සුන්ව අරගෙන යන්න. ඉතින් අපිට එහෙම ඉතිහාසයක් තියෙනවා. අත නොහැර මේවා එකකට හම්බෙන් හරි ගියව නෙවෙයි
2: අපිට උදාහරණ තියෙනවා ඉතිහාසය දිහා
1: බැලුවම අපි මේ අද කියපු කතා එකක්වත් අහඹු ලෙස හරි ගියව නෙවෙයි එහෙම හරි ගිය ඒවත් තියෙනවා අහඹු ලෙස සාර්ථකත්වයට පත්වෙච්ච මිනිස්සුත් ඉන්නවා හැබැයි අපි දිගින් දිගටම හරි ටාගට් එකක් තියාගෙන හරි වැඩපිළිවෙලක් තියාගෙන අපේ උත්සාහය අත නොහැර ඉන්නව නම් ඕනම කෙනෙකුට තමන් බලාපොරොත්තු වෙන මට්ටමටම නැතත් ඊට මෙහැයින් හෝ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් ඒ වගේම ඒ ගමම්ම
2: අපි
1: මතක් කරනවා තව කියවණක්
2: හරි
1: තාම වඩන කියවණක් බැරි දේ පුළුවන් ද දත්මිටි කෑවාට කියලා කියවණක්
2: තියෙනවා
1: අපි මේවා බැලන්ස් එකේ ගන්න ඕනේ
2: නේද අනිවාර්යෙන්
1: අපි උත්සාහය අත්හරින්නත් ඕන හැබැයි
2: බැරි දේ
1: පුළුවන් ද දත්මිටි කෑවාට කියලාත්
2: හිතන්න ඕනේ
1: දැනගෙන ඉන්න ඕනේ
2: අනිවාර්යෙන්
1: එහෙනම් අදට යමු අපි
2: හෙට එනවා
1: නැතොයිද හෙට එනවනේ
2: මම සන්නී
1: මේ චාලි මම මකනෝ

0: පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: විසි දෙක පාර්ලිමේන්තුවට නීතිච්ච සංගම ඇතුළු පාර්ශ්ව කිහිපයකින් පෙත්සම්. කෙහෙලියට ඇප රාජිතගේ සොහුරා අත්තරංගුවට පළමු කුමල් පෙරහර සඳහා සියල්ල සූදානම්.
0: දේශීය සියත ලෝකල් නිවුස් ඔන් සියත අනුග්‍රහය
2: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: විසිදෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා පනත් කැටුම් පත ඉදිරිපත් කළා. නව සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. පනත් කෙටුම් පත රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කෙරුණා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අවස්ථාව හිමිවනු ඇති. අද සිට දින 14ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවනු ඇති. එම පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විමර්ශනය කර දින 21ක් තුළ තීරණය කතානායකවරයා වෙත දැනුම් දීමට නියමිතයි. අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පත පළමුවර කියවීම සඳහාද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉන් මහාධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු සෙසු සියලු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමට යෝජිතයි. 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධී කාල බෝම්බයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ප්‍රශ්නයක් යොමු කරමින්.
5: හරියට මද වගේ දවසක අවුරුදු 39කට පෙර මේ පාර්ලිමේන්තු ඇතුලේ බෝම්බ ගැහුවා. දැන් අද මන් දකිනවා මේ න්‍යාය පත්‍රයේ තියෙනවා මේ 22 සංශෝධනය දැන් ඉදිරිපත් කරනවා කියලා. ඒකත් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධ කාල බෝම්බයක්. ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කළ ලිපියෙන් පෙන්වා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව මහජන විශ්වාසයේ රඳා පවතින්නේ අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය මත පමණක් නොව එය කිසිදු සැකයකින් තොරව මහජනතාව හමුවේ විද්‍යා මානවීම බවත් ඒ මත බවත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම මගින් එම ස්වාධීනත්වයම මුලිනුපුටා දැමීමට හේතු විය හැකි බවත් මං කෙලින්ම ඔබතුමාගෙන් අහන්න කැමති. රජය මේ අදහසට එකඟ වන්නේද? මේ අදහස් කරන සංශෝධනය හරහා ප්‍රතිලාභ ලබන විනිසුරුවන් විසින්ම මෙම සංශෝධනයේ ව්‍යවස්ථානුකූල භාවය තීරණය කිරීමට සිදුවීමේදී ඒ තුළ බැඳියාවේ ගැටුමක් conflict of interest එකක් ඇතිවීමේ අවදානමක් මතුවෙනවා නේද? මෙරට අධිකරණ විනිශ්චයකරුවන්ගේ වයස දීර්ඝ කිරීම මගින් නඩු කටයුතු ඉක්මන් කිරීම සිදුවේ යන්න රජයේ ස්ථාවරය.
1: මහනා හිමිවරුන්ට වැරදි තොරතුරු ලබා දී තිබූ බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ.
6: සවස්ත එකතුව 165256යි පවතින සියලු නඩු 2012/31 වෙන විට උන්වහන්සේලාට අවබෝධයක් තිබුණේ නැහැ මෙය සියලුම විනිශ්චයකාරවරුන්ගේ වයස් වැඩි කිරීමක් සිදුවන බව. ඒ කියන්නේ ඔවුන්ටත් කවුරු හරි ගිහිල්ලා වැරදි තොරතුරු දීලා තිබ්බා. දුන්නේ කවුද කියන අපි පොඩ්ඩක් හොයලා බලන්නට ඕන. බාගට තොරතුරු දීපුවම උන්වහන්සේලාටත් මතයක් ගන්න වෙන්නේ වැරදි විදිහට තමයි. කරුණු පැහැදිලි කරගෙන පසුව උන්වහන්සේලා මා වෙත දන්වා සිටියේ රටේ ජනතාවට සුදුසු අවශ්‍ය දෙයක් කිරීම සඳහා ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බවත් ඒ සඳහා ආශිර්වාද කරන බවත්. ජාතීන්ගේ විනිසුරුවන්ගේ ස්වාධීනත පිළිබඳ විශේෂ දූත නිලධාරියා විසින් එවන ලිපියක් මා වෙත ලැබී ඇති අතර එහි ඇති අන්තර්ගතය අනුවද ඔවුන් සතුව වඩාත් නිවැරදි තොරතුරු පවතින්නේ දැයි සැකයක් මතුවෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම විශේෂ දූත නිලධාරියා වෙත අදාළ සියලුම කරුණු දැක්වීමට කටයුතු කරන අතර එම නිලධාරියාට ලැබීමට සලස්වනු ඇත. ඒක මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුද්ගලික නඩු කටයුත්තක් නෙමෙයි. තමන්ගේ නඩුව තමන් අහනවා නෙමෙයි. ඒගොල්ලෝ තමයි කරන්න වෙන්නේ. මීට කලිනුත් නඩුකාරතුමන්ලට විරුද්ධව නඩුම සුප්‍රීම් කෝට් එකේ කොටු පිළ ඇති වෙන්න අහලා තියෙන නිසා ජනමත විචාරණයක් පවත්වන්නේද යන කාරණාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ඇත. විශ්වාවාස දීර්ඝ කිරීමෙන්ම පමණක් අධිකරණ පද්ධතියේ නඩු ඇසීම කාර්යක්ෂම වෙන්නේ යයි රජයේ ස්ථාවරය නොවේ.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන බවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව නොතිබූ බව විපක්ෂ නායකවරයා සඳහන් කළා. ඊට ප්‍රතිචාර දැක්වුවේ අධිකරණ මාත්‍ය හර්ෂණ නානයක්කාරයි.
5: ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා ඉදිරිපත් කරපු ලියුම විඩ්‍රෝ කරන්නට ඔබතුමාලගේ කරුණු පැහැදිලි කිරීම තුළ නිවැරදි භාවයක් සිදු වුණා නම් කිසිම නිවැරදි භාවයක් සිදු වෙලා නැහැ. ඒ ලියුම විඩ්‍රෝ කරගෙනත් නැහැ. ගරු අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම ක්‍රියාත්මක කරනවා. ඒ තුලින් මේ අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කරනවායි කියලා කොහෙද ඒ ප්‍රතිපත්ති මාලාවේ මොන පිටුවේද සඳහන් කරලා තිබෙන්නේ?
6: ඒතර ප්‍රතිපත්ති ප්‍රකාශයක එකින් එක ලියන්නේ නැහැ විස්සා සංසෝධන. එහෙම ලියන්න ගියොත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලයිබ්‍රරි 8ක විතර දාන්න තහදාන්න ඕන කොළ. එහෙම ලියන්නේ නැහැ ප්‍රතිපත්ති. ඔබතුමාලගේ පිටු 5ද 10ද තිබුණේ. අපි තමයි 73ක් තිබුණේ.
1: අධිකරණ මාත්‍යවරයා 22 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පෝරුව ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වුණා.
6: 22 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනයේ නැවතී පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි.
5: අද දවසේ ප්‍රජාතන්ත්‍රවාදී මලගම
7: ලංකාවේ නිවාස හදනවා කියලා ලංකා ඉතිහාසයේ වැඩිම නිවාස නාස්තිය කරපු පුද්ගලයා ඔයාවක අල්ලගෙන ඉන්න ඕන අවුරුදු ගාණක්. හරිද? ඒ නිසා හැබැයි දවසම ඉන්න ඕන කොහොකෝ දල්ලන් ඉන්නේ මේ. අන්න මනෝ කඩේෂන් මන්ත්‍රීතුමා එක ප්‍රතික්ෂේප කළා.
8: මෙම ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධන කිරුම්පතත් එකත් පනතක්. ඒකෙත් බලපෑම කුමක්ද කියලා විස්තර කරන්න ඕනේ. මේක හිස්. ඒ අඩුපාඩු හදන්න.
9: මේ අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමාගේ මුජිබර් මන්ත්‍රීතුමාගේ කොලේ පේන්නේ.
5: ඒතර come on honorable member can you please get on.
7: මේ පනත් කිරුම්පතේ සනාම් වෙන්න ඕනේ. මෙයා උනායින් පස්සේ වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරුන්ට සහ අනිත් අයට මේක බලපානවද නැද්ද කියලා. නැත්තම් මේක වෙන්නේ ඉතිහාසයේ බලපාන පරිදි මේ අපි පනත් සම්බන්ධයක් වෙන්නේ. ඒක කරන්න බෑ කරුවා ගණාවිද.
1: ආණ්ඩුව අධිකරණයට එල්ල කරන බලපෑම්වල ප්‍රතිඵල තවත් වසර කිහිපයකින් අත්විඳීමට සිදුවනු ඇති බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ.
8: අපි දැනන් හිටිය විදිහටම අධිකරණමැතිතුමා මේ වැඩේ දන්නේ නැහැ. මේ හැමදේම සිද්ධ වෙන්නේ පළවත්තේ මිසක් අධිකරණ අමාත්‍යංශය නෙවෙයි. අධිකරණ අමාත්‍යංශයේ ලේකම්තුමිය මේ කැබිනට් පත්‍රිකාව සඳුදා සම්මත වුණේ ඉරිඳා පත්‍රයට සිකුරාදා හවස කියනවා මම එහෙම දෙයක් දන්නේ නැහැ කියලා. දූරදර්ශන විනිශ්චයකාරවරුන්ගේ කාලය ඒක වැඩි කරනවා නම් ඒක අපි එකඟ වෙලා තියෙන ICCPR සම්මුතියේ 14 එකට පටහැනි. එදා මේ පාර්ලිමේන්තුවට ග්‍රනේඩ් ගැහුවා. ඒ ස්වාධීන අධිකරණයට අද ගහන මේ බෝම්බේ ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ තව අවුරුදු ගානකින් කියන එක අද මේ අත උස්සන්න යන රූකඩ වගේ වැඩ කරන ආණ්ඩුවේ මේ මන්ත්‍රීවරුන්
1: මේ නියෝජ්‍ය මාත්‍ය මහින්ද ජයසිංහ
10: දැන් උදේත් මෙතන නාඩගමක් නැටුවා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා විපක්ෂ නායක තුමාටත් එතුමගේ කණ්ඩායමටත්. අපි දන්නේ කවුද මේගොල්ලන්ට උපදෙස් දෙන්නේ කියලා. මම දැන් පෞගි දවස්වල නම් රනිල් ළඟ ගිහින් උපදෙස් ගන්නවා කියලා ඡායාරූප වලලා තිබුණා. අපි චිරාත් කාලයක් මේ විපක්ෂ නායක තුමා විපක්ෂයේ යෙහෙන් වැජබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දන්නේ මේ ප්‍රදර්ශනය කරේ එතුමා අර හදපු උණ්ඩු ගෙවල් ටිකක් තිබුණානේ. ඒ ගෙවල් වල ආකෘතියද දන්නේ ප්‍රදර්ශනය කරේ කියලා.
1: ආණ්ඩුව භයානක ගමනක නිරත වන බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සඳහන් කළේ.
11: දැන් මේ තමුනාසල උත්සාහ කරන්නේ මේ අධිකරණ ක්‍රියාදාමයේ ගමට ගෙනියන වැඩසටහනක් හදන්නද? ඒ නිසා අර සිරිපාල සෝමදාසර නඩුව අහන්නද හදන්නේ මේ? එහෙම වැඩ පිළිලුකුත් හදන්න හදනවද මේකේ? ඒ නිසා මතක තියාගන්න මේක ඉතාමත්ම භයානක ගමනකට ගෙනියන්නේ. හැබැයි ගිනිච්චට කමන්නේ. මතක තියාගන්න වරද්ද ගත්තොත් තමුනාසලට ගමේ නෙමෙයි රටේ නෙමෙයි කොතනකවත් ඉන්න හම්බෙන්නේ නැහැ.
1: විපක්ෂය පාර්ලිමේන්තුව තුළට විරෝධතා පෝරුව රැගෙන ආකාරය පිළිබඳ සොයාබැලිය යුතු බවයි සභානායක මාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ.
12: උදේවරුයේ මම දැක්කා විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීතුමාලා මේ බෝඩ් උස්සගෙන ඇවිල්ලා තියෙනවා. අපි දැනගන්න කැමතියි ඒක කොහොමද ගෙනාවේ කියලා. මම හිතනවා පාර්ලිමේන්තුවත් කල්පනා කරන්න ඕනේ කියලා ඒ නිලධාරීන්. දැන් රාජපක්ෂලා ඇතුළු පට්ට හොරු ටිකක් ඉන්නවා මෙතන. ඒතර ඒ හොරු දැන් හිරේට යමින් ඉන්නේ අධිකරණ ක්‍රියාවලියේ ඉන්නේ. එතකොට දැන් ඒකට විරුද්ධව සජිත් ප්‍රේමදාස පෙනී ඉන්නවා. ඒ හොරුත් එක්ක ලගිනවා. කිසිම අර ඉවවැරදිච්ච සත්තු වගේ. ඒ නිසා මම කියන්නේ අපි ළඟට එන්න කියන්න කොහොමද සයිට් කරන්න ඕනේ කියලා. ඔය යන ක්‍රමේ මලාට සමුපකාරයක් අද දිනා ගන්න හම්බෙන්නේ නැහැ.
1: විසිදවන ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ භණ්ඩාගාරික TMS පසිදු සිල්වා සහ එහි අතිරේක ලේකම් LI වාකිෂ්ඨ ආරච්චි විසින් එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කළා. පෙත්සම්කරුවන් කියා සිටියේ මහජන සුබසාධනය නීතිය ආධිපත්‍ය සුරකීම සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරකීමේ අරමුණින් නඩුකරය ඉදිරිපත් කළ බවයි. අධිකරණ සේවා සංගමය මහනායක හිමිවරුන් පොදුරාජ්‍ය මණ්ඩලය නීතිඥ සංගමය ජාත්‍යන්තර විනිසුරු සංගමය ඇතුළු දේශීය හා ජාත්‍යන්තර සංවිධාන පනත් කෙටුම් පතට විරෝධය පළ කර ඇති බවයි නීතිඥ සංගමය සඳහන් කළේ. එම සංගමය කියා සිටියේ 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධන කෙටුම් පත ආණ්ඩුක්‍රම විවස්ථාවේ 3 විවස්ථාව මගින් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍ය සමග ඍජුවම බලපෑමක් සිදු කරන බවයි. සංශෝධනය මගින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය, විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර මූලධර්ම ගණනාවක් උල්ලංඝනය වන බවත් පෙත්සමින් පෙන්වා දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් අසුන්ගෙන පනත් කෙටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ පරීක්ෂා කර තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සමින් ඉල්ලීමක් කළේ. යෝජිත පනත් කෙටුම් පතේ 2 සහ 3 වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මේ අතර 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධන කෙටුම් පතට එරෙහිව විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක ෆ්‍රී ලෝයර් සංවිධානය සර්වජන බලය ඇතුළු පාර්ශ්ව කිහිපයකින් පෙත්සම් ඉදිරිපත් වුණා. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා වන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී.
13: 1979 අංක 44 දාන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විදුවිධාන පනතෙහි පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය මත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත නමින් නව පනතක් හඳුන්වා දීම සඳහා 2026 8 10 දින පැවති අමාත්‍යම රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීලා තිබෙනවා. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ලැබූ පනත් කෙටුම්පත් සඳහා නීතිපති නිෂ්කාශ ලැබිලා තියෙනවා. එකී පනත් කෙටුම්පත රාජ්‍ය ගැසට් පත්‍රයේ පළ කරන්නත් ඉන් අනතුරුව අනුමැති සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නත් අධිකරණ සහ ජාතික
1: ශ්‍රී ලංකාවෙන් බැහැරට අනවසරයෙන් මුදල් මාරු කිරීම විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් ලෙස හඳුන්වා දිය හැකිවන පරිදි එම පනත සංශෝධනය කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ. අඩු ආදායම් ලාභී පවුල්වල විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට අදාළ මාසික දීමනාව ගෙවීම සඳහා ප්‍රතිපාදන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. 2026 වසර සඳහා වන අයවැය මකින් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා එක් සිසුවෙකුට රුපියල් 5000ක මාසික දීමනාවක් ලබා දීමට යෝජනා වුණා. ඒ සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 5530 දෙනෙක්.
13: 2026 ජනවාරි මාසයේදී
1: අමරිකා ඩොලර් බිලියන ගණනක මුදලක් නීති විරෝධීව ප්‍රේෂණය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනා පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
13: 2026 ජනවාරි මාසයේදී රේගු අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් FCID එකට කරන ලද පැමිණිල්ලක් මත පදනම් වෙලා විමර්ශන කටයුතු ආරම්භ කළා. ගිණුම් 210ක් සම්බන්ධයෙන් අනාවරණය කරගන්න අධිකරණ අවසර ලැබිලා තියෙනවා. ඒ සිදු කරන ලද විමර්ශනවලදී 2026/6/19 දින මීගමුවෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. ගිණුම් 89ක් මගින් මුදල් ප්‍රේෂණය කළ තිබෙනවා. අවස්ථා 10,151කදී රටේ මුදල් පිට කළ තියෙනවා. සමස්ත මුදලේ වටිනාකම රුපියල් බිලියන 74. එම විමර්ශනවල ප්‍රතිඵලයක් හැටියට තමයි පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් ඇතුළු විධායක නිලධාරීන් 4 දෙනෙක් අත්අඩංගුවටගෙන දැන් පරීක්ෂණ දියත් කරමින් පවතින්නේ. ඒතර මේ අයට මුදල් විශුද්ධිකරණ පනත යටතේ සහ දඬින් සංග්‍රහ යටතේ අධිකරණ කරුණු වාර්තා කළ පවතිනවා. ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් යටතේ මේ සිදු කළ තිබෙන්නේ මේ පුද්ගලයන් 4 දෙනා නම් මේ කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන්.
1: 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
13: අධිකරණයට මේ අවස්ථාවේ තිබෙන බලය තමයි මෙවැනි ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් නැත්නම් පනත් සංශෝධනයක් කවර බලයක් තුල කරන්න පුළුවන්ද කියන එක. පාර්ලිමේන්තුවේ 3/2 පමණක් කරන්න පුළුවන්ද? 3/2 අමතරව ජනමාචාරණයකට යා යුතු කියන එක. ඒක ව්‍යවස්ථානුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුව කරයි. ශ්‍රේෂ්ඨාධිකරණය එහෙම කිව්වොත් පාර්ලිමේන්තුව 3/2 වඩා ජනමාචාරණයක් අවශ්‍යයි කියලා ඒක කරන්න සිදු වෙනවා. ඒක තමයි සාමාන්‍ය මතය. අපිට කාටවත් අදහස් දක්වන්න පුළුවන්.
1: අල්ලස් කොමිසමත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල ඇපමත උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම විසින් රූපවාහිනී සංස්ථාවේ කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයන් 6 දෙනෙකු බදවා ගැනීමෙන් අලාභයක් සිදු කිරීම සැකකරුට එරෙහි එක් චෝදනාවක්. කොණ්ඩසාල උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ සඳගොළ සොරකම් කිරීමට අදාළ විමර්ශනය නිසි පරිදි සිදු නොකිරීම සඳහා බලපෑම් කළ බවටද කෙහෙලිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වුණා. මේ අතර රාජිත සේනාරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සොහිරු ලංකාධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මහිල් සේනාරත්න අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව මතයි. මේ අතර දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් සහ ඔහුගේ ඉන්ධන හලේ සේවකයා ඇපමත උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියම කළා. ඕමානයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන සමිත්පුර චතු නෙමෙත්තා රඳවාගෙන විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ල සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ටාශය සැකකරු පිළිබඳ විමර්ශන සිදු කරන බවයි. සමිත්පුර චතු නෙමෙත්තා අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ මෙරටින් පිටත්ව කිය පොලිස් කණ්ඩායමක් විසින් පුද්ගල ඝාතන අවි ආයුධ ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා ඔහුට එල්ල වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
14: 2024, 2025, 26 මේ වසර තුනෙම ජාත්‍යන්තර රතු නිවේදනය නිකුත් කරන ලද සැකකරුවන් 38 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට අපිට හැකියාව ලැබලා තිබෙනවා. මේ වන විට තවත් රතු නිවේදනය නිකුත් කරන ලද 110 දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර අපි සූදානම් කරලා තියෙනවා. අද අලුයම අපිට ඕමාන් රාජ්‍යයේ සිට තවත් එක් සැකකරුවෙක් අපිට ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වුණා. මොහු වයස අවුරුදු 28යි, මට්ටකොළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහු විශේෂයෙන් මනුෂ්‍ය ඝාතන සිදු කිරීම මනුෂ්‍ය ඝාතනයන් කිරීමට ආධාර අනුබල දීම, ඒ වගේම දරුණු ගණයේ අවි ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කරන සිටි අපරාධකාරයෙක් හැටියට තමයි අපි ඔහු සලකන්නේ. මේ වන විට ඔහු CCD එහෙම නැත්නම් කොළඹ අපරාධ විමර්ශන කොට්ටාශයට අපි බාර දීලා ඔහු පිළිබඳවත් ශේෂන් රඳවා ගැනීමේ නියෝග මත ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපි මෙහෙවනවා.
1: මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුබල් පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඇසල පෙරහර මංගල්‍යය වෙනුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. ඇසල පෙරහරට සමගාමීව නොදිරන කසල එක්රැස් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලබන්නේ මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්. පරිසර පවිත්‍රතාව පවත්වා ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ W.M. චමින්ද අබේරත්න සඳහන් කළේ.
15: විශේෂයෙන් පෙරහැර සමය තුළ කසල මෙට්‍රික් ටොන් 300ක ප්‍රමාණයක් එකතු වෙනවා. එයිනුත් මෙට්‍රික් ටොන් 30ක් පමණ ප්ලාස්ටික් හා පොලිතින්. ඒ කියන්නේ දළ වශයෙන් දවසකට මෙට්‍රික් ටොන් 3ක් පමණ ප්ලාස්ටික් පොලිතින් එකතු වෙනවා. අපේ අරමුණ තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව හා ඒකාබද්ධ වෙලා මේ දින 10 පුරාම ප්ලාස්ටික් බෝතල් එකතු කරන එක. සියත රූපවාහිනිය හා ගුවන් විදුලිය මේ සඳහා අපට පුළුල් ප්‍රචාරණ මාධ්‍යයක් ලබා දෙනවා. ඒ සම්බන්ධයෙන් සියත රූපවාහිනිය හා ගුවන් විදුලිය ස්තුතිවන්ත වෙනවා මෙවැනි ප්‍රජා සත්කාරයකට දායක වීම සම්බන්ධයෙන්.
1: ප්‍රවීණ ගීපද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත්ව තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 76ක්. 1950 වසරේ මැයි 22 උන්වහන්සේ ජන්මලාභය ලැබුවේ දෙනියාය රඹුකන ප්‍රදේශයේ. ලාදලු බෝපත් පිහිටක් නැති බුදුබණ කිව්වා නිරන්තරය ඇතුළු ගීත රැසක් උන්වහන්සේ රචනා කළ ගීත අතරට අයත්. ගීපද රචනා වෙනුවෙන් උන්වහන්සේට සමාන රැසක්ද හිමි වුණා. හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැරදි මතය නිවැරදි කරනු ඇති බව ඉරානය පවසනවා. එරට නියෝජ්‍ය විදේශ මාත්‍ය කසීම් ගරිබාබඩි මේ බව සඳහන් කළේ අමෙරිකා ජනාධිපතිවරයා ට්‍රුත් සමාජ මාධ්‍ය වේදිකාවට එක් කර තිබූ ඡායාරූපයක් පිළිබඳ ප්‍රතිචාර දක්වමින්. හෝමු සමුද්‍ර සන්ධිය අමෙරිකාවට අයත් නව භූමිය ලෙස එහි සඳහන් කර තිබුණා. ඉරාන විදේශ නියෝජ්‍යමාත්‍යවරයා පැවසුවේ හොමු සමුද්‍ර සන්ධිය පිළිබඳ ඇමරිකා ජනාධිපතිවරයාගේ මුලාව කඩිනමින් නිවැරදි කරනු ඇති බවයි. හොමු සමුද්‍ර සන්ධිය ඉරානය පාලනය පවතින බව එරට විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළා. එහි නියෝජ්‍ය අණදෙන නිලධාරියා සඳහන් කළේ සතුරා අසරණ තත්ත්වයකට පත්ව සිටින බවයි. සතුරාට ගතයුතු පියවර පිළිබඳ අවබෝධයක් නොමැති බවද ඔහු කියා සිටියා. හොමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඕමානය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ඉතා ආසන්න බව ඉරානය ඊයේ ප්‍රකාශ කළා. එම සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තනි තීරණ ගැනීමට ඉරානයට කිසිදු හැකියාවක් නොමැති බවයි ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිව්වන දිනය සඳහා නිමා කරන විට සිය දෙවන ඉනිම සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවි ලකුණු 84ක් ලබා සිටියා. නායක ධනංජය ද සිල්වා ලකුණු 31ක් සහ සොනල් දිනුෂ ලකුණු 25ක් නොදැවි ලබාගෙන සිටිනවා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 462ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා රැස් කළේ ලකුණු 284ක් පමණයි. ඉන්දිය කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 193ක් වාර්තා කළා. ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට දෙවන ඉනිමේදී හිමිව ඇති ඉලක්කය ලකුණු 372ක්. තරගය සියත ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකි. මේ අතර අද තරගයේ පන්දු රකිමින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක් වුණා. ඔහු වෙනුවට කණ්ඩායමට එක් කර ඇත්තේ පසිඳු සූර්ය බණ්ඩාරයි. යලි සිරස්තල 22 පාර්ලිමේන්තුවට නීතිජ්ජ සංගමය ඇතුළු පාර්ශව කිහිපයකින් පෙත්සම්. කෙහෙලියට ඇප රාජිතගේ සොහොයුරා තරංගුවට පළමු කුමාර පෙරහැර සඳහා සියල්ල සූදානම්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශක. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබරාත්‍රිය.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. September ඒ තමයි බුද්ධික ජයරත්න ඩිරෙක්ට් කරන අමුතුම කතාවක් තියෙන අලුත්ම ෆිල්ම් එක.
1: පිරිමින්ටත් ඇහුම්කන් දෙන්න.
2: බුද්ධික ෆිල්ම් එකේ නමෙන්ම කතාව පටන් ගමු.
3: ගොඩක් කට යහනා September කියන්නේ ඇයි කියලා ඒක අවුරුදු මාසයක් නිසා ඇත්තටම අපිට ඕන වුණා චිත්‍රපටියේ ගැන අන්තර්ජාතයේ කිසිසේත්ම සඳහන් නොවන අදහසකට නොහැකි විදිහේ නමක් චිත්‍රපටියට යොදන්න. ඒ වගේම චිත්‍රපටිය බලනකොට ඇතුලේ තියෙනවා September කියන හේතුව.
0: ඇයි පිරිමින්ටත් ඇහුම්කන් දෙන්න කියන්නේ?
3: ප්‍රශ්නේ අපි උත්තරයක් දෙනවා ගැහැණුන් සහ දරුවන් වෙනුවෙන් කියන එක. මොකද මේක මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්. අපි දකින්නේ පිරිමියා කියන්නේ ගොඩක් මස්කියුලර් ඇඟ පතලුයි හයිය කරක් කියන එක නේද? ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපි ඒගොල්ලෝ කියවක් ගන්න ඉච්චවක් එහෙම කරකනේ අපි සම්පූර්ණ වැරදි. මොකද හිට් කියන්නේ කාගේ කිච්චිද?
2: How's the film එක act කරන්නේ?
3: මම ළඟපානවා නදීෂා හේමමාලි, එතකොට ආශාන් ඩයස්, සචිනි ආයේන්ද්‍ර, ශාම් ෆර්නැන්ඩෝ, පෑන් කරුණාතිලක, සමත් ගුණතිලක, කුසුම් වේනෝ, සේමිනි ඉද්දමල්ගොඩ, ලමා නළුව, රාශෙන් ගලංජය.
0: ටික කාලෙකින් ෆිල්ම් එක ග්ලෝබල් රිලීස් කරන්න ලෑස්ති නේද?
3: ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වගේ රටවල් අපි පිංගිසුම් ගතලා ඉවරයි. චිත්තපති අන්තර්ජාතය කරදරගෙන මොකද ඒගොල්ලෝ මේ තේමාවට ගොඩක් කැමති. ඉතින් එහෙම කැලකා අපි ඉන්නවා.
0: Of the town.
2: Pirates of the Caribbean series එකෙන් world famous වුණු Johnny Depp play කරන Hollywood vampires band එක ආයිත් stage එකේ වැඩ පටන් අරන් තියෙනවා.
0: අවුරුදු 3ක් විතර ස්ටේජ් එකෙන් ඈත් වෙලා හිටපු Hollywood vampires-ලා මේ මාසේ 12 වෙනිදා ලන්ඩන් වලින් තමන්ගේ යුරෝප් tour එක පටන් ගත්තා.
2: Johnny Depp, Alice Cooper, Joe Perry, Tommy Hendrickson මේ හතර දෙනාම එකට එකතුනා කියන්නේ rock music fans ලට නම් ඒක වෙනම ලෝකයක්.
0: ස්පෙෂල් මදේ තමයි Hollywood vampires-ලා UK වලම තවත් concerts කිහිපයක්ම කරන්න plan කරලා තියෙන එක.
4: Talk of the town.
5: හද ගැස්මට සියත
6: යතුරු පැදි නිසා අහිමි වන තරුණ ජීවිත
7: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග
6: පසුගිය දවසක ලංකාවේ සිදුවෙන මාර්ග අනතුරු ගැන සිදු කරපු මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය වුණා. ලංකාවේ සිදුවන මාර්ග අනතුරු වලින් 75-80% අතර ප්‍රමාණයකට හේතු වෙන්නේ යතුරු පැදි නිසා සිදුවන අනතුරු කියලා. ඒ අනතුරු වලිනුත් බොහෝ ප්‍රතිශතයක් මාරක රියා අනතුරු විදියට තමයි වාර්තා වෙලා තිබුණේ. බොහෝ අවස්ථාවලදී යතුරු පැදි ගමන් කළ පුද්ගලයන් මිය ගිහිල්ලා තිබුණා. ඉතාමත් අවාසනාවන්ත කරුණ තමයි මේ මරණ අතුරෙන් බහුතරයක් ඉතාම තරුණ වයසේ පසු වෙන දරුවන් වීම. විශේෂයෙන්ම වයස අවුරුදු 18-25 අතර දරුවන් තමයි මේ විදිහට බොහෝ විට මිය ගිහිල්ලා තිබුණේ. මේ සඳහා හේතු කීපයක් බලපානවා. මේ වයස් කාණ්ඩයේ දරුවන් අතර තියෙන අධික වේගයෙන් රියපැදීමේ ආසාවත්, මාර්ග සංඥා සහ මාර්ග නීති රීති ගැන ඔවුන්ට තියෙන අඩු සැලකිල්ලත්, ඒ වගේම මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයත් මේ අතර වෙනවා. සමහර විට ඔබත් දෙමව්පියන් විදිහට ඔබේ දරුවාට වයස අවුරුදු 18 පිරුණාට පස්සේ උපන්දින තෑග්ගක් විදිහට යතුරුපැදියක් තෑගි දෙන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එවැනි දෙයක් කරන්න කලින් හොඳින් සිතා බලන්න. දරුවාගේ తాවකාලික සතුටට වඩා ඔහුගේ ජීවිතේ වටිනාකම ගැන හිතන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
7: Open Nodanna Medicine.
8: Open Nodanna Medicine.
7: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න Dr. Ravindu Udagamaගේ Facebook පිටුවට හෝ Dr. Ravindu Udagamaගේ Studio Health YouTube නාලිකාවට.
9: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
10: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
9: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට WhatsApp කරන්න.
9: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
11: ඒ තහතට ඩිස්කවුන්ට් කරගෙන
12: මේ අවුරුද්දේ තාවා
11: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
12: කොහොමද තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
13: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
14: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
15: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
16: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
17: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
16: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
18: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
16: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
19: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
20: කුණුවටයි දශම හතරෙන් මේ කමුවට සියත FM.

රාත්‍රී 7යි විනාඩි 12යි. විශ්මියාවෙත් ඉන්න. අපි කැමතිම අපි කියන්න, අපිට අහන්න, අපිට විඳින්න තියෙන හොඳම ආදරණීයම පැය දෙක සියත ආදර රේක. මං හරි නේද? ඔව් මං හරි. මං දන්නවා සියත ආදර රේක අහන ඔයත් ඒ විදිහටම හිතන කෙනෙක් කියලා. දවස ගොඩාක් දේවල් වෙන්න ඇති, ගොඩාක් දේවල් හිතන්න ඇති. හැබැයි මනුස්සයෙක්ට තියෙන්න ඕනේ බිසි ලයිෆ් එකක වගේම දේවල් ගොඩාක් එක සටන් කරද්දී නිදහස ඉන්න පුළුවන් අටුම තරමේ පැයක්, පැය භාගයක් ඒ විදිහට කාලයක් තියෙන්න ඕනේ. හැබැයි මේ පැය දෙක හරිම ස්පෙෂල්. ආදරේ කියන්නේ මං වෙනද කියනවා වගේම මේ ලෝකේ තියෙන සුන්දරම හැඟීම. ඉතින් කෙනෙක් ආදරේ ලබන්න වාසනාවන්ත වෙන්නත් පුළුවන්. මං කියන්නේ අවාසනාවන්ත වෙනවා කියලා. සමහර දේවල් ඔයාට අවාසනාවන්තයි කියලා හිතුවට එහෙම හිතුණටත් ඒ දේවල් එහෙමම නෑ. මං ඒ දේ කොහොමද කියලා, මොන වගේද කියලා ඉස්සරහටත් කියන්නම්කෝ. දිගටම අහන් ඉන්න ඕනි ඉතින්. සමහරක් දේවල් කාලයත් එක්කම දැනෙන දේවල් ලෙංගතුකම් අඩු වෙලා යන්නත් පුළුවන්. බය හිතෙන්නත් පුළුවන් කෙනෙක් අපේ ජීවිතයට ලඟුණාට පස්සේ. මියාව මට නැති වෙයිද? හැමදාටම ළඟින් ඉඳීද? ඔය වගේ එක එක විදිහේ ඩවුට්ස් ඔලුවට එන්න පුළුවන්. හැබැයි විශ්වාස කරන්න, කවුරු හරි කෙනෙක්, ආදරණීය කෙනෙක් ඔයාට ඇත්තටම ආදරය කරනවා නම් ඒ තරම් සුන්දර මනුස්සයෙක්, ඒ වගේ සුන්දර හිතක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඉතින් ආදරයක අහගෙන ඔයත් ඒ වගේ සුන්දර ලස්සන හાર્ට් එකක් තියෙන කෙනෙක්. එන්න පැය දෙකක් තියෙනවා ආදරේ රසතන් ගැන කතා කරන්න, මතක ගැන කතා කරන්න, අලුත් විදියට හිතන්න. මං විශ්මී.

0: වෙලාව රාත්‍රී 7:18.
1: හද ගැස්මට සියත. කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ඕන කෙනෙකුට අධිකරණේ දාන්න පුළුවන්. බලමු අධිකරණේ මොකද තියෙන්නේ කියලා.
3: මේ මුට්ටිය දාලා බැලිලක් තමයි කරන්න හදන්නේ.
4: මන් දන්නේ නැහැ මොලේ කතල් වෙලාද කියලා.
5: නීති ක්ෂේත්‍රය 100%ම මේ ඇඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
6: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා.
7: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු?
8: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ලෙඩෙක් තමයි අපිට හම්බ වුනේ. අපේ ලෙඩාව කොහොමhari ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරමට ගෙනාවා.
1: උදැසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: This Vidhi Supatala, Sri Lankave Visharatama Ahara Sakasumha Asarum Karana Pradarshanaya Pro Food Pro Pack and Egg Base 2026 Navya Takshanaya Kshetriya Pramukhyan Samaga 450 kata adika Deshiya ha Videshiya Pradarshana Kuti Samaga Agosto 21 sita 23 dakwa BMI CHE
11: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
12: Avance ken ona deyak adagewanna ganna
13: Avance ticket tika pay
14: America Exa Janapadaya Exat Rajadhaniya Italia Australia Nova Zealand Singapore wage rata
15: එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
16: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
17: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
18: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
19: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
20: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
21: දැන්ම දරුවගේ 9යි වසරයි 0.714 152 151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
22: සියත පොකට් මනි අනුග්‍රහය.
23: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
24: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනෝක.
25: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
26: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
25: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
27: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
28: මාව දැකලා හැංගුණානේ.
29: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
27: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
0: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන නම් මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
1: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියටට
2: සියත ටීවී තුලින්.

රාත්‍රි 7යි විනාඩි 31යි. ඔයා හිතලා තියනවද නැත්නම් ඔයා කල්පනා කරලා තියනවද? ඔයා හිතන්නේ නැති විදිහට ඔයාගේ ජීවිතේට මිනිස්සු ලං වෙන විදිහ, මිනිස්සු එකතු වෙන විදිහ, ඒ අයකින් හොඳ qualities තියෙන ආයේ අපිව හැම වෙලේම මූණ හිනාව නැති කරන්නේ නැතිව අපි ළඟින්ම අපි අපිට ආදරය කරනටත් වඩා වැටියෙන් අපිට ආදරය කරන, අපි ගැන හොයන අමුතු මැජික් කාරයෝ මිනිස්සු ඔයාගේ ජීවිතයටත් එකතු වෙලා ඇති. සමහර අය ඉන්නවා මේ කාලෙත් එක්කම දවසින් දවස ජීවිතයට නැතුවම බැරි වෙන කට්ටියක්. ඒ කට්ටියකින් උඩින්ම ඉන්න ඔයාට ඇත්තටම ආදරය කරන එක්කෙනෙක් තමයි ඔයාගේ මුළු ජීවිතයම වෙන්න පටන් ගන්නෙ. නැතුවම බැරි මිනිස්සු කියද්දී ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හදවත, එයාගේ හදවත ඔයාගේ කරගන්න. එහෙම වෙන කට්ටිය හරිම වාසනාවන්තයි නේද? මුලින්ම හම්බෙලා හැබැයි අහම්බෙන් හම්බ වෙන්නේ, හරිද? නිකම්ම නිකං අඳුරන කෙනෙක් විතරක් විදිහට ඉඳලා හිතේ ලොකුම ලොකු ඉඩක් අරගෙන මිනිස් අපේ ජීවිතවලට එකතු වෙනවා. සම්පූර්ණ වෙනස් කරන්නත් ඒ අය හරි දක්ෂයි. දවස පුරාම එකෙනාගේ කටහඬ, එකෙනාගේ රූපය අපේ හුස්ම තරමටම අපිත් එක්ක පුරුදු වෙනවා. ඒකෙනත් හුස්ම ගන්න හිතේ තියෙන හැම පුංචි දෙයක්ම එයා එක්ක හරියට ඔයා ඔයත් එක්ක කතා කරනවා වගේම එයත් එක්ක කතා කරන්නත් පුළුවන් වෙනවා. ඒ නිදහස තියෙනවා, ඒ සැනසීම තියෙනවා, පුංචිම පුංචිම සතුටක්, පුංචි දුකක්, සර්ප්‍රයිස් එකක්, ආරංචියක්, මේ හැමදේම කියන්න ඔයාට හිතුණ ගමම්ම ඔයා යන්නේ එයා ළඟට. සමහරක් වෙලාට කාලෙත් එක්කම හිතේ පුංචි බයක් ඇති වෙන්නත් පුළුවන්. මේ හැමදේම හීනයක් විදිහට තියෙයිද? ඇත්තටම

කාලෙත් එක්ක මේ බැඳීම් අටු වෙලා යයිද මගහැරෙයිද? හැමතාටම මේ විදිහට ළඟින් ඉන්න පුළුවන් වෙයිද? ඔහු ඔය වගේ ප්‍රශ්නත් ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ජීවිතේ හිස්තැන් පුරවන්න එක්කෙනෙක්ට පුළුවන් වෙනවා අනිවාර්යෙන්ම. ඒක මං ගොඩක් විශ්වාස කරන දෙයක්. මං දන්න සේත ආදරයක අහන ඔයත් ලොකු විශ්වාසයක් තියෙන ලස්සන බලාපොරොත්තු තියෙන ලස්සන හාට් එකක් තියෙන කෙනෙක්. ඉතින් එන්න ලියන්න. සමහර අය ඉන්නවා කාලයක් යති ජීවිතයට නැතුවම බැරි. ආදරේකාවන් සියත FM අපේ ෆේස්බුක් පේජ් එකට ඇවිත් ඒක ගැන ලියන්න. එහෙමත් නැත්තම් පිඳහත් 11 98 2 98 4 අපේ WhatsApp නම්බර් එකට ලියන්නත් පුළුවන්.

0: Det kan bæ!
1: Hina venner, venner vil have.
2: ඔයා මට කියන්න පස්පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
3: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරණ, තෙබුකොළ.
2: තෙබුකොළ. තෙබුකොළ නෙදෙනවා තනකොළ.
4: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක. 7FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවත Cargill's Food City.
8: Sri Lankan 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්නතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperatu කරගන්නට නියම බටවත්ත බට real mapatic experience එකකට නැල්වත්ත බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
19: ඔබ අසකරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 road රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
21: රන්පෞමකට ඉහළ අප්‍රිකාර්මත් අමතන 0115880400 LOLC රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
22: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
23: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
24: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
25: ගන් අතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
26: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
27: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
28: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
27: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
28: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
29: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ

0: පිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැ බොරුනම් ගෙබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම්. ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනුට.
3: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට, ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා

සින්දුවක් අහන්න කලින්ම පුංචි ලස්සන දෙයක් ඔබට මතක් කළ යුතුමයි. එතමයි අද ඉඳන් ආරම්භන අපේ රටේ තියෙන වටිනාකමින් වැඩි ගෞරවයට පත්වන සංස්කෘතික හා ආගමික උත්සවලින් එකක් මේ වාර්ෂිකව පවත්වන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය. ඉතින් දෙස් විදෙස් පැතිමතුන් මහා ප්‍රමාණයක් මේ උතුම් පෙරහැර නරඹන්න පැමිණෙන්නේ මහනුවරට. ඔබටත් මටත් අපි හැමෝටම තියෙන වගකීමක් නුවර පෙරහැර මංගල්‍ය ලස්සනට නරඹලා නුවර ලස්සන ඇස්වලින් බලලා ඒ දේවල් එපින් මහිම ලබා ගන්න. ඉතින් ශ්‍රී දළදා මාලිකාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකාර්මික හා පරිසර අමාත්‍යාංශ, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විශ්වවිද්‍යාල එකතු වෙලා මහනුවර විශේෂ පිරිසිදු කිරීමේ සහ සුවපත් වීමේ පහසුකම් සපයන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ කාලය පුරාම, මේ දින 10 පුරාම මහනුවරට පැමිණෙන පැතිමතුන්ට ප්ලාස්ටික් භාවිතය අවම කරන්නත්, භාවිතා කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරන්නත් උදව් වෙන්න, උදව් කරන්න. මොකද මේ අපේ පෙරහැර, මේ අපේ පෙරහැර මංගල්‍ය, අපේ අභිමානය, අපේ වගකීම. මේ සඳහා බැතිබර මාත්‍ය අනුග්‍රහය සියත FM, සියත TV.

0: වෙලාව රාත්‍රි 7යි විනාඩි 58යි.
1: හද ගැස්මට සියත. සියත පත්තරේ විතස.
2: අලුත් මුද්‍රණ ගිවිසුමෙනුත් හැලිලා වාහන හිමි ලක්ෂ පහක් අංක තහඩුවට හිර වෙලා දඩ කොලෙනුත් බැතකසි කියලා වර්තා කරනවා. මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා නැවත මේ වාහන අංක තහඩු මුද්‍රණය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ අදාළ ආයතනය සමග එළබිලා තියෙන ගිවිසුමේ හැටියට මාර්තු 10 වෙනිදාන් පස්සේ රෙජිස්ටර් කරන වාහන තමයි ඒගොල්ලෝ අංක තහඩු මුද්‍රණය කරන්නේ. ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීහු වාහන අංක තහඩු ගැටලුව අවසන් යයි ප්‍රකාශ කළා. ඒගොල්ලන්ට ඉවරයි වෙන්න ඇති.
3: අනේ අපිට ඉතින් දැන්
2: ඔයාලට ඔච්චර තමයි. ඔයාලා ඕකෙන් කොහමද දුවන්න ඕනේ?
1: සියත පත්තරේ විතස. උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
1: සියත pocket money. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
5: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් Chartered Accountant කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0.77455 11.
7: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න Asset Line Finance අමතන්න 0.1147 100.
8: එයදී ඔය හරි අර පරිස්සම් නේද? හරිම අර පරිස්සමෙන් තමයි මොලේ පාවිච්චි
9: කරන්නේ.
8: පාවිච්චි කරන්න පාවිච්චි කරලා ඉවරනොත් ඉතිරි කමත් ඔබත් දිනුම් රටත්
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
1: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
11: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0.76 56 78 78 4.

රාත්‍රි 8යි විනාඩි 9යි. ආදරය කරන, ආදරය ගැන හිතන, ආදරේ මවන අපේ පැය දෙකේ අන්තිම පැය, දෙවනි පැය. මං හිතන විදිහට පැයක්ද පැය දෙකක්ද කාලෙ නෙවෙයි වැදගත්, මේ ඉන්න මොහොත තමයි වැදගත්. ඉතින් සිත ආදරයක අහගෙන ඉඳලා එවන හැම මැසේජ් එකක්ම අපිට ගොඩාක් වටිනවා. මට හිතුණා මේ පැය පටන් ගන්න කලින් පැයේ එවපු ලස්සන මැසේජ් එකකින්. හැබැයි යට කේන්ති ගිහිල්ලාද දන්නෙත් නැහැ. පැයක් ගියානේ, එහිඳ මැසේජ් එක කියවන්න එපාලු. වෙනම ටොපික් එකක් යන හින්දා. එහෙම නෑ, මම පෝස්ට් එකට දවසට කතා කරන ටොපික් එකක් වෙනම තියාගත්තට මං දන්නම් මේ මැසේජ් එකත් එක්කම ආදරේට ඒ ටොපික් එකට සම්බන්ධ කරන්න. මොකද ආදරේ කියන වචන ඇතුලේ මේ හැම දෙයක්ම එකතු වෙලානේ තියෙන්නේ නේද? ඉතින් අපේ KTH කියනවා, දවස පුරාම අපි කොච්චර දේවල් එක්ක ජීවත් වෙනවද? හිනා වෙනවා, වැඩ කරනවා, කතා කරනවා. ඒත් ඒ හැම දෙයක් අතරේ හිත ඇතුලේ කාටවත් නොකියපු පුංචි කතාවක් තියෙනවා. සමහර විට ඒ කතාව ආදරයක් වෙන්නත් පුළුවන්, මතකයක් වෙන්නත් පුළුවන්, නැත්නම් තාමත් හිතේ තියෙන කෙනෙක් ගැන සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්. අද මේ මොහොතේ ඒ හැම හැඟීමකටම ටික වෙලාවකට හරි ඉඩ දෙමු. කතා නොකරපු දේවල් වලට වචන දෙමු. අමතක කරන්න බැරි මතකවලට ටිකක් හුස්ම ගන්න ඉඩ දෙමු. ඉතින් ඔබේ හිතේ තියෙන නොකියපු කතාවත් එක්ක ආදර රේඛා අතත් ඔබේ හිත ළඟින්ම. ඔයාටත් ස්තුතියි KTH. අනිත්‍යගේ මැසේජස් උත් කියවනවා, පැය පටන් ගත්ත විතරයිනේ. ආදරේ කරන්න, ආදරේ නම් කියන්න, පරක්කු වෙන්නත් එපා. සමහර අය ඉන්නවා කාලයත් එක්ක ජීවිතේට නැතුවම බැරි වෙන. 0711982294 අපේ WhatsApp නම්බරකට එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒකනත් කියන්න.

0: දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 16යි.
1: හද ගැස්මට සියත.

0: ප්‍රගතිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර උත්කර්ෂවත් අයුරින් ආරම්භ කිරීමට නියමිතයි. විශේෂයෙන් මෙම දින 10 පුරා ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ඒ වගේම විශේෂ කාර්ය බලකාය, බුද්ධි නිලධාරීන් මේ සියල්ලම මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ රථවාහන සැලසුම් කීපයක් සඳහා යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය පොලිස් නිලධාරීන් 6200ක ප්‍රමාණයක්, ඒ වගේම විශේ෷ කාර්ය බලකාය නිලධාරීන් 564 දෙනෙක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1200ක සංඛ්‍යාවක්, සිවිල් ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම බුද්ධි නිලධාරීන් ඔබගේ ආරක්ෂාව සහ පහසුව තකා මෙම කාලවකවාන තුළ රැඳී සිටින බවත් අපි මතක් කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ශ්‍රී ලංකන් ගුවන් සේවය නොනවත්වා පියාසර කරන දීර්ඝතම ගමනාන්තය මොකක්ද? 1. කටුනායක සිට ජපානයේ නරීතා දක්වා. 2. කටුනායක සිට ලන්ඩනයේ හීත්‍රෝ දක්වා.
2: අම්මලාගේ ගහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ජයලින් ඇන්ඩ් ලියන ගමගේ.
3: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
2: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 ට දැන්ම WhatsApp කරන්න.
4: ශ්‍රියත පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
4: අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
6: විදේශී සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHED.
7: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී Thailand's ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝප විශ්වවිද්‍යාල
9: මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 177.
2: මේ පාරත් ඇසළ පෙරහැර බලන්න මහනුවරට එනවද?

0: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
0: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
2: එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
3: මං ඉතින් එල්.බී. රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකින්වත් කලින් ඉඳන්නේ.
4: එල්.බී. රන්නයි තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නයි ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබලන්ට.
0: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
6: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
7: මන්නම් හිතන්නේ නැහැ.
0: දකින හින පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
8: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
9: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

හතයි විනාටි තිහයි. සියත අදර රෙක්කා අහගෙනන්න ඔයාට සියත අපි වගේම විශ්මි කොටක් ආදරෙයි. ආදරේ නම් කියන්න ඕනේ. සමහර මිනිස්සු ඉන්නවා අපේ මුළු ජීවිතයම වෙනස් කරන. කාලයක් යද්දී ජීවිතයට නැතුවම බැරි වෙන මිනිස්සු ආදරණීයහිත් ඕන තරම් ඉන්නවා කියන එක මගේ විශ්වාසය. සමහර අය ඉන්නවා අපේ ජීවිතයට ආවට පස්සේ ජීවිතේ හැමතේම ටික ටික ලස්සන කරන. අපි දුකෙන් ඉන්නකොට හිනාවක් එන, බැරි වෙලාවකදී උදව්වට එන, කොච්චර දුරක හිටියත් අපි ළඟ ඉන්නවා වගේ දැනෙන, හරියට මැජික් කාරෙක් වගේ. අපිට සතුට කියන, අපිව බලා ගන්න, අපිට හයියක් වෙන ඒ වගේ කෙනෙක් ඔයාගේ ජීවිතෙත් ඉන්නවා නම් පරක්කු වෙලා දුක් වෙන්නේ නැතිව එයාට ඒ බව ඉක්මනටම කියන්න. ඔයා මගේ ජීවිතේට නැතුවම බැරි කෙනෙක් කියලා. අන්න එහෙම තමයි අපේ කේටි එච්චුත් කියන්නේ. ඇත්ත කතාව මගේ විදිහටම ලියලා. සිත ආදරේ කහන් ඉන්නවා කියලා මොරටුව රුක්ෂන් මැසේජ් එකක් එවලා තියෙනවා. හයි විශ්මි, මට සින්දුවක් දෙන්න. ගොඩක් ආදරේ කරන ඇල්පිටිය සඳ මාලිවත් එකතු කරගන්න කියලා අනිවාර්යෙන්ම. ඒත් එක්කම මොරටුවේම වර්ජීනි අපි වහගෙන ඉන්නවා. නිගම්බ වලින් වීකෙන්ඩ් එකේ අපි වහන විශ්මි වහන් ඉඳලා මැසේජ් එකක් එවන කෙවින්. My friend, ඔන්න මැසේජ් එකක් එවලා තියෙනවා. කාලෙකට පස්සේ ආදරේ එක අහනවා කියලා. බොහොමයි, හොඳයි, හොඳයි, පුදුමයි. මොකද ඔයාට තියෙන වැඩත් එක්ක ප්‍රෝග්‍රෑම් එක අහන්න ලැබෙනවා කියන්නේ මං හරිම බ්ලෙස්ඩ්. ඒත් එක්කම අපේ චන්ද්‍රා ආන්ටි ගණේ මුල ගෙදර කට්ටියවත් එකතු කරගන්නවා. සියත අපිවත් එකතු කරගෙන ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන්ම ආන්ටි thank you so much. ජගත්කින් කවියක් තියෙනවා, ඒ කවිය අහන්නත් ඕනේ. තව ස්පෙෂල් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා, husband and wife. මේ කතාව මට කියන්නේ මං අඳුරන, මං ආදරය කරන පුංචි පැංචියෙක්. ඒ තමයි අපේ පවන්ති කියනවා. එන් තමයි මට මැසේජ් එක ආවේ. සියත ආදරේක අහන හැමදාම වගේ අහන දෙන්නෙක් තමයි සුලක්ෂි පෙරේරා සහයාගේ හස්බන් ජයමාල් අධිකාරි කියන්නේ. සුලක්ෂි, ජයමාල්, ඔය දෙන්නට thank you so much හැමදාම වගේ සියත ආදරේක අහනවට. මට ඉතින් අදින ඔය දෙන්නගේ නම අපේ පැංචි කිව්වේ. මාලබේම දැන් අහනවත සියත ආදරේක. හරියට මුළු සියත මුළු ලංකාවම අහනවා වගේ. තව පැය භාගයක් වගේ තමයි ඉන්නේ. මැසේජ් එකක් එවලා තියන්න. විශ්මි බලාගෙන ඉන්නේ.

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwadena Rhino Premier Roofing Sheet Fedwister Sandhal 1396 Amatanna
2: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
2: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
2: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
2: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

පනහයි. ජන්න වෙලාවත් ඇවිත් තියෙන්නේ. මැසේජ් එකකින්ම පටන් ගන්නම් අපේ කතාව. අද මාලි ලීලා තියෙනවා මෙන්න මේ විදිහට. මවනා හීන අතරින් මතකයට එන සිතුවීම් ගුවනේ පියාසර කරන්න කලින් ඉන්න ගේ උඩින් වටයක් කැරකිලා යද්දී ඇඳුමක් මහත්තේ අහක ගිය නූල් කෑල්ලක් පරිස්සමට අරන් තියද්දී ඇවිදින්න යද්දී බිම වට්ටන කල දඟකාරකම් ඉන්න තැන දන්නවා නම් හොයාගෙන එනවා. මාලිට තියෙනවා ලස්සන ආදරණීය මතක ගොඩක්. එයා යාට පුළුවන් විදිහට ලියලා හැමදාම වගේ සීත ආදරයක අහගෙන ඉඳලා ෆොටෝ එකක් WhatsApp කරනවා. මං ඉතින් ඒක කොහොම හරි තේරුම් අරගෙන මේ විදිහට මේ මුළු අහසටම විසික් කරනවා ඔයාට ඇහෙන්න. එතකොට අපේ KTH මතක් කරලා තියෙනවා රහට කියනවට ස්තුතියි, මේ පැණි වගේත් කියලා බොහොම ස්තුතියි. අර චූටි බබා නැද්දද කියලා අහලා තියෙනවා. මං හිතන්නේ තාම නුවරට වෙලා තමයි ඒ චූටි බබා ඉන්නේ එයාගේ අත්තම්මා එක්ක. ඔනි ඔන්න අත මං විතරක් නෙවෙයි, අපේ ලිස්නර්ස්ලත් ඔයාව මතක් කරනවා. ඊළඟට ලෑස්ති කරන් ඉන සින්දුව ඔයා දන්න ආටිස් කෙනෙක් නදීමල් පෙරේරා. එයාගේ සීයාගේ සින්දුවක් තමයි ඊළඟට ලෑස්ති කරන් ඉන්නේ. මං හිතන ඔයා කැමති වෙයි කියලා. ආදරේ නැති ජීවිතයකට හිස් බවක්මයි දැනෙන්නේ. ආදරය පුරවා ගෙනත් ඔබේ හදේ ඒකයි තබන්නේ. විශ්මි ආවම ඒක හින්දයි කොහේවත් අපි නොයන්නේ. ඔබේ රසබරවදන් හින්දයි සිතට සහනය දැනෙන්නේ. බොහොම ස්තුතියි ජගත්. 7:33ට තමයි මැසේජ් කෙව්වේ. මම එක තියාගත්තා. අත ගුඩ් නයිට් කියලා ඇද්දි, සුබ රාත්‍රියක් කියලා ඇද්දි කට්ටියටම ඇහෙන බෙදා ගන්න. හෙටත් රෑ 7 වෙද්දී සියත ආදරය කාරගෙන විශ්මියනවා ඔයා ළඟට. වෙනදටත් වඩා පැටියෙන් ආදරය අරගෙන.

0: දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 56යි.
1: හද ගැස්මට සියත පත්තරේ විදහසා.
2: අලුත් මුද්‍රණ ගිවිසුමෙනුත් හැලිලා වාහන හිමි ලක්ෂ පහක් අංක තහඩුවට හිර වෙලා දඩ කොලෙනුත් බැටකති කියලා වර්තා කරනවා. මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා නැවත මේ වාහන අංක තහඩු මුද්‍රණය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ අදාළ ආයතනය සමග එළඹිලා තියෙන ගිවිසුමේ හැටියට මාර්තු 10 වෙනිදා පස්සේ රෙජිස්ටර් කරන වාහන තමයි ඒගොල්ලෝ අංක තහඩු මුද්‍රණය කරන්නේ. ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීහු වාහන අංක තහඩු ගැටලුව අවසන් යයි ප්‍රකාශ කළහ. ඒගොල්ලන්ට ඉවරයි වෙන්න ඇති.
3: අනේ අපිට ඉතින් දැන්
2: ඔයාලට ඔච්චර තමයි. ඔයාලා ඕකෙම කොහමද දුවන්න ඕනේ?
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම් මෙතන.
4: විදෙසී සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Egg Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMIC
5: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0.70.455.11
6: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
2: ඒත් ඔය හරි අර පරිස්සම් නේද? ඈ
3: බොයිතින්
2: හරිම අර පරිස්සමෙන් තමයි මොලේ පාවිච්චි කරන්නේ.
3: ඔයගොඩි පාවිච්චි කරන්නේ නැහැ.
2: ඔව්.
3: තව කොච්චර කල් පාවිච්චි කරන් තියෙනවද?
2: පාවිච්චි කරන්න බා මොලේ පාවිච්චි කරන්න බා. පාවිච්චි කරලා ඉවරුනොත් ඉතිරි කනත ඔබත් දිනුනට.
7: ටාටං ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
6: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
8: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676 56 78 78 4.

0: අද ගැස්මට සියත
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: Nunna da suđu koči gena e Disney.
1: Danin Anna. Sati da vas la havas dekata.
2: Sieta hot and spicy with sudu koči.
1: Goda kadre.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
4: මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර උත්කර්ෂවත් අයුරින් ආරම්භ කිරීමට නියමිතයි. විශේෂයෙන් මෙම දින 10 පුරා ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ඒ වගේම විශේෂ කාර්ය බලකාය, බුද්ධි නිලධාරීන් මේ සියල්ලම මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ රථවාහන සැලසුම් කීපයක් සඳහා යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය පොලිස් නිලධාරීන් 6200ක ප්‍රමාණයක්, ඒ වගේම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 564 දෙනෙක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1200ක සංඛ්‍යාවක්, සිවිල් ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම බුද්ධි නිලධාරීන් ඔබගේ ආරක්ෂාව සහ පහසුව දක්වා මෙම කලවකවානු තුළ රැඳී සිටින බවත් විමතක් කරනවා.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
6: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
10: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
6: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
12: කාජිරිය ගොබ්බයා.
13: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
14: නිලබල කරේති ඔලමුල පුරේ.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
15: 98.4 මෙගාවාට් ෂියටර්.

0: මේ පාරත් ඇසළ පෙරහැර බලන්න මහනුවරට එනවාද?
1: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල

0: දක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
0: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV.
1: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිණිකත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 කරා.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
4: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ
3: දෙනවා තනකොළ.
5: ලොටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය.
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වීම.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: 1500cc turbo engine-කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට.
17: real mat experience එකකට නැල්වත්ත බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestic ලංකා tiles.
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
20: Run Power-කට ඉහළ අප්‍රිකාරමත් අමතක 0115880400. LOLC Run Savi Run My සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිසියට තියෙන තැන.
21: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. pick me flash කරන්න.
22: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
23: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
24: ගන්නතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
25: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
26: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්නම්?
27: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
26: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
27: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
28: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
29: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
30: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
29: අවන්ස් ටිකෙන් ටික
31: පේ. 98.2 98.4

98.04 ගම්පහට.

0: දැන් වෙලාව රෑ 9:51. හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහස.
2: අලුත් මුද්‍රණ ගිවිසුමෙනුත් හැලිලා වාහන හිමි ලක්ෂ පහක් අංක තහඩුවට හිර වෙලා දඩ කොලෙනුත් බැටකති කියලා වර්තා කරනවා. මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා නැවත මේ වාහන අංක තහඩු මුද්‍රණය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ අදාළ ආයතනය සමග එළබිලා තියෙන ගිවිසුමේ හැටියට මාර්තු 10 වෙනිදාන් පස්සේ රෙජිස්ටර් කරන වාහන තමයි ඒගොල්ලෝ අංක තහඩු මුද්‍රණය කරන්නේ. ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීහු වාහන අංක තහඩු ගැටලුව අවසන් යයි ප්‍රකාශ කළහ. ඒගොල්ලන්ට ඉවරයි වෙන්න ඇති.
3: අනේ අපිට ඉතින් දැන්
2: ඔයාලට ඔච්චර තමයි. ඔයාලා ඕකෙම කොහරි දුවන්න ඕනේ.
1: සියත පත්තරේ විදහස. උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
1: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ඉස්ටේට් USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
7: සෙනසුරාද උදේ 8ට
8: ඔබට තියෙන ලොකුම දුක මොකද්ද?
9: මම තාත්තා කියපු දේ ඇහුවේ නෑ.
8: මොකද්ද තාත්තා කිව්වේ?
9: මම දන්නේ නෑ ඉතින් මම ඇහුවේ නෑනේ.
10: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
11: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0111 400 100
12: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
13: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
12: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
13: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
12: කතාවට දක්ෂණක් මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
13: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0115 55 64 අපිට WhatsApp කරන්න.
12: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
1: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගී පද රචක ඩිලාන් කමගේ.
2: සුභ රාත්‍රියක් හැමෝටම. අද සියතෙෆෙම් එකේ රෑ 10යි ගී 10යි කියන වැඩසටහනත් එක්ක මම ඉන්නේ. ඔයාලා මගේ නමින් සමහර වෙලාවට අහලා පුරුදු ඇති. නමුත් මගේ නිර්මාණ ගොඩක් ඔබ රසවිඳලා ඇති. අයිතිංගෙ නිර්මාණත් එක්ක ගත කරන මේ ජීවිතය ගීත 10ක් තමයි මම මේ ප්‍රෝග්‍රෑම් ඇතුළත් කතා කරන්න යන්නේ. හැබැයි මම හිතනවා ඔයාලා ඒ ගීතත් එක්ක ඔයාලා රසවිඳලා ඇති. එන්න මමත් එක්ක එකතු වෙන්න අපි ඔක්කොම රසවිඳුම් මේ ගීත ටික. මම රෑ 10යි ගී 10යි වැඩසටහනේ මගේ 10 ගීතය විදිහට තෝරගන්නේ චාමරවිල් සිං ගායනා කරන අම්මලාගේ හිත හදන්න මට මනමාලියෝ බලන්න නොගිය තැනක් නැගෙන ගීතය. මේ ගීතය ඇත්තටම මේ මගේ ජීවිතයට ගොඩක් සමීපයි මගේ යාළුවෙක් ඉදන්. මොකද ඒ කියන්නේ අපේ ජීවිතේ වැදගත්ම තැන තමයි අපි ජීවිතේ ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා එක තැනකට ඇවිල්ලා කසාදේක. කසාදෙන් තමයි ඕනම පුද්ගලයෙකුගේ ජීවිතේ හොඳ පැත්තට යන්නේත් අනිත් පැත්තට යන්නේත් කසාදේ. ඉතින් කසාදේ කියන එක අපි ඒ කියන්නේ හරියට ඒ කියන එක තේරුම් අරගෙන කසාද බඳින්න ඕන දෙයක් කසාදේ කියන්නේ. මේ ගීතේ තියෙන්නේ ඒ කියන්නේ අම්මලාගේ කැමැත්තට. ඒ මගේ යාළුවා ඇත්තටම මේ ඒ කියන්නේ අවුරුදු 45ක් වෙනකන් කසාද බැඳි නෑ. ඒ කියන්නේ එයා ඇත්තටම කීප දෙනෙක් එක්ක ඒ කියන්නේ අවුරුදු 15ක් විතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබ්බා. එයා ඒ ප්‍රේම සම්බන්ධතාවයට කුලමල ප්‍රශ්නේ ලොකුවට බලපාලා තිබ්බා. ඇත්තටම කුලමල ප්‍රශ්නේ. ඉතින් ඒකත් එක්ක ඒ ආදරේ ඒ සම්බන්ධතාවයේ දිගටම ආවට ගෙවල් වලින් ඒක කරන්න දුන්නෙම නෑ. අන්තිමන මගේ යාළුවා මොකද්ද කරේ? ඒ කසාදේ ඒ කියන්නේ ගෙවල් වල තියෙන පෙරැත්තට ඒ කසාදේ ඒ කියන්නේ ඒ FA එක අතහැරියා. සම්බන්ධතාවය නවත්වා තලා. මම දන්න තරමින් ඒ කියන්නේ 15 දිනක් විතර බලන්න ගිය ගෙවල් වල අම්මගේ කැමැත්තට. මොකද ඒ කියන්නේ ඒ අම්මගේ අම්මලගේ කුලයට ඒ තත්වයට ඒ සමාජයට ගැළපෙන විදිහට මනමාලිය හොයන්න මනමාලිය 15 දිනක් ඇව්වා. අන්තිම එකක්වත් හරි ගියේ නැහැ. අද වෙනකොට ඒ තාමත් කසාද බැඳලා නැහැ. හැබැයි එයා අර අතීතේ මතක් කරනවා මේ කියන්නේ ওই සින්දුවේ තියෙන කතාවමයි එයාගේ ජීවිතේ ලයිෆ් එක. අන්තිමට එයාට කසාද බඳින්න උන්නේ නැහැ. කියන්නේ අම්මත් නැති වෙලා ගිය වයසට ගිහලා. ඉතින් එයාගේ සහෝදර සහෝදරිය ඔක්කොම කසාද බැඳලා හොඳ ලයිෆ් ගත කරනවා. නමුත් එයාගේ ආදරේ එයා තාමත් අර ගෑනු ළමයා වෙනුවෙන්ම එයාගේ ආදරේ වෙනුවෙන් තනියෙන් ඉන්නවා. ඒ ගෑනු ළමයා තාම තනියෙන් ඉන්නවා. ගෑනු ළමයට දැන් අවුරුදු 47ක්. ඒ ගෑනු ළමයා බැඳලත් නැහැ. හැබැයි අර අම්මලාගේ හිත හදන්න මනමාලියෝ බලන්න ගිහිල්ලා නොගිය තරක් නැහැ. පෙම් කරලා මට බඳින්න මගේ ලෝකේ දාගන්න ඉඩ දුන්නෙත් නැහැ. චාමරවිල සිං ගයන්නේ ගීතය ලොකු කතාවක් තියෙන අපේ සමාජයේ ඔය කතාවල් ඕන තරම් ඇති මේ සමාජයේ. ඉතින් මම තෝරගත්තේ ගීතය. මම හිතෙනවා ඔයාලත් මේ ගීතේ රසවිඳලා ඇති. රසවිඳින්න. මොකද මේ හැම ගීතයකම මාර කතාවක් තියෙනවා. ජීවිතයට ගත යුත්තක් තියෙනවා. ඉතින් මේ ගීතේ රසවිඳින්න කියලා මම ආරාධනා කරනවා හැමෝටම.
1: අංක 10

0: ගීතායයි.
1: අද සොඳුර මුණ ගැසීම ජනප්‍රියගේ පදරචක දිලාන්කමගේ.
2: නමවිනි ගීතය විදිරම තෝරගන්නේ මේ හරි පුදුමාකාර ගීතයක්. මේ ගීතය මේ මෑත කාලයේ තමයි ඇහෙන්න ගන්නේ. මේ ගීතය ඒ කියන්නේ අපි ඒ ගීත එක එක විදි අහනවා, දුවල ගැන ඒක විදිහට, දුවලගේ එක එක ජීවිත ගැන, දුවලා ලොකු මහත් කරලා එක එක විදිහට යන විදිය දේවල් ගැන, කසාද මැදල යනකොට ඒ දේවල්. මේ ගීතයම තෝරගත්තේ මේ දුවෙක් ඉන්නම ඕන පණයල්දි ළඟ ඉන්න. ඇත්තට මේ කතාව ඇත්ත, ඒ කතාව ඇත්ත කියන්නේ මටත් තේරුණේ. මොකද මේ ඒ කියන්නේ මේ දුවෙක් නැති ගෙදර නිකන් අර මේ හඳක් නැති හසක් වගේ. ඇත්තටම දුවෙක් තමයි අපි කතාවට අපි අහලා තියෙනවා. ඒ කියන්නේ අපේ අපි අතීතෙන් අහලා තියෙනවා, අන්තිම මොහොතේ මැරෙන්න වතුර පොදක් කරි දෙන්නේ දුවෙක් කියලා. ඉතින් ඒකත් එක්ක දුවෙක්ගේ වටිනාකම, දුවෙක් ඕන කියන එක මාර විදිහට දැලිච්ච ගීතයක් මේක. මේ ඇත්තට මටත් ඉන්නේ කොල්ලො දෙන්නෙක්. මටත් ආසයි දුන දුවෙකුට මේ සින්දු අහලා. ඒ කියන්නේ මටත් දුවෙක් නෑනේ කියලා. අර ඒ කියන්නේ ඇත්තටම දුවෙක් ඉන්නවා කියන්නේ මේ ජීවිතේට, ඒ කියන්නේ පුතාල වගේම දුවේ තාත්තා කෙනෙකුට මම විශ්වාස කරනවා පුතාලට වැඩිය මේ දුවලා ලෙන්ගතු ළඟයි කියලා. ඉතින් ඇත්තට මේ ගීතේ මට මතක් වෙන්නේ ඒ කියන්නේ මේ ඇත්තටම මේ මට දුවෙක් තාම නැති වුණා. මේ සින්දුවත් එක්ක මමත් දුවෙක් මවා ගන්නවා. මම හිතනවා ඒ කියන්නේ දුවල ඉන්න හැම, ඒ කියන්නේ තාත්තා කෙනෙකුටම සහ දුවල ආසාවෙන් ඉන්න හැම තාත්තා කෙනෙකුට මේ ගීතය දැනෙනවා කියලා. මේ ගීතේ ඒ කියන්නේ මාරම තැනකට වැදිනවා. මේ ගීතේ වචන ඇහුවන් පස්සේ මේ ගීතේ වචන, තනුව, ගායනය නවපරපුරේ ගීතයක් වුණාට මම විශ්වාස කරනවා මේ ගීතය කවදාවත් මැරෙන්නේ නැති ගීතයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබත් අහන්න මේ ගීතේ, ඔබටත් දැනෙයි. ඔබටත් දුවෙක් ඉන්නවා නම් තවත් දැනෙයි. දුවෙක් හදන් ඉන්නවා තවත් දැනේ. ඉතින් මේ ගීතය අහන්න කියලා මම ආරාධනා කරනවා හැමෝටම.
1: අංක නවයා

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රියගේ පදරචක දිලාන්කමගේ.
2: අටවිනි ගීතයේ විදියට මම තෝරගන්නේ අම්මගෙන ගීතයක්. ඉතින් මේ සමාජයේ අම්මගෙන ගීත එක එක විදිහට අහලා තියෙනවා. ඒ කියන්නේ අම්මා අපිව රැකගත්ත විදිය, දුක් මහන්සි වෙලා අපේ ජීවිතේ ගොඩනගපු විදිය. ඒ කියන්නේ අම්මා කියන්නේ, ඒ කියන්නේ හැම දරුවෙකුටම, ඒ කියන්නේ අම්මා කියන්නේ මාර හේවණලක්නේ. ඉතින් මම තෝරගත්ත මේ ගීතේ, මේ ගීතයත් මෑත කාලේ ආපු ගීතයක්. ඒ කියන්නේ අම්මා කියන චරිතේ, ඒ කියන්නේ වෙනම පැතිකඩක් ගැන කතා කරන ගීතයක්. ගීතය තමයි පොඩ්ඩියේ සාදර බණ්ඩාර තමයි මේ ගීතේ ගායනා කරන අවපරපුරේ ගායකයෙක්. ඉතින් මේ ගීතේ කියවෙන අරුත, මේ ටොපික් එක ගැන මට කතා කරා. ඒ කියන්නේ මේ සින්දුවක් ලියාගන්න එක්තරා ගාල්ල පැත්තේ තරුණෙක් මේ කතා කරාට පස්සේ, ඊට පස්සේ මේ ඒ පිරිමි ළමයා මං ඇව්වා, ඒ කියන්නේ දැන් අපි ගීතයක් ලියන්න යම් කිසි මුදලක් ගන්නවනේ. මං ඉතින් කිව්වා සාමාන්‍ය කෙනෙකුට කියන විදිය මගේ මුදල කිව්වා. මගේ මුදල ගුවන් පස්සේ ඒ ළමයා මගෙන් ඇව්වා, අයියේ මට මේක වාරික විදිහට ගෙවන්න බැරිද කියලා. ඒ මුදල වාරික විදියට මට ගෙවන්න බැරිද කියලා මං ඇහුවා. ඇයි මල්ලි කියලා කිව්වන් පස්සේ මට කිව්වා, අයියේ මට සල්ලි නැහැ, ලොකුවට එකපාරට සල්ලි නැහැ, මගේ අම්මා ගන්න ජොබ් එකෙන් තමයි කියන්නේ මේ සල්ලි හොයාගන්නේ මේ සින්දුවල කියලා. ඊට පස්සේ මමත් කතා කරලා, හැබැයි අපි වෘත්තියෙන් ගීත රචකයෝ හින්දා අපි ජීවත් වෙන්නේ මේකෙන්, යැපෙන්නේ මේකෙන්. ඉතින් මම කතා කරලා ඒ ළමයා මට කොමාරි රුපියල් 10,000ක මුදලක් ඇඩ්වාන්ස් එකක් වගේ මහරගම KFC එකට ඇවිල්ලා මට දීලා ගියා. දීලා ගිහිල්ලා ඒ වෙලාවේ මං ඒ ළමයට කන්නත් තරම් දීලා මමනේ පොඩි chat එකක් දානකොට මං ඇව මේ විස්තර කතා කරා. මං ඇව මොකද්ද මල්ලි ඔයාගේ අම්මා කරන්නේ මොකද්ද? ඉතින් මං නිකන් කණි දෙන්නා විස්තර කතා කරා. කතා කරනකොට මෙයාගේ අම්මා ඇවිල්ලා ගණිකාවක්. මේ අම්මා ගණිකාවක්. මේ අම්මා ඇත්තටම ස්පා එකක වැඩ කරන්නේ. ස්පා එකක වැඩ කරන ඇත්තටම ගණිකාවක්. එයා ඒක දන්නවා. අම්මා ගණිකාවක් කියන. හැබැයි ඇත්තටම මේ සින්දුව විදිහට නංගි එයයි විතරයි ඉන්නේ. ඒ කියන්නේ නංගි එයා විතරයි ඉන්නේ. නංගි මෙයයි මෙයයි රැක බලාගන්නේ. ඒ කියන්නේ මේ පිරිමි ළමයාගේ එකම හීනය තමයි ගායකයෙක් වෙන එක. මේ ළමයාගේ එකම ගෝල් එක. එයා කියනවා එයාට ගායකයෙක් වුණොත් විතරයිලු මේ ඔක්කොම ගොඩ දාන්න පුළුවන්. අම්මා ඒ රැකියාවෙන් ගලවගෙන නංගිට උගන්න. නංගි කැම්පස්. එතකොට නංගිට උගන්නගෙන ඔක්කොම කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ඒ ළමයා දන්නවා ඔක්කොම මේ, ඒ කියන්නේ මගේ අම්මා කරන්නේ මේක කරන්නේ ඔක්කොම දන්නවා. හැබැයි ඒ ළමයා මාර විදියට අම්මට ආදරේ, අම්මට ආදරේ ළමයෙන්. මේ ගීතය හද්දි මට මතක් වුණේ ඒ ළමයා. මම දන්නේ නැහැ දැන් මේ වෙනකොට කොහේ ඉන්නවද කියලා. ඒ සින්දුව කරා එතනින් ඒ මාත්‍රක තිබ්බ කන්ටැක්ට් එක ඉවරයි. මම ඊට පස්සේ මට හම්බුන්නේ නැහැ ආයි. මේ ගීතයත් එක්ක මම ජීවත් වෙන්නේ ඇත්තටම මේ ඒ ළමයා මට කියපු කතාව. පොඩ්ඩියගෙන ගීතේ අර මේක එක තැනක තියෙනවා, කතා හදන උන් සේරම බෝසත්ද. ඇත්තටම මේ පිරිමි ගණිකාවක් ගාවට යන්නේ ඇත්තටම දැන් ඒ කියන්නේ බෝසත් නෑනේ. ඒ කියන්නේ ගැහැණුන්ට කතා හදන්නේ පිරිමිමයි. ඒ කියන්නේ මේ සමාජයේ ඒ කියන්නේ කාන්තාව කියන කෙනාට කතා වැඩිපුරම හදන්නේ ඒ කියන්නේ පිරිමිනේ. හැබැයි ඒකෙනුත් අර අපි කියන්නේ ඒ කියන්නේ විවාහ වෙලා කසාදි දෙදරාගිය කාන්තාවට කතා හදනවා වැඩි. හැමෝටම මම ආරාධනා කරනවා මේ ගීතය අහන්න කියලා.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රියගේ පදරචක දිලාන්කමගේ.
2: මම හත්වෙනි ගීතයේ විදිහට තෝරගත්තේ මේ අපේ නවපරපුරේ ගායක දුමාර් වර්ණකුල සූර්ය ගායනා කරන මාල ලස්සන ගීතයක්. මේක අපි මේ ගීතය හද්දී ඇත්තටම මේ අපි හැමෝම මැරෙනවනේ. ඉතින් මේකේ තියෙන්නේ මා මිහිදන් නුනාම මේ කොඩිවැල් කියයිද, තුන් සිත විඳ වේදනා. මං හිතන්නේ අපි හැමෝටම මරණය පොදුයි. ඉතින් මේ ගීතයත් එක්ක ජීවත් වෙද්දි මං හිතන්නේ මේ පිටත් තියෙන අපි මිනිස්සුන්ට පුදුම විදිහට උදව් කරනවා ජීවිතේ. මුදලින්ද හැම පැත්තෙම මිනිස්සුන්ට උදව් කරනවා. හැබැයි මිනිස්සුන්ගේ ගොඩක් වෙලාවට අර කලෙහි ගුණ, ඒ කියන්නේ මනුස්සකම නැතිවල යන යුගයක් මේක. මේ ගීතයේ සම්පූර්ණම තියෙන්නේ ඇත්තටම ඒ වගේ කතා. මොකද ඒ කියන්නේ මැරුණාන් පස්සේ මිනිස්සුන්ගේ ගුණ වයලා වැඩක් නෑ. දැන් අපේ සමාජය ගත්තොත් සම්මාන උළෙලක් තිබ්බත් ඒ කවුරු හරි ගායකයට හරි ඊට පස්සේ රංගන ශිල්පියට හරි මැරුණාන් පස්සේ තමයි ඒව දෙන්නේ. එහෙම වැඩක් නෑ. ඇත්තටම මේකේ ජීවත් ඉන්න කාලේ තමයි මේ මිනිස්සු සතුටු කරන්න ඕන. මේකේ තියෙන්නේ ඇත්තටම ඒ වගේ දේවල් ටිකක් තියෙන. ඒ කියන්නේ මේ මිනිස්සු අපි කොච්චර උදව් කරත් අපිට අනිත් පැත්තට ලැබෙන දේවල් ගැන මේ ගීතය මං හිතන්නේ මේ මෑත කාලේ මාර විදිහට ජනප්‍රිය ගීතයක්. මං හුවෙත් YouTube ඔස්සේ මුලින්ම මේ ගීතය හුවේ. ඉතින් මම ආරාධනා කරනවා මේ ගීතය අහන්න කියලා.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගී පද රචක ඩිලාන් කමගේ.
2: හයවෙනි විදිහට තෝරගන්නේ ශෂිකා නිසංසලා අක්ක ගායනා කරන මහත්යෝ. මහත්යෝ කියන්නේ මේක මේ මං හිතන්නේ අවුරුදු 10කට 15කට කලින් මම ඒ කියන්නේ එක්තරා රටක රස්සාවක් කරා. මේ රස්සාවක් කරන කාලේ මේ මම මේ ගීතේ මුලින්ම ඇහුවේ දැන් අවුරුදු 15ක් විතර. මේක ඇත්තටම මම දන්න මේ ගෑනු ළමයෙක් හිටියා. එයා ඇත්තටම මේ කසාද බැඳ අලුතම යා ඒ මාස 3කට පස්සේ එයා ඒ කසාදේ හරියන්නේ නැහැ කියලා වෙන කෙනෙක් එක්ක යනවා. බොහොම අඩු වයසේ අවුරුදු 18න් විතර. 18න් විතර ගිහිල්ලා ඉතින් අර කෙනත් එක්ක ජීවත් වෙනවා. ජීවත් වෙද්දී ඇත්තටම මේ කියන්නේ දැන් අරයත් එක්ක පුංචි කාලයදී ජීවත් වුනේ මාස 3යි. ඒ කියන්නේ මුලින් කසාදෙත් එක්ක ජීවත් වුනේ. ජීවත් වෙලා ඉන්නකොට ඇත්තටම මේ පිරිමි කෙනා මෙයාට ආදරෙන් සලකලා කවලා ඔළුව අත ගාලා ඒක මාර විදිහට එයා පිරිමි කෙනා මෙයාට ආදරේ කරා. හැබැයි මේ ගෑවලම යවෙන පොඩ්ඩක් දඟකාර කෙලිලොල් පොඩ්ඩක් අර සෙල්ලම් නිකන් අර කෙලිලොල් පොඩ්ඩක් අර ඒ වගේ මේ පොඩ සංකර ගෑවලම. ගෑල් ළමයට අරයේ ආදරේ ඉච්චර තීරණාට වැඩි යාට ඕන උනේ නිකන් කිරිල්ලියක් වගේ ගිලිලා නිදහසේ පොඩි සංකර විදියට අඳින්න සංකර විදියට කතා බහ කරලා ඒ වගේ අචරණයක් තමයි එයාට ඕන උනේ. ඊට පස්සේ ඒ හින්දා තමයි එයා ඇත්තටම අර වෙන කෙනෙක් එක්ක එයාට මෙයා සෙට් වෙනවා කියලා ඉතල එයත් එක්ක ගියා. ගිහිල්ලා ඒ පුද්ගලයා කොහිට කලින් කසාද දෙකක් බැදපු කෙනෙක්. ඉතින් ගිහිල්ලා අන්තිමට මේ කොහොම හරි මෙයාට ගිහිල්ලා අරයගේ අර කෙනයා හොයපු ආදරේ ලැබුණේ අරය සැරපරුසයි ගහලා පොලිසි ගානේ යනවා ගහනවා අතපය ඉදිමිලා අන්නේ වගේ ඒ කියන්නේ ජීවිතයක් ගත කරේ. ඒ අතරේ එයා අන්තිමට මිලියුමක් ලියලෙවල තිබ්බා එයාගේ බැඳපු ගෙරාට. එතකොට හැබැයි මෙයා ඩිවෝස් වෙලාවත් නෙමෙයි නිකම් මරියත් එක්ක ගිහිල්ලා. ඒ කියන්නේ එක තැනක ලියලෙවල තිබ්බ මේ සින්දුවේ මේ තියෙන මේ මැරෙන්නවත් ළඟට ඉන්න ඉඩක් නැද්ද මට කියන මහත්යෝ නුඹ දන්නව මගේ කඳුලක බල මහත්යෝ නුඹ දන්නව මගේ සුසුමක තිත. ඒ කියන්නේ ඒක සම්පූර්ණම තියෙන්නේ ඒක සැරෙන් වගේ ඔබ කිව් දේ හරි මිහිරි යද මැරෙන්නවත් ළඟට ඉන්න ඉඩක් නැද්ද මට ඔන්න ඒ කියන්නේ මේ වචන ටික මට හරියටම මේ කපෙලන මතක නැහැ. හැබැයි ඔන්න ওই වගේ කතාවක් තියෙනවා. ඉතින් මං හිතන්නේ අපේ සමාජෙත් ওই වගේ කතාවල් ඕන තරම් මං තීරණ අරගෙන තමන්ගේ ජීවිතේ වරද්දගත්ත කාන්තාවන් සහ පිරිමි ඕන තරම් ඇති. මං හිතක මේ සින්දුවත් මාර විදිය සමාජගත වුණා. ශෂිකක්ක කිව්ව මේ ගීතයත් ඒ කියන්නේ මේක අර එක පාරට ප්‍රසිද්ධ වෙච්ච සින්දුවක් නෙවෙයි. මේක හරි පුදුම විදියට රස විඳින ගීතයක්. මම මගේ 6 වෙනි ගීතයේ විදිහට මේ තෝරගත්තේ මේ ගීතයේ තියෙන මේ එක වස්තු බීජයේ හිඳ මිනිස්සුන්ට දැනෙච්ච හිඳ මමත් ඒක පුදුම විදියට දැනුණා. ඒ කතාවත් එක්ක ඒකම තෝරගත්තේ 6 වෙනි ගීතයේ විදියට.
1: අංක 6

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගී පද රචක ඩිලාන් කමගේ.
2: පස්වෙනි ගීතයේ විදිහට මම තෝරගත්තේ මේක මගේම ගීතයක්, මම ලියපු ගීතයක්. මම ශේෂයට ඇවිල්ලා අවුරුදු 5ක් විතර ගියාම මට ඔන්න තාත්තගෙන සින්දුවක් කියන්න. මගේ ඇති ලියන මේ සින්දුව ලියන්න කලින් මම තාත්තගෙන ඇහුවා, අපේ ශිහාන් ගල හිටියව අයියා ලිව්ව චාමර වීරසිංහගේ තාත්තගේ ලස්සන සින්දුවක් තිබ්බේ. ඒ සින්දුව අහලා මට හිතෙනවා මටත් තාත්තගෙන සින්දුවක් ලියන්න ඕන කියලා. මම ලිව්වා හිමාලයට වඩා උසයි සෙනෙහස පපු කඳේ, කසාය පරාදයි වලදෙදි සැරෝබේ. ඒ කියන්නේ මේ ගීතයේ ඇත්තරම තියෙන සම්පූර්ණම සියලු මගේ කතාව. ඒ කියන්නේ මේ ගීතයේ සහ ඒ රූප රචනයේ 100% තියෙන මගේ කතාව. මොකද ඒ කියන්නේ මගේ ජීවිතේ, ඒ කියන්නේ

තාත්ත කියන චරිතේ පොඩ්ඩක් හරි දරදඩුව, ඒ කියන්නේ මට සැරගන්න ගහන මං ගැන වාත වෙන චරිතයක් තමයි මගේ ජීවිතේ තාත්තා. මේ එතකොට මම මගේ ජීවිතය ඇතුලේ මම ගොඩක් වෙලාවට මගේ ගම ඇඹිලිපිටිය පදලංගල කියන පොඩි ගමක්. මේ ඉතින් මම නිකන් අර ඉස්කෝල යන කාලේ එළවල කරන කාලේ නිකන් අපි ගමේ හිටියේ නිකන් රස්තියාදු ගහන ගැන්සිය තමයි මම හිටියේ. ඇත්තටම අපේ තාත්තගේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා. හැමෝම හිතන් හිටියේ තාත්තලේ පවුලේ ඉන්න හැමෝගෙම නිකන් අර පවුලේ එකම අපතේ මම විදියට තමයි හැමෝම දැක්කේ. මොකද මම ලොකුවට ඉගෙන ගත්තෙත් නැහැ, කිසි දෙයක් කරන්නේ නැහැ. කොල්ලොත් එක රස්තියාදු ගහන ගහ ගන්නවා, සංගීත බලන්න යනවා. ඒ වගේ කිසිම නිකන් අර ඒ කියන්නේ මී අර ගොඩයාමක් තිබුණ නැත්තේ මගේ ලයිෆ් එකේ විතරයි. ඒ කියන්නේ මේ අපේ පරම්පරාව, අම්මගේ පරම්පරාවේ, තාත්තගේ පරම්පරාවේ ගොඩයාමක් තිබුණ නැත්තේ. ඒ කියන්නේ හැමෝම මං ගැන දුක් වෙනවා. මේ ඉති ඔහොම ඉන්නකොට කොහොමනේ මේ තාත්තත් එක රණ්ඩු වෙලා මම 2009 දී මම කොළඹ එනවා. ඒ කියන්නේ තාත්තත් එක රණ්ඩු වෙලා මම ආයි මං ගෙදරින් නැහැ. මොකද අපේ තාත්තා නිතරම කියනවා මේ ඒ කියන්නේ නිකන් දැන් තාත්තා දෙන්නේ ආදර්ශ. තාත්තා කියන්නේ මෙහෙම කරපන්, මෙහෙම කරපන්, මෙහෙම කරපන් පුතේ කියලා අවවාද දෙන්නේ. හැබැයි මට ඒව පේන්නේ පොඩි වෙන විදියකට. මගේ ලයිෆ් එක වෙනස්. පස්සේ කොහොමනේ 2009 දී මං තාත්තත් එක රණ්ඩු වෙලා මම කොළඹ එනවා. කොළඹ ආපු ඒව තමයි මේ තාම මම නැවතුනේ. මේ තාම ඉන්නේ. ඉතින් ඒ කියන්නේ ඇත්තටම දැන් ඊට පස්සේ මං ගෙවල් දොරවල් හදලා දැන් තාත්තා මගේ තාත්තගේ මේ එක ලොකු කලක් තිබ්බේ නෑ. හැබැයි එතනින් ඒ කියන්නේ ඒකේ තියෙනවා අර මියුසික් වීඩියෝ එකේ තියෙනවා මේ මං ඕලෙවල් ලේලෙවල් වලට පාඩම් කරනකොට අපේ ගෙදර තියෙන පොඩි සෝපය එකක්. ඒ කියන්නේ මේ කවිච්චිය කියලා කියන්නේ අපේ ගෙවල්. ඉතින් කවිච්චිය තාත්තා මේ ඔළුවේ ඉඳන් රෙද්ද පොරවගෙන හාන්සිවිල ඉන්නවා. කවිච්චිය අනිත් පැත්තේ මං පාඩම් කරනවා. තාත්තා මං ඉතින් නැගිටිනවා, තුනට නැගිටිනවා තාත්තා පාඩම් කරන්න. කරන්න දැන් දැන් ටිකක් වෙලා ඉන්නකොට තාත්තා නිින්ද යනවා. මේ නිින්ද කියලා දැන් මට තේරෙනකොට දැන් නිදි කියලා දැන් මට තේරෙනවා. දැන් පෑ භාගයක් විතර පාඩම් කරනවා මට තේරෙනවා නිදි කියලා. මං කරන්නේ ටක් ගාලා ඔරලෝසුව නැගලා ඔරලෝසුවේ මේ කට්ට කරගවනවා. දැන් විලාව කියන්නකො 4යි කියලා මං කොහොම හරි ඕක ටක් ගාලා 5 විතර ගන්නවා. පාඩම් කරන ගාන අඩුවල ආතල් වෙනවා මෙච්චර පාඩම් කරා කියලා මං පෙන්නනවා. පෙන්නන දවසක් ඕක මාට්ටුයි දවසක් මට ඒක හදන්න බෑ. මං ඊට පස්සේ කරන්නේ දැන් තාත්තා ඇඳට ගියන් පස්සේ මං ෂේප් එක ආයි ආවිල අරග හදලා ඔරිජිනල් එක තියනවා. හරි වෙලාව මට දවසක් බලද්දි කොමාරි මේ කොමාරි දැන් පැය කහමාරක් විතර ඉස්සරහට ඇවිල්ලා දැන් මට අරක හදාගන්න බැරි වෙලා. මේ වීඩියෝ එකේ සම්පූර්ණ තියෙන්නේ තාත්තගේ මගේ වෙච්ච දේවල් කතාවල්. හොඳ මිනිහෙක් වයන් නිතරම මට කිව් ආදර මගේ තාත්තේ. ඉතින් මම ආරාධනා කරන හැමෝටම මේ කියන්නේ තාත්තා කියන්නේ අපේ ජීවිතේ අම්මා තාත්තා කියන්නේ දිවිවරු වගේ. ඉතින්නට අපි හැමෝම සලකන්න ඕන, ආදරය කරන්න ඕන. ඉතින් මම හැමෝටම ආදරය කරන හැමෝගෙන් පියව තාත්තා වෙනුවෙන් මේ ගීතය අහන්න කියලා.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගීපද රචක ඩිලාන් කමගේ.
2: මගේ හතරවෙනි ගීතය විදිහට මම තෝරගන්නේ මර්වින් පෙරේරා මහත්මයා ගායනා කරන මේ නගරයේ ඔබ මා මුණ ගැහුණු නගරය කියන ගීතය. මේ නගරය ඇත්තට මගේ නගරය තමයි, මේ මගේ ජීවිතය නගරය තමයි. ඒ කියන්නේ මුල්ම නගරය මගේ ජීවිතයේ ඇඹිලි පිටිය. හැබැයි ඒ වුණාට මගේ හැදුණු වැඩුණු නගරය ඇඹිලි පිටිය වුණාට මගේ නගරය මහරගම. මහරගම කියන නගරයත් එක්ක තමයි මගේ ජීවිතේ ඇවිල්ලා. ඒ කියන්නේ මම, ඒ කියන්නේ මගේ ලයිෆ් එක පටන් ගත්ත තැන. මගේ ජීවිතේ මම ඇඹිලි පිටියෙන් කොළඹට ඇවිල්ලා මුලින්ම බස් එකෙන් බයින්නේ මහරගම. මුලින්ම ගෑනු ළමයෙක් එක්ක මම ආදරය කරන්න පටන් ගන්න ටවුන් එක මහරගම. ගෙයක් හදන්න ඉඩමක් ගන්න මහරගම. එතකොට මගේ ජීවිතේ හැමදේම බැඳිලා තියෙන ටවුන් එක උපන් නගරයට වැඩිය මහරගම. එතකොට මේකේ ඉස්සර ඇත්තට මේ මම යාළු වෙලා හිටපු ගෑනු ළමයෙක් හිටියා. එයා හිටියේ කැලණි කැම්පස් එකේ. ඉතින් අපිට ඒක මම කොළඹ ආපු මුල්ම කාලේ මගේ ජීවිතේ ඒ කියන්නේ ලොකුවටම සල්ලි නෑ. එතකොට ඒ කියන්නේ එයාට හම්බ වෙන එකෙන් මම ෂෙයා කරගන්නවා, මට හම්බ වෙන එකෙන් එයාට ෂෙයා කරගන්නවා. ඉතින් ඇත්තට අපේ ජීවිතේ මේ ගොඩක් දේවල් ඒ ෆේ එකේ කාලයත් එක්ක වෙලති වෙලා ගියා. පස්සේ ඊවාසේ මගේ බිරිඳ, ඒ කියන්නේ මගේ වයිෆ් හම්බුණා. ඒ අපි හම්බුනේ මහරගමමයි. මේ ඉතින් ඒක හින්දා මේ නගරය ඔබ මා මුණ ගැහුණු නගරයයි. ඒ කියන්නේ මේ ගීතයේ තියෙන ගොඩාක් දේවල් ගොඩක් තැන්, ඒ කියන්නේ මේ මහරගම මට ඒ කියන්නේ මාර විදිහට දැනෙනවා. මේ ඇත්තටම ඒ කියන්නේ මේ ගීතය ඇත්තට මේ මගේ ජීවිතේට ගොඩක් සමීප ගීතයක්. ඉතින් මම ආරාධනා කරන හැමෝටම මේ ගීතය අහන්න කියලා, රස විඳින්න කියලා මම ආරාධනා කරනවා.

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රියගේ පදරජක දිලාන්කමගේ
2: තුන්වෙනි ගීතයේ විදිහට මම තෝරගන්නේ මේ ක්‍රිෂාන් තිරන්දක මහත්මයා ගායනා කරන අවසන් හුස්ම ගිලිහෙන පතු යම් දිනක කියන ගීතය. මේ ගීතයේ මුලින්ම මට අහන්න වන්නේ ඇත්තටම මේ මගේ බිරිඳ. මට දවසක් WhatsApp එකකින් එවනවා මේ සින්දු අහන්න කියලා. මම සාමාන්‍යයෙන් ඉතින් ওই සින්දු ගන්නකොට මම ගොඩාක් කලවල් සින්දු මට අහන්නේ නැහැ. ওই වාහනේ යන වෙලාවට ඇහෙන එකක් තමයි. ඒ ඇරෙන සින්දු අහනවා කියලා එකක් නැහැ. අහන්න වෙන්නේ නැහැ. වැඩත් වැඩ රාජකාරීත් එක්ක. ඉතින් මට දවසක් ওই WhatsApp එකේ ওই සින්දු වම් පස්සේ මේ wifi කාර් එකේ ඉස්සරහ සීට් එක ගැනගවන් Bluetooth connect කරලා කාර් එකේ ওই සින්දුව දැම්මා. දැම්මන් පස්සේ ඇත්තටම මේ දේදා තමයි මම මේ ගීතය ඇහුවේ. මේක ඇත්තරම තියෙන්නේ මේ අපිට ඒ ආදරේ සෙනෙහස කියන එක ජීවිතේට ඕන. ඉතින් අපි මොන දේවල් කරත් අපිට කසාද බඳින්න වෙන්නේ එක්කෙනෙක්. ජීවිතයක් එක්ක තමයි ජීවිතේ ඉතුරු හරිය ගත කරන්න වෙන්නේ. ඒ කියන්නේ අපි අපේ ජීවිතේ කවදා හරි අපි කියන්නේ එක්කෙනෙක් තෝරගන්න ඕන කොතන හරි තැනක. එහෙම තෝරගත්තාන් පස්සේ ජීවිතේ ඒ කියන්නේ S2 පිය වෙනකන් ඒකෙනත් එක්ක ඉන්න ඕන කියන කතාව තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක අයදිමි වරම් මාහටික් මංගනේ. ඒ කියන්නේ එයා හැමදිස්සෙම කියන්නේ ඒ කියන්නේ මට කලින් ඒ කියන්නේ එයා හැමදිස්සෙම කියන දේක් තමයි මේ මම මැරෙන්න කලින් එයා මැරෙන්න ඕන මම මැරෙන්න බලන්න බෑ වෙන්න තියෙන දේක් මට වෙන්න. ඉතින් අන්න ඒ වගේ සැබෑ ආදරවන්තයොන්ට හොඳ ගීතයක් මේ ගීතය. ඉතින් මම ආරාධනා කරන හැමෝටම මේ ගීතය රස විඳින්න කියලා.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගී පද රචක ඩිලාන් කමගේ.
2: මගේ දෙවනි ගීතයේ විදිහටම තෝරගන්නේ මේකත් අම්මා ගැන ලියවිච්ච ගීතයක්. මේ ගීතය මේ කියන්නේ අම්මගේ වෙනම් පැතිකඩක් ගැන ලියවිච්ච ගීතයක්. මේක ගායනා කරන ජූට් රොගන්ස්. මේකත් මගේ අතින් ලියවිච්ච ගීතයක්. අම්මා කියලා බහ තෝරනා මේ ගීතය ඇත්තටම මේ මට ලියවෙන්නේ මේ කියන්නේ හිමාලයට වඩා උසයි කියලා ලියන ගීතය තාත්තගෙන ගීතේ ලියලා ඒ ගීතේ අතිශය ජනප්‍රිය වෙනවා. මම මේ කොහොමහරි ওই ගීතේ යන වකවානුවේ මට අපේ මං ගෙදර ගියලා අම්මා කිව්වා අම්මගෙන සින්දුවල් ලියන්න අදහසක් නැද්ද කියලා. මං එතකොට කොහොමහරි මට ඒක ඉතින් මම කිව්වා ඉතින් මේ මට තාම එහෙම හරියට දැන් සින්දු ලියන්නේ මෙලඩි වලටනේ මට තාම hali මෙලඩියක් ආවේ නැහැ කියලා මං ඉතින් කොහොමහරි එහෙම මේවගල ගියා. ගිහිල්ලා දවසක් මේ මං කසාද බැන්ද අලුත මම ඉතින් අම්මට ඉස්සර නිතරම කතා කරනවා. මේ නිතරම අම්මට කතා කරනවා කොහොමහරි මට දැන් කසාද බැන්දන් පස්සේ ඇත්තටම මේ අම්මට කතා කරන්න තියෙන කාලය අඩු වුණා. මට දවසක් මේ කතා කර වෙලාව කිව්වා කසාද බැන්දට පුතේ මට තියෙන ආදරේ අඩු කරන්න එපා. ඒ වගේ අම්ම නිකන් පොඩි අමුතු කතාවක් කිව්වා. මේ ඇත්තටම මේ කසාද බැන්දට ඒ කියන්නේ මම මේ අම්මට කතා කර අඩු කරන්නේ නෙවෙයි මගේ කාර්ය බහුලත්වයත් එක්ක ඉතින් මම කතා කරන එක අඩු වුණා ආය වෙනකොට. මේක ඇත්තරම තියෙන්නේ මේ ගීතය මේ කසාද බැඳන් පස් කසාද බඳින්න කලින් අම්මත් එක්කම ඉඳලා ඊට පස්සේ මේ අම්මගේ තැනට වයිෆුත් එනවා. එතකොට තමන්ගේ අම්මට තියෙන ආදරේ එක තැනකදී දෙකට බෙදෙනවා. අන්න ඒ වගේ අදහසක් තමයි මේ ගීතයේ තියෙන්නේ. මොකද මේ ගීතය මේ මගේ ජීවිතයට ගොඩක් සමීපයි වගේම ඒක මගේ ජීවිතයේම ඇත්ත කතාවක් වගේම මේ ගීතය අහලා මට මේ එක පුදුම විදියට මිනිස්සු කතා කරලා අඬලා තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතයේ මේ අම්මලා අඬලා තියෙනවා මේ ජීවිතයේ මේ සින්දුව ගහලා. මේක අනිත් එක මේ ගීතේ රඟපාන්නේ නිල්මිණි තියෙන කොන්නක්කා මේ රඟපාන්නේ. ඒ ගීතේ මං හිතන්නේ මේ මියුසික් වීඩියෝ වලින් මං හිතන්නේ සම්මාන පව හම්බුණා. ඒ ගීතයට මේ කිනිස්සු මාර විදියට මේ වැළඳගත්තා. අම්මයි පුතයි අතර ගැටණියක් තියාගන්න එපා. අම්මයි පුතයි වයිෆුයි කියන මේ තුන් දෙනා එක විදියටම ආදරෙන් ඉන්න ඕනේ හැමදාම. කවදාවත් ඒ කියන්නේ අම්මට වෙනස්කම් කරනවා කියන එකක් මේ සමාජයේ මේක ඇහෙන්න එපා. ඇහෙන්න වෙන්න එපා. ඉතින් තමන්ගේ අම්මටයි තමන්ගේ බිරිඳටයි එකම වගේ ආදරය කරන්න කියලා මේ ගීතය අහන්න කියලා මම හැමෝටම නිවක් කරනවා.

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රියගේ පදරචක දිලාන්කමගේ.
2: අද සියදෙෆ්එම් එකේ රෑදහය ගීදහය වැඩසටහනත් එක්ක එකතු වෙමින් මම ඩිලාන්කමගේ. ඉතින් මම තෝරගත්ත මගේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි ගීතය විශාල ගුණදාස කපුගේ ශූරීන් කියන සිංහල සින්දු කියන නළලේ තිලක තියෙන කිරිල්ලියේ මේ ගීතය ලියලා තියෙන රත්නශ්‍රී විජේසිංහ මහත්තයා. මම දැක්ක රත්නශ්‍රී විජේසිංහ මහත්තයා මේ ගීතය ලියපු කතාව කියලා දීපම මම දැක්ක එක්තරා ප්‍රෝග්‍රෑම් එක. මට මේ ගීතයත් එක්ක යන ප්‍රධානම දේ තමයි, ඒ කියන්නේ මගේ ජීවිතයට අදාළ වෙන්නේ මේ ගීතේ. මේ මම දන්න මගේ යාළුවෙක් හිටියා තමිල්. තමිල් කියන්නේ එයාගේ නම විජේ. වැල්ලවත්තේ රෙදි කඩේක තමයි එයා වැඩ කරේ. ඊට පස්සේ එයාත් එක්ක යාළු වෙලා හිටියා, ඒ කියන්නේ තව ගෑනු ළමෙක්. ඒ ගෑනු ළමේ සිංහල ගෑනු ළමෙක්. ඉතින් මේ දෙන්නා යන වැඩ කරනක මම පොඩි ආදරයක් පටන් ගත්තා. මේ දෙන්නට තිබ්බ එකම ප්‍රශ්නේ තමයි මේ ආරය කියන එක මෙයාට තේරෙන්නේ නැහැ, මෙයා කියන එක එයාට තේරෙන්නේ නැහැ. කොහොම හරි ඒ ආදරේ දිගටම ගියා. දිගටම ගිහිල්ලා එක්තරා තැනකදී, ඒ කියන්නේ මේ ආදරේ වෙන් වෙනවා කියන්නේ, ඒ කියන්නේ විජේ කියන ඒ කෙනා, මේ ඒ ළමයා මේ ජැප්නවල ටිකක් හොඳ ෆැමිලි එක කෙනෙක්. මේ ගෑල් ළමයා ඇවිල්ලා, ඒ කියන්නේ මාතර පැත්තේ ගෑල් ළමෙක්, කොහොම හරි මේ සම්බන්ධයේ ඒ කියන්නේ ගෙවල් වලින් විරුද්ධ වෙලා ජාති ભેද හින්දා ඔක්කොම නවතිනවා. කොහොම හරි ඊට අවුරුදු ගානකට පස්සේ, ඒ කියන්නේ මට ඒ ගෑල් ළමයා ආම්බේ මුණ ගැහුණා. ආම්බේ මුණ ගැච්ච වෙලාවක, ඒ කියන්නේ මට විස්තර ඇහුවාන් පස්සේ, ආදා දැන් කොහමද නංගි, මොකද වුනේ, දැන් කොහෙද ඉන්නේ කින්ද මන් දෙවුවාන් පස්සේ, මට එයාගේ විස්තරේ ඔක්කොම කිව්වා. අයියේ මෙහෙමයි මෙහෙම වුණා, මෙහෙමයි මෙහෙමයි, අපි ඒ කියන්නේ ගෙයක් අරන් මෙහෙ හිටියා. ඒ කියන්නේ බලනකොට යාළ ඇත්තම ළමයෙකුත් ඉන්නවා, දැන් ළමයෙකුත් ඉන්නවා. හැබැයි ආරය වෙනම බැඳලා මේ වෙනකොට ඉංග්ලන්ඩ් ගිහිල්ලා. ඉතින් මේ ගීතය දකිද්දි මට මතක් වුණේ, ඒ කියන්නේ මොකද මමත් එතන ඒගොල්ලොත් එක්ක වැඩ කරා. එතකොට අර ඒගොල්ලන්ට භාෂාව බැලුව, ඒ ආදරේ බෙදාගත්ත විදිහ මතක් වෙන්නේ, මේ මතක් වෙන මට මේ ගීතෙන්. ඉතින් මම ආරාධනා කරන හැමෝටම මේ ගීතය අහන්න. අද රෑ 10යි ගී 10යි ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන් මම තෝරපු ගීතය මෙච්චරයි. ඉතින් මම හිතන ඔයාලා රසවින්ද කියලා මේ ගීතත් එක්ක ඔයාලගේ ජීවිතයේ අතීතයට ගිහිල්ලා ඔයාලා ජීවිතෙත් ගීත බැඳිලා තියි කියලා. අපි ආයෙත් දවසක මේ වගේ හම්බ වෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න, සුබ රාත්‍රියක්.

රාත්‍රී 11යි විනාඩි 11යි. හද ගැස්මට සියත.

0: Anna, da su duko tigena e Disney.
1: Denin Anna. Satiye tavasıl havası dekaca.
2: Siyata hot and spicy with Sudu Kochi.
1: Gıdak kadere.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: හයි මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 4 1 2 4 1 2 4 1 2 7 7
6: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
4: මොකද මේ වගේ කියන්නේ?
6: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
9: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
10: අමුවටයි දශම දෙකෙන් අමුවටයි

0: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
2: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවා නම්. Double delight, double salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
3: සින්දු සියොත අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චම්කාරේ.
3: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනුට
5: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21-22

0: 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
1: 98.2 98.7

0: රාත්‍රී 11යි විනාඩි 52යි. හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහස.
2: අලුත් මුද්‍රණ ගිවිසුමෙනුත් හැලිලා වාහන හිමි ලක්ෂ පහක් අංක තහඩුවට හිර වෙලා දඩ කොලෙනුත් බැතකති කියලා වර්තා කරනවා. මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා නැවත මේ වාහන අංක තහඩු මුද්‍රණය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ අදාළ ආයතනය සමග එළඹිලා තියෙන ගිවිසුමේ හැටියට මාර්තු 10 වෙනිදාන් පස්සේ රෙජිස්ටර් කරන වාහන තමයි ඒගොල්ලෝ අංක තහඩු මුද්‍රණය කරන්නේ. ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීහු වාහන අංක තහඩු ගැටලුව අවසන් යයි ප්‍රකාශ කළහ. ඒගොල්ලන් ඉවරයි වෙන්න ඇති.
3: අනේ අපිට ඉතින්
2: ඔයාලට ඔච්චර තමයි. ඔයාලා ඕකෙම කොහමද දුවන්න ඕනේ?
1: සියත පත්තරේ විදහස. උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: සෙනසුරාද උදේ 8ට
5: ඔබට තියෙන ලොකුම දුක මොකද්ද?
6: මම තාත්තා කියපු දේ ඇහුවේ නෑ.
5: මොකද්ද තාත්තා කිව්වේ?
6: මම දන්නේ නෑ ඉතින් මම ඇහුවේ නෑනේ.
7: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
9: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
10: සියත පොකට් මනි.
9: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙන තුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සිය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11.
11: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මාව දැකලා හැංගුණානේ.
13: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
11: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
14: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන නම් මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
9: සීත ටීවී තුලින්.
1: 98.4 හම්බන්තොටට සියත.

නටල නටල හොරෙන්ම ගෙට රිංගල පූස වගේ නිදාගන්න.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
1: Ayo! You are now tuned in!

0: Renacci.
1: On what I does me take care. On what I

වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරබයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදී දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදු විය හැකියි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

صدهم سيادة. صدهم سيادة. راهو أسوريندريا فيسين චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

මේ මහනුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

පැමුණු රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නාලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥානශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්වඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

0: Money.
1: Good morning, Mashie. හුදේ 5 විනාඩි 25යි දැන් වෙලාව.
2: Good morning, Nishan.
1: ඔයා ජීවිතේ උත්සාහය විශ්වාස කරන කෙනෙක්ද වාසනාව විශ්වාස කරන කෙනෙක්ද?
2: මගේ ජීවිතේ නම් හැමදේම මට ලැබුණේ මගේ උත්සාහය නිසා.
1: උත්සාහය තියෙනවා නම් වාසනාව ඔයාව හොයාගෙන එනවා කියලා කතාවක් තියෙනවා. මම හිතන්නේ කතාව ඇත්ත.
2: අනිවාර්යෙන්ම අපි වාසනාව විශ්වාස කරලා උත්සාහ කරන්න නැතුව හිටියොත් අපිට කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැහැ නිශාන්. ඒ නිසා උත්සාහ කරන්න ඕන.
1: ඉතින් ඔබත් අදම ඔබේ අරමුණ වෙනුවෙන් යන්න උත්සාහ කරන්න. මොකද නිකන් නෙමෙයිනි කිව්වේ උත්සාහවන්තයා ජයගනි කියලා.
2: අනිවාර්යෙන්ම උත්සාහවන්තයා ජය ගන්නවා බලන්න. අපිට මැසේජ් එකක් එවලා තියන්න 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. පොකට් මනී දෙන්න ඕන අදත් අපි ඇවිල්ලා ඉන්නේ. පොඩ්ඩ හතර දෙනෙක් ලෑස්ත වෙලා ඉන්න අදත් පොකට් මනී දිනන්න.
1: උදේ 7 වෙනකන් ටිකටම සේත අහන්න. දවසම දිනන්න. සේත අහන්න. මම නිශාන්.
2: මම ආශී.